0: තරඟකාරිනිය හොයාගෙන ගිහිල්ලා යාට පොකට් මනි දෙන රුපියල් 5000ක්. Good morning.
1: Good morning.
0: අපිට නමක් කියන්නකෝ ඔයාගේ.
1: WB සමින්දි මෙන්ලි.
2: හරි. සමින්දි ගෙවල් කොහෙද තියෙන්නේ?
1: සම්බිලි පිටුවේ.
2: එතකොට මොකද්ද පුතාගේ ඉස්කෝලේ?
1: සම්බිලි පිටියේ ප්‍රෙසිඩන්ට් කොලේජ්.
2: බිලි පිටියේ ජනාධිපති විද්‍යාලය නේද? රයිට්. අපි ලෑස්ති ඔන්න පොකට් මනි දෙන්න. පුතා ලෑස්තිද ප්‍රශ්න හතරට හරි උත්තර දෙන්න? හරි. ප්‍රශ්න හතරට හරි උත්තර දෙන්න ඔන්න තප්පර 5ක කාලයක් ලැබෙනවා. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. ඔන්න සමින්දි ඉතිහාසය පාඩමෙන් තමයි අපි පළවෙනි ප්‍රශ්නය අහන්නේ. හරිද? මෙන්න ප්‍රශ්නය. ක්‍රිස්තු පූර්ව 543 දී විජය කුමරු අනුගාමිකයන් 700 දෙනෙකු සහිතව ලංකාවට පැමිණි බව මහාවංශයේ සඳහන්. ලංකාවට පැමිණි විජය කුමරුගේ පිරිසට කුවේණිය හමු විය. කුවේණියගේ සහයතිව විජය කුමරු යක්ෂයන් පරාජය කර තම පිරිස සමග ලංකාවේ බලය තහවුරු කරගත්තා. අපි අහන්නේ විජය කුමරු මෙරටට ගොඩ බෑ ස්ථානය වන්නේ 1. දඹකොළ පටුන 2. තම්මැන්නාව.
1: දඹකොළ පටුන.
0: හරි උත්තරේ වෙන්න ඕනි තම්මැන්නාව. හරි. තව
2: තම්මැන්නාව. එහෙම නැත්නම් අපි මේකට කියනවා තවත් නමක්. අපි බලමු දෙවෙනි ප්‍රශ්නෙට කොහොමද සමින්දු උත්තර දෙන්නේ කියලා. විද්‍යා පාඩමින් තමයි සමින්දි ඔන්න දෙවන ප්‍රශ්නය අපි නිර්මාණය කරලා තියෙන්නේ. රුධිරය මගින් අපගේ ශරීරයේ සෑම කොටසකටම පෝෂ්‍ය ද්‍රව්‍ය, ඔක්සිජන් සහ හෝමෝන රැගෙන යයි. මිනිස් දේහයේ මුළුබරින් ආසන්න වශයෙන් 7-8 අතර ප්‍රමාණයක් රුධිරය වේ. රුධිරය ප්‍රධාන වශයෙන් ප්ලාස්මාව, රතු රුධිරාණු සහ සුදු රුධිරාණු වෙන්ම රුධිර පට්ටිකා යන කොටස් වලින් සමන්විතයි. මෙන්න ප්‍රශ්නය. රුධිරය රතු පැහැවීමට හේතු වන වර්ණකය මොකක්ද? 1. මෙලනින් 2. හිමොග්ලොබින්.
0: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න පොකට් මනි දිනා ගන්නවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: සිංහල භාෂාව හා සාහිත්‍යය තමයි ඔන්න තුන්වන ප්‍රශ්නය අප නිර්මාණය කරලා තියෙන්නේ. ධීවර කර්මාන්තයේදී ධීවරයන්ට විශේෂිත භාෂාවක් භාවිතා කරනවා. මුහුදු ගමන්වලදී, මසුන් නැල්ලීමේදී, දැල්ලැදීමේදී මේ භාෂාව භාවිතා කරනවා. ධීවර භාෂාව අදාළ කර්මාන්තයට ආවිර්භූ උපභාෂාවක් ලෙසින් සලකනවා. මෙන්න ප්‍රශ්නය. ධීවර භාෂාවේදී අති විශාල රළ පහරක් හඳුන්වන්නේ කුමන නමකින්ද? 1. මාරියාව. 2. ඉයන්තුව.
1: මාරියාව.
0: අතේ රුපියල් 250ක් තිබ්බ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ තෝරලා රුපියල් 500ක් දිනා ගන්නවා. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්නෙට යන්න. යමුද බෝනස් ප්‍රශ්නෙට?
1: හා.
2: ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය ආරම්භ වුණේ 1864. පළමු දුම්රිය ගමන කොළඹ සිට අඹේපුස්ස දක්වා සිදුවිය. මෙන්න ප්‍රශ්නය. ලංකාවේ උසම දුම්රිය ස්ථානය මොකක්ද? 1. පට්ටිපොළ. 2. නානුවය.
1: පට්ටිපොළ.
0: අතේ තිබ රුපියල් 500 පස්ගුණයක් වෙලා රුපියල් 2500ක් ඔන්න අද දවසේ ආ දිනා ගන්නවා.
2: මොකද හිතෙන්නේ පුතාට? සතුටුයි නේද? ගොඩක් සතුටුයි. හරි. මේ වෙලාවේ කවුද ඔයාලට උදව් කරන්න ළඟ හිටියේ?
1: අම්මයි අක්කයි.
2: හරි. දැන් ස්කෝල් ගිහලා යාළුවන්ටත් පොකට් මනි ගැන කියන්න ඕනේ සමින්දි.
0: ජය වේවා. සමින්දි ඒ විදිහට රුපියල් 250ක් දිනා ගන්නවා. ඔන්න අයමත් සරයක් මම නම් එක මතක් කරන්නම්. 0714-151-151 අපේ WhatsApp නම් එක. එවන්න මැසේජ් එකක් අපි බලාගෙන ඉන්නවා පොකට් මනි දෙන්න. දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවාගේ නමයි කමයි වසරයි 0711 98 2 98 4ට දැන්ම WhatsApp කරන්න.
3: සියපා පොකට් මනි. අනුග්‍රහය.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: අද ගැස්මට සියත ගුස්ටා හැකන්සන් අවුරුදු 66දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදලිවර කරපු හාදය. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
1: අපිත් ඉන්නවනේ ලංකාවේ මරදම් කඩවල.
0: මරදම් කඩවල යකඩ යන්නේ කඩ යකා නෙවෙයි. ඒ අර නඟුරු කකා වතුර දුදී කොළඹ දුවන යකඩ යකා. ඒ මරදම් කඩවල යකඩ යවෙනයි කොළඹ දුවන යකඩ යකා වෙනයි.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-78-4.
3: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි. ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 076-56-78-4.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: ප්‍රශ්න හතරයි පොකට් මනි රුපියල් 5000යි
0: සියත පොකට් මනි අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
2: ඔන්න මාෂි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා පොකට් මනිය දිනන්න බලාගෙන ඉන්නවා සනුල. මේ තමයි අපේ දෙවන තරඟකරුවා සනුල. ගුඩ් මෝර්නින් සනුල, අපිව පැහැදිලිව ඇහෙනවද? දුරකථනයේ පොඩි දෝෂයක් තියෙන හැඩයි අපිට පේන්නේ. ඒ නිසා සනුලගේ ගෙදර අය ඔන්න සනුලට පොඩ්ඩක් උදව් කරන්න බලන්න. ෆෝන් එක හොඳටම සිග්නල් තියෙනවද? එහෙම නැත්නම් සිග්නල් තියෙන තැනකට මේ පුංචි පුතාව චුට්ටකනෙක් කරගෙන යන්න. එතකොට අපිට පුළුවන් පහසුවෙන් ප්‍රශ්න වලට උත්තර දෙන්න. සනුලට දැන් ඇහෙනවද අපිව පැහැදිලිව? හරි. දුරකථන මාර්ගවල අවහිරතාවයක් නිසා අපිට මේ වෙලාවේ සනුලත් එක්ක කතා කරන්න ටිකක් අපහසුයි. අපි තව ටිකකින් සනුලව සම්බන්ධ කරගන්න සර්වෝදි ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඉන්නවා අපිත් එක්ක. අපි ගැන මතක් කරන්න ඕනේ ඔන්න මේ දවස්වල ජේෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් ලබා දෙනවා ස්ථාවර තැන්පතුවක් පටන් ගත්තොත් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහිල්ලා කරන්න තියෙන හරිම පුංචි දෙයයි තමන්ගේ අතේ තියෙන මුදල් ටික අරගෙන යන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට. යන්න කලින් කෝල් එකක් දෙන්න 13.19ට. අහලා බලන්න, අතේ ලක්ෂ 5ක් තියෙනවා. මේ මුදල ලක්ෂ 5 අවුරුදු 5ක් දාලා තිබ්බොත් FD එකක මට කීයක් හම්බ වෙනවද? එතකොට ඔබට උදව් කරනවා කොහොමද පොලිය ලැබෙන්නේ, කොහොමද පොලිය හැදෙන්නේ. 15%ක පොලියක් ලැබෙනවා ජේෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයක් ඔන්න සල්ලි FD එක දාලා තිබ්බොත් 11.84%ක වාර්ෂික සපල පොලියකුත් එක්ක. අදම කතා කරන්නේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට 13.19. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්, කෙවල් දොරවල් හදාගන්නවා වෙන්න පුළුවන්, සේරම වැඩ කරලා ඉවර වෙලා කවදා හරි දවසක ඔයා පෙන්ෂන් ගියාම කාටවත් කරදරයක් වෙන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න අතට මුදලක් ඕනේනේ. ඒකට හොඳ පෙන්ෂන් ප්ලෑන් එකක් විදිහටත් මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් අදම කතා කරන්න 13.19ට. වෙලාව මතක් කරන්න 5:54 දැන්නේ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලා උදැස්සන 6යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: බැකෝ සමන්ගේ මව ඝාතනය කෙරේ. යෙමනෙන් අමරිකාවට ප්‍රහාර. එල්නිනෝ තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක්.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4 දිව

0: හයයි විනාඩි 5යි දැන් වෙලාව. Good morning සනුද නේද පුතාගේ නම?
1: ඔව්.
0: සනුදගේ ඉස්කෝලේ මොකද්ද?
1: කොළඹ
0: ඉසිපතන විද්‍යාලය. ඉසිපතන විද්‍යාලයේ වඩාත්ම ජනප්‍රිය වෙන්නේ මොන ක්‍රීඩාවටද?
1: රග
0: ක්‍රීඩාවට. හරි. එතකොට පුතාගේ ආසම ක්‍රීඩාව මොකද්ද? එතද කවදා හරි දවසක ඉසිපතන විද්‍යාලයේ ෆස්ට් 11 ටීම් එකට සෙල්ලම් කරන්න තමයි බලාපොරොත්තු නේද? රයිට්. එහෙනම් ඉතින් අපිත් එක්ක ඉන්න අනාගත ඉසිපතන විද්‍යාලයේ පළමු පෙළ රග කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනාගෙන් එක්කෙනෙක්. සමද පුතා, අපි ලෑස්ති ප්‍රශ්න 4 ඔයාට දෙන්න. ඔයා ලෑස්තිද උත්තර 4 දෙන්න?
1: ඔව් සර්.
0: එහෙනම් අභියෝගේ බාර ගන්නවා. මෙන්න සඳුද ලෑස්ති හද පොකට් මනේ දිනන්න. මෙන්න පළවෙනි ප්‍රශ්නය. ශ්‍රී ලංකිකයන් විසින් ගද්‍ය හා පද්‍ය වශයෙන් ලියන ලද කෘති දේශීය සාහිත්‍ය මූලාශ්‍ර ලෙස සැලකේ. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වංශකතා, පාලි හා සිංහලාටුවා සහ ඓතිහාසික ග්‍රන්ථ ප්‍රධාන වේ. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍ය මූලාශ්‍ර අතර වඩාත් පැරණිතම කෘතිය මොකක්ද? 1. දීපවංශය, 2. මහාවංශය.
1: 2. 1. 1.
0: හරි, අන්තිම මොහොතේ හරි උත්තරය දීපු නිසා අපි හරි උත්තරය බාරගමු.
2: සනුද තප්පර 5 ඇතුළත හරියට ඔයා උත්තරේ දෙන්න ඕන. අපි යමු එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි ඔන්න පුතා දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. මෙන්න ප්‍රශ්නය. බුදුසසුන වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ වැලිවිට සරණංකර හිමියන් බුදුදහමේ චිරස්ථිතිය වෙනුවෙන් සේවාවක් ඉටු කළා. සරණංකර හිමි සරල අල්පේච්ඡ දිවියක් ගත කර ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේගේ පාදචාරිකාව අසරණ සරණ සරණංකර ලෙස නම් කරන්නට හේතු වුණා. මෙන්න ප්‍රශ්නය. වැලිවිට සරණංකර හිමියන්ගෙන් අනුශාසනා රැගෙන බුදුසසුන දියුණු කරන්නට උත්සාහගත් රජතුමා කවුද? 1. ශ්‍රී වික්‍රම රාජසිංහ, 2. කීර්ති ශ්‍රී රාජසිංහ.
1: 2.
2: අතේ පොකට් මනි රුපියල් 500ක් තියෙනවා. එතකොට තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: විද්‍යාව විශ්වෙන් තමයි තුන්වෙනි ප්‍රශ්නේ නිර්මාණය වෙන්නේ. ප්‍රෝටීන ඇමයිනෝ අම්ල ධාමයකින් හැදුණු කාබනික සංයෝගයක්. ප්‍රෝටීන අණුවක හැම විටම මූලද්‍රව්‍ය 4ක් දක්නට ලැබේ. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ප්‍රෝටීනවල සෑම විටම අඩංගු වන මූලද්‍රව්‍යයක් නොවන්නේ කුමක්ද? 1. සල්ෆර්, 2. හයිඩ්‍රජන්.
1: 1.
2: හරි උත්තරේ වෙන්න ඕනේ හයිඩ්‍රජන්. හරි, අතේ පොකට් මනි රුපියල් 500ක් තියෙන නිසා ආට බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
1: ඔව් තෝරගමු.
0: ස්වභාවික ලෝකේ වගේම විද්‍යාවටත් අදාළ දේවල් අධ්‍යයනය කරමින් පරීක්ෂණයට ලක් කරමින් හිටපු විද්‍යාඥයන් විශාල පිරිසක් ගැන අපි ඉගෙන ගන්නවා. විවිධාකාර සොයා ගැනීම් ඔවුන් මේ වෙනකොට කරලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සියල්ල ඉලිප්සාකාරව සූර්යයා වටේ ගමන් කරන බව සොයාගත්තේ කවුද? 1. අයිසෙක් නිව්ටන්, 2. ජොහන්ස් කෙප්ලර්.
1: 2.
2: අතේ රුපියල් 500ක් පොකට් මනේ තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ තෝරලා 500 පස්ගුණයක් වෙලා රුපියල් 2500ක් දිනා ගන්නවා.
0: සනුල, දැන් ඉස්කෝලේ පටන් ගත්තාම යාළුවන්ටත් පොකට් මනේ ගැන කියන්න ඕනේ, හරිද?
1: හා, කියන්න.
0: හරි, එමනම් ඉතින් සනුල වගේ දිනන්න බලාගෙන ඉන්න පුතාල තුනලා ඇති මේ වෙලාවේ අපි වහගෙන.
2: කරන්න තියෙන පුංචි වැඩක්. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. අම්මගේ හරි තාත්තගේ හරි ෆෝන් එක අතට අරගෙන එවන් අපිට මැසේජ් එකක් 0714 151 151 අපේ WhatsApp නම්බර් එකට. පොඩ්ඩොන්ට විතරක් නෙවෙයි අම්මලාටත් මේ අවස්ථාව ඒ විදිහටම තියෙනවා. මමීස් පොකට් මනි සෙග්මන්ට් එකට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.
0: දැන් වෙලාව උදේ 6 විනාඩි 10.
3: දරුවගේ නමයි කමයි වසරයි 0711 982 2894 දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: දැන් වෙලා උදෑසන 6යි විනාඩි 14යි.
1: හද ගැස්මට සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ගෝවියට ලබා දෙන ස්ථාවර මිල 120 ප්‍රමාණවත් නැහැ.
3: වියාලේ මණ්ඩල විකුණලා දාලා විනාශ කරලා ඉවර වෙලා දැන් මෙතන ඇවිල්ලා 120 මදි කියලා කියන්නේ.
4: අද ගෝවියට කර කියා ගන්න දෙයක් නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: ඇතුලේ ඉන්න ඕන මිනිස්සු එළියේ ඉන්නවා, එළියේ ඉන්න ඕන මිනිස්සු ඇතුලේ ඉන්නවා.
4: ඒක බය වෙලා තියෙන. ඒගොල්ල මරු ගියවන. එක දවසක්වත් අහිංසක මිනිසුන්ගේ පඩිය වැඩි කරලා නැහැ ඕකෝ.
6: පචමදිවට හොරු ඉන්න ආණ්ඩුව
7: එල්ලයට හරියට පහර දෙමින් යනවා.
1: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
1: Global University Partners කතා කරන්න 0718492492 0718132777
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව Majestica ලංකා ටයිල්ස්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: මොකෝ මේ තරයි?
2: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නැහැ.
1: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික පේ.
1: සමහරු එන්නේ සද්ද අහලා.
6: තව සමහරු එන්නේ සුවඳට.
1: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
6: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
7: Down South in the morning.
6: Go International Expo 2026.
1: Motor Show,
6: Lifestyle Expo,
1: Construction Expo,
6: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
1: අගෝස්තු 14 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
6: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
8: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් Kiss FM.
9: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: සඳුදා
9: සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
11: සියත ටීවී තුලින්
12: 98.2 98.4

0: Money.
1: හයයි විනාඩී 22 වාෂිටන් වෙලාව. ඔන්න අද දවසේ අපිට තියෙන වෙලාවත් එක්ක පොකට් මනී දිනාගන්න අපිත් එක්ක සම්බන්ධ වෙන අවසාන තරග කරු. Good morning, පුතා.
2: Good morning.
1: පුතාගේ නමයි පාසලයි කියන්නකෝ.
2: මගේ නම යසඳු. පාසල ගමන් මහමෙවුනා බුද්ධිස් කොලේ.
1: හරි. එතකොට පුතා කොහෙද ඉන්නේ?
2: මං ඉන්නේ නිට්ටම්බුවේ.
1: නිට්ටම්බුවේ ඉන්න අපේ පුතා ලෑස්ති ඔන්න පොකට් මනී දිනන්න. දැන් ප්‍රශ්න හතරක් තියෙනවානේ. මේ ප්‍රශ්න හතරට උත්තර දෙන්න තප්පර
3: පහයි තියෙන්නේ. මේ තප්පර පහ ඇතුළත තමයි හරියට උත්තරේ දෙන්න ඕන. එහෙම උත්තර දුනොත් අපි රුපියල් 5000ක් අද දවසේ පොකට් මනී දෙනවා. මේ තමයි එසඳු පළවෙනි ප්‍රශ්නය.
1: එසඳු සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩමෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ. කොළඹ තරුණ බෞද්ධ සංගමය ලංකාවේ පිහිටි පැරණිතම බෞද්ධ සංවිධානයයි. 1898 ජනවාරි 8 වැනිදා මේ සංවිධානය ආරම්භ වුණා. අනගාරික ධම්මපාරතුමා වගේ නායකයන්ගේ සහයෝගයෙන් බෞද්ධ පාසල් එවැගේම ග්‍රන්ථ දහම් පාසල් මේ හරහා ආරම්භ වුණා. මේ ප්‍රශ්නය කොළඹ තරුණ බෞද්ධ සංගමය පිහිටවීමට පුරෝගාමී වූ පුද්ගලයා කවුද? 1. අනගාරික ධර්මපාලතුමා 2. ටී.බී. ජයතිලක
2: 2.
3: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න දිනා ගන්නවා යෙසඳු. අපි එහෙනම් යමු දෙවනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පාඩමෙන් තමයි යෙසඳු ඔන්න දෙවන ප්‍රශ්නේ හදලා තියෙන්නේ. පසයට පිහිටා ඇති කඳන් භූගත කඳන් ලෙස හඳුන්වනවා. ආහාර ගබඩා කිරීමට අහිතකර කාලගුණ තත්වයන් සඳහා භූගත කඳන් වැදගත් වෙනවා. භූගත කඳන් ප්‍රධාන වශයෙන් වර්ග 4කින් යුක්තයි. මෙන්න ප්‍රශ්නය. භූගත කඳන් දැකිය හැකිවන්නේ මේ අතරින් කුමන ශාකයේද? 1. පුවක් 2. කිරියල
2: 2.
3: යසඳු ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා තියෙන්නේ අතේ පොකට් මනි රුපියල් 500ක් තියෙනවා යසඳු. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: ඉතිහාසයේ පොතෙන් තමයි මේ ප්‍රශ්නේ හැදෙන්නේ. මෙන්න තුන්වෙනි ප්‍රශ්නය. ලන්දේසීන් 1658 සිට 1796 දක්වා ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ පාලනය කළා. ඔවුන් විසින් කෝපි, ගම්මිරිස්, කරදුඹුංගු වැනි වගාවන් මෙරට තුල ප්‍රචලිත කිරීමට කටයුතු කළා. 1796 දී බ්‍රිතාන්‍යයන් විසින් ලන්දේසි පාලනය අවසන් කරන ලදී. මේ ප්‍රශ්නය ලන්දේසි ජාතිකයන්ගේ මහු රට මොකක්ද? 1. ඕලන්දය 2. පෘතුගාලය
2: 2.
3: හරි උත්තරේ වෙන්න ඕනි ඕලන්දය. අතේ පොකට් මනි 500ක් තියෙනවා. 500ක් තියෙන නිසා වට බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
2: හා.
1: ඊජිප්තුව උතුරු අප්‍රිකාවේ සහ නිරිත දිග ආසියාවේ පිහිටි අරාබි රාජ්‍යයක්. ඊජිප්තුවේ නිල භාෂාව වන්නේ අරාබි භාෂාවයි. නයිල් ගඟ ඊජිප්තුවේ ජීවයේ රේඛාව ලෙස සලකනවා. අපි අහන්නේ ඊජිප්තුව අයිති වෙන්නේ කුමන මහද්වීපයටද? 1. යුරෝපා මහද්වීපයට 2. අප්‍රිකා මහද්වීපයට
2: 2.
3: යසඳුගේ අතේ පොකට් මනි රුපියල් 500ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තෝරලා 500 2500ක් වෙනකන් ඔන්න වැඩි කරගෙන තියෙනවා.
1: යසඳු නිවාඩු කාලේ මොකද කරන්න හිතාගෙන ඉන්නේ ඉතින් දැන්?
2: කොම්මේ සෙල්ලම් කරගෙන ඉන්නවා.
1: හරි එහෙනම් ඉතින් ස්කෝලේ පටන් ගත්තාම යාළුවන්ටත් පොකට් මනි ගැන කියමු නේද?
2: ආ
3: ජය වේවා යසඳු. යසඳුට ඒ අවස්ථාව ඒ විදිහට ලැබෙනවා. ඉතින් හෙට දවසේ පොඩ්ඩොන්ට ඔන්න අවස්ථාව තියෙනවා. හෙටත් උදේ 5යි කාලෙට පොකට් මනි අරන් එන නිසා එවන්න මැසේජ් එකක් 0714 151 151 අපේ WhatsApp නම්බර් එකට.
1: දැන් ඔන්න අපිටත් ටික ටික අපේ වෙලා විවර වේගෙන යන්නේ. නිවුස් බ්‍රේක් එක එනවා. ඊට පස්සේ මමීස් පොවත් මනි සෙග්මන්ට් එකට අද කවුද සම්බන්ධ වෙන්නේ කියලා අපි බලන්න නැස්ටි. දැන් මාෂි මේ දවස්වල ඔන්න හැමදේම වැඩිනේ.
3: ඔව්.
1: හැබැයි ඉතින් එහෙම කියලා අපේ බැංකු පොලියත් අඩු වෙලා නැහැ. වැඩි වෙලා තියෙන්නේ. ස්ථාවර තැන්පතු වලට ඔන්න මේ දවස්වල 15%ක පොලියක් ඉවෙනවා. වෙන කොහෙවත් නෙමෙයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. යන්න කලින් කතා කරන්න 13.19ට අතේ තියෙන මුදල ඔබේ ඉලක්කයට අරගෙන යන්න ඇති වෙනවා. ඒක කොහොමද එතෙන් තරන් යන්න හදාගන්නේ කියන එක ගැන එයයි ඔබට හොඳ උපදෙසක් ලබා දෙනවා. දැන් ජීෂ්ඨ පුරවැසියන්ට ඔන්න 15%ක පොලියක් දෙනවා. අවුරුදු 5ක කාලෙකට තමන්ගේ මුදල් ස්ථාවර තැන්පත්වක තැන්පත් කරාම 11.84ක වාර්ෂික සඵල පොලියකුත් ලබා ගන්න පුළුවන්. විස්තර දැනගන්න කතා කරන 13.19ට සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ලෑස්ති ඔබට උදව් කරන්න. ඉතින් අනාගතය ගැන අපිට අද ඉඳලා පේන බලන්න බෑනේ. අනාගතයේ සමහර වෙලාවට අපි නොහිතන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් සල්ලි අතේ තියෙනවා නම්, ස්ථාවර තැන්පතුවක් තියෙනවා නම්, ස්ථාවර ධනයක් තියෙනවා නම්, අභියෝගයක් ආවත් ඒකට මුහුණ දෙන්න අපිට හයියක් තියෙනවා. එහෙනම් අතම පරක්කු කරන්න එපා. ඔබේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වෙන්න පුළුවන්. කවදා හරි මේ සේරම වැඩ ටික ඉවර කරලා පෙන්ෂන් ගිහිල්ලා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනකොට ඒකට අවශ්‍ය කරන අත්විවරම දාගන්න මුදල් ඕනේ. ඉතින් පෙන්ෂන් ප්ලෑන් එකක් විදිහට මේ ස්ථාවර තැන්පතු ඔන ජීෂ්ඨ පුරවැසියන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න පුළුවන්. හොඳ පොලියක් ලබා දෙනවා සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. අදම කතා කරන්න 13.19ට අපි ලෑස්ති. නිවුස් බ්‍රේක් එකට යන්න වෙලාව මතක් කරන්න. දැන් වෙලාව උදේ 6:30.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: සියතට තවත් සම්මානයක්. බැකෝ සමන්ගේ මව ඝාතනය කෙරේ. එල්නිනෝ තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක්. දවල මන්දිර ලේකම් මෙවත් වෙයි.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117888666
1: Best Web.lk 2026 සම්මානවලලේ Best Media and Entertainment Website කාණ්ඩයේ ජයග්‍රාහකින් නම් කර තිබෙනවා. එහි රන් සම්මානය හිමි වෙත්තේ සියත TV.lk වෙබ් අඩවියටයි. Best Web.lk සම්මානවලල මෙරට වෙබ් අඩවි ඇගීම සඳහා පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ තරඟාවලියක් වනවා. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නැතුන්ගොඩගේ නිර්මල ප්‍රසන්න නොහොත් බැකෝ සමන් නැමැත්තාගේ මව වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. ඇය නිවසේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි අයකු වෙඩිතබා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කාන්තාව මිය ගොස් ඇත්තේ මිද්දෙනිය ප්‍රාදේශීය රෝහලට තුලත් කිරීමෙන් පසුවයි. මිය ගොස් ඇත්තේ මිද්දෙනිය උලහිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක්. බැකෝ සමන් නැමැත්තා දැනට වැලිසර අධි ආරක්ෂිත බන්දනාගාරයේ රඳවා සිටිනවා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට අදාළව ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. එහි සභාපති රජීව් අමරසූරිය සඳහන් කළේ ඊට අදාළව නීතිඥ සංගමය මතය ජනාධිපතිවරයාට දැනුම් දුන් බවයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ නීතිඥ සංගමේ නියෝජිතයින් අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා. විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරඹයා නොව රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක් බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක එහිදී සඳහන් කළේ. ඔහු පෙන්වා දුන්නේ මෙම සංශෝධනය සමස්ත පද්ධතියේම ගැටලු විසඳීමේ පුළුල් ප්‍රතිසංස්කරණයන්හි එක් පුරුකක් පමණක් බවයි. එය තමාගේ පුද්ගලික මතය හෝ රජයේ තනිමතයක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කළ යුතු බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති රජීව් අමරසූරිය සඳහන් කළේ.
4: මෙතන වෙලා තියෙන්නේ විනිසුරුතුමන්ලාගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්. ඒ ස්ටෙප් බයි ස්ටෙප් යමු. අපි බලාපොරොත්තු වෙමු කොහොමද ඒක වෙන්නේ කියලා.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නංවන්නේ නම් ඊට ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කිරින්දේ ප්‍රදේශයේ පැවති ධීවර හමුවකදී.
5: ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ලබා දුන්නු තීන්දුව තිබෙනවා, මෙහෙම විශ්‍රාම යන වයස වැඩි කරනවා නම් ඒක පාර්ලිමේන්තුවේ 3/2කින් පමණක් බෑ, අනිවාර්යෙන්ම ජනමත විචාරණයකුත් අවශ්‍යයි කියලා. ඒ පූර්වාදර්ශ තිබෙනවා. දැන් රටේ ඔක්කොම ප්‍රශ්න අමතක කරලා දැන් මුළු ආණ්ඩුවම අවධානය යොමු කරන්නේ එක දෙයකටයි. කොහොම හරි විනිසුරුවන්ගේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කරගෙන
1: ආණ්ඩුව ජනමත විචාරණයක් පැවැත්වීමට බියෙන් පසුවන බවයි සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජේව සේනසිංහ සඳහන් කළේ.
6: ආණ්ඩුව ජනමත විචාරණයකට බයයි. ආණ්ඩුව දන්නවා ජනමත විචාරණයකට ගියොත් හොඳටම ආණ්ඩුවට ප්‍රහාරය එල්ල වෙනවා කියලා ජනතාවගෙන්. ජනතාවට මේක තේරලා තියෙන්නේ. මේක මේ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. සියලුම දෙනා මේ රටේ එකතු වෙලා තියෙන්නේ මේ විනාශය නවත්තන්න. ඒ වගේම බලන්න මේ කොච්චර විදිහට මේ ආණ්ඩුව බොරු කියනවාද කියලා.
1: බුද්ධ ශාසනය සම්බන්ධ කටයුතුවලදී ආණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදයගමන් පිල පැවසුවේ.
7: අපි දන්නවා මාලිමාව කියන්නේ පචහි බව. නමුත් අඩුම ගණනේ බුද්ධ ශාසනය සම්බන්ධ කාරණාවලදී හතරවන සිල්පදයේ කඩ නොකරන අයුරින් කතා කරන මෙන් අපි ජනාධිපතිතුමාගෙනුත් සියලුම ඇමතිවරුන්ගෙනුත් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනු.
1: විපක්ෂය ඇතැම් පාර්ශවකරුවන්ට බරපතල චෝදනා පවතින බවයි නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සඳහන් කළේ.
8: ඕටාබිල මේ ආසාවට දාලා ගියාද නෑ? අපේ රටේ ජනතාව පාර්ට බැස්සා. ඒක නිසා තමයි නාමල්ලට පස්සේ දොරින් පැල්ල දුවන්න උනේ. පාර්ලිමේන්තු කිව්වට අපි දුවන්නේ නෑ කියලා. නාමල්ල තමයි තාජුදීන් ඝාතනය පිළිබඳ චෝදනා දෙන්නේ. තොත්ත බබා නෙමෙයි. ඒ පාස්කු පහරෙන් පස්සේ මහින්දයි බැසිලුයි නාමල්ලුයි ගිහිල්ලා පිල්ල යන හමුනේ බන්දනාගාරේ.

0: දුම්රිය ස්ථානවල විකරණ කටයුතු නිසි පරිදි සිදුව නොමැති බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. එහි සභාපති සුමේධ සෝමරත්න බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
1: ප්‍රධානම දුම්රිය ස්ථානය කොළඹ කොටුව දුම්රිය ස්ථානය මං හිතන්නේ වසර 15ක 16ක විකරණේ හරියාකාරව සිද්ධ වෙලා නැහැ. ඉතින් ඒවා මේ සියලු නිලධාරීන් යොදවලා අපි කියන්නේ එක දුම්රිය ස්ථානය පැහැදිලි කරලා දෙන්න. මගේ සේවා ස්ථානය වසර 13කින් විතර විකරණයක් කළා නැහැ. දෙපාර්තමේන්තුවේ අතීතයේ හිටපු නිලධාරීන් සමහර කොටස් බය වුණාට අපි විකරණයට බය මිනිස්සු නෙමෙයි.
0: දුම්රිය රියදුරන්ට අවශ්‍ය පහසුකම් සංවර්ධනයකින් තොරව නවක දුම්රිය රියදුරන් කඩිනමින් සේවා සඳහා අනුයුක්ත කිරීමට උත්සාහ දරන බවයි ලොකමොටිව් නිලධාරී සංගමේ ලේකම් SRCM සේනානායක සඳහන් කළේ.
2: ගමනාන්ත වලට ගියම අපිට නවාතැන් පහසුකම් සපයන බංගලාදී. එතකොට මේ වගේ ප්‍රමාණවල් වලට තමයි පහසුකම් දැනට තියෙන්නේ. එතකොට සීමිත පහසුකම් ප්‍රමාණයක් තියෙනවා. එතකොට දැන් මේගොල්ලෝ ඒ සීමිත පහසුකම් වල තියෙද්දි ටර්න්ස් වලට දාන්නේ කොහොමද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට නවාතැන් පහසුකම්වත් හරියට හදන්නේ නැතුව ටර්න් යවන්න හදනවා. එතකොට මේගොල්ලෝ ගිහිල්ලා මේ කුටුවක් කොට ඉඳන් ඉඳලා පහවදා උදේට නිදි මරගාතේ මේ රස්සාව කරන්න පුළුවන් එකක් නෙමෙයි.
0: එල්නිනෝ තත්ත්වය වර්ධනය වුවහොත් මත්ස්‍ය සම්පත පහත යා හැකි බව නරා ආයතනය පවසනවා. එහි සභාපති ආචාර්ය ශාන්ත හෙටියාරච්චි පැවසුවේ සාගරයේ මතුපිට ජල උෂ්ණත්වය ඉහළ ගියහොත් මෙම තත්ත්වය හටගන්නා පවයි.
3: උදේ මතුපිට උෂ්ණත්වය වැඩි වුණොත් එක දෙයක් තමයි මේක ශාක ප්‍රවාංගවලට බලපානවා. මූලික වශයෙන්ම ශාක ප්‍රවාංගවල අඩු බවක් ඇති වුණොත් අවසානයේදී අපිට ලැබෙන මත්ස්‍ය ආස්වැන්නේ අඩුවීමක් සිද්ධ වෙන්නට පුළුවන්. අපි මත්ස්‍යෙන් ගත්තොත් ඒ මත්ස්‍යෙන්ට ජීවත් වෙන්නට උචිත උෂ්ණත්වයක් පවතිනවා. ඒනස් වාසස්ථානය වෙනස් කරලා වෙනත් ස්ථානයකට මේ සතුන්ට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා.
0: එල්නිනෝ තත්ත්වය මෙවර විට මධ්‍යස්ථ මට්ටමක පවතින බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන සඳහන් කළේ.
4: මේ එල්නිනෝව පරිමාගයටයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් ඩිසెంబර් අතරේදී. එල්නිනෝවේ වැස්ස අනිවාර්යයෙන්ම අඩු වෙන්න ඕනේ ලබන මුලකාර්තේ 27 වර්ෂයේ. ඒ කියන්නේ මේ එල්නිනෝව ඉතා ප්‍රබල වුණොත් තමයි ලබන අවුරුද්ද පායන්නේ. තාම මේ එල්නිනෝව තියෙන දුර්වල මට්ටමේ. නැත්තම් මධ්‍යස්ථ මට්ටමේ. ඒතකොට අපිට තාම කියන්න බෑ මේක ඉතා ප්‍රබල වුණොත් තමයි ඔය ලබන අවුරුද්ද පායනවා කියන එක හරියන්නේ.
0: මේ අතර වවුනියාව මොලතිව් ත්‍රිකුණාමලය පොළොන්නරුව මඩකලපුව අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවල අද උණුසුම ඉහළ යා හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පිළිබඳ සැලකිලි මතුව යුතු බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප්සිටුවීම සිදු කර තිබෙනවා. සිව් මහා දේවාලයන්හිදී කප්සිටුවීම සිදු වුණේ අද පෙරවරු 6:17 යතුරු සුභ මොහොතින්. ලබන 18 වනදා පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කරන බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදැල සඳහන් කළේ.
5: පුරා දින පහක් තුළ සිව් මහා දේවාලයන් අභ්‍යන්තර පෙරහැර පැවැත්වෙනවා. එනම් අගෝස්තු 17 වනදා දක්වා. ඉන් අනතුරුව අගෝස්තු 18 වන දින පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත වෙනවා. අගෝස්තු 22 වනදා දක්වා පුරා දින පහක් තුළ කුඹල් පෙරහැර පවත්වන අතර අගෝස්තු මාස 23 වන දින සිට අගෝස්තු මාස 27 වන දින දක්වා පුරා දින පහක් තුළ රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරනවා. ඒ වගේම අවසාන රන්දෝලි පෙරහැර අගෝස්තු මාස 27 වන දින රාත්‍රියේ වීදි සංචාරය කිරීම නියමිත වෙන අතර පසුදා උදෑසන දින සුබ මොහොතෙන්දී කැපී මංගල්‍ය සිද්ධ වෙනවා.
0: පෙරහර නැරඹීමට පැමිණෙන්නන් පරිසරය අපවිත්‍ර කිරීමෙන් වැළකිය යුතු බවයි අස්කිරි පාර්ශ්වයේ අරුණායක පූජන ආරම්භනාවේ ආනන්ද හිමියන් පැවසුවේ.
6: නගරයට පැමිණෙන අය අතිශයින්ම නගරයේ පවිත්‍රතාවය ගැන සැලකිලිමත් වෙන්න තමන්ගේ අපද්‍රව්‍ය යම් දෙයක් තියෙනවා නම් තම තමන්ගේ බෑග් වලින් ඒවා රැගෙන යන්න කටයුතු කරන. මොකද දන්සල් වලින් වෙනත් යම් යම් අය දෙන දේවල් ඒවා බොහෝ දුරට ඒ තැන්වලම සමහරවිට තමන් අර වාඩි වෙන්න ගේන ඉතිරෙද්ද පවා විසි කරලා යන ප්‍රවණතාවයක් තියෙනවා.
0: දවල මන්දිර මාදලේකම් කැරොලයින් ලෙවිට් මෙම මස අවසානයේදී සිය ධූරයෙන් ඉවත්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ඇය තමන්ගේ විශ්වාසවන්තම සේවකයෙකු බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් සිය එක්ස්කිනුමෙහි සටහනක් තබමින් කියා සිටියේ කැරොලයින් ලෙවිට් ඉදිරියේදී රිපබ්ලිකන් පක්ෂය තුළ බලගතු හඬක් වනු ඇති බවයි. දවල මන්දිර මාදලේකම් කැරොලයින් ලෙවිට් ලාබාලතම දවල මන්දිර මාදලේකම් ලෙස ඉතිහාසගත වනු ඇති බවයි ට්‍රම්ප් පැවසුවේ. මෙ අතර ට්‍රම්ප් පරිපාලනය විසින් දරිද්‍රතා නීති මධ්‍යස්ථානයේ විශේෂ

0: ඥවරයක් වන හයිඩි පෙරිච් දුරේ නිවත් කර තිබෙනවා. ඒ මූල්‍යමය වංචාවකට සම්බන්ධ බවට තොරතුරු ලැබීමත් සමගයි. දරිද්‍රතා නීති මධ්‍යස්ථානයේ පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් මෙවර විට ඇයට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වනවා. යලි සිරස්තල සියතට තවත් සම්මානයක්. බැකෝසමන්ගේ මව ඝාතනය කෙරේ. එල්ලිනු තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක්. ධවල මන්දිර ලේකම් විවත් වෙයි. සියත උදැස්සන ප්‍රධාන ප්‍රවෘත්ති නිබයි. මම සිතාරා අතුකෝරල. සියත බිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පේපුවත් සමක.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the town.
1: මේ දවස්වල වේදිකාවෙන් නිතර දකින චින්තක පීරිස්ගේ අලුත්ම ස්ටේජ් ඩ්‍රාමා එක තමයි අන්ධාරි.
2: ඒ ගැන අපි ඩ්‍රාමකේ ඇක්ට් කරන සම්පත් ජයවීරගෙන් ඇහුවා.
3: අන්ධාරි චින්තක පීරිස්ගේ අලුත්ම වේදිකා නාට්‍ය රචනය සහ අධ්‍යක්ෂණය චින්තක පීරිස්ගේ මේ නාට්‍ය නිෂ්පාදනය කරේ රඟහල .lk වෙනුවෙන් ජනක. මේ නාට්‍ය මම සම්පත් ජයවීර, එතකොට සුලෝචනා වීරසිංහ, ආයේෂා දිශානායක, යශෝදරා මානගේ සමග හර්ෂ තෙන්නකෝන් රඟපානවා.
1: මොන වගේ කන්සෙප්ට් එකක්ද ඩ්‍රාමා එකේ තියෙන්නේ?
3: මේක මේ පවුල සහ කාන්තාවගේ සිතුවිලි පටව ගොඩනගිච්ච වේදිකා නාට්‍යයක්. විශේෂයෙන් විවාහක යුවළ වලට බොහොම විනෝද වෙන්න පුළුවන්, රස විඳින්න පුළුවන් නාට්‍යයක් තරුණ තරුණියන්ට හැමෝටම.
2: වෙනදට වඩා ගොඩක් දෙනෙක් බැක් ස්ටේජ් ඩ්‍රාමාස් බලනවා නේද?
3: වෙන වෙන අර්බුද ප්‍රශ්න නැත්තම් ප්‍රේක්ෂකයෝ ඉන්නවා. හොඳ හොඳ හොඳ නාට්‍ය, අලුත් නාට්‍ය කියනවා, තරුණ නාට්‍ය ශිල්පීන් යන අලුත් නාට්‍ය කරනවා, හැමෝටම අපිට එකම වගේ අලුත් නාට්‍යයක් එනවා. හොඳයි, වේදිකා නාට්‍ය වලට හොඳ කාලයක් තියෙනවා.
1: අවදද අන්ධාරි ළඟදිම බලන්නේ
3: 16 වෙනිදා බොරැල නාමල් මාලනි පුංචි තියටගේ සවස 3:30 සහ 6:45 වේදිකා ගත වෙනවා. අලුත් නාට්‍ය හොයාගෙන බලන නාට්‍ය ලෝලීන්ට, නාට්‍ය රසිකයින්ට ආරාධනා කරනවා එන්න කියලා නාට්‍ය බලන්න.
0: Talk of the town.
1: මාවල් එකද එහෙම නැත්නම් ක්‍රිස්ටෝපර් නෝලන්ද?
2: සවුත් කොරියාවල බොක්ස් ඔෆිස් බැටල් එක මේ දවස්වල යන්නේ නෝලන්ගේ දි ඔඩිසි මූවී එකයි, මාවල්ලාගේ ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවී එකයි අතර.
1: ඒ අතරින් සවුත් කොරියාවල ෆෑන්ස්ලා වැඩිපුරම කැමති වෙලා තියෙන්නේ දි ඔඩිසි මූවී එකට. පහුගිය වීකෙන්ඩ් එක විතරක් ඇමරිකන් ඩොලර් මිලියන 10.3ක ආදායමක් ගන්න නෝලන්ගේ මේ මූවී එකට පුළුවන් වුණා.
2: Spider-Man Brand New Day movie එක දෙවනි තැනට ආවේ American Dollar Million 9.2ක ආදායමක් අරගෙන.
1: South Korea වල එහෙම වෙද්දි ඊ වෙනකොට The Odyssey movie එක ලෝක පුරාම American Dollar Billion 1.4කට ආසන්න income එකක් අරගෙන තිබ්බා.
2: Film එකේ production cost එක උනේ American Dollar Million 250ක්.
0: Talk of the town.
4: අද ගැස්මට සියතක්.

0: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක් වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455 11.
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
2: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
4: රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
5: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
6: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
7: මෙවරත් දැනුමෙන්, පෞර්ෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මෑතකදීක ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 501 WhatsApp කරන්න.
5: Sieta Between Lady Miss World Sri Lanka 2026.
7: Title sponsor.
8: Obe samata didurana deepthaya twin gala ganna. Between Lady racer ekata adama maru. Between Lady. Obat sanin didulanna.

0: සියත දෙවයින පුරා
1: මමිස් පොකට් මනි
2: මාෂි ගුඩ් මෝනින්. මේ තමයි හොඳම වෙලාව මමිස් පොකට් මනි සෙග්මන්ට් එක පටන් ගන්න.
3: අද දවසේ මමිස් පොකට් මනි සෙග්මන්ට් එකට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ සූර්ය වැවෙන් ලක්මාලි බාලසූරිය. ගුඩ් මෝනින් ලක්මාලි.
4: ගුඩ් මෝනින්.
2: එහෙනම් සූර්ය වැවෙන් ලක්මාලි බාලසූරිය ඔන්න ලෑස්ති පොකට් මනි දිනන්න.
3: ලක්මාලි ප්‍රශ්න හතරයි තියෙන්නේ. එක ප්‍රශ්නකට ඔයාට හරියට උත්තරේ තෝරන්න අපි තප්පර පහක් දෙනවා. තප්පර පහ ඇතුලේ තමයි ඔයා හරියට උත්තරේ තෝරන්න ඕන. මේ තමයි ලක්මාලි පොකට් මනි රුපියල් 250ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
2: ලක්මාලි සමහර අදහස් තියෙනවා අපි හිතන්නේවත් නැති තරම් දුර යන. මේ එහෙම අදහසක් හින්දා ලෝකෙම ප්‍රසිද්ධ වෙච්ච කතා මාලාවක්. මේ කතා මාලාව ලියන්නේ ජේ.කේ. රොලින්ස්. 1990 දුම්රියෙන් ගමනක් යනකොට ඇතිවෙච්ච දුම්රිය ප්‍රමාදයක් හින්දා ඒ වෙලාවේ හිතට ආපු හිතවිල්ලක් තමයි ඇය මේ පොතට ලියන්නේ. අත් පිටපත ප්‍රකාශකයන් ගණනාවක් ළඟට අරන් ගියත් ඒ හැමෝම ඒක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි අන්තිමට ඒ කතාව ලෝකේ වඩාත්ම ජනප්‍රියම කතා මාලාව වෙනවා. මෙන්න ප්‍රශ්නය. ජේ.කේ. රොලින්ස්ගේ මේ ලෝක ප්‍රසිද්ධ කතා මාලාව මොකක්ද? 1. The Lord of the Rings 2. Harry Potter.
4: Harry Potter.
3: ලක්මාලි පළවෙනි ප්‍රශ්නෙට ඔයා හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
2: ලක්මාලිගේ ගෙවල් සූර්ය වැවනේ නේද?
4: ඔව්.
2: සූර්ය වැව ඉඳලා ගොඩාක් දුරද ලුණුගම් වෙහෙර ජලාශයට?
4: කිලෝමීටර් 20ක් වගේ තියෙනවා.
2: හම්බන්තොට දිස්ත්‍රික්කේ ගොවිතැනට සෑහෙන්න උදව්වක් දෙනවනේ ලුණුගම් වෙහෙර ජලාශය. මුලින්ම මේ ජලාශය ඉදි කරලා තියෙන්නේ කිරින්දි ඔය හරස් කරලා. හැබැයි පස්සේ තවත් ගඟක අතිරික්ත ජලය මේ ජලාශයට ගෙන එන්න ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා. අපි අහන්නේ ලුණුගම් වෙහෙර ජලාශයට තම අතිරික්ත ජලය ගෙන එන්නේ කුමන ගඟෙන්ද? 1. මැණික් ගඟ 2. වලවේ ගඟ.
4: වලවේ ගඟ.
3: ලක්මාලි හරි උත්තරේ මැණික් ගඟ. ලක්මාලි ඔයාගේ අතේ රුපියල් 250ක් පොකට් මනී තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
2: ලක්මාලි ඇමරිකාව කියන්නේ ලෝකේ විශාලත්වයෙන් තුන්වෙනි රට. ඒ රට ඇතුලේ ප්‍රාන්ත 50ක් තියෙනවා. ඒ හින්දා තමයි ඇමරිකානු දජේ තරු 50ක් තියෙන්නේ. හැබැයි මේ ප්‍රාන්ත 50 අතරින් එකක් තියෙනවා. ඒක තනියම ගත්තොත් ලංකාව වගේ 20 ගුණයකටත් වඩා විශාලයි. ඒ විතරක් නෙවෙයි, ඒ ප්‍රාන්තයේ විශාල කොටසක් අවුරුද්දේ වැඩි කාලයක් හිමින් වැහිලායි තියෙන්නේ. අපි අහන්නේ භූමි ප්‍රමාණය අතින් ඇමරිකාවේ විශාලතම ප්‍රාන්තය වන්නේ 1. ටෙක්සාස් 2. ඇලස්කා.
3: ලක්මාලි හරි උත්තරේ වෙන්න ඕනේ ඇලස්කා. අතේ පොකට් මනි රුපියල් 250ක් තියෙන නිසා ලක්මාලිට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. ලක්මාලි බෝනස් ප්‍රශ්නට යනවද?
4: ඔව් යනවා.
2: ලක්මාලි හරියට account maintain කළොත් ඕනම business එකක් ඉක්මනින් දිනු කරගන්න පුළුවන් නේද?
4: ඔව්.
2: ඔන්න අපි බෝනස් ප්‍රශ්නේ අහන්නේ accounting ගැන. accountancy නැත්නම් ගිණුම් තැබීමේ ක්‍රමය ලෝකේ භාවිතාවට ඇවිත් දැන් අවුරුදු 500කටත් වැඩි. 15 සියවසේ ඉතාලියේ හිටපු ලූකා පැසියෝලි ඉතාලි වෙළෙන්දු භාවිතා කළ ද්විත්ව සටහන් ක්‍රමය ගැන මුලින්ම ලෝකෙට හෙළි කළා. ඒ නිසා ඔහුව ගිණුම්කරණයේ පියා ලෙස හඳුන්වනවා. මෙන්න ප්‍රශ්නය. ලූකා පැසියෝලි anu කවුද? 1. ගණිතඥයෙක් 2. තාරකා විද්‍යාඥයෙක්.
3: ලක්මාලි බෝනස් ප්‍රශ්නෙට හරියටම උත්තරේ තේරුවා. අතේ රුපියල් 250ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නෙට උත්තරේ තෝරලා රුපියල් 250 පස් ගුණයක් වැඩි වෙලා රුපියල් 1250ක් අද දවසේ ඔයා දිනා ගන්නවා.
4: ගොඩාක් සතුටින් මම දැනගන්න ලැබුණේ ඇත්තටම අපේ අක්කගෙන්.
3: බොහොම ස්තුතියි ලක්මාලි, ජය වේවා.
2: ජීවිතේ ඉස්සරහට යනකොට අපිට වඩා දැනුම් තේරුම් තියන අයගෙන් අත්දැකීම් තියන අයගෙන් අපිට උපදෙස් උදව් එහෙම ඕන වෙනවා.
3: අනිවාර්යෙන් නිශාන්, එහෙම කෙනෙක්ගෙන් අපේ ජීවිතයට උපදෙසක් ගන්න පුළුවන් නම් අපිට පුළුවන් වරදින් නැතුව අපේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න.
2: අතේ තියෙනවා නම් ඉතුරු කරගත්ත මුදලක් ඔන්න මේ තමයි හොඳම කාලේ යන්න සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට. මේ දවස්වල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් දෙනවා 111.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළොත් දරුවන්ගේ අධ්‍යාපනයට වෙන්න පුළුවන්, කිවල් දොරවල් හදාගන්න වෙන්න පුළුවන්, අලුතෙන් වාහනයක් ගන්නවා වෙන්න පුළුවන්. ඔය කියන අනාගතේ කරන්න බලාගෙන ඉන්න ඕනම දෙයකට මේ ස්ථාවර තැන්පතුව පාවිච්චි කරන්න පුළුවන්. සේරම යුතුකම් ටික ඉටු කරලා කාටවත් බරක් වෙන්නේ නැතුව සැනසිලිදායක විශ්‍රාම ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේක තමයි හොඳම පෙන්ෂන් ප්ලෑන් එක. අදම කතා කරමු 13:19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබට උදව් කරන්න බලාගෙන ඉන්නවා.
3: එහෙනම් නිශාන් අදට අපි ගිහිල්ලා යමු. නම්බර් එකක් මතක් කරන්න 0714-151-151 අපේ WhatsApp නම්බර් එකට. එවලා තියන්න අපිට මැසේජ් එකක් හෙට උදේ 5 කාලටත් පොකට් මනි අරන් එන්න. මම ආශි.
2: රටම දන්න රේඩියෝ ඩබල් වගේ නෝ. ටිකටම සිය තහන්න. මම නිශාන්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: Good morning, දැන්දලාව උදේ හතයි.

good morning. මේ මං අද ඔයගලන්ට බලගත් වචන තුනක් කියලා දෙනවා. හරිද? ඕනම මිනිහෙක්ව තරහ කරගන්න පුළුවන් මේ වචන තුනෙන්. ඒ වගේම මේ හොඳට එදිනෙදා දකින මිනිස්සුන්ව හොයාගන්න බැරි වෙනවා මේ වචන තුන දැම්මම. හැමෝමනේ මේ සමහරක් කට්ටියව. හරිද? එක්කෝ හැමෝම. මේ වචන තුන තමයි ladies and gentlemen පිළිගන්න පොඩි උදව්වක් ඕනේ. පොඩි උදව්වක් ඕනේ. මේ වචන තුන දාලා බලන්නකෝ ළඟම ඉන්න අයට. කී දෙනෙක් අතුරුදහන් වෙනවද කියලා බලන්නකෝ. කී දෙනෙක් තරහ වෙනවද කියලා බලන්නකෝ. මට දැම්මත් එච්චරයි. එනම් බ්‍රහස්පතින්දා වැඩ ස්ටාර්ට් කරමු. Good morning.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබත් බෙහෙත් බොන්න අකමැති නිසා වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වෙන්නේ නැද්ද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
1: බොහෝ දෙනෙක් අපිට කියන දෙයක් තමයි රුධිර පරීක්ෂාවක් කරගත්තොත් එහෙම නැතිනම් වෙනත් වෛද්‍ය පරීක්ෂණයක් කරගත්තොත් එහෙම ඔවුන්ට දිගටම බෙහෙත් බොන්න වෙයි කියලා හිතලා ඒ පරීක්ෂණ සඳහා යොමු වෙන්නේ නැහැ කියන කාරණාව. මේ ඊටම භයානක සහ අනුවණ ක්‍රියාවක්. මොකද සමහර ලෙඩ තියෙනවා පරීක්ෂා කරගන්නේ නැතුව අපිට කිසිම විදිහකින් එළියෙන් හොයාගන්න බෑ. ඒ කියන්නේ ඒ ලෙඩවල කිසිම රෝග ලක්ෂණයක් ඇති වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට හෘදයා ආබාධයක් හැදිලා ඔබව මිය යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන අධි රුධිර පීඩනය, ඒ වගේම රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් තිබීම වැනි රෝගී තත්ත්වයන් පරීක්ෂා නොකර අපිට හොයාගන්න බෑ. මොකද එවැනි රෝග තත්ත්වයන් වලදී ඔබට කිසිදු රෝග ලක්ෂණයක් මතුවෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දැනටමත් වයස අවුරුදු 30ට වඩා වැඩි පුද්ගලයෙකු නම් වසරකට වරක්වත් රුධිරයේ සීනි පරීක්ෂාවක්, කොලෙස්ටරෝල් පරීක්ෂාවක් සහ රුධිර පීඩන පරීක්ෂාවක් කරගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: හද ගැස්මට සියත.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8-333-444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park corner, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
5: නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. අගෝස්තු 14-15 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place.
6: අරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 115 715 555 අමතන්න.
8: කොකෝෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
9: මුළු පවුලටම මගේ ගානටම.
8: කොකෝෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණේ
10: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගම.
3: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
4: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna Bindu Aikai Kai Hatai, Atasi Asuvatai, Hayasi Hatahaya.
5: එන්න පියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙක.

0: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
1: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
4: සීලිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. ගෝල්ඩි චිකන් සොසේජස් වැලියු පැක් ඉතිරිය රුපියල් 270යි. ෆොන්ඩ්රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 210යි. මංචි සුපර් ක්‍රීම් කක ඉතිරි රුපියල් 40යි. කොහොමස් සබන් ඔරිජිනල් පහේ පැක් එක ඉතිරි රුපියල් 160යි.

0: බම්බලපිටිය ස්ටේෂන් එක දිහා බලලා කොල්ලුපිටිය ස්ටේෂන් එක දැක්කා. මට කොල්ලුපිටිය ස්ටේෂන් එකට ගහන්න තියෙනවා පයින්. හරිම ගැතයි
1: ඕනේ තියෙනනම් ඔක්කොම ලස්සනට තියෙන්නේ නේ.
0: ඒකේ කණු විතරයි පාට කරලා තියෙන්නේ. ඇත්තටම.
1: හරි.
0: මම ඔක්කොම බලාගෙන ඉන්නේ. මං හොඳට හැටමට වවන් දාගෙන ඉන්නේ උදේට. මට හිතන කොහෙල හරි මෙරින් ඩ්‍රයිව් එක මගේ නමට ලියයිද?
1: අනිවාර්යයෙන්.
0: මේ තරම් කතා කරලා තියෙන ඔක. හදපු ප්ලෑන් කරපු මිනිස්සුන්ට වැඩිය ගායක් තිබිලා තියෙනවානේ. මට මේ පහුගිය කාලේ.
1: නෑ ඔය පාරට කියනවා සමහර කට යන අරවින් දෙන පාර. එහෙම කියලා තමයි කියන්නේ.
0: සීරාවට කියන්න වටිනවනේ ඉතින් මිස්. හිතන්නකෝ කොච්චර මං කතා කරනවද කියලා.
1: අනිත් එක මං යන පාරේ උච්චර ප්‍රශ්න නෑනේ මම මේ කල්පනා කරන්නේ.
0: මිස් දෙවියෝ බර කරේ තියන්නේ බර දරන්න පුළුවන් මිනිස්සු නේද? නික හැලපෑන්ට නෙමෙයි. මට ඒ පාර දීලා තියෙන්නේ ඒ බර ගන්න. හ්ම්. උරු ශක්තිමත්.
1: ඔව් ගෙවන්න ඕනේ. ඔයා ගෙවන්න ඕනේ.
0: මම ගෙවනවානේ.
1: යා.
0: මරණිසම්. හ්ම්.
1: මට නම් ගෙවන්න නෑනේ. මොකුත් නෑ.
0: බර ගෙවන්න කියන්නේ.
1: ඒක නෝ ගෙවනවා. ඒ පාරේ නගම අයියෝ මේක හතර නෑ මේක කළ නෑ. අයියෝ ට්‍රැෆික් අයියෝ මෙහෙම එහෙම ඔයා එන්නේ.
0: මොකද මොකද මේ?
1: මම ෆ්‍රී එනවා. ලස්සන පාරක්. හ්ම්.
0: මොකද ගෙවන්න කියන්නේ?
1: ඒ කියන්නේ ඔයා දුක
0: පව් ගෙවනවා.
1: පව් ගෙවනවා දුක.
0: නෑ මිස් පව් ගෙවනවා නෙමෙයි. හ්ම්. පව් ගෙවන්නේ නෑනේ මිස්. මිනිස්සුන්ට උදව් කරන්න හැමෝටම බෑ මිස්.
1: හරි.
0: දේවල් වල යම්කිසි වෙනසක් ඇති කරන්න හැමෝටම බෑ.
1: හරි. ඕකේ.
0: නිකන් මේ හැලපෑන්ට බෑ. හරිද?
1: මම මම නෝ ෆ්‍රී එකේ යනවා අරවින්ද. මට
0: හැලපෙන්නේ. හැලපෙන්නු. දැන් මමත් දැන් හිතන්නේ මම හනේ හැලපෙක් කියලා.
1: හරි. එන ඕර එක දැනෙන්නේ
0: නැහැ. මට වැඩක් නැහැ. මම ගියඩක් කරන් උන්ඩි වෙලා නිකන් මෙහෙම පොඩි වෙලා ඉන්නවා. නමුත් මෙතන තියෙන පොදු දේ හැමෝගෙම යහපත උදෙසා මම කතා කරනවා. මම ඉතින් කතා කරන්නේ ලස්සන දේවල් ගැන තමයි.
1: හරි ඕකේ.
0: මට තව යෝජනාවක් තියෙනවා. දැන් මම පාරේ නම කියන්න ඕනේ නැහැ. මට ලැජ්ජා හිතෙනවා කියන්නේ. අරවින්ද ලොකුගේ මාවත. මොකක්ද? අරවින්ද.
1: ආ ඕකේ.
0: ඒකේ මේ රේල් පාරේ ගලවපු සිමෙන්ති ශිල්පර පරණේව ගොඩාක් තියෙනවා. දැන් අපි ටූරිසම් කන්ට්‍රි එකක්නේ.
1: යස්.
0: රට ලස්සනට තියෙන්න ඕනේ.
1: අනිවාර්යෙන්.
0: ඇයි තින්ත ගන්නෙ? ඇයි තින්ත ගන්න? ඇයි ඇයි ඇයි ඇයි ඇයි තින්ත ගන්න කියන්නේ? බම්බලපිටිය ස්ටේෂනේ මොකටද මොකටද?
1: ලස්සන කරන්න.
0: කාට පේන්නද?
1: හැමෝටම පේන්න.
0: හැමෝටම පේන්න. දැන් අපි ගොඩා ඉඳලා ඉන්න අපිට ඕකේ මෙලෝ ගානක් තිබ්බේ නෑනේ.
1: ඒකනේ.
0: ওই විදිහට තිබුණේ. අර රතු පාටකේ කහ පාට ගාලා හොඳට තිබුණේ.
1: හ්ම්. ඔව් එහෙම නේ තිබ්බේ. ඔව්.
0: මෙරූන් පාටයි කහ පාටයි ගාලා.
1: මෙම්
0: චිම් චිම් මම්මි මචින්. ආසයි කරපු කවුරු හරි පාට කරමු මිනිහට මම. හරි.

0: දැන් ඇයි අපි මේවා කරන්නේ? අපි ටුවරිසම් වලින් ගොඩක් දේවල් කරන්න හිතාගෙන ඉන්න කන්ට්‍රි එකක්.
1: යස්.
0: නේද? මඩිසල ඇතුලේ සල්ලි ගහගෙන ඉඳලා වැඩක් නැහැ. ඒවා වියදම් කරන්න.
1: අනිවා.
0: වියදම් කළා මේක. දැක්කාම ඇහැට පුදුම ප්‍රියමනාප ගතියක් දැනෙන අපේ මහා නගරවල තියෙන ස්ට්‍රීට්ස් වල නියොන් නෙලි පත්තු වෙන සුපිරිසුදු නගරකරණ ඒවට ඔය සල්ලි යට කළා දාන්න.
1: ආ
0: මේ මහා බාංගා බාන්ඩාංගෝ උංගාරේ අරගෙන නේද?
1: ඒක ගොඩක් සල්ලි.
0: මහා බාන්ඩාංගාරේ මේ මෙච්චර සල්ලි තිබුණා කියලා අපිට වැඩක් නැහැ.
1: ආ
0: මහා බාන්ඩාගාරේ සල්ලි තිබුණා කියලා තියෙන අපිට මේ මොකද කප්පුක පහල වෙනවද? ඒව වියදම් කළා ආදායම් ඉපය හැකි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වියදම් කරලා ප්‍රාග්ධන වියදම් කරලා
1: හරි
0: ආදායම් උපයන්න පුළුවන් භූමියක් රට ඇතුලේ හදන්න ඕන නේද?
1: අනිවාර්යෙන් ඩෙෆිනිට්ලි.
0: මම මේ ඉතින් ලොකෝට ආර්ථික විද්‍යාව දන්නේ නැහැ. නමුත් මට හිතෙනවා සල්ලි ටිකක් වියදම් කරලා දිෂ්ටි වැටෙන්න අපේ සිටි එක හදාගත්තොත් අපේ රටට එන මිනිස්සු ෆොටෝ එකක් දෙකක් ගහලා මෙතනත් ලස්සනයි අතනත් ලස්සනයි කියලා දාපුවම ලබන මාසේ තව ටිකක් වැඩිපුර සංචාරක එයි කියලා තමයි මට නම් හිතෙන්නේ.
1: සල්ලි ටිකක් වියදම් කරන්න ඕනේ, සල්ලි ටිකක් හම්බ කරන්න.
0: සල්ලි විශ් කරන්න නැතුව සල්ලි හම්බ කරන්න බෑ.
1: ඒකනේ.
0: ඒකම නැත්තම් හොඳ ව්‍යාපාරිකයෙක් තමයි. ලංකාවේ නමගේ ව්‍යාපාරිකයෙක් තමයි මට එක් කියලා දුන්නේ.
1: හා ඕකේ.
0: අකිනෝ. මල්ලි. සල්ලි විසි කරලායි සල්ලි හම්බ කරන්නේ මල්ලි. සල්ලි විසි කරන්න බැර නම් ඇත්තටම සල්ලි හම්බ කරන්න ක්‍රමයක් නැහැ කියලා කිව්වා.
1: සීරියස්ලි.
0: මම මේ රජයට ඒකත් මම මට ලැබිච්ච අවවාදේ.
1: හරි.
0: මම මේ රජයට මම කියනවා මට මෙහෙම අවවාදයක් ලැබුණා. කල්පනා කල්පනා කල් බලන්න.
1: පොඩ
0: කල්පනා කල් පොඩ කල්පනා කල් බලන්න. බලලා වේදම් කරන්න.
1: ඔව්.
0: ඔනේ මේ උණ්ඩි කරන් මේ සාක්කු දාගෙන ඉන්න බෑ මේ කොම්මේ කමට. වැඩක් නැහැ නේ. රට දියුණු කන්නේ මේ.
1: එකට ගැලපෙනවද අර නෑ එක ගැලපෙන්නේ
0: නෑ. මේ රට ගැලපෙන්නේ නෑ ඔයා.
1: මම කියන්නේ අර ලෝභයගේ දේ කූමි කනවා වගේ සමරක නැති වෙනවනේ.
0: කික කික කියන්න බෑ.
1: ඕ අනේ ඒකයි.
0: ඒ කියන්නේ හොඳ දෙයකට වේදම් කරන්නේ නැත්නම් වැඩකට නැත් එකට ඔක වේදම් කරන්නේ. කියලා මට හිතෙනවා.
1: අර
0: මට හිතෙන හැම එකම වෙන්නේ
1: නෑ.
0: නවත්ති මට හිතෙන එක නවත්ත ගන්නත් බෑනේ මට. ඒකමයි හිතන්නේ ඒකමයි.
1: නැතර හැකර් වරුන්ට සල්ලි ගියා ඒ වගේ.
0: හවුද කියන්නේ
1: හැකර් වරුන්ට.
0: හැකර් කියන්නේ කවුද අපි හාලනේ.
1: හැකර් වරුන් ඒගොල්ලන්ට සල්ලි ගියා වගේ. නිකන් ඒවා නිකන් නාස්ති වෙන්න ඉඩ කඩ තියනවා නේ.
0: ඒකතර ලෝභයක දේ කූපි කරා.
1: So, I think අද බ්‍රහස්පතින්දා good morning. එහෙම තමයි අපි start එක ගන්න.
0: ඉතින් මේ මං අනන්ත දැකලා තියෙනවා විදේශිකයෝ ඇවිල්ලා. හරි ලස්සනයි නේ ඔය පීතපටියක් වගේ රේල් පාර පාරත් එක්ක සමාන්තර දෙහිවලට එන කම් යනවනේ ලස්සන
1: ලස්සනයි ලස්සනයි.
0: ඔය ඔය ඇවිල්ලා බයිසිකල් උදේ පාන්දර බයිසිකල් වල ඇවිල්ලා උතුරු නතර කරලා ෆොටෝ ගහනවා හරමේ. ඒක එන්කරේජ් කරන්න පුළුවන්. පොඩි වාහනක තත්ත්වයක් තියෙනවා රේල් පාර පරිණිගේ.
1: හරි.
0: මම මේ පෙර කොච්චර හැප්පෙන්න ගියා.
1: ඕ යා කිව්වේ විස්තරනේ.
0: ඕ. ඒකත් පොඩක් කියන්න මේ කෝච්චි ළඟට ආවම ඔයාට කර කියා ගන්න දේ අමතක වෙනවා. රේල් පාර පයින්ව මං තා පොඩ්ඩේ මගේ වෙලාවට පාරයින මොකද්ද වලියක් ගිල්ල ඒක බලන්න ගිල්ල මං පැන්නේ නැහැ ඒ වෙලාවෙම කොච්චි ගියා ඒ
1: කියන්නේ ෂොක් වෙනවා වගේ වෙනවා නේ
0: ඔයා ගල් ගහනවා
1: ස්ටක් වෙනවා
0: සමහර මිනිස්සු කියනවා කෝච්චිය පැත්තට ඇදෙනවා
1: වගේ
0: හිට වෙනවා එකතන නතර වෙනවා එන්ජින් නවතිනවා වාහනේ
1: අහලා තිනවා මමත්
0: මං හිතන්නේ තිගැස්පන්ට දැන් මොලේ කියනවා පුතා සද්දන්ත යකඩ ගොඩක් පුතා එන්න කිසිම සමාවක් නැහැ පුතා ඔය යකඩ යකාගේ සම්පූර්ණයෙන් ස්ටක් වෙනවා. මනුස්ස ඔල්ලුනේ. වැඩ කරන්න නැතුව ගියා.
1: හරි.
0: ඉතින් මේ කෝච්චිය කනගාවෙන් යන මං හෙලවෙන්නේ නැතුව ඉන්නවා. පැනපන් අහකට නෑ. සිහි නෑ. සිහි නෑ සින්ඩ්‍රෝම් එක කියලා මං ඉන්නේ.
1: මම හිතලා ඇදලා ගන්නවා මේ පැත්තට. මගේ රත්තරන් අරවින්ද අයියව.
0: ආ
1: සීරියස්ලි.
0: මේ මේ මේ මේ මේ මේ මේ. නිකන් මරසිය දාන්න එපා. මම පොඩ ඇඟේ හැපිලා යන්තමට.
1: නෑ
0: මං එහෙම කරා. ආ මගේ ඇඟේ යන්තමට එන්න මං කෝච්චියේ යන්තමට වැදුණා නම් ඇසි. යන්තමට මම ගොඩක් පදින්න නෑ. පොඩ යන්තම වදින් තින්. පොඩි සද්දයක් කරා මෙහෙම. හරි
1: හරි.
0: ඉතින් එහෙම පොඩි එකක් තියෙනවා. නමුත් ඇත්තටම
1: ඔව්.
0: මම මේ දුම්රිය දෙපාර්තමේන්තුව වෙන කවුරු වගකීතුනේ ධාරී මේක අහන් ඉන්න නම් මම උතුමාට යෝජනා කරනවා. අර ඒරියා එකේ දාලා තියෙන පරණ සිල්පර ටික අපිට අයින් කරගන්න පුළුවන් නම් අර පරණ ගස් ටික පොඩ්ඩක් ලස්සනට ප්‍රූන් කරලා එතන පිරිසිදු කරගන්න පුළුවන් නම් තනකොළ ටික සතියකට දෙකකට සැරයක් එහෙම දාලා කපන්න පුළුවන් අපිට හරීම ලස්සන ඇට්‍රැක්ෂන් එකක් වෙනවා මේ කොළඹ මේ රේල් පාරයි මහ පාරයි මේ පීතපටි වගේ හරීම ලස්සන එහා පැති මහමුහුද හරීම ලස්සන ඇට්‍රැක්ෂන් එකක් වෙයි කියලාමයි මට හිතෙන්නේ
1: අනිත් එක ෆොරිනර්ස් ලත් ගොඩක් ඒ පැත්තට යනවා ඒගොල්ලෝ ආසයි
0: අපේ වගේ බීච් එකක් කොහෙ කොච්චර රටවල් වලට නැද්ද හොඳ බීචස් තියෙන රටවල් තියෙනවා නමුත් අපේ බීච් එකේ වෙනසක් තියෙනවා
1: යස්
0: අපේ බිච් එක රැලි තියෙනවා අපේ බිච් එක නාන්න පුළුවන් අපේ බිච් එක මේ දුර ඇවිදගෙන දැන් තිරුණාමලේ පැත්තේම නිලාවිලි බිච් එකට ගියාම
1: මේ
0: මීටර 100 200 300 යන්න පුළුවන් ඉනගාවට වතුර ඉනගාවට වතුර මොනවද කතා කරන්නේ එහෙම ගොඩක් බීචස් නෑ ලෝකේ බීච් එක ලස්සනයි බීච් එකට බහින්න බෑ
1: බලන්න
0: විතරයි ගොඩක් තැන්වල මුහුද අගින ලස්සනට තියෙනවා හැබැයි ඒ පැත්තේ තියෙන කඳු කෙලිම හෙල ඊළඟ මුහුද බහින්න බෑ වැල්ල පා ගන්න බෑ ගොඩාක් රටවල් වලට මුහුද තිබුණාට තත්ත්වය ඕකයි නෝනා
1: ඒ කියන්නේ ස්වභාව ධර්මෙන් ලස්සනම දේවල් ගොඩාක් දීලා තියෙනවා
0: අපිට ස්ටේෂන් ටික විතරක් හදුවට මදි රේල් පාරත් සුද්ධ කරන්න මොනා හරි වැඩසටහනක් දාගන්න පුළුවන් දාගන්න මේ අපි මේ ප්‍රොඩක්ටිව් ක්‍රිටිසිසම්
1: කරන්නේ
0: මේ වටේක අපිට පෙනේ පුප්පන්න ඒ කරන්න එපා
1: අපි අහිංසක
0: අපි පෙනේට අනිත් පෙනේට බයයි
1: ඕ බයයි බයයි
0: මේකම භයානක දෙයක්.
1: නයාට බය නෑ. පෙරේට බය. මේ අපි එන පාරේ බීච් එකක් තිබ්බනම්.
0: ඔයාලට කතා කරන්න පාරක්වත් නෑ
1: නේද? high level road එකේ
0: නෑ නේද? මම ඉතකට නෑ. high level එකේ traffic විතරයි දිනනවා.
1: ඊට පස්සේ මාත් වෙනවා පැත්තේ.
0: අපි ගල් පැත්තේ? එකත් කන්න වෙනවා.

0: සුවනයි.
1: මටනික මේක හරි වෙඩින් සිද්නුවක් වගේ මට හිතේ.
0: හරි ඒ වගේ තමයිනිකන්නේ.
1: ඉතින් අහන්න පුළුවන් මගේ. ඔය අහලා තියනවද ඉන්දියාවේ වෙඩින්? මෙහෙන්දි හල්දි සංගීත ඊට පස්සේ වෙඩින් සෙරමනි එක රිසෙප්ෂන් එක. ඉන්දියාවේ වෙඩින් එකක් කියලා කියන උත්සවයක් නෙවෙයි. දවස් ගානක උත්සව සංකීර්ණයක් ඇත්තට. සාමාන්‍ය නිකන් එක දවසක වෙඩිමක් නෙවෙයි ඉන්දියන් වෙඩින් එකක් කියලා කියන්නේ. මේ දවස්වල මේ ඉන්දියාවේ මිනිස්සු මෙන්න මෙහෙම කල්පනා කරනවා. අපි ඉතින් වෙඩින් එක අපේ ගෙදරම කරන්න ඕනද කියලා. තවත් එහාට කියලා ඔය ඉන්දියන් මිනිස්සු අහනවා. ඉතින් අපේ වෙඩින් එක ඉන්දියාවේම කරන්න ඕනද කියලා. එමයක් ඇවිල්ලා තියෙනවා.
0: හරි.
1: කොවිඩ් කාලෙන් පස්සේ ඉන්දියාවේ මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් වුණා කියලා කියනවා. විසිටර්ස්ලා 17,000 ගෙනහැල්ලා පැය 3-4ක වෙඩින් එකක් කරනවට වඩා ඉතාම ළඟ මිනිස්සු 100ක් 150ක් එකතු කරගෙන ලස්සන රටකට ගිහිල්ලා දවස් 4-5ක් කට්ටියත් එක්ක එකට සමරලා.
0: හරි.
1: විවාහය කියන එක නිකන් ඉවෙන්ට් එකක් වෙනකොට එක්ස්පීරියන්ස් එකක් කරන්න පුළුවන්ද කියලා ඉන්දියාවේ මිනිස්සු හිතනවා. ඉතින් මේගොල්ලෝ කල්පනා කරනවා කොහෙද හොඳ කියලා.
0: හරි.
1: ඒගොල්ලන්ට පේනවා මේ පැය කීපයක ෆ්ලයිට් එකක් දාගෙන වටේට මුහුද තියෙන, කඳු තියෙන, තේ වතු තියෙන පරණ රාජ මාලිගා වගේ තැන් තියෙන,
0: හරි,
1: ලක්ෂරි හෝටල් තියෙන, බුටික් හොටෙල්ස් තියෙන පොඩි රටක් පේනවා. ඒකට ඒගොල්ලෝ කියන්නේ ලංකාව
0: කියලා. ආ, සීරියස්ලි?
1: ඉන්දියාවේ ඩොලර් බිලියන 100කට වැඩිය වටිනාකමක්. අවුරුද්දකට ඩොලර් බිලියන 100කට වැඩිය වටිනාකමක් තියෙන මේ වෙඩින් ඩෙස්ටිනේෂන් කලාවේ හොඳම තැන ලංකාව කියලා ඉන්දියාවේ මිනිස්සු මේ මෑතක ඉඳන් කතා වෙන්න පටන් අරන් තියෙනවා.
0: වාව්, සුපිරි ආරංචියක්.
1: හැදෙන උන්ටයි මේ ප්‍රවෘත්තිය. මේක කියන්නේ හැදෙන්න හැම වෙලාවෙම මොකක් හරි පොටක් පාද ගන්න බලන් ඉන්න උනන්දුවලට තමයි මම මේ කතාව කියන්න හිතුවේ.
0: හරි.
1: කතාව පොඩක් අපි මේක අපි පොඩ්ඩක් ඇදගෙන යන්න ඕන ඉස්සරහට. මේකේ කෝ එක තේරුම් ගන්න. ඇයි ඉන්දියානු පවුලක් ලංකාව තෝරගන්නේ ඒගොල්ලන්ගේ වෙඩින් ඩෙස්ටිනේෂන් එක විදියට?
0: හරි.
1: රටවල් නැතුව නෙවෙයි. අපිත් එක්ක ටූරිස්ම් ඉන්ඩස්ට්‍රි එකේ ෆයිට් කරන්න අපේ කලාපේම රටවල් 4-5ක් ඉන්න බලවත්ම හතුර තමයි මාලදිවයින. බලවත්ම හතුර නෙමෙයි. ඉතින් තරංගකාරයා අපේ සංචාරක කර්මාන්ත තුළ ඊට අමතරව තායිලන්තේ, සිංගප්පූරුව වගේ රටවල්, ඉන්දුනීසියා වගේ රටවල් ගත්තත්, පිලිපීනේ වගේව ගත්තත් ඒ අයත් අපේ බිස්නස් ටික අදිනවා පුළු පුළුවන් විදිහට.
0: මැලේෂියා
1: අපේ බිස්නස් ටික අදිනවා.
0: හරි.
1: මේ බිලියන 100 ගන්න සෑහෙන ලොකු පොරයක් තියෙනවා. හැබැයි අපිට දැනටත් ඉන්දියාවෙන් ඡන්දයක් හම්බෙලා
0: තියෙනවා. ඕකේ.
1: තව ඡන්දයක් අපිට දෙන්න පුළුවන් නම් ඡන්ද දෙකයි.
0: හරි.
1: මං හිතනවා ගොඩක් වෙලාවට අපිට මේ ඡන්දෙ දිනන්න පුළුවන් වෙයි කියලා. ඇයි ඉන්දියානු පවුලක් ලංකාව තෝරගන්නේ මේ බිලියන ගාණක් වටින මේ ඉන්ඩස්ට්‍රි එකට? පළවෙනි එක ළඟයි. හුඟක් වෙලාවට එක ෆ්ලයිට් එකකින් එන්න පුළුවන්. ඔයා බලන්න අපේ ශ්‍රී ලංකන් එයාලයින්ස් උනත් ෆ්ලයිට්ස් ගණනාවක් ඉන්දියාවට වැඩ
0: කරනවා.
1: දෙවෙනි එක වියදම. සමහර දේවල් ඉන්දියාවත් එක්ක බලද්දී ලංකාවේ අදටත් 30%ක් විතර අඩුයි. කොච්චර කරත් සමහර දේවල් 30%ක් විතර අඩුයි. තුන්වෙනි හේතුව. ඒගොල්ලන්ට පොඩි අදහසක් තියෙනවා ඒගොල්ලෝයි අපි එකයි වගේ කියලා.
0: හරි.
1: ඒක ඉතින් සමහර වෙලාවට නම් පොඩි ප්‍රශ්නයක්. මොකද රටවල් වලට ගියාම ඒ අය හිතන්නේ අපි ඉන්දියන් කියලා. ඉන්දියාවේ මිනිස්සුන්ට ගොළුකේ ගොඩාක් රටවල් මිනිස්සු කැමති නැහැ.
0: පොඩි එකක් තියෙනා එහෙම නේ.
1: ඔව්. ඉතින් අපිවත් ඉන්දියන් වගේ පේනවා නම් අපිටත් නිකන් පොඩි කුඩම් වගේ සැලකිල්ලක් තියෙනවා. We are from Sri Lanka කිව්වම මේ මූඩ් එක වෙනස් වෙනවා මම ඕන් තරම් දැකලා තියෙනවා.
0: හැබැයි මේ වෙලේදී අපි දෙගොල්ලෝ මේ
1: වගේ මේ වෙලේදී අපි එක කොටේට නැග ගන්නවා.
0: ඕ යස්.
1: දැන් බලන්න ලංකාවේ vegetarian food වල ඉඳලා රිලිජන් කස්ටම්ස් වෙනකන් හල්දිද, මෙහෙන්දිද, වෙඩින්ද, රිසෙප්ෂන්ද, ඒ කල්චරල් රිදම් එක අඳුනගන්න ලංකාවට අමාරු නෑ ඇත්තටම. පුද ලංකාව අපිට වෙජිටේරියන් කෑම ගැන ඒගොල්ලන්ගේ උත්සව තියෙන විදිය ගැන අඳින පලඳින විදිය ගැන පාට ගැන ලංකා මිනිසුන්ට අසල්ලුසිය විදිහට ලංකාවට ගිහම වෙන රටක තමයි. නමුත් පොඩි අපේ වගේ ආතල්ලෙකුත්
0: දැනෙනවා.
1: සාමාන්‍යයෙන් රටකට ඔබ ටුව කරන්න ගියාම ඒ රට රට හුරුයි වගේ දැනුනොත් ඒ රටේ ඉන්න මහා ලේසි. ඒ රටේ ඉන්නම එන අමුත්ත වගේ වාට දැනුනොත් මේ රටෙන් ඒ රටේ වාට ඉන්න පුඩා අමාරුයි.
0: ඒ කියන්නේ යන්නේ කොයි වෙලාවෙද කියලා
1: තමයි. එහෙම දැනකට එනවා.
0: Yes.
1: ඉතින් දැන් අපි හිතමුකෝ මේ වගේ වෙඩින් එකකට ලංකාවට 200ක් විතර මිනිස්සු ඉන්දියාවෙන් ආවයි කියලා. දැන් හිතන්නකෝ ඔපචුනිටිස් සෙට් එක. එයාපෝට් එකෙන් මේ මිනිස්සුන් ගන්න ඕනේ. වාහන ඕනේ, ඩ්‍රයිවර්ස් ලෝනේ.
0: හරි.
1: මල් ඕනේ, ඩෙකෝ ඕනේ. ෆොටෝග්‍රාෆර්ස් ලවනේ, වීඩියෝග්‍රාෆර්ස් ලවනේ, මේකප් ආටිස්ට් ලවනේ, මියුසිෂියන් ලවනේ, ඩාන්සර්ස් ඕනේ, කේටරර්ස් ලවනේ, සවුන්ඩ් සිස්ටම් ඕනේ, ලයිටින් ඕනේ, ගිෆ්ට්ස් ඕනේ, ටුවර්ස් ඕනේ, රෙස්ටොරන්ට්ස් ඕනේ.
0: Come on.
1: මං ආයි කියනවා මේක ඩොලර් බිලියන 100ක මාකට් එකක්. ඩොලර් බිලියන 100ක කො අපේ වෙඩින් ප්ලෑනර්ස්ලා කො මොකද? නිඳ ගියාද?
0: ආ නිදි තාම හතාමාරනේ.
1: හතාමාරනේ. නැගිටලා කතා කරමු.
0: හරි, ඔකේ.
1: ඉතින් ඔබ දෙයක් කරනකොට දැන් හිතන්න, මම කොහොමද හෝටලයක් හදන්නේ මේ වැඩේට සෙට් වෙන්න? මම මේ හදන හෝටලේ මම මොනවද ඉන්දියාවට විකුණන්නේ?
0: හරි.
1: වෑන් දෙකක් තියෙනවා නම් එකක් හයර් එකට දාන්න ලෑස්ති ගන්න. තේරෙනවද? ගෙවල් දෙකක් තියෙනවා නම් එකක් දෙන්න ඩෙස්ටිනේෂන් එකට ලෑස්ති කරන්න.
0: හරි.
1: ඉතින් ලංකාවට තේ තියෙනවා. ලංකාවට තුන පහ තියෙනවා. ලංකාවට බතික් තියෙනවා. ලංකාවට හෑන්ඩ්ලූම් තියෙනවා. ලංකාවට විශ්මූණු තියෙනවා. ලංකාවේ බෙර තියෙනවා. බෙර ගහන්න ඕන රකිත ඉන්නවා. ආයුර්වේදික මෙඩිසින් තියෙනවා. ලෝකේ ලස්සනම බීචස් තියෙනවා. අපිට පොඩි ප්‍රශ්නයක් වුණත් අලි ඉන්නවා. අපිට කෝච්චි තිබ්බා
0: තියෙනවා.
1: තාම නෝරට යන්න බැරි වුණත්
0: කේවුණට කෝච්චි අනිත් පැති වලට
1: මාතරට හරි යන.
0: අපිට හයිවේ එකක් තියෙනවා.
1: සන්සෙට් එක තියෙනවා. ඉන්දියන් වෙඩින් එකක් රීප්‍රොඩියුස් කරන්න ඕන කරන හැම දෙයක්ම අපිට තියෙනවා.
0: යස්.
1: ඒක කරපේක මෙහෙ ඇදුවේ.
0: අනිවාර්යෙන්.
1: ආයි මතක් කරනවා. ඩොලර් බිලියන 100ක ඉකනොමි එකක් ගැන අපි මේ කතා කරන්නේ. ඩොලර් බිලියන 100ක්. ලංකාවේ සල්ලි වලින් ඕක දැනගන්න 339න් වැඩි කරන්න. 339න් වැඩි.
0: හරි, ඔකේ.
1: රුපියල් බිලියන 33,900ක මාකට් එකක් මේ තියෙන්නේ. මේක තැටිය තියලා නම් හම්බෙන්නේ නැහැ පුතා. දැම්මම ඉන්දියාව පැත්තේ ඇඩ්වර්ටයිස් කරන්න මහන්සි වෙන්න පුතා.
0: Yes.
1: ඇඩ්වර්ටයිස් කරන්න වෙන්නේ අපිට ඉන්දියාවේ. එන්න අපි වෙඩින් එක කරලා දෙනවා. ඔබේ අවශ්‍යතාවය අපිට කියන්න. අපි ගාව බඩු තියනවා කියලා කියන්න පටන් ගන්න දැම්ම ඉඳලා. කොයි වෙලාවෙ හරි දොර ඇරෙයි.
0: Yes.
1: ඕම ඉතින් මේ අත්තපය කුලගෙන නිදායන ලේක ගන්න හම්බෙන්නේ නැහැ. කොහමරි කළාර කෝච්චි 100ට දාගන්න.
0: ඒ අවශ්‍යයි මේ කාලේ නේ.
1: නැත්තම් ඒකත් මේ වාහනයක දාලා හරිය ඒක නිසාම පුළුවන් විදිහට හදාගන්න.
0: අනිත් එක සීසන් එක ආවා කියලා කිව්වට.
1: බොරු කියන්නේ. 100ට තාම කෝච්චි යන එක මගේ පුද්ගලික මතය අනුව අවුලක්. යන්න දෙපේ. 100ර යන්න බලන්නේ මිනිස්සු කොච්චර එනවද? 100න්න බලන්නේ මිනිස්සු කොච්චර එනවද?
0: ලංකාවේ මිනිස්සුත් ආසයිනේ.
1: ෆොරිනර්ස්ලා
0: විතරක් නෙමෙයි.
1: ඊගෙන අර උඩරට පැත්තට පොඩි වෙලාවකින් යන්න තියෙන ලේසි මාර්ගයෙන් නూరుට ගිහලා යනවා කියන්නේ.
0: Yes.
1: බදුල් යනවා කියන රේන දුර යන්න බෑ. ඉතින් මොකක් හරි කරන්න. අපිට මේ බඩගඩිත් වගේ තියෙන මේ 1 2 3යි තියෙන්නේ. ඒ ටිකක් නැතුව මේක කරන්න බෑ. ටෝරිසම් කතා කරන්න එපා ඔය ටික නැත.
0: ඕ අතත්.
1: ඉතින් මේ ටික ඕනේ. ඉතින් මේ අපිට නිකන් මේ සැරකලා හරියන්නේ
0: නැහැ.
1: මේ ටික ඕනේ. මාකට් එක ඕපන් වෙලා තියෙන එක දිහා බලාගෙන ඉන්න. මේ ඩොලර් බිලියන 100 දියා මං අර කලින් කිව්ව රටවල් සේරම බලාගෙන ඉන්නේ.
0: හරි, ඔකේ.
1: මැලේසියාව කියයි ඒගොල්ලන්ටත් පුළුවන් කියලා ඉන්දියන් තාලෙට වෙඩින් එකක් කරන්න. සිංගප්පූරුව කියයි. ඉන්දුනීසියාව කියයි.
0: මාලදිවයින
1: පැන කියයි. ඔව්. හැබැයි මාලදිවයිනත් එක පොඩ්ඩක් ඉන්දියාවේ මේ නොරොක් වෙලා තියෙන නිසා එතන පොඩි chance එකක් අපිට ඇත්තම කරගලා තියෙනවා. හැබැයි තායිලන්තේ කියයි.
0: ඒකනේ.
1: ඒ මිනිතු ගියයි. ඉතාලි අපි කියන්නේ මේ.
0: Namaste. Welcome to Sri Lanka.
1: කොහොමද කියලා නම් එන්න ගන්න බෑ. ඕගෙන් තමයි ඔක්කොම ගන්නේ. හබීබී ශ්‍රී ලංකාවට ගොහම ලංකාවට එනවා කියලා තමයි මේ වගේ මේ ගොරකෙත් එක මේ කරන්න බෑ. තමස් ඒ කොහම මෙහෙ ඉන්නේ නැහැ.
0: ආදරෙන් කතා
1: පුළුවන් බව පෙන්වන්න.
0: හරි. වචන මදි නේ වචන විතරක් මදි.
1: පුළුවන් බව. ඒ වෙඩින් එක එහෙමම අපිට මේ හදලා පෙන්වන්න පුළුවන් බව. පෙන්නන්න පැකේජ් එක හදන්න.
0: හරි ඕකේ.
1: මොන හෝටලෙද කට්ටිය යන්නේ කියලා 100ක් 200ක් ආවොත් කොයි කොයි හෝටල් වලද තියන්නේ? උත්සව ගන්න කොයි කොයි තැන් වලද? කොහොමද ගන්න?
0: හරි ඕකේ.
1: මොන මල්ද දාන්නේ? මොන වගේ වාහන දාලාද කට්ටිය වෙහෙට මෙහෙට ගෙනියන්නේ? ඒගොල්ලන්ට අලි පෙන්නනවද?
0: නැත්නම්
1: අලින්ට එන්න කියලා අලින්ට එන්න
0: කියනවා. අලින්ටත් වෙන්න කියලා.
1: ඈ එමුස අලි බලන්න යන්න කියනවද? අලින්ට වෙඩින් එකට එන්න කියනවා.
0: සමහරක් වෙඩින්ස් වලට ඒගොල්ලන්ගේ ආටිස්ලා පවා එනවා. ඉතින් හිතන්නකෝ නේද?
1: හිතන්න.
0: රටට කොච්චර
1: ඒ ආටිස්ලා පෙන්වනවා කියලා වෙනම ටිකක් කඩන්න. එහෙමනම් අපි අමතක කරන්න එපා.
0: හරි.
1: ඔන්න මම ඩොලර් බිලියන 100ක මාකට් එකක් ගැන උදේ පාන්දර ලොකු කේලමක් කියලා තියෙනවා.

0: 500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678. සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: මොකෝ මේ තරහින්?
3: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නෑ.
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
4: සිංහගිරි ඕගස්ට් මොනන්සා. Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ඉක්මන් කරන්න. දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
5: ලොකු කරලා නේද?
6: නැතුව සර්. LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
7: කතරගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව. බෝඩිමේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
8: නෑ ජයා. මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
7: ගන්න link පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
9: නැගිට ගන්න නම් link පස්පංගුව විතරමයි.
0: කොළඹ මැද baseline පාරට ඉතාලගින් apartment එකක්. දැන් ඔබටත් prime residencies within. ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේහි ඉදිවන prime colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න. අදම කතා කරන්න. 0710 777 333.
10: කිරිපත්කඩ රන් කෙරුණා. ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nathan Vadena. Rhino Premier Roofing Sheet. Very stress on the hall. The Hatunai Anuhaya Amatana.
12: One of the day, put the wedding on a prastayak. Then balande, but a muttu ala gana put duck wedding. Kala kindala mage banat put duck wedding. Cholesterol put duck wedding.
13: Itani put duck wake it ready.
14: Gana license.
15: Then harini amaru.
13: Wife ke khatat put duck wedding.
12: Wedding when a hema deema prastayak. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
13: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
12: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
11: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
16: අද ගැස්මට සියත
11: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
17: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
18: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
19: ගං අතුරට සුරසුරුමට දැන් මම බය නෑ.
18: අකුණු ගැහුවත් ගිනි දැත්තත් නෝ ප්‍රොබ්ලම්.
19: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
17: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
20: බිග් බිග් දිනුමයි බොන්නන්සා බොන්නන්සා.
21: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට් ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර් වල ඇති එස්කෝඩ් ඩංකියර්.
14: විසි තුනයි 43ට දැන්ම

0: එස්එම්එස් කර දවටනේ ළඟ තබා ගන්න.
1: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
2: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා 60%ක් ඩිස්කවුන්ට් කරගෙන මේ අවුරුද්දේ
3: තාවා නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි සිංග බිග් බොනන්සා මීඩිය ෂොපින් ෆෙස්ටිවල්.
4: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: This was a විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
7: සිංහගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිණ පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
8: මේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, Gold, Real Estate, USD Assets ආයෝජනය සහ SWOT Analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණය online සාතික පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
9: පරම්පරා ගානක් කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලවේ පුංචිකාර නිවස.
12: කිරිපත්කඩ රන් කිරුල ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
13: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස. විස්තර 076 88 233 444. සීතා හදවත් දිනු හිතවත්කම.
14: අදම සීය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වන්න. සීය ශ්‍රී ලංකා 076 88 555.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: අද ඉවරයි. අද දවසේ ඉවර වෙනවා කාගිල්ස් ෆුඩ් සිටි වල මෙගා වට්ටම් මේ ලිස්ට් එක. ඒගොල්ල තව ලිස්ට් එකක් ලෑස්ති කරගෙන ඇති ඉස්සරහට දෙන්න. හැබැයි ඔබට අද අපි මේ ලිස්ට් එක කියන්නම්. මේ බඩු මේ ගානට මෙච්චර අඩුවට ඕනි නම් අනිවාර්යෙන් යන්න කාගිල්ස් ෆුඩ් සිටි රිවෝඩ් සාමාජිකයන්ට තමයි ඒ විශේෂ වාසිය තියෙන්නේ. අදත් අපි කතා කරනවා ඇලුමෙක්ස් එකේ තියෙන එක්ස්පීරියන්ස් සෙන්ට එක ගැන. ඉතින් ඒ එක්ස්පීරියන්ස් සෙට් එක දවස් හතේම විවෘත කරලා තියෙනවා. වීක් ඩේස්වල උදේ 9 ඉඳන් රෑ 8 වෙනකම්, වීකෙන්ඩ්ස් වල උදේ 9 ඉඳන් හවස 6 වෙනකල්. එතනට આવුවොතින් ඇලුමිනියම් සම්බන්ධයෙන් හැම දෙයක් ගැනම ඔබට දැන කියා ගන්න අවස්ථාව තියෙනවා ඇලුමෙක්ස් වෙතින්. අපේ ප්‍රයිම් ගෲප් එකේ මේ දවස්වල කතා කරන සුපිරිම ප්‍රොජෙක්ට් එක තමයි ද ප්‍රයිම් කොලම්බෝ. රුපියල් මිලියන 45 ඉඳලා ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආනන්ද කොලෙජ් එකට, නාලන්ද කොලෙජ් එකට, සහිරා එකට, වෙස්ලි කොලෙජ් එකට, හොස්පිටල්ස් ගත්තත්, ෂොපින් මෝල්ස් ගත්තත්, ළඟ හැම දෙයක්ම තියෙන සුපිරිම තැනක් කොළඹ 7, කොළඹ 8 කියන ඒ ප්‍රධාන

වලට ඉතාම කිට්ටුවෙන් තමයි මේ අපාර්ට්මන්ට් එක තියෙන්නේ. අනිතික මේක මාර උසයි, තට්ටු 39ක් උසට හදන අලුත්ම අලුත් ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව හදන සුපිරිම සුපිරි අපාර්ට්මන්ට් එකක්. කාමර දෙක, කාමර තුන ඔබට ගන්න පුළුවන්. ගාන තමයි ඔබ සර්ප්‍රයිස් වෙන්නේ. රුපියල් මිලියන 45 ඉඳන් ගන්න පුළුවන්. ඒකත් එක සැරේ ගෙවන්න ඕනේ නැහැ. ඒකටත් දෙනවා නියම ගෙවන ක්‍රමයක්. හදාගෙන යන කාලෙ හින්දා පොලිය රහිතව අවුරුදු 4ක් පහසු ගෙවීමේ ක්‍රමය යටතේ ගෙවන්න පුළුවන් පොලිය නැතුව. අන්න එහෙම තමයි ප්‍රයිම් වැඩේ කරන්නේ. මම උදේම නම්බර් එකක් දෙන්නම්, කෝල් එකක් දෙන්න දීලා පොඩක් වෙලාවක් දාගෙන පොඩක් කතාබහ කරගන්න මේ වැඩේ ගැන. 0711077333. අපි හැමෝටම දැන් කොළඹට එන්න පුළුවන්. හැබැයි ඉතින් ඉක්මනින්ම මේ වැඩේට අත ගහන අයට තමයි අවස්ථාව තියෙන්නේ. හැමෝටම එක වගේ අවස්ථාවක් තියෙනවා. වැඩේ එන්ට වෙන අයට තමයි ඉතින් ඒක ලැබෙන්නේ. අන්න ඒකයි වැඩේ. පැල්වත්ත බටර් ගැන අදත් අපි කතා කරනවා. පැල්වත්ත බටර් ಜಾති තුනක් ගැන අපි මේ දවස්වල අඳුන්වනවා. ඒගොල්ලන්ගේ නිල් පාට බෝ එකෙන් එන සෝල්ටඩ්, ඒ වගේම රතු පාට බෝ එකෙන් එන අන්සෝල්ටඩ්, ඊට පස්සේ දම් පාට බෝ එකෙන් එන ගාලික් බටර් එක. ඕගලන්ට පැල්වත්ත බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළුවන්. හොඳම කාරණාව තමයි මේකේ ගාන. ගාන හරිම අඩුයි, රයිට්? NLB එකේ මෙගා පවර් ලොතරැයි ඇතුළු අනෙක් සියලුම ලොතරැයි ගැන අද දවසෙත් අපි කතා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ දවස්වල පොඩ්ඩක් හරි සම්ප්‍රතිෂ්ඨා තත්වයක්, එහෙම නැත්නම් කැස්සක්, උණක්, ඒ වගේ ඇඟපත වේදනාවක් මේව ගොඩාක් වෙලාවට තියෙනවා. හැදුනට පස්සෙත් බොන්න පුළුවන් ලිංක් නැචරල් පස්පංගුව. හැබැයි පොඩ්ඩක් දවසක් කර දවසක් වගේ බොන්න පුළුවන් නම් ඉතින් අපි මේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙලා අපිට නිරෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒකට අර ඉස්සර අපි ගෙනල්ලා පස්පංගුව කියලා නේ අර කෑලි පිටින් ගෙනල්ලා පෑ ගණන් තම්බලා එහෙමනේ කරේ. ඒකට ගොඩක් කාලය යනවා සහ ඒකේ නියම සාරය ගන්න ටිකක් අමාරුයි. මොකද ලොකුයි, තඩි කෑලි. හැබැයි ඔයගලන්ට ලිංක් නැචරල් පස්පංගුව පාවිච්චි කරනවා නම් ඒක පොඩි පොඩි කෑලි වලට මේව කළා තියෙන නිසා පොඩි වෙලාවකින් විනාඩි 15ක් 20ක් ඇතුළත ඕගලන්ට පස්පංගුව හදාගන්න පුළුවන්. පස්පංගුව කියවට මේකේ දිනවා ಜಾති 8ක් විතර. නම මතක තියාගන්න ලිංක් නැචරල් පස්පංගුව. ඊළඟට අපි කතා කරනවා බජාජ් පල්සර් N160 බයික් එක ගැන. ස්පෝර්ටි බයික් එකකට ආසාවක් තියෙනවා නම් ඔන්න ඕගලන්ට ස්පෝර්ටි බයික් එකක් ගන්න එක මුලින්ම ස්ටාර්ට් කරන්න පුළුවන් අපේ බජාජ් පල්සර් N160 එකෙන්, රයිට්? Valentino Italy Mattress ඔබේ නිින්ද ගැන ඒගොල්ලෝ හරිම කන්සර්න්. ඒගොල්ලෝ ඒ ගැන ගොඩාක් හිතන නිසා තමයි එකම එක මැට්‍රස් එකක් මාකට් එකට දෙන්නේ නැතුව අපි හැමෝටම ගැළපෙන විදිහට අපි හැමෝගෙම තියෙන නිින්ද යන්නේ නැති ප්‍රශ්න අඳුනගෙන ඒවට ගැළපෙන මැට්‍රස් ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙන්නේ. Sleep Makers Private Limited වෙත යන්න ගිහිල්ලා ඔබට ගැළපෙනම Valentino Italy Mattress එක මිලදී ගන්න. Coco Fry ගැනත් මතක් කරන්න ඕනි. සුපිරිසුදු පොල් තෙල් ගන්න විදිය අපිට අඳුන්වලා දෙන්නේ, ඒ ගැන අපිට කියලා දෙන්නේ Coco Fry. ඉතින් සේන මිල්ස් තමයි මේකට පොඩ්ඩක් කර උර දීලා වැඩ කරන්නේ. ඒගොල්ලෝ තමයි Coco Fry මාකට් එකට නිකුත් කරන්නේ. ඔබ Coco Fry ගන්නවා නම් නියම විදියට ෆිසිකලි RBD කරපු හොඳම පොල් තෙල් එකක් ගන්නවා කියන එක ගැන ඒ විශ්වාසය ඔබට තියාගන්න පුළුවන්. හරි, H15 පැකේජ් එක ගැන මතක් කරන්න ඕනි. LOLC ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆැක්ටරින් සර්විස් එක ගැන මේ දවස්වල අපි කතා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් ගැනත් මතක් කරන්න ඕනි. ඒගොල්ලෝ තමයි හැම අතින්ම අංක 1. ඉතින් ඒ වගේ දැවැන්තයෙක් ගාවට යන්න ඕනි ඔබේ ව්‍යාපාරය එහෙම රක්ෂණය කරගන්නනේ. සල්ලි නැති කෙනෙක් ගාවට ගිහිල්ලා ඉතින් ඒ කොහොමද ඒ මනුස්සයා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ගෙවන්නේ? හා, ඉතින් ඒ නිසා රක්ෂණය දැවැන්තයා ගාවට යන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල්. ඒගොල්ලෝ තමයි හැම අතින්ම අංක 1. ලංකා ටයිල්ස් ඒගොල්ලන්ගේ අපි මේ දවස්වල කියන්නේ කූල් රූෆ්ටොප් ටයිල් එක ගැන. රූෆ්ටොප් එකක් තියෙනවද? නියමයි. ඒ පැත්ත බලාද යන්න බෑ නේද? නියමයි. නියම නෑ. ඒක හරි වදයක්. ඒ නිසා ඒකට දාන්න ලංකා ටයිල්ස් හඳුන්වලා දෙන කූල් රූෆ්ටොප් ටයිල් එක. 7:56. ගුඩ් මෝර්නින්.

ට්‍රයි කළ බැලුවද බික් බොනන්සා. දවස ගානේ මොබයිල් ෆෝන්ස් ජයග්‍රහණය කරන්න පුළුවන්. සතිය ගානේ ස්කූටර්ස් ජයග්‍රහණය කරන්න පුළුවන්. කරන වැඩේ තව ටිකකින් කියන්නම්.

කොලිටි විදිහට ඒකට තමයි ඔබ අබාන්සකට යන්න ඕනි. අබාන්ස ඕඩියෝ සිස්ටම් එකක් ගන්න. ඉතින් ඔගලන්ට ගැලපෙන විදිහට පෝටබල් බ්ලූටූත් ස්පීක එකක්, පාටි ස්පීක එකක් වෙනකම්ම ගන්න පුළුවන්. රුපියල් 2799 ඉඳලා මාදිලි රැසකින් ඔගලන්ට ගන්න පුළුවන්, ගෙවන්න පුළුවන්. නැත්නම් ඔගලන්ට ඔන්ලයින් ගන්න පුළුවන් buyabans.com සයිට් එකට ගියොත්, ප්‍රදර්ශනාගාරයකට ගිහිල්ලා ගන්න පුළුවන්. හොඳම ඕඩියෝ සිස්ටම්ස් හොයනවා නම් අබාන්සකට යන්න කියලා අපි මතක් කරනවා. ඊළඟට අපි මේක කියන්නේ සුපර්මෙන්ට් ගැන. ඉතින් වහල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බිත්තිවි වෙන්න පුළුවන්. තව ගේට්ටු, ඊට පස්සේ සීලිම, මොන හරි පර්ලින් කරනවා නම්, වැහි පීලි උපාංග දාන්න තියෙනවා නම් ඔබට ගන්න තියෙන හොඳම ප්‍රොඩක්ට් එක තමයි සුපර්මෙට් කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම සිංක් ඇලුමිනියම් සන්නාමය තමයි සුපර්මෙට්. ඒගොල්ලෝ අපිට හඳුන්වලා දෙන්නේ රයිනෝ රූෆින් වෙතින්. රයිනෝව අපි දන්නවනේ අවුරුදු 60ක් විතර අපි දන්නවා. ඒ විශ්වාසෙත් එක්ක තමයි සුපර්මෙට් මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔනර් ෆෝන්ස් ගැනත් අද කතා කරන්න ඕනි. ඔනර් ෆෝන්ස්වල මේ දවස්වල අපි කතා කරන ෆෝන් එක තමයි X5D එක. ඒකේ ජාති දෙකක් ගැන කතා කරනවා. බජට් කන්සර්න් පාරිභෝගිකයන්ට තමයි මම මේ මතක් කරන්නේ. X5D එක රුපියල් 58,999 ගන්න පුළුවන්. X5D Plus එක රුපියල් 64,999 ගන්න පුළුවන්. ඉතින් ඒ වැඩෙත් මතක් කරන්න ඕනි. සිංගයකට ගිහිල්ලා ගෙවන්න ගන්න පුළුවන් කියන එකත් කියන්න ඕනි. තව මොනවද අපි පික්මි කතා කරනවා. ඊ අපි කතා කරේ පික්මි, අනේ මන්ද ඊ දෙකම කිව්වද කොහෙදනේ. ඉතින් පොඩි පොඩි දේවල් යවන්න පික්මි ෆ්ලෑෂ් එක පාවිච්චි කරන්න පුළුවන්. ලොකු ලොකු දේවල් යවන්න පික්මි ට්‍රක් එක ඔබට පාවිච්චි කරන්න පුළුවන්. නෝමලි අපි ওই ගමන බිමනක් යන්න දාන්නේ පික්මි එකක් දාන්නේ ඒ ඇප් එක හරහාම ඔබට මේ වැඩ ටික කරන්න පුළුවන් කියන එක මතක් කරන්න ඕනේ. බයික් X55 SUV එක ගැනත් ගොඩාක් දේවල් තියෙනවා ඔබත් එක්ක ෂෙයා කරගන්න. පාරේදී දකින්න අපි ආසම ආස මේ දවස්වල හැමෝම හැරි හැරි බලන SUV එක තමයි බයික් X55 කියලා කියන්නේ. ඉතින් එකක් ඔබේ කරගන්න කරන්න තියෙන්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් වෙත යන එක. ගිහිල්ලා ඉතින් වැඩේ කරගන්න ගියාට පස්සේ ඔබට ආයිතින් ඕන තරම් හේතු වෙයි බයික් X55 එකක් ගන්න. රයිට්, අපිට දැන් පත්තරේ බලන්නත් තියෙනවා. මං හිතන්නේ ඔක්කොම යස්, අපි ඔක්කොම අපි බජාජ් ත්‍රිවිල් ගැන කතා කරේ නෑනේ. ඒ ගැන කතා කරලම අපිට පත්තරේ බලන්න පුළුවන් නිදහසේ. මේ දවස්වල අපි කියන්නේ ඒගොල්ලන්ගේ වීගෝ ත්‍රිවිල් එක ගැන, ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ගැන. වීගෝ එකක් ගන්නකොට මේ දවස්වල අගෝස්තු මාසෙ පුරාවට ඔයගලන්ට හම්බෙන ලොකුම වාසිය තමයි බජාජ් වීගෝ ලක්ෂයේ වාසිය. ඉතින් ඒ වාසි ගන්න මේ මාසේ වෙන් කරලා තියාගන්න බජාජ් වීගෝ එකක් ගන්න. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඔබ යන්න ඕනේ ඩේවිඩ් පීරිස් එකට, එහෙම නැත්නම් DPMC ඩීලවරේ හම්බ වෙන්න. වැඩි විස්තර දැනගන්න 0114 700550 කියන නම් එකට කතා කරන්න. 7:57

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා
1: හතරවටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ විත්හසා
3: අනුග්‍රහය CDB එක රොන් ගණිතන කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: අදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: Swiss Tech authorized dealer කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන genuine අය. Swiss Tech ගන්න ඕනේ හොඳම තීරණය.
6: Hi Hasa, good morning.
7: Good morning Ascharya. අදත් අපි බලමු ඉක්මනට පත්‍රවල විස්තර මොනවද කියලා. ඊට කලින් මම මතක් කරලා ඉන්නම් ඔයා මොකක් හරි ඉදිකිරි කටයුත්තක නිරත වෙලා ඉන්නවා නම් ෆිනිෂින් වැඩවලට අවශ්‍ය කරන බඩු ටික ගන්න යන්න ඕන හොඳම තැන තමයි ඔබේ ප්‍රදේශයේ Swiss Tech බලයලත් අලවි නියෝජිතයා හොයාගෙන යන එක. මොකද එතන Swiss Tech බලයලත් අලවි නියෝජිතයා පුරුදු වෙලාම ඉන්නේ හරි මිලට ක්වලිටි බඩු විකුණන්න. එහෙම තමයි Swiss Tech එක වැඩ කරන්නේ. ඉතින් හරි මිලට ක්වලිටි බඩු විකුණන ජෙනුයින් බිස්නස්මන් කෙනෙක් Swiss Tech බලයලත් අලවි නියෝජිතයා කියලා කියන්නේ. එයා ළඟට ගියාම ටයිල් ඇඩ්සිව්, ටයිල් ග්‍රවුට්, ස්කිම් කෝට්, වෝටර් ප්‍රූෆ් විතරක් නෙවෙයි Swiss Tech සන්නාමය දරන්නේ නැති ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ වෙනත් නිෂ්පාදනයක් වුණත් ඔයාට ඉතාම විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ Swiss Tech ගන්න ඕන හොඳම තීරණය කියලා. CDB රන් සහනය ගැනයි මේ මතක් කිරීම. CDB එක රන් ගණදුණු කරන ඔබට ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් ලබා ගන්න දැන් පුළුවන්. ජයග්‍රාහකයන් රසක් බිහිවන්නට නියමිත මේ දිනුම් මැදීමට ඇතුල් වෙන හැටි දැනගන්න 0111738388 දුරකථන ඇමතුමක් දෙන්න, නැත්නම් ළඟම තියෙන CDB ශාඛාවට එන්න. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. අපි දැන් බලනවා දිවයින පත්තරේ. විනිසුරු විශ්‍රාම වයස දිගු කිරීම රජයේ හෝ මගේ පුද්ගලික තීරණයක් නොව රටේ පොදු යහපතට ගන්න තීරණයක්. නීතිඥ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ජනපති පවසයි. නිවැරදි ස්ථාවරයකට එන්න වැරදි පෙන්වා දීම අපේ වගකීමක්. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය එහෙම පැවසුවා කියලා තියෙනවා. විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වූ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් අරභයා නොව රටේ පොදු යහපත වෙනුවෙන් ගන්නා ලද තීරණයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග ඊයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මෙම සංශෝධනයේ සමස්ත පද්ධතියේම ගැටලු විසඳීමේ පුළුල් ප්‍රතිසංස්කරණයන්හි එක් පුරුකක් බවත්, එය මාගේ පුද්ගලික මතය හෝ රජයේ තනි මතයක් නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා කියලා තියෙනවා. දීර්ඝ ලිපියක් මේ සම්බන්ධයෙන් පළ වෙලා තියෙනවා. මෙම සංශෝධනය සමස්ත පද්ධතියේම ගැටලු විසඳීමේ පුළුල් ප්‍රතිසංස්කරණයන්හි එක් පුරුකක් පමණක් බවත්, මේ තනි මතයට කරන එකක් නෙවෙයි කියලත් ජනාධිපතිතුමා කිව්වයි කියනවා. අපි ජනාධිපතිතුමාට පැහැදිලි කරලා දුන්නා ඇයි නීතිඥයන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙන්නේ කියලා. ඒ සාකච්ඡාවට අපේ කණ්ඩායමේ 20 ගණනක් සහභාගී වුණා කියලා නීතිඥ සංගමයේ පැත්තෙන් කියලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට බලය තිබෙනවා. ඒ වගේම එහි අඩුපාඩු වැරදි පෙන්වා දීම අපේ වැඩක්. අද සාකච්ඡාවෙන් පස්සේ මේ තත්ත්වය හොඳ පැත්තට හැරෙයි කියලා මා බලාපොරොත්තු වෙනවා කියලා තමයි රජීව් අමරසූරිය කිව්වයි කියලා කියන්නේ. ජනාධිපතිවරයා නීතිය ආධිපත්‍ය වෙනුවෙන් පාරට බැහැපු නායකයෙක් විදිහට එතුමා පරිණත නායකයෙක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා නිවැරදි තීරණයක් ගනී කියලා, යම් වෙනසක් කරાવી කියලා. ඉතින් මේ ජනාධිපතිතුමා සහ ආණ්ඩුව පැත්තෙන් කියනවා විනිසුරුවරුන්ගේ වයස් සීමාව දීර්ඝ කිරීම අධිකරණ ක්ෂේත්‍රයේ සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාකාරීත්වය කාර්යක්ෂම කරන්න ගන්න අටෝරාසියක් පියවර අතරින් එකක් කියලා. ඉතින් අන්තිමට ඒ සාකච්ඡාවේ දෙගොල්ලෝ මෙච්චර දස් කියූප එකම තමයි ඉතින් කියලා තියෙන්නේ නේද? ලොකු එහෙම 아무ත වෙනස් දෙයක් නැහැ. අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. කොහොමhari මේක දැන් ගැසට් කරලා ඉවරයි. නීතිඥවරුන්ට සාකච්ඡාව ලබා දෙන කොටත් ගැසට් කරලා ඉවරයි. ඉතින් බලු ගැසට් නම් ඉතින් රිවර්ස් කරන්නත් බැරි යන්නේ. එහෙම වඩා කොච්චර දැක්කද? ආනයන තහනම් මැද හොරපාරේ වාහන ඇවිල්ලා යෝෂිත ගෙනුත් පැය 3ක් ප්‍රශ්න කරයි. නීත්‍ය අනුකූල නොවන ආකාරයට සිදු කර ඇති මහා පරිමාණ වාහන ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරගෙන යනවා. ඒ විමර්ශනයට අදාළව පැය 3කට ආසන්න කාලයක් යෝෂිත රාජපක්ෂගෙන් ප්‍රශ්න කරලා තියෙනවා. අර වාහන ගෙන්නන්න තහනම් කාලේ හොරෙන් හොරපාරෙන් බදුත් ගෙවන්න නැතුව වාහන ගෙන්නලා තියෙනවා කියලා තමයි කියන්නේ කවුරු හරි කණ්ඩායමක්. ඒකට අදාළව අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙක්ගෙන් ප්‍රශ්න කරලා ඔහුගේ ප්‍රකාශයන්ට අනුව යෝෂිත රාජපක්ෂව ගෙන්නලා මේ සම්බන්ධයෙන් පැය 3ක විතර කාලයක් මිඩංගු කරලා ප්‍රකාශ සටහන් කරගත්ත බව අද දිවයින වාර්තා කරලා තියෙනවා. මං එනවා අරුණ පත්තරේට. ගැටලුවලට විසඳුම් දෙනතුරු ග්‍රාම නිලධාරීහු වැඩ රසකින් ඉවත් වෙති කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. ප්‍රජාසක්ශක්ති ක්ලීන් ශ්‍රී ලංකා අත්තමත් ඒ අතර සෙනසුරාදා ක්ෂේත්‍ර සංචාර පමණයි. ග්‍රාම නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුමක් ලබා දෙන තුරු අස්වැසුම ප්‍රජාශක්ති ක්ලීන් ශ්‍රී ලංකා අත්තම යනාදී රජය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන් වලින් තාවකාලිකව ඉවත් වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමය සඳහන් කළා කියලා තියෙනවා. අද හෙඩ්ලයින් නිවුස් එක අරුණ පත්තරේ, මේක වෙන පුවත්පත්වල මුල් පිටුවේ වාර්තා වෙලා තිබුණේ නැහැ. අරුණ තමන්ගේ හෙඩ්ලයින් එක හැටියට මේ නිවුස් එක තෝරගෙන තියෙනවා. ඒ අතරේ රුපියල් 3700 මත්පැන් බෝතලෙන් 2200ක්ම බදු කියලා හර්ෂ කියන බව සඳහන් කරලා තිනවා. රුපියල් 3700ක් පමණ වන ගල් අරක්කු බෝතලයක මිලෙන් රුපියල් 2200කට ආසන්න මුදලක් කෝබලන් රුපියල් 2200කට ආසන්න මුදලක් බදු ලෙස අය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පෙන්වා දී ඇත. එලෙස රුපියල් 3700ක් වටිනා බෝතලයක මිලෙන් රුපියල් 2200ක් පමණ බදු වශයෙන් රජයට ලැබෙන්නේ නම් එය සමස්ත මිලෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් බවද ඔහු සඳහන් කළා කියලා තියෙනවා. එවැනි ඉහළ බදු ප්‍රමාණයක් අය කරන අවස්ථාවක ව්‍යාජ සුරාබදු ස්ටිකර් භාවිතා කරමින් බදු නොගෙවා මත්පැන් වෙළඳපළට නිකුත් කිරීම නිසා රජයට සිදුවන ආදායම් අලාභය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු බව තමයි ඒ මන්ත්‍රීවරයා ප්‍රකාශ කරලා තියෙන. දැන් මේ අරුණ පත්‍රේ ඒක වාර්තා කරලා තිනවා රුපියල් 3700 මත්පැන් බෝතලේ 2200ක්ම බදු කියලා. දිවයින පත්‍රයට එනකොට බදු තවත් වැඩි වෙලා ආශ්චර්ය. රුපියල් 3700 ගල් බෝතලේ රුපියල් 3200ක්ම බදු කියලා තමයි දිවයින පත්‍රේ මේක සඳහන් කරලා තියෙන්නේ. බදු අඩු තැනින් බලලා ගන්න ඉතින් ගන්නකොට. දිනමින පත්‍රයට මං ඊළඟට එනවා. විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම රටේ පොදු යහපතට ගත් තීරණයක් කියලා ජනාධිපති කිව්ව බව, ඒක තමයි දිනමිනේ අද දිනමිනේත් හෙඩ්ලයින් නිවුස් එක බවට පත් වෙලා තියෙන්නේ. ඊට අමතරව සලේ පරීක්ෂා කරන්න වෛද්‍ය මණ්ඩලය ජාතික රෝහලට, තව පොඩ්ඩක් අමතක වේගෙට යන්න කිව්වේ. පසුගියදා සමාවෙන් පසුගියදා නෙවෙයි පාස්කුදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින හිටපු බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ මහතා පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය පසුගිය සතියේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණ තිබෙනවා කියලා කියනවා. එහි පැමිණි වෛද්‍ය මණ්ඩලය පෙරවරු 9 සිට සවස් වනතුරු ඔහු පරීක්ෂා කළ බව තමයි ජාතික රෝහල් ආරංචි මාර්ග දිනමිනට කියලා තියෙන්නේ. මේ මහේස්ත්‍රාත් නියෝගයෙන් මේ වෛද්‍යවරු කණ්ඩායම එන්නේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දුන් නියෝගයක් ප්‍රකාරව මෙම පරීක්ෂා කිරීම කරන අතර විශේෂඥ අධිකරණ මානසික වෛද්‍ය සුසිත මෙන්ඩිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ වෛද්‍ය මණ්ඩලයේ සිසු සාමාජිකයන් ලෙස විශේෂඥ වෛද්‍ය චිත්තහාරි අබේනායක, විශේෂඥ වෛද්‍ය ශ්‍රී ලංකා මනෝවිද්‍යාඥයන්ගේ විද්‍යායතනයේ සභාපති දසන්ති අක්මීමන, විශේෂඥ වෛද්‍ය දුලේකා අමරසිංහ වාස්, විශේෂඥ වෛද්‍ය වජිර ධර්මවර්ධන කියන කට්ටිය තමයි ගිහිල්ලා පරීක්ෂා කරලා තියෙන්නේ. දැන් හුඟක් දවස් තාමත් මේ මිනිස්සේ ජාතික රෝහලේ තමයි රඳවලා තියෙන්නේ. කන්නේ නැතුව ටික කාලයක් ඉඳලා ඒ දවස්වල මම හිතන්නේ බටවලින් කෑම දාලා තිබුණා. පස්සේ කන්න පටන් ගත්තා. හැබැයි තාමත් මාසවලින් තමයි මම හිතන්නේ දැන් මේ දින ගාන ගණන් කරනවනේ, දවස් ගානකට වඩා වැඩි මාස ගාණක් තාමත් සුරේෂ් සලේ රැඳිලා ඉන්නේ ජාතික රෝහලේ. එයාගේ මං හිතන්නේ රැඳවුම් නියෝග සඳහා අරගන්නේ රැඳවුම් නියෝග ගන්න දවස් 90 නේද? ඊළඟ දවස් 90ත් මං හිතන්නේ දැන් ඉවර වෙන්න ළඟයි. මේ දෙවනි දවස් 90 වැඩි හරියක් එයාව ප්‍රශ්න කරන්න හම්බුනේ නැහැ. ජාතික රෝහලේ තමයි රැඳිලා හිටියේ. ඉතින් ඒ தත්ත්වය අනුව මට නිකන් හිතෙනවා තව දවස් 90කට සමහර විට රැඳවුම් නියෝග ලබාගෙන ඉතින් ස්පිරිතාලේ තියලා වැඩක් නැහැ නේ, ප්‍රශ්න කරන්නනේ ඕනේ. ලංකාදීප පුවත්පතට මං එනවා.
6: හරි.
7: රට පුරා හොර ගිනි අවි ලක්ෂයක් LTTE ගිනි අවිත් ඒ අතර පාතාල කරුවන් ළඟ රට ගිනි අවි 5000ක් අවියන මුහුදු මාර්ග පහකට දැඩි රැකවල් කියලා පොතක්, ඒක තමයි හෙඩ්ලයින් නිවුස් එක අද ලංකාදීපේ. අනවසර ගිනි අවි 80000 ලක්ෂයත් අතර ප්‍රමාණයක් රට පුරා සංසරණය වන බවට ආරක්ෂක අංශ නිලධාරීහු අනුමාන කරති. මින් අනවසර ගිනි අවි බොහෝ ප්‍රමාණයක් පාතාල කරුවන් කුලියට මිනිමරණ කල්ලි සහ හමුදාවෙන් පැනගිය සමාජිකයන් සතුව පවතින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක කටයුතු අමාත්‍යංශය පවසයි කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් 6 වෙනි පිටුවේ දක්වලා තියෙනවා. ඉතින් මේ අතීතෙක නේද මෙහෙම මේ විදිහට අනවසර ගිනි අවි සෑහෙන ප්‍රමාණයක් රට පුරා තියෙන්න ඕනේ මේ උදේ හව වෙඩි තියාගන්න හැටිද? ඒ වෙඩි තියාගන්න ඉතින් ඒ වැන්නේ. ඉතින් සමහර විට මීටත් වැඩිය තියෙන්නත් පුළුවන්. මම දන්නේ නැහැ මේ ගණන් මිනුම් කොහෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. පාතාලේ තුවක්කු මෙච්චරක් තියනවා කියලා එහෙම මේ ඒකනේ ඒගොල්ලෝ ඇවිල්ලා කියලා යන්නේ නැතුව ඇතිනේ තියෙන්නේ. මම දන්නේ නැහැ ඒක දන්න විදිය කොහොම හරි මේ ඉලක්කම සමහරට මීටත් වැඩිය ලොකු වෙන්නත් පුළුවන් අපි දන්නේ
6: නැහැ.
7: ඔය අතරේ සුගීශ්වර යලි රිමාන්ඩ් විශේෂ ව්‍යාපෘතිකයා ආණ්ඩුවේ සල්ලි වලින් දේශපාලන රැස්වීම පවත්වලා මධ්‍යම අපරාධ විමර්ශනය උසාවියට දන්වයි. දැන් සුගීශ්වර බණ්ඩාර පඩි දෙකක් ගත්තා කියලා ආණ්ඩුවෙන් එකම කාල සමයේ රස්සාවල් දෙකක් කරන බව කියලා පඩි දෙකක් ගත්තා වන්නොම කතාවකට තමයි එයාව අත්අඩංගුවට අරගෙන මේ පර්යේෂණ පවත්වන්නේ. ඒ අතරේ ඔන්න දැන් එළිදරව් වෙලා තියෙනවා. ඒ කාලේ බලය තියෙන කාලේ මම හිතන්නේ ගෝට ජනාධිපති කාලේ වෙන්න ඕනේ විශේෂ ව්‍යාපෘති පවත්වනවා කියලා ආණ්ඩුවේ සල්ලි පාවිච්චි කරලා ඒ සල්ලි වලින් දේශපාලන රැස්වීම පවත්වලා තියෙනවා. ඒක නේද හරි හරි වැඩ තමයි ඒගොල්ලෝ කරලා තියෙන්නේ. පොහට්ටුව කරපු මේ හොරකම් සමහරව කියවද්දි ටිකක් ලැජ්ජත් හිතෙනවා. හොරේ අනේ අම්මනියේ මෙහෙමත් හොරකම් කරලා නේ කියලා. හරිම ෂෝක් පක්ෂයක් තමයි ඒක. හරිම මේ ආදර්ශවත් දේශපාලන පක්ෂයක් ඉතින්. ජයක්ම වෙන්න ඕනේ, හොඳක්ම වෙන්න ඕනේ.
6: ඉවරයි.
7: ගිලෙන්න.
6: සුබ
7: දවසක්. සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගණතුන කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් ණය.
8: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: උදේ 8:00 විනාඩි 11යි.

0: Theatre Top Story.
1: මුහුද සීමාව උල්ලංඝනය කළ ඉන්දිය දේවරින් පිරිසක් අත්අඩංගුවට. ශ්‍රී ලංකා මුහුද සීමාවේ නීති විරෝධී දේවර කටයුතුවල නිරත වූ ඉන්දිය දේවරින් නවදෙනෙකු සහ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මෙම දේවරින් පිරිස භාරයට ගෙන ඇත්තේ තලි මන්නාරම උරුමලේ තුරුවට ඔබෙන් වූ මුහුද සීමාවේදී. දේවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුද සීමාවට ඇතුළු වී මුහුද පතුලට හානි සිදු කර ඇති බවයි නාවික හමුදාව නිවේදනය කළේ. දේවරින් පිළිබඳ වැඩිදුර පරීක්ෂණයක් සිදු කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ජපානයේ චිබා ප්‍රාන්තයේදී 21වැනි ශ්‍රී ලාංකික තරුණයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇති ජපානයේ අධ්‍යාපනය ලබමින් සිටි තරුණයෙක්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ඝාතනය ඔහු සමග ලැගුම්හලේ සිටි 18වැනි ශ්‍රී ලාංකික තරුණයෙකු විසින් සිදු කර ඇති බවයි. දෙදෙනා අතර ඇති වූ වහින් බස්වීමක් දුරද ගියාම මීට හේතු වයි.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 787 866

0: තේසි බලබෑම කරයි.
1: කෙසේද?
0: එදි මේ කියනවනේ අස ඉස්සුරු අරන් සුදු මහත්තුරු නී රොප්පීදා නැවිදි.
1: හරි, ඒ කියන්නේ ෆොරිනොස්ලා.
0: ඔව්, මුදු වැලුම් හෙලා ඊළඟ වෙන්න බා. මේ මිනිස්සුත් අපිට හිතවත් වෙන්නේ නැහැනේ මේ යන විදිය.
1: නොදක්කසේ හිටපන්. ඒ කියන්නේ ගණන් ගන්න නැතුව ඉන්න ෆොරිනර්ස් ලැබිලා.
0: ඒක ෆොරිනර්ස් ආවම අයියෝ මුන් අපිව ගණන් ගන්න.
1: I don't care.
0: අන්ද මේක නම් සුදු නෝනවරුන් ගෙට ඒ බී බලේ හොරේ. කේවල් වලට බිල බලන්නේ අපිට වැරදි තමයි නමුත්. මේ විරසක වෙලා අපිට පුළුවන්කමක් තියනවද? සංචාර කර්මාන්තයේ ඉදිරි රේණියන්.
1: ඒකනේ දොර අරින්න එපා කියලා කියන්නේ. දොර අරින්න එපා.
0: නොදැක්කසේ හිටියොත් එන්න මොකද්ද කරන්නේ? මම මේ දැන් ටිකට සලකෝ ඉන්දියාවේ වෙඩින් ටික මේකට ගන්න විදියක් බලන්න.
1: හරි, ඕකේ.
0: දැන් කියනවා නොදැක්කසේ ඉඳ ඒ මිනිස්සු වෙඩින් එක කරන්න මෙහෙලා අපි ඉන්නවා නොදැක්කසේ. ඒක වෙන්නේ වෙඩින් එක කවුද කරලා දෙන්නේ? විහිළුවට පොඩියට ගන්න නම් එපා. ඔය කියපු දේ.
1: Yes, okay.
0: අනිවාර්යෙන්ම. ඩොලර් බිලියන 100ක ආර්ථිකයක් හදන්න තියෙන අවස්ථාව. අනේ දැන් ඩොලර් බිලියන 10ක් ගන්න විදියක් කල්පනා කරපළා කවුරුද්දට මේක?
1: ඒකනේ නේ.
0: බිලියන. අනේ අපේ ළමයි ඔක්කොම රටේ අවල ඒගොල්ලෝ වැඩ කරලා මිලියන ගණන් වල ඉන්නේ තාම එන්නේ.
1: එන්නේ මේ බිලියන ගැන
0: මේ අපි කතා කරන්නේ මිලියන ගැන. සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 4-500ක් නේද ඉතින් ඔය පිට රටවල වල වැඩ කරලා එන සල්ලියෙන් එන්නේ මාසෙකට.
1: ඒ වගේනේ 500 ඔය වගේනේ.
0: ඉතින් එහෙම මේ අපේ අයව දුක් විඳින රටවල වල යවන්න නැතුව බිලියන 10ක් මෙහෙට ගලව ගන්න පුළුවන් නම් මේ වෙඩින් වෙඩින් මම මේ නිතර නිතර කියන්නේ එකම දේ නිතර කියන්න ඕන අයලා.
1: හරි, ඔකේ.
0: නිතර ඔබ එතකොට තමයි කල්පනා කරන්න පටන් ගන්න. අමතක කරන්න එපා. දැනට තියෙන ප්‍රෙඩිකෂන්ස් වලට විදියට මුලින්ම තිබුණා මේ ලෝකේ බලය රයිට් කන්ට්‍රෝලින් පවර් එක ඉන්දියාවට එයිද කියලා.
1: හරි.
0: ඒක ඇමරිකාවෙන් චීනයට කියලා චීනෙන් ඉන්දියාවට ඉදිරියට. දැන් කියනවා 2050 වෙනකොට ලෝකයේ ප්‍රධාන බල කණු තුන ඉන්දියාව, චීනය සහ ඇමරිකාව කියලා.
1: හරි.
0: හරිම අයරොනිකල් එතන යුරෝපේ නෑ. යුරෝපේ වැඩේ වණ කරගෙන ඉන්නේ. තාමත් අර පරණ ගතානුගතික තින්කින්.
1: හරි.
0: දැඩි නීති. අති විශාල බදු.
1: හරි.
0: ඒගොල්ලන්ට AI වලින් යුරෝපයට ඔලුව උස්ස ගන්න විදියක් නැත්තේ ඒකයි. මොකද AI වලට යුරෝපයේ දාලා තියෙන නීති කන්දරාව බලපුවහම ලේසියෙන් කම්පැනි එකකට ස්ටාර්ට්අප් එකකට ඔලුව උස්සන්න බෑ.
1: ඔව් නේ.
0: නමුත් ඇමරිකාවේ තත්ත්වය ඊට වඩා හාත්පස වෙනස්.
1: හරි.
0: ඩොලර් ට්‍රිලියන ගණන් උපයන කර්මාන්ත 40-50% බිහි වෙනකොට ඇමරිකාවේ යුරෝපයේ බිහි වෙන්නේ 2-3. ඉතින් ඔය මූඩ් එකේ ගිහිල්ලා යුරෝපයේ කොහොමද ඔලුව උස්සන්නේ?
1: ඒක නේ
0: නේද? ඉතින් ඉන්දියාව ඔලුව උස්සයි කියලා කියනවා. ඉන්දියාව කොහොමත් IT පැත්තේ බරසාර වැඩ ගොඩක් කරගෙන ඉන්න රටක්. ඉතින් ඒගොල්ලන්ට සෑහෙන ලොකු සල්ලියක් ඉදිරි කාලේදී හොයාගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. ඒ අපිට තේරුම් ගත්ත හැකි. ලෝකේ ලොකෝම සටන තියෙන්නේ අවංකව නෝනාවරුනි මහත්තුරුනි තෙල් සඳහා නොවේ. චිප්ස් සඳහා.
1: හරි.
0: චිප්ස් කියන්නේ පොටේටෝ චිප්ස්.
1: පොටේටෝ චිප්ස්.
0: පොටේටෝ චිප්ස් සඳහාද? එහෙමද හිතන්නේ? පොටේටෝ චිප්ස් නෙමෙයි. අද අපි පාවිච්චි කරන හැම ඉලෙක්ට්‍රොනික උපකරණයක් ඇතුළෙම චිප්පයක් තියෙනවා. චිප්පයක්. අපිට දැන් තියෙන සිංහල වචන මොකද චිප් එකට? චිප්පය.
1: බස් එක බසයක්.
0: ඒ වගේ. බස් එක බසය. චිප් එක චිප්පය. හබ් එක හබ්ය. අපිට මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් මේ ලෝකේ ඕන භාෂාවක් ඉංග්‍රීසි වචන දාලා කතා කරනවා නේද? බස් එක කියලා නිකන් හිටියම ඉවරයි නේද? හබ් එකට හබේ ඕනේ. චිප් එකට චිපේ ඕනේ. චිප් එක.
1: චිප් එක කියලා කියමු.
0: ඉතින් ඇයි මේ තායිවානය දිහා මේ තරම් ලෝකේ චීනය සහ ඇමරිකාව මේ තරම් පොරාලන්නේ තායිවානය යාළු කරගන්නේ?
1: ඒගොල්ලෝ තමයි චිප් හදන්නේ වැඩි.
0: ලෝකේ වටිනාම අදටත් ලෝකේ වටිනාකමින් වැඩිම චිප්ස් නිෂ්පාදනය කරන්නේ තායිවානය.
1: ඕකේ.
0: ඉතින් ඒකයි මේ ඇඹිටිල්ලන් රටට මේ තරම් කෙල පෙරාගෙන ඉන්නේ කට්ටිය. ඉතින් ඔබට පේනවා IT සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන වලට තමයි ලෝකේ තරගය තියෙන්නේ. ඔබ තාමත් හිතන් ඉන්නවා හොමුස් වල තියෙන තෙල් වලට කියලා. හොමුස් ඉන්න නාට්‍යයක් යනවා නේද මේ දවස්වල? ඒකනේ
1: දැන් ඇමරිකාව අත්පත් කරගෙනලු.
0: ඇමරිකාව අත්පත් කරගෙනලු. ඒනට එක්ක නැවකටවත් යන්න දෙන්නේ නැහැ කියලා ඉරානය කියනවා. ඉරානයට තියෙන්නේ පොඩි රොකට් කැල්ලක් ගහන්න. පොඩි රොකට් කැල්ලක් ගහන්නනේ තියෙන්නේ. ඉතින් මේ ඇමරිකාව ආරක්ෂාව දෙනවා කියලා තමන්ගේ නමට රොකට් ගහන වාතාවරණයක් තියදී ඕකේ මිනිස්සු යන්නේ නැහැ.
1: ඔව් අන්න ඒකනේ.
0: අර බැබ්බෙල් මැන්ඩිබ් කියලා තවත් එකක් තියෙනවා. ඉතින් එතනින් යන්නත් බෑ. එතන හුතී කරලිකරුවෝ ඉරානයට සහයෝගය දක්වමින් එතනින් යන නැව්වලට ගහනවා. ඉතින් තමන්ගේ නමට පොයි එක මොන වෙලාවෙ ගහයිද කියලා දන්නේ නැතුනම ඔතනින් කවුරු හරි තෙල් නැව අරන් යන්න. එහෙම පින් පිස්සුවක් තියෙනවා මේ මිනිස්සුන්ට. මටයි ජීවය අපි ගත්තා ඒම වැඩන්නේ. ආරක්ෂාව පිළිබඳව මිනිස්සුන්ට තියෙන සංකේතාත්මක අදහස ඩැමේජ් වෙන තැන කොතනද? මිනිස්සුන් හිතෙන්නේ ආරක්ෂාව නැහැ කියලා. ඇමරිකාව නම් එන්න එන්න මල්ලි වයන්නව එන්න එන්න බල්ලා කන්නේ කන්නේ එන්න කොහොමද බල්ලා කනවනේ. නේද? එන්න පුතා එන්න කන්නේ කන්නේ එන්නකෝ එන්න එහෙමයිලා අපි කාපු කීයක්ද
1: ගහන්නේ එන්න එන්න
0: ගහන්නේ ඉරානෙන් අපි අල්ලන් ඉන්නේ අපි ඇමරිකාව එන්න එන්නකොට එහෙම මිනිස්සු වෙන්නේ නෑ.
1: ආ ඒකනේ
0: මොකද ගහවුවම එපා කියන්නේ.
1: මොකද අනිත් මිනිස්සුන්ට මොලේ තියෙනවා විශ්වාස කරන්න බෑනේ මේක.
0: මට කියන්න තියෙන්නේ අනේ උඹලට ඕන දෙයක් කරගන්න අපිට නම් තිත්ත වෙලා තියෙන්නේ මේක.
1: කතා කරන්නවත් කැමති
0: නෑ. අපිට නම් ඇත්තටම තිත්ත වෙලා තියෙන්නේ. වහ කඳුරු ගානයි මේ මේගොල්ලන්ගේ හොමුස් නාට්‍ය දැන්. මෙමර ලෝකෙම ලොකු අමාරුවක දාලා තියෙනවා.
1: ඒකනේ.
0: විනෝදයක්ද මේගොල්ලන්ට? මේක විනෝදේ.
1: ඕන දෙයක්.
0: මේගොල්ලන්ට තින් හොමුස් විනෝද.
1: එකම විනෝදේ.
0: එකම හොමුස් විනෝදයයි එතන. අපි මෙහෙ දත් මැදලා දිනන කොයි වෙලාවෙද තෙල් වැඩි කරන්නේ කොයි වෙලාවෙද? ඉතින් කොහෙලා හරි වැඩි කරන්න අනිවාර්ය වෙයි. බය වෙන්න එපා. වීගු ත්‍රිවිල් එකක්
1: ගන්ට ගන්ට
0: වීගු ත්‍රිවිල් එක ලස්සන ත්‍රිවිල් එක. මං ආයෙ තිල්ලීමක් කරනවා මේව අරගෙන පාරේ යනකොට ලස්සනට යන්නකෝ. ලස්සනට යන්නකෝ. එක ලේන් එකක් තෝරගන්නකෝ. එක ලේන් එකක් තෝරගෙන යන්න. ඒක ලස්සනයිනේ.
1: ඔව් ඒකනේ.
0: ඇයි අර ලේන් දෙක මැදින් ගහලා තියෙන ඉර දිගේ යන්නේ ඇයි? ඇයි ඇයි ඇයි එහෙම කරන්නේ ඇයි? මොකද්ද මේ ලොකු සීන් එක? එහෙම යන්න ඕනේ නෑනේ. අනිත් මිනිස්සුත් පාරේ යන්න බෑ. මිනිස්සුන්ට කොච්චර වැඩ දෙන මිනිස්සුද?
1: Yes, ඒකනේ.
0: ඒකත් හිතන්න. මේ තරම් ලස්සන වාහනයක්. හරිම ලස්සනයි නෝය. බජාජ් වීගු කොච්චර ලස්සන වාහනයක්ද?
1: වාහනේට අගෞරව කරන්න එපා.
0: මිනිස්සු බයින්නේ වීල් එකටනේ. අතන වීල් එකටද බනින්න ඕනේ? ඒ කියන්නේ වීල් එක තනියෙන් හිතලා දර ඉර දිගේ යන්නේ. නෑනේ.
1: ඒකනේ.
0: ඒක එළවන්නේ මනුස්සයනේ එහෙම යන්නේ.
1: ආ.
0: ඔයා දන්නවද ඩේවිඩ් පීරිස් එකේ මේ මාර්ග නීති පද්ධතිය සහ මේ මහා මාර්ගයේ හැසිරීම සම්බන්ධයෙන් කොච්චර වේදම් කළ වැඩමුළු පවත්වනවද? ඒ පාරේ සාමය තියාගන්න. අපි පාරේ අපි එකතු වෙලා සාමය තියාගමු. අපි හැමෝගෙම වැඩේ වෙනවනේ. ඔබට හදිස්සියක් නැත්තම් වම් පැත්තේ කෙරෝල ලයින් එකේ බඩ ගාමින් යන්න. ඔබට එන හදිස්සියක් නම් දකුණු පැත්තේ ලයින් එකට දාලා විදලා යන්න.
1: හරි.
0: හදිස්සියකුත් තියනවා ලොකු හදිස්සියකුත් නැහැ කියලා මැදින් යන්න එපා. නේද? හදිස්සියකුත් තියනවා ඉතින් එහෙම ලොකු හදිස්සියකුත් නැහැ කියලා මැදින් යන්න. එහෙම කරන්න හොඳ නෑ.
1: අවුරුදු හෝන් එකක් ගැහුවොත් හදිස්සි පොඩ්ඩක් යන ආයෙ අමතක කරන ආයෙ හිමීට
0: ඔව් අනිත් එක දෙහිවල ඉඳලා මේ කොල්ලු පිටේ යන කම්ම සිග්නල් එක දාගෙන ඉන්න එපා. අපිට හරි තැනදි විතරක් යන්න කොහෙද හරවන්නේ?
1: ගෙදර ගිහලා තමයි ඕෆ් කරන්න සමහර කලාට.
0: මට හිතෙන එක ට්‍රික් එකක්.
1: එහෙම කරන අවස්ථාවක්
0: තියෙනවා. ඒක ලස්සන වාහනයක්. මම තේ වාහනේ බොහොම ළඟට නැගුඩට නැගලා මට මේ එකම එක පාරයි මට වීගෝ එකක මේ හයර එකක් යන්න හම්බුනේ. ඇත්තටම මම වාට කියන්නේ
1: ඕකේ
0: ඒගොල්ලන්ගේ පෙට්‍රල් ත්‍රිවිලක තමයි වැඩිපුරම හම්බවනේ. දැන් හැබැයි වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක් ගන්න ඔබට පොලිමේ ඉන්න ඕනේ නැහැ. ගිහලා ගන්න පුළුවන්. අවශ්‍ය තරම් තොග ලැබිලා තියෙනවා කියලා අපි ඩේවිඩ් බීරිස් කිව්වා. ඒක චාර්ජ් එකකින් කිලෝමීටර් 150ක් දුවන පුළුවන්. රුපියල් 3 කිලෝමීටරකට වියදම. ඒක මහා විශාල ඉතිරියක්. ඔබට මේ හොමොස් වැහුවද ඇරියද බබ්බෙල් මැන්ඩි බැරියද වැහුවද හුතී කරලි කරෝ කාට කාරු ගැහුවද ඇමරිකාවට අහු වුණාද ඇමරිකාව ඉරානට ඇඬුවද ඉරානි කිඳිරි ගානවද?
1: අදාල නැහැ.
0: ඔබට අදාල නැහැ වීගෝ ත්‍රිවිල් එකක් ගත්ත දවසට පහුවෙන් දිනලා වැඩි.
1: අනිත් එක මේ දවස්වල මේ අගෝස්තු මාසේ ඔබ වීගෝ ත්‍රිවිල් එකක් ගන්නකොට ලක්ෂයේ සුපිරි වාසිය තියෙනවා. ඒකත් මිස් කරගන්නේ නැතුව මේ මාසෙම වැඩේ කරලා ඉවරයක් කරගන්න බජාජ් වීගෝ ත්‍රිවිල් එකක් ගන්න ඩේවිඩ් පීරිස් එකට යන්න නැත්නම් DPMC අලවි නියෝජිතෙක් හම්බ වෙන්න කියලා අපි මතක් කරනවා. අද 13 නේද? අද දවසින් ඔයගලන්ට මේ මෙගා වට්ටම් මේ ලිස්ට් එක අද දවසින් අවසන් වෙනවා. හැබැයි තව ඉස්සරහට කාගිල්ස් ෆුඩ් සිටි තව මෙගා වට්ටම් ලිස්ට් එකක් දෙයි. දැනට මෙන්න මේ දේවල් ඔබට ගන්න ඕනි නම් ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක අනිවාර්යෙන් අද ෂොප් කරන්න යන්න කාගිල්ස් ෆුඩ් සිටි. සොසේජස්, සෝයා බිස්කට්, තේ, අයිස්ක්‍රීම් සබන්, චොක්ලට් ක්‍රීම් බිස්කට්, ජෙලි ජෑම්, ඔට්ස්, ඊට පස්සේ මේ ද රහිත කිරි, අසමෝදගම්, බේබි සෝප්, මේ ඔක්කොටම ලොකු ඩිස්කවුන්ට් එකක් ක්‍රියාත්මක වෙනවා කාගිල්ස් ෆුඩ් සිටි වල. අද තමයි අවසන් දවස. ඒ සඳහා රිවෝඩ් සමාජිකෙක් වෙන්න ඕනි. එතකොට තමයි මේ ඩිස්කවුන්ට් එක හම්බ වෙන්නේ.
0: ඇලොමික්ස් එකෙන් ඕපන් කරමු. ඇලොම් ට්‍රාන්සෙන්ඩ් ස්පේස්. මේ තමයි ලංකාවේ මෙච්චර කාලයකට ලංකාවේ සහ ලෝකේ
1: හරි
0: ඇලුමිනියම් තාක්ෂණයට එකතු වෙච්ච හැම අලුත් ප්‍රොඩක්ට් එකක් බලා ගන්න තියෙන එකම තැනකින් බලා ගන්න තියෙන එකම අවස්ථාව. එකම අවස්ථානේ ඕන තරම් බැලුවේ හැකි. ලෝකයේ තියෙන ඇලුමිනියම් තාක්ෂණය මොනවාද?
1: මම
0: කියන්නේ ඇලුමිනියම් වල කන්ස්ට්‍රක්ෂන් පැත්ත. ගොඩ නැගිලි හදන පැත්ත. අපිට ගෙයක් දොරක් හදනකොට ආකිටෙක්ට වචනයක් දාන්න හරි අපි දන්නේ
1: ඔව්.
0: මං ආසයි මෙතන මෙන්න මෙහෙම එකක් තියෙනවා. කොහොම එකක්ද කියලා කියන්න දන්නේ. අපි ඒව දැකලා තිබුණොත් විතරයි.
1: යස්.
0: මේවට ආකිටෙක්ස දිනපතා එනවා. හ්ම්. ඒගොල්ලන්ගේ සැලසුම් අලුත් කරන්න.
1: හරි.
0: ඒවට අලුත් ටෙක්නොලොජි අරගෙන එන්න. දැන් ඇලුමිනියම් නිසා කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රිය මාරම තැනකට ප්ලන්ජ් කරලා තියෙනවා. කූ ලීප් එකක් පැනලා තියෙනවා. අර වෙනද වෙන අමාරුවෙන් ලී වලින් ඔට්ටු වෙලා කරපු දේවල් අද ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් තියෙනවා සට පට ගාලා කරන්න පුළුවන් සහ ලස්සනයි. හරිම එලිගන්ට් ඒවා. ඒවර ගෝඩි නෑ. අර සමහර ඒවා දාපුවම තියෙන මානිකන් ගොබ්බක තියෙනවනේ. එහෙම එන්නේ නෑ.
1: රයිට්.
0: හරිම ක්ලාසි. හරිම පොෂ්. ඒත් ඉතින් වැඩේ දින ඔබ දන්නේ නෑ මම මේ කියන්නේ මොනවා ගැනද. ඉතින් ඒකට සතියේ දවස් 7ම උදේ 9 ඉඳලා රෑ 8 වෙනකම්. වැඩේ නෑ.
1: වීකෙන්ඩ්ස් වල උදේ 9 ඉඳලා හවස 6
0: වෙනකම්. සතියේ දවස්වල මේක දවස් 7ම ඇරලා.
1: හරි.
0: එතකොට සතිය දවස්වල 9 ඉඳලා රෑ 8 වෙනකම් සතියන්තේ උදේ 9 ඉඳලා හවස 6 වෙනකම් මේ ඇලුම් ට්‍රාන්සෙන්ඩ් ස්පේස් කියන සීලුම ඇලුමිනියම් නිෂ්පාදනවල ලංකාවේ තියෙන ලොකුම ප්‍රදර්ශනාගාරය ලොකුම එක්ස්පීරියන්ස් සෙන්ටර් එක විවෘතයි.
1: හරි.
0: මේක නොලෙජ් හබ් එකක්. එතකොට මේක නොලෙජ් ඕන මිනිස්සුන්ට තමයි මේක බලන්නේ. يعني මොනවද තියෙන්නේ? මොනවද කරන්න පුළුවන්? මොනවාද ඇලුමිනියම් වල අලුත් වැඩ? එහෙම නොලෙජ් හොයන මිනිස්සු ටිකක් ඉන්නවා. ඇත්තට මේ මිනිස්සු තමයි මේ රට රන් කරන්නේ. මේ රටට අලුත් අලුත් දේවල් ගේන දොර අරින්නේ ඔය මිනිස්සු.
1: ආ ඒක හරි.
0: ඒ මිනිස්සු අලුත් දේවල් හොයනවා. දැනුම අලුත් කරගන්නවා. අතින් අල්ලලා බලනවා. එක්ස්පීරියන්ස් කරනවා. ඒවා යොදා ගන්නවා ප්‍රායෝගිකව. අන්න මිනිස්සු. ওই මිනිස්සු තමයි වැඩි වැඩියෙන් අපේ රටේ ඉන්නවනะ. අපේ රට වේගවත් ගමනක් යනවා.
1: දැන්
0: රජයක් තිබුණ පළියට මේ තුනින් දෙකක් තිබුණ පළියටම රට දුවන්න බෑ. මිනිස්සුන්ටත් කැලලක් තියෙනවා. නේද? කාලයක් ගහම ඉතින් මිනිස්සු හොඳ පැත්තට යනවා තේරෙනවා. ඕන කෙනෙක් මේ මේ මල්ලි දැන් අපි අර හොඳ පැත්තට යන්න ඕනේ හොඳට යන්න ඕනේ. මිනිස්සු අපිට හොඳට යන මට්ටම ගහලා දෙනවා මල්ලි.
1: හොඳටම කරන්න ඕනි මල්ලි. හොඳටම. කියලා එනවා. ඕ.
0: තන තාව රියල් සිනාරියෙක ඉන්නකොට කාටවත් නිකන් මෙන්න නටන්න බෑ. ඒකන තේරෙනවා මල්ලි අපි හොඳට කරන්න ඕනේ. මිනිස්සු අපිට හොඳ මට්ටම ගන්නවනේ මල්ලි. එහෙමනේ.
1: යස් ඒක හරි.
0: අන්න ඒකයි. ඉතින් අපි මේ දැනුම එකතු කරගමු. මේක කියලා බලමු. ඔළුවට මේ දැනුම තියෙන්න ඕනේ. ඊළඟ ඇලුමිනියම් ප්‍රොජෙක්ට් එකට ඔබ අත ගහන්න කලින් ගයක් දොරක් ගොඩනැගිල්ලක් හදන්න කලින් ඔබ දැනගන්නම ඕන කියන තැන තමයි මම නම් ඉන්නේ.
1: අර වෙන සාමාන්‍යයෙන් ට්‍රැෆික්
0: වෙලාවට මම හදන්න පාගල් මං කිව්වද?
1: නෑ ඒක කිව්වේ නෑ. ඒකත් කියලා දැන්
0: ඒකත් කිව්වා. සෙල්ලම් කරන්න හදන්න එපා.
1: මාත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා.
0: ඈ? ඒ මාත් එක්ක සෙල්ලම් කරන්න තුටියම ඇති.
1: මාත් එක්ක සෙල්ලම් කරાઈ නේද?
0: තොර පොඩකි සෙල්ලම් කළා මම.
1: මේ ওই ට්‍රැෆික් එකේ ඉන්නකොට මම ගොඩක් වෙලාවට බයිසිකල් එක එක જાතිය බලනවා. ඒ කියන්නේ නිකන් හරියට මට බයිසිකල් ප්‍රදර්ශනයකට සහභාගී වුණා හා සමානයි ට්‍රැෆික් එකේ ඉන්නකොට. රෙඩ් ලයිට් එක තියෙනකොට ඔක්කොම බයිසිකල් ටික ඉස්සරහට ඇවිල්ලා නවත්තනවානේ. අපේ වාහන ඉස්සරහ ඔක්කොම බයිසිකල්. හේම
0: බයිසිකල් පැරේඩ් එක.
1: පැරේඩ් එක එක එක જાති එක එක මොඩල්ස්. මම ඊතර බලනවා ඉතින්.
0: අදිසියර අපේ වාහනේවත් ඉස්සරහට ගන්න බැහැ.
1: හැබැයි හොඳයි අනේ.
0: ඒක ගොඩක් අස්සෙන් එන්න
1: පුළුවන්. මම අද දැක්ක හැම බලාගෙන උනොත් මම නිකන් ගැස්සුනා එක බයිසිකලයක් දැකලා මම බැලුවම බලනකොට බජාජ් පල්සර් N160ක් කොච්චර බයිසිකල් තිබ්බත් ඒක කැපිලා පේනවා. ඒකේ තියෙන ඩිසයින් එක, ඒකේ තියෙන ලයිට්ස්, ඒක රයිඩ් කරපු බෝයි නිසාත්
0: මට ඩිසයින් කියන්නේ ඩිසයින්.
1: ඩිසයින් එක වැරදිද මම ප්‍රොනවුන්ස්
0: කරන්නේ? ඩිසයින් කියන්නේ
1: ඩිසයින්.
0: ගුරුවට ගොඩාක් පොත් වෙන්න කියලා වැරදි ඉංග්‍රීසි වචන කියන්න එපා.
1: හරි
0: ඩිසයින්. ඩිසයින් කියලා ඩිසයින්.
1: ඩිසයින්.
0: මට
1: ඒක I don't know මට එහෙම.
0: ඔයා දන්නේ නැහැ තමයි ඒක තමයි මේ
1: කියන්නේ. I don't know.
0: දන්නේ නැහැ කියලා නේ කියන්නේ. I don't know. කේස් ගන්න.
1: අනිත් එක ඒක රයිඩ් කරපු බෝයි නිසාත් මට හිතෙනවා ඒක චුට්ටක් කැපිලා පෙනුනා
0: කියලා. අයියෝ. ඉතන මේ මොන අසනීපද කියලා නේ. මිනිහෙකුට බයිසිකලයක නගලන්න විදියක් නැහැ නේ.
2: ඒකරිම බොයිනිසත් බඩිකන් යව් යව් යව් කසාද බඳපු ගෑනියෙන් නේද? ඈ? අර ඉන්නව නේද පිට්ටුවක් වගේ මිනිහෙක්?
1: ගෙද? මොනවද මේ? මාතක සෙල්ලම් කරන්නේ.
0: ඉතින් මේ බජාජ් පල්ස N16 එකේ තියෙන ඇග්‍රෙසිව් ස්ට්‍රීට් ෆයිටර් පෙනුම නිසා මේක දකින දකින හැමෝම හරිම ආසව වුණා. මේකට මේ පෙනුම දෙන ප්‍රධානම මේකේ අංග උපාංගය තමයි බයි ෆන්ක්ෂනල් ප්‍රොජෙක්ටර් හෙඩ් ලැම්ප් එක පුතා.
1: ඩෙෆිනිට්ලි.
0: අපි දැකලා තියෙනවානේ හෙන්න ලොකු පොල් කටු වගේ ලොකු බේසන් වගේ ලයිට් නේ. මේක තියෙන පොඩි ලයිට් එක. මේක අමුතු නිකන් හරිම මිස්ටික්. ඔය දැකලා තියෙනවා දර බාබායි කා යකින්න ගාවෙම තියෙනවා මේම අතපත ගාවම. ඕ බෝලයක්
1: තියෙන්නේ.
0: අන්න ඒකේ පොඩි වර්ෂන් එක වගේ තියෙනවා. මේකේ මං හිතන්නේ තුන් ලෝකෙම එළිය වැටෙනවා. දුකද මේ ලයිට් එක දාපුවා. මගේ ඒවට
1: ඕ කියන්නේ නැහැ. ඒක සාමාන්‍ය දේ. ඒක හොඳ එළියක් තියෙනවා.
0: තෝංගෙන් තුන් ලෝකෙම එළිය වැටෙනවද කොහෙද?
1: ආ මම හැම දෙයකටම ඔව් ඔව් කියන්නේ නැහැ.
0: ඔව් කියන්නේ ඉතින් දන්නේ නැහැ නේ මෙලෝඩියක් දන්නේ නැහැ මොනවා ඔව් කියන්නේ.
1: ඔය තුන් ලෝකෙටම එළිය වැටෙන්නේ නැහැ නේ ඒකේ.
0: හොඳ නැහැ කියන්නේ.
1: හොඳ එළියක් තියෙනවා.
0: හොඳ නැහැ කියන්නේ. මොකද කියනවා මේ තුන් ලෝකේ විතර නෙමෙයි ලෝක 31ම මේ අපේ මේ තලයේමයි තියෙන්නේ කියලා. ඒතර එකකින් තුන් ලෝකෙම එළිය වැටෙන්න බැරිද?
1: නැහැ.
0: මෙලෝඩියක් දන්නේ නැහැ කිසිම දන්නේ නැහැ.
1: I don't know.
0: Right.
1: ඒතර හොඳ ලස්සන එළියක් තියෙන්නේ.
0: අනිත් එක. මේ බයික් එකේ උස හොඳ ක්ලියරන්ස් තියෙනවා 17 ඉන්ච් ඇලෝයි සිස්ටම් එක. අනිත් එකේ මං ආසයි ඒකේ ස්පෝක් එකට.
1: ඕකේ.
0: හරි ක්ලීන් ස්පෝක් සිස්ටම් එක සිටම් ඇද්දි.
1: හරි.
0: බයික් එක මෙහෙම ගිහලා ඉන්ක්ලයින් වෙනවා. වෙඩිල්ලක ස්වරූපේ එනවා. පිටපස්සෙන් උල් වෙලා.
1: හරි. උල් වෙලා උඩට ගිහිල්ලා
0: ඉස්සර. ඇන්ටලෝ කල් වගේ උල් වෙලා තියෙනවා.
1: හරි ඕකේ.
0: ඉස්සරහ මෙහෙම බුලට් එක වගේ හැදිලා
1: තියෙනවා. හරි ඕකේ.
0: ඒ බයික් එකේ ස්ප්ලිට් සීට් ඩිසයින් එක නිසා පිටපස් සීට් එකේ පැසෙන්ජර් දාගත්තාම එයා උඩින් රයිඩ් පඩ පල්ලේ. රයිඩ් තමයි ඒරෝ ඩයිනමිකල් ෂේප් එක සපෝට් කරන බොඩි එක.
1: ඕකේ.
0: ඒ ජැකට් එකක් දාලා කළු පාට හෙල්මට් එකක් දාලා යක්ෂපඩි එක්ක වගේ ඉන්නේ. ගෑනුලා මෙයා බේජ් කලර් නැත්නම් එයා මරූන් කලර් ලෙදර් ජැකට් එක. ඔයාට නම් හරියන්නේ
1: නැහැ. මේ මොකද්ද? ඔයා මේ කතා කරන්නේ. රයිඩ් ගැන නියවත් කතා කරන්නේ. මොකද්ද මේ තිරසනීප?
0: මේ අපි රයිඩ් එක ගෙදර ගෙනියන්න හදන්නේ නැහැ නේ මල්ලි. රයිඩ් එක කතා හදන්න දඟන්න රයිඩ් එක ගිහලා පෝරුව වෙනක් ගගන්න.
1: කසාද
0: බලන්න. රයිඩ් එක අපි නගලා තියෙන්නේ මිස් බයිසිකලේ. ඔයා නග ගන්නහනේ පෝරුවටනේ. මෙතන පෝරු සීන් නැන්නේ. මේ බයික් සීන් නැති.
1: රයිඩ් ඕකේ.
0: ලෙදර් ජැකට් එක දාපු. ලස්සන ස්මාර්ට් පෙනුම තියෙන ගර්ල් කෙනෙකුත් ඒත් එක්කම යත් එක්කම යත් අමුතු මරූන් කලර් මැදලා මරූන් කලර් හෙල්මට් එක දාති.
1: මොකද
0: මම ඒක ඉමේජින් කරලා ඒ මරූන් කලර් ජැකට් එක මෙයානවා.
1: යාලු
0: මට මේ පොඩ මට මෙහිනා. ඒර සිපර ගදාන මේ අයකටු ගහන්න වෙන්නේ. අයකටු ගහන්න
1: වෙන්නේ. මොකක්ද දාලා නැද්ද දන්නේ නේ ඒවා.
0: මෙහෙම ඇදලා
1: බොත්තන් తిම
0: අයකටු ගහන්න වෙන්නේ. මොන මොනවද අප්ප කුණු සයිරේ මේවට බයිසිකල් වලට යන්න පුළුවන්. මේවා තියන් යන්න පුළුවන් පික්මී එකේ අඩි 10 සමාන ලොරිවල.
1: ඒ ඇත්තට මේ මට ගමන බිමනක් යන්න දාගන්න වෙයි තව ටික
0: දවසක්. 10 සමාන ලොරියක් තමයි දාගන්නන්නේ ජිම් එකට හිටන්නද ගියේ නැත්තම්.
1: ඩෙෆිනිට්ලි මම හිතන්න ඕනේ මගේ මේ ෆිගර් එක ගැන හිතන්න ඕනේ.
0: ෆිගර් එක ගැන හිතලා වෙන්නේ නොමෙරි ජීවත් වෙන විදිහක් දැන් හිතන්න. ඊයේ කරන් ඉවරයිනේ.
1: එහෙනම් හරිනේ අපි මතක් කරා ඕගලන්ට නියම බයික් එකක් ඒ තමයි බජාජ් පල්ස N160 එක. දැන් ඕගලන්ට උනේ කොහේ හරි භාණ්ඩයක් අරගෙන යන්න ලොරියක්ද ට්‍රක් එකක්ද? යස් වැඩේ කරලා දෙන්න. පික් මී ට්‍රක් ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් මේ අප්ඩේට් එක අපි හැමෝටම දෙන්න ඕනේ අරවින්ද. අපි දන්නවා වාහනයක් දාගන්න පික් මී එකේ. අපි දන්නවා පික් මී ෆ්ලෑෂ් යූස් කරන්නත් දැන් සෑහෙන පිරිසක් දන්නවා. හැබැයි පික් මී ට්‍රක් ගැන අපි මිනිස්සුන්ව දැනුවත්
0: කරන්න ඕනේ. ඉතින් මොකද්ද ඒක චාමෝරේ ඒකත් එහෙමමනේ කරන්නේ.
1: එහෙම තමයි කරන්නේ.
0: හැබැයි පික් මී ඇප් එකකට ගියාම ට්‍රක්ස් කියලා ඒක තියෙනවනේ
1: වෙනම මුත්තම. යස්.
0: එතන ගියාම ඔක්කොම ලොකු තියෙන ඒ ට්‍රක් වල සයිසස් ඔක්කොම පෙන්නනවා. තමන්ගේ බඩු ටික දිහා බලලා තමන්ට තීරණය කරන්න ඕන මොන වගේ ට්‍රක් එකද මේකට හරියන්නේ හරි මේක.
1: ඔව් ඒකනේ.
0: අඩි 7 එකද අඩි 16 මාර එකද කියලා එහෙමද? ඒක තේරෙන්නේ නැත්නම් ඉතින් ওই වැඩේ කරන්න හම්බෙන්නේ අද?
1: ඒ කියන්නේ පොඩක් බලන්න පික්මී ඇප් එක බලන්න. ඒක තියෙන ඔය වගේ වැඩ ටික.
0: ඒ සමානද එහෙම වෙන්නේ.
1: පරක් කියලා හිනාවේ. ඉතින් එක සැරේම ගිහිලා ඔයා දෙන ලොකේෂන් එකට භාණ්ඩය බාර දෙනවා වගේම තනින් තැනට හිතනක ලොකේෂන් දෙක තුනකට මොන හරි දිදි දිදි යන්නෝනේ භාණ්ඩ ටික. බස්
0: අතනින් ටිකක් බානවා මෙතනින් ටිකක් බානවා. එහෙම දේවල් කරන්න
1: පුළුවන්.
0: ඉතන එන ලෝඩ් එක පටවන්න තියෙනවා.
1: හරි.
0: පිකප් පොයින්ට් එක.
1: ඔකේ.
0: කලින් දවසක කතා කරගත්තා නම් කීප දෙනෙක් කේ වැඩේට ගෙන්න ගන්නත්
1: පුළුවන්. මරු මරු.
0: ඒක ඔබට ඒකට සේවකයෝ ඔබට ඉන්න ඕනෙ නෙත් නෑ. දැන් උද්මේ පාන්දර කියලා ඔබ මේ කර ගහලා මේ පටවන්න ඕමනාකොත් නෑ. ඒ හැම දෙයක්ම කරලා දෙනවා. ඉතින් ඔබ day in day out transport service එකක් කරන කෙනෙක් නෙවෙයි නේද?
1: හරි ඔකේ.
0: හැමදාම උදේම බඩමුට්ටේට මෙහෙට යවන කෙනෙක් නෙවෙයි නේද? මේ pick me trucks එහෙම නැත්නම් pick me flash ඒ තමයි විදිය.
1: ඔව්. ඒකනේ.
0: That's the way. Aha, aha. I like it. Aha, aha. දැන් 8:37. Aha.
3: හද ගැස්මට සියත.

0: ආංගලික වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: ඇලුමිනියම්මනේ
5: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
6: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
8: දස් පන්සේක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිිස්ටම් එකක් කරගන්න
9: අවන්සකෙන් ඕන දෙයක් අදගවන්න ගන්න
8: අවන්ස්ටිකෙන් ටික
10: බෝඩ් සමාජකයන් සඳහා කාගෙල් ස්පොට්සිටි වෙතින් මෙගාවට්ටම් වටවලතේ ඉතිරිය රුපියල් 310යි, මැජික් චොකලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 280යි, ෆෝචුන් සෝයා ඉතිරිය රුපියල් 35යි, දීවා කලර්ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරිය රුපියල් 230යි. කාගෙල් ස්පොට්සිටි.
11: අද ගැස්මට සියත
12: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
13: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
14: ගන් අතරට සුරසුරුමට දැන් මම බය නෑ.
13: අකුණු ගැහුවත් ගිනි ගත්තත් නෝ ප්‍රොබ්ලම්.
14: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
12: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
15: කොහොමද තරයි?
16: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නැහැ.
17: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
18: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
19: කොළඹ මැද ඒස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබට Prime Residences within ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන Prime Colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333.
20: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
21: වාර්තා තබන කෝටි 8 NLB තනරිතහලේ දුතරයෙන් රුපියල් කෝටි 13.9

0: මහු දැවන්ත සුපිරිතයා ගලබාදිමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙනදීගෙන ඔබත්
1: කෝටිපතියකුමක්න්න පරත්තරම්
2: රන් පවමකට ඉහල අප්‍රිකාරම අමතන්න බිඳු එකයි පහයි අටසියාසුවයි හාරසිය එල්ලෝ එල්සි රන් සවි රන්නය සේවාව වලිස්සමට තියෙන රත්තරන් හදිස්සියට තියෙන තැන
3: අතාරින්න බෑවගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත්
4: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
5: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ විනෝඩ දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
4: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී තේක්ක බඩුවල ලස්සන
6: ඔය ඔක්කොම ගන්න දැම් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
4: එයාගේ නම සීතා සීතා මට කෑගැස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
7: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර පහක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
8: 98.2 98.4

0: හොඳට හැන්නෝන නේදර්ගෙද ඒටික හොඳට ඇහෙන්න ඕනේ අපි සිංදුව මොකද
1: කොහොමද බේස් පාර්ට් එක යන්නේ
0: ඒක නෑ
1: පණයි දිනවා වගේ
0: මෙරියාදම් ගාන්ට එන්න ඕනේ ඉතින් ඒව ඔක්කොම හොඳට
1: ස්ටයිලිස් වගේ නේ මේ දන්න බේස් මේ
0: ඉතින් මුන්න මේද බේස්ද
1: ගන්න බේස්
0: අර ගොඩක් කරන්න බෑ අමාරුයි ප්‍රමාණයට තමයි බේස් කරන්න
1: පුළුවන් කවුද මල්ලි මේ
0: ඉතින් මට සින්දු
1: කවුද මල්ලි මේ
0: සින්දුව කහනකොට ඒ ඔක්කොම මට කම්ප්ලීට් ලස්සනට ඇහෙන්න ඕනි
1: මොකක්ද ඇහෙන්න ඕනි
0: ඒ හැම කැලක්ම ඒ හැම
1: කවුද මල්ලි මේ කවුද මල්ලි මේ
0: গিටාර් එකේ ට්‍රින් ට්‍රින් සද්දේ ඉඳලා
1: ටෙලිෆෝන් එකක් වගේ නේද গিටාර් එකේ ට්‍රින් ට්‍රින් ගාලා
0: පියානෝ එකේ
1: ක්ලං ක්ලං গিටාර් එකේ ට්‍රින් ට්‍රින් පියානෝ එකේ ක්ලං ක්ලං බේස් එක
0: ඩ්‍රම්ස් වල තිස්තුන්දයි වෙන කං ඒව දැනෙන්න ඕනි ඒව ඇහෙන්න ඕනි
1: කුල්ලක සින්දු ඇහුවද පුතේ කුල්ලක සින්දු බැලුවද ස්ටක්කුඩු ඒකද
0: ඔක්කොම ඇහෙන්න ඕනි ඔක්කොම ඔක්කොම ඉතින් ඒ හින්දා තමයි අපි මතක් කරන්නේ ඔයගලන්ට
1: මේ සංගීතේ කාගෙන්ද වරම් ගත්තේ
0: සංගීතේද
1: ඔව් කාගෙන්ද වරම් ගත්තේ කියන්නේ
0: තාත්තගෙන්
1: තාත්තා කාගෙන්ද වරම් ගත්තේ
0: තාති කාගෙන්ද
1: අම්මගෙන් වෙන්න
0: ඇති ඔව් සමාන කිට තාති වෙන කාගෙවත් මුකුත් ගන්නෙ නෑ අම්මගෙන් වෙන්න ඇති වරම් වරම් නෙමෙයි වරම් වරල්
1: ඕගලන්න ඕගලන්න පවුලට වෙලා තියෙන ඕගලගේ පවුලට වෙලා තියෙන හතර වරන් ඕගලන්න පවුලට වෙලා තියෙන
0: අරවින්ද ඉතින් ඒ නිසා මට ඕනේ මියුසික් කනට
1: සද්ද නෙමෙයි ක්ලැරිටි ද ඕනේ
0: yes definitely එහෙනම් මොකද කරන්න ලයිට් මම තා දිකට යනවා කියලා එහෙනම් ඔබ යන්න ඕනේ
1: පොඩි දේවල් මං කියන්නේ කියන්නේ හැම එකෙම වැදගත්ම කැලේ තමයි මං කියන්නේ.
0: Thank you
1: Arvind. ඔයාලා දින අර පොඩි පොඩි ඒ කැලේ ටික තමයි
0: කියන්නේ. මම සතුටින් කරනවා.
1: විසඳන්න පුළුවන් දේවල් අපි දෙන්න.
0: අනිවාර්යෙන් මම ඒක සතුටින් කරනවා. ඒ නිසා ඔබ යන්න ඕනි Abans Audio ගිහිල්ලා ගන්න නියම සිස්ටම් එකක්. දැන් මෙතන මෙහෙමයි වැඩේ සිද්ධ වෙන්නේ. දැන් ඕගලන්ට ඕනි portable bluetooth speaker එකක්ද පොඩි එකක් ගන්නද එතන
1: ඉඳන්. ඔව්.
0: එතන
1: අපිට ඕනේ portable portable කියන්නේ එතන මෙතන ගෙනියන්න
0: පුළුවන්.
1: බෑග් එක අස්සේ ගාගෙන backpack එකේ අයින් ගහගෙන ඔන්න ගෙනියන්න පුළුවන් එක.
0: Yes.
1: මේම කරේ උතන් බැරල් එක වගේ ආ පොලිසියෙන් එනකොට බැරල් එක උස්සන් දුවනවා වගේ එහෙම ගන්න නෑ.
0: හරි.
1: ඒක ගෙදර තියන්න පුළුවන්. පෝටබල් එකක් ගෙදරක තියෙන්න ඕනේ. ස්ටේෂන් කරලා ගෙදර තියන්න ඕනේ කකුයි. තන තන අරන් යන්න පුළුවන් පෝටබල් ස්පීකර් එකකුයි තියෙන්න ඕනේ.
0: හරි. Yes. එහෙම ගන්න ඕනේ නම් යන්න කලින්ම Abans එකට Abans එකේ තියෙනවා 2799 ඉඳලා මාදිලි රසකින් ගන්න. ගාන ඇහුණා නේද? 2799 ඉඳලා අනිත් එක ඔගලන්ට අඩුම මූලික
1: ගෙවීම. ලොකු ගානක එකක් කියලා හිතන්න.
0: හරි.
1: මූලික ගෙවීම 1500 ඊට පස්සේ ගෙවාගෙන යamak තමයි තියෙන්නේ.
0: මාස 12ක විශ්වාසවන්ත වගකීමකුත් හම්බ වෙනවා Abans එකෙන්. ඊට අමතරව දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ ප්‍රදර්ශනාගාරයකට ගිහිල්ලා ගන්න එකනේ. එහෙම නැත්නම් ගෙදර ඉඳන් උනත් ඔන්ලයින් ඕඩර් කරගන්න පුළුවන් buyabans.com සයිට් එකට යන්න කියලා මතක් කරනවා. සංගීතය, මියුසික් එක දැනෙන්න අහන්න ඕනේ. නිකන් නේ හැලප වගේ මියුසික් අහලා හරියන්නේ නැහැ. ඒක දැනෙන්න ඕනේ. නේ එකට දැනෙන්න ඕනේ. හරිද?
1: කවුද මල්ලි මේ? අවුද වන්නේ
0: මම ඔයගලන්ට තව සින්දුවකින් ඉස්සරහදී තව මම ඔයගලන්ට කියලා දෙන මේ මියුසික් ගැන දැනට අපි මේ මේක මේ සින්දුව තමයි ගත්තේ අපි ආයේ හමුනොනා අපි ආයේ හරි
1: කොහොම සින්දුව කියන බඩ
0: අපි ආයේ බුබුකෙන්
1: හරි මාරයි කියලා අනේ ඒ දෙයි හාඳුරනේ සින්දුත් කියලා පෙන්නන මට්ටමට වැටුණා මේ මගේ අපි ආයේ අපේ බ්ලෙන්ඩරේ සත්තේ හොඳයි ඔය වැඩේ.
0: Good one, good one, good one. I like that.
1: කවුද මල්ලි මේ?
0: අර වැලාගුලි තමයි ආදිත්‍යව ගන්න මේ ෂෝ එකට.
1: ආදිත්‍ය ගන්න තෝරන.
0: මම නෝසාදිත්‍ය.
1: ආදිත්‍ය මෙතන ගන්න. අපි ආයේ.
0: මං එනම් හොඳට ෂෝ එක කරා.
1: පුටු උත්තර ගන්න මිනිහා. පුටුෙන් ගන්න. අදින් පයින් උත් දෙමේ.
0: අපි ආයේ. ක්‍යා හේ? ක්‍යා හේ කියලා ඇයිනේ?
1: තම කේරලා සද්දයන් තියෙන්නේ තමුන් නැහැට. ඒ පාර අලුත් තව මොකද මේ. හපියා මරන්න වැඩි දෙයක් නෙක්කෝ.
0: අරින්ද මගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙන විදිහ
1: ඕන. ගන්න ඕන ගිටාර් ප්ලේ කරලා කීබෝඩ් ගහන ළමයෙක් වෙන උදේට සින්දු කියලා මම මගේ ගායන හැකියාවම ලෝකයට විදා දක්වලා ෂෝස් වලට මෙව වෙලා
0: හරි ඕකේ
1: ඉන්නකෝ
0: කරන්න කරන්න අරවින්ද මමත් ඉන්නවා සෙවනැල්ල වගේ පස්සෙන් ඒ හැම අවස්ථාවකම
1: කවුද මල්ලි මේ
0: ඔයාට ඉවසන්න පුළුවන් නම් මම පොඩි දෙයක් කියන්නම් අරවින්ද ළඟදීම මගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් වෙන්න යන්නේ අපි කලම්බෝ වලට අපි කලම්බෝ වලට එන්න
1: යන්නේ
0: නෑ නෑ සම්මුදෙන්නේ මොකද එන්න යන්නේ මයිග්‍රේට් කරනවා අපි කලම්බෝ වලට මයිග්‍රේට් කරනවා
1: ඈතින් නැලා ද ඈත දැන් ඉන්නේ දැන් දුෂ්කරණ
0: ඉන්නේ කොට්ටාවෙ ඉන්නේ
1: කොට්ටාවෙ නේද හරිද අලෝමේ
0: කොට්ටාව
1: මම කොට්ටාව දන්න මිනිහා
0: හරි ඉතින් කොට්ටාවනේ
1: කොට්ටාවෙන් අයියේ මම හැරෙන් අයියේ තව හැරෙන් වෙනම ප්‍රාන්තක ඉන්න ටිකතර ජනබයි අනව
0: අයියෝ අයියේ මීටර 1500යි මීටර වලින් කියන්නේ මීටර 1500ක් එන කොට්ටාව විනා
1: අයියෝ අයියෝ
0: ඉතින්
1: මොන බෝඩර් එකකටවත් අයිති නෑ ඔයගොල්ලෝ ඉන්නහරි
0: බෝගහවිලට සමුදෙන්න දවස් කීපයයි හරි
1: කොළොඩ නැත්නම්
0: කරන්න දෙයක් නෑ ඒක
1: හබල නෑ නේද
0: නෑ ඒක තමයි දවස්
1: හදාගෙන දවස් කීපයක් කියන්නේ දවස් තුන අතරින් හදන්නේ නෑ ඕක
0: අවුරුදු කීපයයි
1: අවුරුදු දෙක තුනක් කියනවා හදලා ඉවර මේ කාලය තුරත වාට එක පොලියක් නැතුව ගෙවන්න පුළුවන් මේ තමයි ප්‍රයිම් ලගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක කලම්බෝ ඇඩ්‍රස් එක කියන මේ
0: ද ප්‍රයිම් කලම්බෝ
1: අපාර්ට්මන්ට්ස් නොවේද
0: yes definitely
1: අපාර්ට්මන්ට්ස් 2 bedroom 3 bedroom කියලා තමයි මට ආරංචි වුනේ
0: yes
1: bedroom දෙයක් තුනක් අතරින් තියෙන්න ඕනේ නැත්තම් අමාරුයි කරන්නේ කොළම ජීවිතේ
0: එතකොට දැන් ඔබ බලන්නේ ගාන නේද ගාන පැත්තෙන් හරි මිලියන 45 ඉඳලා ඔයාලන්ට ගන්න පුළුවන් අවුරුදු 4ක් දෙනවා පොලිය නැතුව ගෙවාගෙන යන්න මං හිතන්නේ මීට වඩා ලේසි වෙන්න විදිහක් නැහැ කොළඹට එන වැඩේ මේක තමයි හොඳම අවස්ථාව
1: මිනිස්සු අහනවානේ මේ අයියා කොහෙද එන්නේ මම කලඹ මල්ලේ කලඹ
0: අපි තේම තමයි කියන්නේ අපිත් කියන්නේ කලම්බෝ කියලා. හැබැයි තව අහනවනේ කොළඹ කොහෙද? කොළඹ
1: කොළඹ දිස්ත්‍රික්කේ බෝඩරේ නේද?
0: අනේ අවුලෙන් ඔබව බේරනවා.
1: තව පොඩ්ඩක් පැනතේ මොඩරා ගන්නවා. එහෙම නෙමෙයි.
0: රියල්
1: කලම්බෝ කියලා ඇඩ්‍රස් එක යන විදිහට මේ පාර හදලා දෙනවා ප්‍රයිම් එකේ. අනේ ඉතින් ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට මේ අවස්ථාව දෙන්න බෑ. ඊටමත් සීමිත අවස්ථා ගන්න තමයි හම්බෙන්නේ. මොකද ඒ මොහොවිසෝල මේ අපාර්ට්මන්ට් ගානක් හැදෙන්නේ නෑනේ.
0: යස්.
1: එතන හැම වෙලාවෙම ප්‍රයිම් ලස්සන බලනවා, ඉඩපාඩු ගතිය බලනවා. නිකන් අර ඒ පිටිතර මේ පිටිතර හේතු කරලා බිල්ඩින් එක හදන්නේ ගොළු යන්නේ නෑ.
0: ආ ඒක ඇත්ත.
1: තේරෙනවද?
0: ගොළු දන්නවා ඒ විදිහ දන්නවා වින්‍යාසය.
1: බ්‍රීතින් ස්පේස් එක හරියටම මේන්ටේන් කරලා හදන්න. එතකොට එහෙම හදනකොට අර ගොඩාක් හදන්නේ. ගොඩාක් හදන්නේ. ටිකක් තමයි හදන්නේ. දැමම කතා කරලා ඔබේ ස්පොට් එක සිකියු කරගන්න. එතන බලන්න මොන තට්ටුවෙන්ද ගන්නෙ.
0: අපි
1: උඩට යන්න යන පොඩක් ගණන් වෙනස් වෙනවා. ඔබ දන්නවනේ උඩට යනකොට යනකොට ගණ චුට්ට චුට්ට වැඩි වෙනවා. එතන ලස්සන view එකක් එනවා. හොඳ view එකක් සෙට් වෙනවා අනිවාර්යයෙන්ම ඔබට.
0: ඕකේ එහෙනම් කෝල් කරන්න 0711077333 වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ දැන් ඉස්සර කොහමද අම්මයි? පුතා යන කාමරේ නිදාගන්න. අම්මට තේරුම් කරන්න විදියක් නැහැ. අම්මා අපිට චුට්ටක් වෙලා යනවා නිදා ගන්න. ඒත් අම්මා කියන වෙලාවට අපි නිදා ගන්න ඕනේ නේ. දැන් නිදා ගන්න.
1: ඔය මෙහෙම පොඩි කාලේ. යා.
0: තින්ම. හරි අසාධාරණයි බලනකොට ඉතින්නේ.
1: ගිහලා අපි තන. නිදි මොකද මකා ගන්න. මම මේ නිදා ගන්න මෝටර් ස්ටාර්ට් කළේ.
0: අයියෝ ඒක හරි අමුතු අවස්ථාවක්. එහෙම අපිට බලෙන් නිදා ගන්න බෑ.
1: එහෙම ඒකාධිපති පාලනයක් අපේ හැම ගෙදරකම වගේ කාර්යයක් තිබිලා තියෙනවා.
0: ඔව් ඔව් ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ කියන වෙලාව. හොස්ටල් එකේ හිටියනම්
1: තාත්තා ඉතින් ඉන්නවා. දැන් තාත්තා ඉන්නවා. තාත්තා ඉතින් යන්නේ නැහැ නේද? ඇයි මොකද? ඔයාලා අමුතුන් කියනවද?
0: තාත්තා. ඒ කියන්නේ අම්මට නිදි මත එන වෙලාවට අපි හැමෝම නිදා ගන්න ඕනේ කල්චර් එකක් අපි හැමෝගෙම ගෙවල් වල තිබ්බා. මම දන්නේ ඒක කොච්චර සාමාන්‍යද අසාමාන්‍යද කියලා. හැබැයි නිින්ද කියන එක එහෙම බලෙන් ගන්න බෑ කියන
1: එක. ඒක කමක් නැහැ. අම්මට ඕන ලා නිදාගෙන තාත්තා ඕන නැගිටින්න.
0: ඒක ඇත්ත. මේ හැබැයි කාලයක් යනකොට තේරුම් ගියා එහෙම බලෙන් නිදා ගන්න බෑ. නිින්ද කියන එක ඒක එන්න ඕනේ. මැට්‍රස් එකට වැටුන ගමන් ඒක ඔටෝ එන්න ඕනේ කියලා කාලයක් යනකොට අපි තේරුම් ගත්තා. හැබැයි වැඩේ කියන්නේ අරවින්ද මේ ස්ට්‍රෙස් ජීවිතෙත් එක්ක එහෙම මැට්‍රස් එකට වැටුන ගමන් නිින්ද යන්නේ නැහනේ.
1: මැට්‍රස් එකට වැටුන ගමන් නිින්ද යන්නේ නැත්නම් මැට්‍රස් එක හදලා තියෙන්නේ නිකන් ඉඩපාඩු එන පොඩි හතර මේකක් ඇතුව මිසක් ඒ මැට්‍රස් එකට ඔබට නිින්ද දෙන්න බෑනේ. ඔබ ඔය පරණ මැට්‍රස් පාවිච්චි කරා.
0: ඒක තමයි රීසන් එක.
1: ඉතින් ඔබට නිින්ද යන්නේ නැති හේතුවට
0: හරි
1: සොලූෂන් එකක් දෙන මැට්‍රස් එකක් නම් ඔබට නිින්ද යනවා. සමහර මිනිස්සුන් මෙලටොනින් අඩු ඇඟේ. ඒ හොමෝනක නැතුව මිනිස්සු නිින්ද යන්නේ. සමහර මිනිස්සුන්ගේ බයොලොජිකල් ක්ලොක් එක සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙලා.
0: හරි, ඔකේ.
1: හැවතුම් පැවතුම් වැඩ කටයුතු පොඩි කාලේ ඉඳලා මේ තියෙන අපි හැම දෙයකින්ම අපේ බයොලොජිකල් ක්ලොක් එක වෙනස්කම් වෙනවා. Day in day out. මේවා කවදාවත් අපි රෙක්ටිෆයි කරලා නැහැ. කියන්නේ යථා තත්ත්වයට පත් කරගෙන නැහැ. ඊට පස්සේ අපේ නෙගටිව් එනර්ජි ගොඩාක් ඉදි මිනිස්සුත් එක්ක රණ්ඩු වෙනවා, ස්ට්‍රෙස් ගන්නවා, බොසාගෙන් බැනුම් අහනවා, වැඩ රාජකාරි වල හිර වෙනවා, ටයිම් ලයින් මැච් කරගන්න බැරුව වෙනවා, ඩෙඩ් ලයින් පහු වෙන්න යනවා, වැඩ 1000ක් මතක් වෙනවා, හිතපු විදිහට වැඩේ කරගන්න බැරි වෙනවා, නෙගටිව් එනර්ජි එකතු වෙනවා. ඉතින් ඒක සීරෝ කරගන්න අපිට මෙට්ටයක් තිබිලා නැහැ. අපිට නිකන් මෙට්ටයක් තිබිලා තියෙනවා. බාගවිට ස්ප්‍රින්ග් මැට්‍රස් එකක් තිබිලා තියෙනවා. සමහරට ෆෝම් මැට්‍රස් එකක් තිබිලා
0: තියෙනවා. හරි.
1: ඉතින් ඒක නිකන් මැට්‍රස් එකක්. ඒක සොලූෂන් එකක් දෙන්න නෙමෙයි හදලා
0: තියෙන්නේ.
1: ඒක ඔබට මෙට්ටයක් ඕනේ කියපු හින්දා ඒක හදලා තියෙනවා.
0: නෑ, රොටි තැටිය වගේ. ඉතින් මැට්ටයක් තිබිලා තියෙනවා.
1: ඉතින් ඔබට සොලූෂන් එකක් එක්ක මැට්‍රස් එකක් ඕන නම් ඔබ වැලන්ටිනෝයිඩ් ලෙවලින් මැට්‍රස් එකක් ගන්න ඕනේ. නිින්ද සම්බන්ධ තියෙන සියලුම ගැටලු වලට වෙන්වෙන් වශයෙන් උත්තර දෙන්න පුළුවන් පේටන් මටීරියල් පාවිච්චි කරලා හදපු පේටන් ටෙක්නොලොජි එකක් පාවිච්චි කරලා හදන.
0: හරි.
1: මැට්‍රස් කලෙක්ෂන් එකක් තියෙනවා. ඒක ලංකාවට ගෙනලා බෙදා හරින වැඩේ කරන්නේ
0: Sleep Makers Private Limited Ward Place එකේ තියෙන එතනට ගියොත් ඒක එක්ස්පීරියන්ස් කරලා ඔබටම ගැළපෙන මැට්‍රස් එක ගෙදර අරගෙන යන්න පුළුවන්.
1: ඒගොල්ලෝ මේ මෑතකදී ඔස්ට්‍රේලියානු යුනිවර්සිටි එකක් එක්ක නම් දරාපු යුනිවර්සිටි එකක් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ හැදුවා මෙමරි ෆෝම් එක. ඒ මෙමරි ෆෝම් එකත් පේටන් මන් දන්න තරමට.
0: හරි, ඔකේ.
1: මොකද ඒක මෙච්චර කල් අපි දැනන් හිටපු මෙමරි ෆෝම්ස් වාගේ නෙමෙයි. මෙමරි ෆෝම්ස් කියන ඒවා වාහනවල සීට්ස් වලට එනවා. එයා ක්‍රාෆ්ට්ස් වල සීට්ස් වලට එනවා.
0: හරි.
1: සමහර බිස්නස් ක්ලාස් ආවම එතන ගිහලා නැතුව ඇති.
0: ගිහලා තියෙනවා. මං දැක්ක මෙමරි ෆෝම් එක අකුඩ තමයි ඉඳගෙන හිටියේ. බිස්නස් ක්ලාස්?
1: මොකක් කියලාද මොනවා කියලාද හිතන්නේ? මොනවා හිතාගෙනද ඕව ඕව
0: කියලා ඔක්කොම. ඇන් ඇරෝප්ලේන් එකේ බිස්නස්
1: ක්ලාස්. ඇන් ඇරෝප්ලේන් එකේ මොන බිස්නස් ක්ලාස් එකද රටා?
0: අපි වගේ මිනිස්සු යන බිස්නස් ක්ලාස් එක.
1: ඔයගේ මිනිස්සු කොහෙද බිස්නස් ක්ලාස් එක?
0: අනේ
1: කවුද මල්ලි මේ?
0: මමත් යනවා නේද?
1: කවුද මල්ලි මේ? හරි. ඉතින් මේ මෙමරි ෆෝම් එක මාර රිෆ්ලෙක්ස් තියෙන මෙමරි ෆෝම්. අපේ ඇඟේ හැදෙට හැදෙනවා අපි අපේ තලයේ වෙනස් කරනකොට ඒ වේගෙම වෙනස් වෙනවා.
0: ඕකේ.
1: පරණ මෙමරි ෆෝම් වලට එච්චර හරියක් කරන්න බෑ. එකපාරක් නිදාත්ත මේදී තියෙනවා තාපාරක් පොඩක් වෙන ඇලකට හරිනොත් එහෙම ඒත් අර විදිහෙම තියෙනවා.
0: ඒ හැඩතල අපිට බලා ගන්න
1: පුළුවන්. මොකද මෙමරියක් ඒක. ඒක මතක තියාගන්න අපේ වයිෆ්ට වගේ මතකයි මේ මෙමරි. ඒක හරියන්නේ නැහැ. අපේ ඇඟේ විදිහට අපි ඇඟේ මොමන්ට්ස් වල හැටියට
0: හරි ඕකේ.
1: මෙමරි ෆෝම් එකට පට පට පට පට ගාලා ආපහු 0 වෙනවා ආපහු හැදෙනවා 0 වෙනවා ආපහු හැදෙනවා. එහෙම මෙමරි ෆෝම් එකක් තියෙනවා මේගොල්ලන්ට. ඔය හැම මැට්‍රස් එකකටම ඔබ එල්ලීම පරිදි ඒ ලේයර් එක ඇඩ් කරලා ඒගොල්ලන්ට දෙන්න පුළුවන්.
2: හද ගැස්මට සියත අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: අර ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ? මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
6: කිරිපත්කඩ රන් කිරුල ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමික්ස්
8: ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
9: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්න එක
10: ලයිට් වාටර් ෆෝන්
9: බිලට සහනය මෙන්න
10: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
11: සිංහගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
12: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
13: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානි ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටුව වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අම
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: किया था टॉप स्टोरी।
1: ඩෙංගු මරණ 68ක් දක්වා ඉහළට. මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 91,059 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,244ක්. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශ 119ක් තවදුරටත් ඩෙංගු අධි අවතානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. දැන්තවත් දේශීය පොතක්. මන්නාරම් ජෝනියේ ගෑස් නිදි සඳහා ආයෝජකින් හට විවෘත ටෙන්ඩර් කැඳවීමක් මෙම මස අවසන් සතියේදී ආරම්භ කරන බව කනජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම සංස්ථාවේ කර්මනාකරණ අධ්‍යක්ෂ මයුර නිත්‍යකුමාර පැවසුවේ 2027 වසරේ පෙබරවාරි මාසයේදී ටෙන්ඩර් කැඳවීම අවසන් කර සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට නියමිත බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01178886666 98.2 98.4

0: 띵이.
1: 가오도 말리미.
0: 엄마, it's me. 아들, 시시 말다.
1: 와, 일단 와, 나 티비 나 살리.
0: 하.
1: 엄마, 와다 무쿠트만 티비네. 와, 나 티비 나 사우키. 애들 와다 야막 나 티비 나.
0: Yes.
1: 와, 나 티비 나 와기 차리테. 와, 나 시알.
0: 나 시알 나 티비 나 하사마나.
1: මේකේ සවුන්ඩ් ඉෆෙක්ට්ස් මට ගොඩක් ඕනේ නෑ.
0: මම නික මාව නිගත්තේ. එයා ගොරන් අපේ වයිෆ්ට මෙහෙම වෙනවා. එහෙම කිව්වනම් මම ඒවට කතා හම්මත් කියන්නේ.
1: අපේ වයිෆ්ට මේ චරිත නැති වෙන්නේ නෑනේ. මම කියන්නේ ඔයාගේ.
0: මට නම් බෑ.
1: මොකට සල්ලි නැති වෙනව? මොනවත් නැති වෙන්නේ. සෞඛ්‍ය නැති වෙනව. ඔබට යමක් නැති වෙලා
0: තියෙනවා. හරි, ඔකේ.
1: ඔබේ චරිතේ නැති වෙනව. ඔබට සියල්ල නැති වුණා කියලා හිතා. ඔබේ කැරක්ටර් එක ඔබට තියෙන වටිනාකම නැති වුණාම
0: හරි
1: සියල්ල නැති වෙනවා. ඒක නැති කරගන්න එපා කියලා මේ කියන්නේ. තේනවා? ඒ වටිනාකම නැති කරගන්න එපා. දැන් අපේ තියෙන වටිනාකම ඒ උදුවේ දැනගත්තම වැඳ වැඳ කිව්වා නවතින එක ඒක වෙන කතාවක්.
0: ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩ.
1: ආ කාගේ වැඩද දිහා බලන්න කියන්නේ?
0: ඈ? අම්මේ අපි දෙන්න
1: යනවා. මේ කාගේ දිහා බලන්න? ඕවත් වැඩද මල්ලි ඕවත් වැඩද?
0: මුකුත් වැඩක් කරන්නේ
1: නැහැ. කාට තරහා යනවද නැහැ මේ වහන.
0: ඉතින් අරවින්ද ඒක නිසාම තමයි මම හැමතිස්සෙම මගේ චරිතය මගේ personality එක මගේ character එකට
1: ඝාතනය කරගන්න.
0: කිසිම දෙයක් වෙන්න මම ඉඩ තියන්නේ.
1: කිසිම දෙයක් මොනවා වෙන්නද දැන්? වෙන්න තියෙන සේරම වෙලා ඉවරයි. සේරම වෙලා ඉවරයි.
0: ඔව් දැන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. මට බයක් නැහැ.
1: වෙන්නේ නැහැ. නැති වෙන්න චරිතයක් නැතිකොට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ.
0: මේ අද විශේෂ වැඩක් සිද්ධ වෙනවා. අපි ඒ ගැන කතා කරන්න ඕනේ. NLB එකෙන් තමයි මේ ආරංචිය ඔබට දෙන්නම කියලා කිව්වේ. පහුගිය මේ කාල සීමාව, ඒ කියන්නේ 2026 අවුරුද්ද අද අපි ඉන්නේ 8 මාසෙනි. මේ කාල සීමාව තුළ NLB එක බිහි කරලා තියෙනවා සුපිරි ත්‍යාගලාභීන් 32ක්. ඊට අමතරව තව ඉතින් වාසනාවන්තයෝ බරගාන බිහි කරලා තියෙනවා. ඒ අතරින් අද දවසේ 190ක මුදලක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා චෙක්පත් ප්‍රදානයක් ජයග්‍රාහකයින්ට. ඒක සිද්ධ වෙන්නේ අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය සභාවේදී. ඉතින් එතනදී තව විශේෂ දෙයක් වෙනවා. දැන් අපිට ටිකට් සිකුණන්නේ කවුද? අලෙවි නියෝජිතවරුන්නි. ඒගොල්ලන්ටත් රක්ෂණාවරණයක් දෙනවා. ඒගොල්ලන්ගේ පවුලේ සුබ
1: සාධනය
0: චෝක් වැඩක් නේ.
1: මේ අපේ රටේ රක්ෂණය ගැන තියෙන හැඟීම අපි ඇත්තටම හදා ගන්න ඕනේ.
0: Yes, definitely.
1: වෙන රටකට යනකොට අනිවාර්යයෙන්ම මමත් දැන් පුරුදු වෙලා ඉන්නවා travel insurance එකක් දාගෙන යන්න.
0: ආ, okay.
1: ඒව කරන්න ඕනේ.
0: හරි.
1: එතකොට ව්‍යාපාර කරනකොට ඒ ව්‍යාපාරේ යම් යම් කරදර හිතන්න නැති එක එක ප්‍රශ්න අපි දන්නේ නැහැ. අපි හිතන පැත්තේ නෙමෙයි, හිතන දොරෙන් නෙමෙයි හැම වෙලාවෙම ප්‍රශ්නෙකට ඇතුල් වෙන්නේ.
0: අනිවාර්යෙන්.
1: මේක ඔබේ ගෙදරට වෙන්න පුළුවන්. ගෙදරටත් එහෙමයි. ගෙදරකට සොර සතුරු කරදරයක් වෙන්න බැරිද?
0: පුළුවන්. එනි ටයිම්.
1: ගෙදරකට ගං වතුරකින්, ගෙදරකට නායයාමකින්, ඉතාම කලාතුරකින් වුණත් පොඩි භූමිකම්ප අපි අත්විඳලා තියෙනවා. අපි දන්නේ නැහැ මේවා කොහේ කොහේ යන්න ලෑස්ති වෙලා තියෙනවද කියලා මේ භූමිකම්ප කියන්නේ. එතකොට ගිනි කඳු, ආ ගිනි කඳු නෑ අපිට. අනේ අපරාද අපිට ගිනි කඳු නැත්තේ අපිට ඇත්තම ලස්සන
0: ගිනි කඳු නේ.
1: මංගසවා ගිනි කන්දක් පාමුල ඔයා හිටියා නම්
0: පූජ්‍යාමා වගේ තිබුණා
1: නේ. අනේ මංගසවා පූජ්‍යාමා ගිනි කන්දක් පාමුල ඔයා හිටියා නම් ඒක පත් වුණා නම්
0: දයියා දයියා. අනේ එන්න තිබ්බා ෂෝකේ
1: අපිට තින්න තුන ෂෝකේට පත් වුණා.
0: ආගේ බලන්න හිත ඇතුලේ තියෙන දේවල්
1: ඒක පත් වුණා ලස්සන අපිට මල් වෙඩි වගේ නේ. හ්ම් හ්ම් ඉතින් හිතන්න.
0: හරි, ඔකේ.
1: මේ වගේ
0: මොන දේවල්
1: අන්න පේක්ෂිත කරදර. විදුලිය නිසා ගිනි ගන්නවා, අතපසු වීම නිසා ගිනි ගන්නවා, ගෑස් නිසා ගිනි ගන්නවා,
0: ගින්දර නිසා ගිනි ගන්නවා.
1: ඔයානේ මේ මේ එන ජෝකර් කෙනෙක් වෙන්න හදන්නේ.
0: ඈ ගින්දර ගිනි පෙට්ටියක්
1: වගේ. ඔබ එන ජෝකර් කෙනෙක්. ඇයි මේ ඇයි මේ කවුද මල්ලි මේ?
0: මොකද අනේ මේ
1: ජෝකර් කවුද මල්ලි මේ?
0: නෑ බ්‍රෝ ඕනම වෙලාවක
1: ගින්දර නිසා. අනේ බුද්ධිමතානනේ පොඩ්ඩයි ඉන්නවද මේක කියලා ඉවර ඉවර වෙනකල්? ඔබේ ව්‍යාපාර ගැන හිතන්න.
0: හරි.
1: ව්‍යාපාර සේවකයන් සම්බන්ධ ඔබට තියෙන වගකීම් මොනවද ඔබ දන්නේ? ඔය මිනිස්සයා ගෙදරින් වැඩට එනවා කියලා පිටත් වෙච්ච තැන ඉඳලා එනම් මං ගෙදර යනවා කියලා ගිහිල්ලා ගෙදරට යනකම් ඔබ දන්නවද මේ වගකීම ඔබේ කියලා? ඔබ ව්‍යාපාර හිමියා විදිහට ඔබේ ඔබේ. එයාට මොන හරි කනතුරක් මොන හරි දෙයක් වුණොත් එහෙම මේ තියෙන මේ කම්කරු ප්‍රතිපාදන අරෝමයෝදී අපිට අම්මෝ හිරි වැටලා යනවා. වන්දි ගෙවන්න වෙනවා. හිතන්න මොන වගේ වන්දියක් ගෙවන්න වේද? අපි දන්නවද ඒවා මොන වගේ වෙයිද කියලා? ජීවිතහානියක් දේපලානියක් වුණාම ඊට පස්සේ ඔබ ඉතින් අර අනේ හරි අමාරුවෙන් හරි හම්බ කරගත්ත කීයක් හරි එන්න මැච්චක් ගහලා ඉතුරු කරගත්ත ඒ සල්ලි ටිකෙන්ද ගෙවන්නේ යන්නේ ටැක්ස් උත් ගෙවලා අරවත් ගෙවලා මේවත් ගෙවලා නරකද ඔය ඔක්කොම අවදානම් ටික එකක් නෑර හරිම පොඩි ගානකට මම මේ කියන එක අහන්නකෝ හරිම පොඩි ගානකට පැකේජ් එකක් විදිහට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් එකට බාර දීලා බිස්නස් එක පාඩුවේ කරගෙන ගියාන හරි තක්සේරු වටිනාකම් දීලා කරන්න මොන කරදරේ වුණත් ඒ මිනිස්සු බලනවානේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිස්සුන් ඩිසපොයින්ට් කරන්නේ නැහනේ
0: ඒකනේ නේද
1: ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් පැත්තටම වායිති වෙන්නේ
0: හරි ඕකේ
1: හරිනේ ඒගොල්ල අපි නම්බරයක් මොකක්ද තියෙනවා නම් අපි දෙමු නැත්නම්
0: අවන්නේ නැහැ අපි නම්බර් එකක් දෙමු අනිවාර්යෙන් අපි
1: නැත්නම් ඉතින් ඕන මිනිහ හොයාගෙන හරි කතා කරන්න නැත නේද
0: ඔව් නොදන්න කෙනෙක් නෙමෙයිනේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කියලා කියන්නේ පොඩකින් පොඩක් වෙලා යයි නම්බර් එකක් දෙන්නම් පොඩ වෙලා හරි හරි හම්බුණා 0112 357 357ට කතා කරන්න මම අර NLB කතාවේ හිටියේ ඉතින් අද දවසේ තෑගි මුදල් ප්‍රදානය කරනවා ඉතින් අපේ උණුසුම් සුබපැතුම් ජයග්‍රහකයින්ට ඕගලන්ටත් ඒ වගේ ජයග්‍රහණ ලබන්න පුළුවන් අනිවාර්යෙන් NLB ලොතරැයි මිලදී ගන්න එකක් දෙකක් නෙමෙයි ලොතරැයි තොගයක් තියෙනවා NLB ගාව අරවින්ද කක්කරි මං කියන්න හිටියා තව දෙයක් මම ආමේ මගේ ඉස්සර එක්ස් බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා එයා මට බර්ත්ඩේ එකට දැන් සාමාන්‍ය එක ටැග්ගක් නේ දෙන්නේ එයා එහෙම නෙමෙයි ඉන්න නංගි මං වාට කියලා ටැග්ගි 15ක් 20ක් විතර එයා දෙනවා සතියක් 30 විතර ඉඳන්
1: මට කියන්නේ පව හස්බන්ඩ් කියන්නේ කියලා
0: නෑ මං එහෙම නෙමෙයි මං මාත් එක්ක නිකන්
1: මට මොනවද
0: share කරගන්නේ මගේ life hacks මං මේ වත් එක්ක share කරගන්නේ
1: ඔව් ලයිෆ් එක හැක් වෙලා වගේ පේනවා මට දැන්.
0: හරි දැන් ඔයාගේ වයිෆ්ට එයාට එහෙම කරන්න පුළුවන්. එයාව සර්ප්‍රයිස් කරන්න එක තගන තෑගි පහල මට එතකොට හිතෙනවා H15 වගේනේ. ඒගොල්ලන්ට තිබ්බා නිකන් එක ඇප් එකක් දෙකක් දීලා මේ වැඩේ ක්ලෝස් කරලා දාන්න නෑ. ඇප්ස් 15ක් අපිට දීලා තියෙනවා. ඉතින් හැමෝම පුදුම වෙනවා මේ පැකේජ් එක ගැන අහුවම හැමෝම පුදුම වෙනවා. රුපියල් 1199කට ඇප්ස් 15කට unlimited data. Yes දෙනවා. කවුද දෙන්නේ? හච් දෙනවා. ඉතින් මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න හච් නියෝජිතයව හම්බ වෙන්න.
1: මම නම් තනියෙන් ඇක්ටිවේට් කරගත්තා.
0: Okay, nice.
1: Virtual SIM එකකට මම ඇක්ටිවේට් කරගත්තා. නමුත් මම අර ගොඩාක් ඉතින් අර ටෙක්නිකල් දැනුම ගොඩක් වැඩි ඉන්නේ මට. සමහරවල් මගේ දැනුම මට අර බයිතෙන් දැනුමක් මට තියෙනවා. ඒ නිසා මට ඒව තනියෙන් කරගන්න පුළුවන්. නමුත් ඔයා එහෙම කරගන්න යන්න එපා. ඔය වර්තේරේ නෑ. Virtual SIM මනම්මන ඕවත් කරන්න කියලා මොනව කරගන්නද දන්නේ.
0: ඔය කැත.
1: වාශ් නියෝජිතය හම්බෙලා ඔවා කරගන්න.
0: මං ආසයි හච් නියෝජිතයත් එක්ක කතා
1: කරන්න. මන්ද නැහැ වාගේ ආසාවල් ලිය මන්ට වඩා
0: නැහැ.
1: මම වැඩේ කරන්නේ. මොකද මංගල සීන වෙන වෙන යනවා නේද?
0: ගෙවල් වල තොරතුරු කතා කර කර මේවා කර උකුළු මුකුළු කර කර.
1: ආ හච් 15 නේ මංගල සීන. මංගල කිංගිද?
0: හච් 15 කුචු කුචු කුචු. එහෙම එහෙම මං ආසයි හච් 15 පැකේජ් එක දාගන්න.
1: කවුද මල්ලි මේ?
0: ඒක ඔබේ choice එක. ඉතින් කියන්න ඕනේ තව මේ apps 15ට අමතරව 35GB වැඩිපුරක් දීලා තියෙනවා. මොන හරි දෙයක් ඔබට තව වැඩිපුර ඉන්ටර්නෙට් යන්න ඕන නම් ඒ වැඩ ටිකත් කරගන්න.
1: right අපි පොඩි break එකක් අරගෙන යමු කියලා තමයි මගේ අදහස 9 විනාඩි 21යි දැන් වෙලාව.
0: okay. ලස්සන සින්දුවක් අහමු.

0: දවසක ආසය අරවිද අට රහට කෑම එකක් හදල
1: දෙන්න
0: ගැන මගේ අතින්ම
1: පාලක් ජෝය කරන අද දුන්න කෑමට
0: ඒක තමයි මට ආසාව අතන කරන්න බැරි වුණානේ
1: ආසයෝ අතන්නේ ආස
0: ගොඩක් දේවල් තියෙනවානේ ආස දේවල් ඉතින් මම ඒකට පාවිච්චි කරනවා සුපිරිසුදුම පොල් තෙල් එක හොඳම විදියට ආර්බීරි කළා තියෙන කොකෝ ෆ්‍රයි පොල් තෙල් පාවිච්චි කළා එතකොට ඔය කෑම එකේ රියල් රස එන්නේ අරවින්ද මං හදලා දෙන කෑම එකේ රියල් රස දැන් වයිෆ් හදන එක අපිත් කාලා තියෙනෝනේ හරිම මුඩුයි සෝරි මම මෙහෙම කියන්න උනාට ඒකේ එන්නේ පොල් තෙල් රහ හරි මුඩු රහක් එන්නේ මාළු බදලා මේ අනේ නංගි අදම මාළු මුඩුයි මුඩු රසයි
1: ඒ මුඩු මාළු අපි හැදුවේ මුඩු මාළු
0: මුඩු මාළු
1: මුඩු මයන්ට දෙන්නේ අපි මුඩු මාළු අපිට ගෙදරට එනවනේ එක එක මිනිස්සු
0: හරි
1: ගෙදරට මුඩුම මිනිස්සු ආවම අපි මුඩු මාළු මුඩු මාළු නෙමෙයි මුඩු මුඩු මුඩු මාළු දෙනවා
0: හරි කොහොම වුණත්
1: ඒ ඔයා කෑවේ ඒ මාදම මුඩු මාළු හොත්ත
0: කොහොම වුණත් මට හරින්ම නිකන් මං ඔගලෙන්ගේ
1: කට කාරලා ගියානේ
0: හරිම අමාරුයි
1: දිව කසනවා ඔව් ඒක තමයි අපිට බලාපොරොත්තු
0: වෙන්නේ හැලෙන්න වගේ මට දරන්න බෑ ඒ මුඩු රස
1: ඔයිට වඩා දේවල් අපි බලාපොරොත්තු වුණා ඒ ටික වෙලා නැහැ
0: ඉතින් අරවෙන්ද මට හිතුණා නේ
1: ලප ලප ලපා වෙනද ලප කසලා කසලා
0: නෑ ලපා වෙනෑ
1: අයියෝ වයිෆ්ට ගියා
0: එච්චර ආවෙ නෑ එච්චරම ගියේ නෑ
1: බබා
0: මුඩු එක එච්චර දුර ගියේ නෑ
1: මුඩු එක අපි
0: හිතපු තරම් මුඩු තියෙනවනේ අරවත් එක්ක අර්ග ප්‍රතික්‍රියා කළා මුඩු එක බාල කරා අපි ඕගොල්ලෝ දුන්න මුඩු එක අපේ ඇඟේ මුඩු
1: වලට රා මුඩු වෙන තමු
0: ඉතින්
1: මාත් එක මාර්දීර කෙනෙක් තර්ක කරා
0: හරි
1: කොහම කොහොමද gedara හදද්දි මේ මේ මේ තෙල් හිඳිද්දි දූ මොනවාද අපද්‍රව්‍ය මිශ්‍ර වෙනවා කියලා මං ඇත්තටම ඇත්තට තර්ක කරන්න ගියේ නෑ.
0: ඔව් ඒක කියලා වැඩක් නෑ සමහර දේවල්.
1: ඌද මොනවද මොනවද කවුද එහෙම කිව්වා මං කෝ ආ කවන්නේ කවන්නේ. ඔයාට ඕන දේ කරගන්න
0: ඒක. ඔව්. අනේ ඔයා තර්ක කරන්න යන්න එපා.
1: මොකටද මේ ඉතින්?
0: නිකන් මොකටද ගුටි ගන්න? අනේ ඔයා මේ පැත්තට.
1: ඉතින් gedara හදලා බඳපල්ලා ඉතින් අපිට මොකද?
0: gedara හදනකොට අපි ආර්.බී.
1: තර්ක කරන්න ඕන නෑ තමයි නේද?
0: නිකන් ගුටි ගන්න මොකටද? මැනික.
1: මොකටද දන්නේ මම නිකන් එහෙම කතා කරන්නේ නෑනේ. මං ඇත්තද ඇත්තද ආ ඕනේ
0: නෑ. මම ඔතේ කැලක් කියන ඇහෙන්නේ නෑ වගේ. නිකන් මොකටද චූටි මැනික ගුටි ගන්න?
1: චූටි මැනික ගුටි ගන්න මොකද කියන්නේ?
0: ඒක නෝ ආවේ තර්ක කරන්න කියලා නිකන් ගැහුවා.
1: ගැහුවොත් තම්බුදායි. කො බලන්න. මන්න මන්න නැගිට්ටා දැන්.
0: ඔනියමා. කැසට්.
1: කැසට් තමයි දැන්. මට කියන්න හිතුණා ඉතින් මේ පැදුරු වල දාලා බිම දාලා කොප්පරා වේලනකොට
0: හරි.
1: ඒකතු වෙන දූවිල්ලට එයාගෙන ඒක මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම ඇඹරෙනකොට මේ ඇඹරෙන රස්නෙට ඇඹරෙන රස්නේ ඔක්කොම වාස් දුවිල අර ඇෆලොටොක්සින් එම වාස් පෙලා යනවා ඈ මට ඒ වෙලාවේ කියන්න තිබ්බා මට ඒ වෙලාවේ වෙන වැඩක් තිබ්බා ඒක මම කිව්වේ නෑ
0: අපිවත් රත් කළා නම් නේද අපිවත් රත්
1: කළා ඔයා කියන්නේ මේ ලංකාවේ තියෙන සමහර කම්පැනි වලට හරියට රිෆයින් කරගන්න අර ඇෆලොටොක්සින් වගේ තියෙන විෂද්‍රව්‍ය හරණය කරගන්න අදටත් බැරි වෙලා තියෙනවා ඒකල මොකද හරියට RBD කරන්න නැති නිසා ඉතින් RBD කරන්න ඕනේ නැත්තම් වෙන රටවල් වලින් RBD කරපු තෙල් විතරක් ගන්න යයි කියන්නේ මොකද මේ මිනිසුන්ට ආ නෑ ගෙදර හිටපු දේ හෝම් මේඩ් ඉතින් අත්‍තරම හෝම් මේඩ් ඒවට තැනක් තියෙනවනේ ලෝකේ
0: හරි ඔකේ
1: නේද බලන්න නැචරල් කියලා එහෙම හෝම් මේඩ් කියලා එහෙම එහෙම එහෙම තියනනේ ගෝමේ මාකට් එහෙම එහෙම තියනවා නේද
0: yes
1: ඉතින් ඒ වුණාට තෙල් ගන්නෙ නෑ RBD නෙවෙයි නේද
0: ඕ ඒකනේ
1: ආන්න අඹ චට්නි ගනි තෙල් ගන්නෑ පුතා තෙල් ගන්නෑ මම කියන්නම්කෝ RBD කරොත් විතරයි තෙල් අපිට අපනයනය කරන්න පුළුවන් ඉතින් ලෝකෙම පිළිගත් ක්‍රමයකට දන්න කාලේ ඉඳලා RBD කරලා තෙල් හිඳින කම්පනියනේ
0: සේනමිල්ස්
1: ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක කොකෝ ෆ්‍රයි අපිට ඕනේ ඔබ කොකෝ ෆ්‍රයි ට්‍රයි කරලා බලන්න එක පාරක් හරි once in a lifetime mari coco fry pavichchi karala balala obe comment ekak apita dunna nan athi oba ethen indala pavichchi karanawada nadda aith parak booliya tel walata yanawada gedara hindinawada eka ilangata ena karanawak ne ithin ape illima coco fry pavichchi karala balanna amutu rahak amutu suwandak amutu paatak ne tel walin karanna gatta wede thamai eken karanna
0: right okay
1: hari tempura adu karana badina මාධ්‍යයක් විදිහට තමයි තෙල් එක වැඩ කරන්න ඕනේ. ඒක තමයි තෙල් එකට තියෙන එකම රාජකාරියාවන්කම. නැත්තම් තෙල් රහ කෑමකට පූජා කරන එක
0: ඈ
1: කෑමක මුඩු කරන එක කෑමක කටකාරවන එක පොල් තෙල් එකේ රාජකාරියක්
0: නෙමෙයි. තේරුම් ගන්න සහෝදරයා. දැන් අද මට ලොකු වැඩක් තියෙනවා. Honor X5D phone එකක් unbox කරන්න unboxing වැඩක් තියෙනවා. ඉතින් ඒකට මම හොඳට ලස්සන nails හදලා cute text කරලා ඔක්කොම කරලා ඇවිල්ලා තියෙනවා. ඉතින් අර box එකට එහෙම කරලා
1: ආමින් ආ
0: හා unboxing ටක ටක ටක
1: මේක මේ
0: අනේ right
1: එහෙම එකක් නෑ නේද ඒ මගේ කේම සද්දයක් නේ.
0: ඔයාගේ නියපොතු නෑ නෑ නේද? ඔයාගේ ඇඟිලි වදින්නේ. ඒතර තක තක තක තක. මගේ මේ තක තක තක තක තක තක තක තක. අර මොකද්ද?
1: අස්සෙක් යනවාගේ නේ. මගේ පොඩි කෙනෙක් අස්සෙක් යනවාගේ.
0: ඇඟිලි අර චූටි නේ. ඒ උසන දික නෑ නේ. එහෙනම්. මේ හොඳ රැහෙන්නුන්.
1: මගේ ඇඟිලි වල තියෙන ශක්තිය මිස්. මට ලස්සන ඇඟිලි වැඩක් නෑ. ඔයාගේ මහත්තයාට ලස්සන ඇඟිලිය තියෙනවා. මන්ද නැහැ කියලා.
0: මන්ද නැහැ.
1: මේ තියෙන මොන්ද බානද? මැස්කියුල පිරිමි ඇඟිලි තියෙන. කන මාතක ශ්‍රීලංකාව යන එපා. කවුද මල්ලි මේ?
0: ඕකේ ඉතින් ඉතින් ඕගලන්ටත් පුළුවන් ඇත්තට අපි ෆෝන් එකක් ගත්තම ආසම පාට් එක තමයි
1: අන්බොක්සින්.
0: අන්බොක්සින් පාට් එක. මොකද සර්ප්‍රයිස් වෙනවා ඇතුලේ තියෙන ෆෝන් එක දැක්කම.
1: අර වැකියුම් බොක්ස් එක මෙහෙම ආරම්භ වෙනවා. ඩා.
0: ආසයි ආසයි.
1: මං කැමතියි අර සෙලෝෆේන් එක ගිරන්න.
0: අනේ ඒකත් මඩුනේ.
1: එතස මං ආසයි ෆෝන් එකේ තියෙන
0: හරි.
1: හරි උඩ තියෙන අර ප්‍රොටෙක්ටිව් කව එක ස්ටිකර් එක
0: ගලවන්න.
1: චූටි චූටි ස්ටිකර් කැලි ගලවලා දාන්න.
0: ආසම හිතනවා. ඉතින් ඔගලට ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න ආස නැද්ද ළඟදීම? ඉතින් එහෙම එක්ස්පීරියන්ස් එකක් ගන්න ලොකු ගාණක් වියදම් කරන්න ඕනේ නැහැ. ඔන X5D ෆෝන් එක මාකට් එකේ
1: තියෙනවා. ඔබේ ගේ උගස් තියලා මේ ෆෝන් එක ගන්න පුළුවන් නේ.
0: නෝ නෝ නෝ. මාසෙකට රුපියල් 5000යි ගෙවන්න ඕනේ. සිංගේකට ගිහිල්ලා අහන්නකෝ අර මාසෙකට රුපියල් 5000 ගන්න ගෙවන්න X5 මොකද්ද?
1: නෑ X5D කියලා අහන්න. උත්තර මේ නටන්න ඕනේ X5D කියලා මිනිස්සු නහ ගන්න බැරි කවන්නේ නෑ.
0: මම පුළුවන් ඉතින්. අමතකුනොත් කියලා.
1: එහෙම මේ අන්දමාලේ වනේ මේ අපේ ෂෝ එක අහන්න. මිනිස්සු X5D කියලා මතක තියාගන්න බැරි මිනිස්සුත් අපේ ෂෝ එක අහනවා කියලා ඔයා කියන්නේ. එහෙම ඇති ඔයගොල්ලන් ගෙවල් වලයි. සාමාන්‍ය මිනිස්සු හොඳට මතක.
0: හරි එහෙනම් යන්න. සිංගේකට යන්න අපි මතක් කරනවා 58990ට sorry 58999ට
1: ඉලක්කමක් කියන්නේ. එක ඉලක්කමක් වැරදුනාම ඉතින් ඒක තමයි කියන්නේ. එහෙම ඒක ඉලක්කමක් කරන්නේ නැහැ
0: වාත. කොච්චර වරදිනවද මම මේ
1: පොඩ්ඩක්. මොනවද කියන්නේ?
0: මොකද කියන්නේ? ඉලක්කම් කොච්චර වරද්ද?
1: මොනවද ඉලක්කම්? අපිට වරදිනා කන්නේ මිස් මේ.
0: කවුද මල්ලි මේ? කවුද මල්ලි?
1: ඉලක්කම් පහක් කියගෙන කවුද මල්ලි මේ?
0: ඔන X5D එක රුපියල් 58999ට ගන්න පුළුවන්. මාසිකව ගෙවනවා නම් රුපියල් 5000 ගානේ තමයි සිංගේකට ගෙවන්න වෙන්නේ. ඊට වඩා චුට්ටක් උඩින් තියෙන X5D Plus එක රුපියල් 64999ට තියෙනවා. 5500 ගානේ ගෙවලා ගෙදර අරගෙන යන්න. සිංගේකෙන් ගන්න හිඳ හොඳ වොරන්ටි එකක් හම්බ වෙනවා. ඉතින් ගෙවාගෙන යන්නත් පුළුවන්. අනිත් එක ඔන බ්‍රෑන්ඩ් එක ඇවිල්ලා ඉතින් කොහොමද? කියන්නේ උඩම තියෙන බ්‍රෑන්ඩ් එකක් තමයි ඔබ ගන්නේ ඔන.
1: මොකද මල්ලි මේ? කවුද මල්ලි මේ? මොකද මල්ලි මේ? ඔයා පස්පංගුවට මේ ಜಾති 8ක් තියනවා කව?
0: නෑ පස්පංගුවට ಜಾති 5යි තියෙන්නේ. හැබැයි link natural
1: link natural පස්පංගුවට
0: ಜಾති
1: 8ක් තියෙනවා. additional ඖෂධ 3ක් තියෙනවා.
0: yes
1: මේක වරදවා read කරන්න එපා. පස්පංගුව තමයි මේ.
0: හ්ම්
1: හ්ම්. පස්පංගුවේ තියෙන ඖෂධීය ගුණය තව ටිකක් ඉස්මතු කරන්න පුළුවන් වෙන්න මේකට ගම්මිරිස් එලබටු සහ විෂ්ණුකාන්ති ස්වල්ප ප්‍රමාණවලින් මේකට එකතු කරලා තියෙනවා. අපි විද්‍යාවට ඉගෙන ගන්නත් සමහර දේවල් නේද? සමහර දේවල් උත්ප්‍රේරණය කරන්න සමහර දේවල් අපි කරනවා.
0: ඔව් එකතු කරන්න වෙනවා.
1: සමහර දේවල් එකතු කරනවා සමහර උෂ්ණත්වය පොඩ්ඩක් වැඩි කරනවා. උත්ප්‍රේරණය කරන්න අපි කරපු දේවල්. ඒ වගේ ඖෂධීය වටිනාකම ගුණේ උත්ප්‍රේරණය කරන්න පොඩ්ඩක් උස්සලා දෙන්න.
0: හරි.
1: සමහර දේවල් මික්ස් කරලා තියෙනවා. මේවත් ඔක්කොම ආයුර්වේදික මෙඩිසින්ම තමයි. බලන්න කොත්තමල්ලි පත්පාඩකම කටුවැල් බඩු ඉඟුරු වෙනිවල් ඔය ටිකනේ සාමාන්‍යයෙන් තියෙන්නේ.
0: පස්පංගුවේ තියෙන
1: ගම්මිරිස්සල බඩු විශ්වකාන්ති තමයි මේ විශේෂ link natural විශේෂ පස්පංගුවේ තියෙන.
0: විශේෂ
1: පස්පංගුව මේක. මේක පවුඩර් ෆෝමැට් එකෙන් මුලින්ම පළවෙනි වතාවටම අඳලා දුන්නේ ඒගොල්ලෝ. පවුඩර් කරපුවාම මේකේ හැම අංශුවක්ම උණු වතුර ටිකත් එක්ක හොඳට ඒකට අපි කියනවා ප්‍රතික්‍රියා කරනවා.
0: හරි.
1: හොඳට ප්‍රතික්‍රියා කරනවා. ඖෂධයේ තිබිච්ච වෙනුවල් ගැට කෑලි තිබිච්ච කටුවැල් බටු ටිකේ තිබිච්ච කොත්තමාලිය ටිකේ පත්පාඩකම් වල ඉඟුරු වල තිබිච්ච අංශු මාත්‍ර ගුණය පවා දැන් වතුරට එකතු වෙගෙන එකතු වෙගෙන එකතු වෙගෙන යනවා. මේක පවුඩර් ෆෝමැට් නිසා.
0: හරි.
1: මේ අතර කෙනෙක් ඉන්න පුළුවන් ආ එහෙම නෑ වෙනුවල් ගැට කෑල්ල එහෙම නිකන් දොරපළුව වගේ ගෙනහැලා දාපුවාම ඒකිනුත් වෙනවා කියලා. ඔව් යම් තාක් දුරට වෙනවා. නමුත් පවුඩර් ෆෝමැට් එකේ තරම් කාර්යක්ෂමව වෙන්නේ නෑ. මිනිමල් ගැට කෑල්ල තියෙන අර නිකන් මෝල් ගහක් විතරක් කපලා දැම්මොත් නම් මං හිතන්නේ ඔබට දවසක්වත් ඉතින් තම්බන්න
0: වෙයි. දවසක්වත් තම්බන්න
1: වෙයි. ඔව් හත් දවස් දාන්න තමයි ගන්නේ.
0: ඕ ඉතින් එක තැම්බෙන්න ඕනේ හොඳට.
1: මේ විනාඩි 15 ඉස්සේ වැඩ ඉවරනේ මිස්.
0: ඒකනේ.
1: පැය භාගයක් වගේ තිබ්බා කියන්නේ. මං කරන්නේ සාමාන්‍යයෙන් මේක පොඩි හුමාලේ පාරකුත් අල්ලලා දානවා. තාල ෂොට් එකක් දඩක් ගාලා දාලා දානවා මේකෙන්. ආයේ මොනවාද ඉතින් උණක් ආවම ඇඟපත රිදුමක් ආපුවම තමයි දවස් තියෙනවනේ මේ අමුතු ඇඟේ අමාරු වෙන.
0: අන්ෆිට් දවස් තියෙනවා.
1: අම්මෝ අනිවාර්යයෙන්ම මම ලින්ක් නැචරල් පස්පංගුවක් යනවා.
0: නියමයි නියමයි.
1: ඒක මාර සහනයක්. අනිතික මට තියෙනවා මං ඉතින් මේ ඔක්කොම ස්වභාවික දේවල් නේ ඉතින් මමත් ලස්සන ස්වභාවික මිනිහනේ.
0: අනිවාර්යයෙන්.
1: බලන්න මගේ තියෙන ස්වභාවික පෙනුම, මගේ තියෙන ස්වභාවික ලස්සන. මම අහගෙන බලන්න දන්නේ නැහැ. මෙච්චර දැනුත් කියන් තියෙනවා.
0: ඉතින් ඒකට ස්වභාවික ගුණයත් එකතු වුණාම ඔයා තව කොච්චර ලස්සන වෙනවා. ලස්සන හිතකුත් තිබ්බනම් මම හරි කමර්ෂල් බ්‍රේක් එකක්.
1: කමර්ෂල් බ්‍රේක් එකක් නේ අතපය බ්‍රේක් කරගන්න තමයි ඔය.
2: හද ගැස්මට සියත. ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවන මැජෙස්ටික ලංකා ටයිල්ස්
4: නමස්තේ
5: නමස්තේ
4: ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක Havelock City Mall presents India Fest 2026 Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
6: Hadisiyata ehe mehe diyanne parattaram.
7: Ranpawumakata ihala apikarma. Amathanna 0115 880 400. LOLC Ransavi Ranmaya Sewawa. Parissamata thiyena rattaran hadisiyata thiyena tana.
8: Big big

0: රාත්‍රිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් ඩංකිය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරා
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියා කල්පි ස්ථාවර තැන්පතු. trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96
7: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සුර්සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩි චිකන් සොසේජස් වැලියු පැක් ඉතිරිය රුපියල් 270යි. ෆොන් බ්‍රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 210යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරිය රුපියල් 40යි. කොමස් සබන් ඔරිජිනල් පහේ පැක් එක ඉතිරිය රුපියල් 160යි. කාගිල් සුර්සිටි
8: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.70යි. සියයි 55 11 යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76යි.

0: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැකිය.
1: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. පික් මී ෆ්ලෑෂ් එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසියි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ business එකත් express කරගන්න pick me flash book කරන්න.
6: හරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
9: Ofit premium inverter air conditioner රුපියල් 179,990 සිට smart wifi fast cooling සමග 12000 18000 24000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676252330.
10: big big dinumai bonanza bonanza
11: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
12: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර

0: ස්ටිකෙන් ටික පෙයි.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
4: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB.

0: ඉවරයි.
1: මොකද්ද
0: එක පාට සින්දු ඉවරුණා මම මේ වැඩ වැඩක හිටියේ ගෙදර වැඩක.
1: ආ ඉතින් මේ අපරාදේ මේ අපි මේ වැඩේට තියාගෙන ඉන්නවට අපි පඩි ගවන්නේ මේ වගේ දේවල් පොඩි පොඩි දේවල් වරද්දන්න නෙමෙයි.
0: පොඩි පොඩි මිස්ටේක්ස් වෙනවා ලයිෆ් එකේ අර
1: වෙන. එහෙම ඒ වගේ වල් වලට යන මේ මිස්ටේක්ස් කරන්න වයසක නෙමෙයි දැන් ඉන්නේ. මේකටම නාකි වෙලා තාමත් මිස්ටේක් කරනවා නම් මම හිතන්නේ මේක නෙමෙයි වාගේ තැන කියලා මං
0: හිතනවා. සින්දු ඉවර වෙලා කොච්චර වෙලා?
1: අය භාගයක් විතර.
0: මේ මම පොඩි සින්දුවක් කියනවා. ඔයාට එක පාට් එකක් තියෙනවා. ඔර තියෙන්නේ පැල්වත්ත බට කියන කැලේ.
1: ඔව්.
0: නම කිව්වම
1: පැල්වත්ත බට.
0: මම මේ අත උස්සන උල් කියන්න. නම කිව්වම
1: පැල්වත්ත බට. අපි දැන් හිතුව මන්ද බලන් හිටන හොඳ.
0: හරි හරි. පොඩි නැත්ත පල්ලෙන් තියනවා. පයින් ගහන්න. මෙහෙම කකුලට ගහපුවා පැල්වත්ත බට.
1: මමත් ගහනවා පයින්.
0: මම නෙමෙයි පැල්වත්ත බට. ඔයා පැල්වත්ත බට කියන්න
1: ඕනේ. මම ගහන්නම් පයින්. ගෝටයිමර් මහසෝම දුන්නා වගේ දෙන්න.
0: හරි මම මෙහුණ පොඩි දෙන්න සංඥාවක්. නම කිව්වම රස දැනේ නෑ.
1: පැල්වත්ත බට.
0: කැමැතිම රස ගැන නෑ.
1: පැල්වත්ත බට.
0: බට ලොවේ ඉහළම නම. උඩින් ගැ පැල්වත්ත බට.
1: මොකද කිව්වේ අන්තිම?
0: බටර් ලොවේ ඉහළම නම.
1: කියන්න බං.
0: බටර් ලොවේ ඉහළම නම. පැල්වත්ත බට.
1: පේනවනේ තමුන් නැන්තගේ සංගීත සංගීතමය හැකියාව.
0: කිව්වම රස දැනෙනා.
1: ලැජ්ජ නැතුව මේ මේ මේ ලැජ්ජ නැති ඉදිරිපත් වීම තමයි අපි කැමති.
0: ඒක තමයි මම මෙතෙන්ට අරගෙන ආවේ. මං එදා නැවැත්තුවා නම් මගේ ගමන.
1: කියක් දෙකක් එකට ඇතුල් වෙන සද්දයක් එනවා සින්දු
0: කියන. මේ මේ ලස්සන ජිංගල් එකක් නලින් පෙරේරා මට මතකද නලින් අයියා ඒක සිං කරන හරිම ලස්සනයි පැල්වත්ත බට. මේක තමයි රියල් බට රස. අපි හොයන රියල් බට රස. අපිට දැන් බටර් රෝනි තැනට වෙන වෙන ඒවා දාන්න ඕනේ නැහැ. කෙලින්ම රියල් බටර් එක දාන්න පුළුවන් පැල්වත්ත බටර්.
1: හිතෙන් නැද්ද?
0: හරි.
1: පැල්වත්ත බටර් දාලා.
0: Yes.
1: හොඳ.
0: හොඳ.
1: Pastries.
0: Oh my gosh.
1: හදන්න.
0: ආසයි. Definitely ආසයි. Definitely.
1: ආසයි? හොඳ pastry? හොඳ.
0: හොඳ රහට.
1: හොඳම හොඳ. බටර් කේක් එකක් හදන්න ආස නැද්ද?
0: හොඳම හොඳ බටර් කුකිස් එකක් හදන්න ආස නැද්ද?
1: අන්තිම කෑල්ල විතර ඇරෙට ආවේ
0: ආස නැද්ද?
1: ආස නැද්ද? ස්ප්‍රෙඩ් නැතුව කෙලින්ම බටර්ම දාලා හදලා බලන්න. කුකිස් බටර් කුකිස් හදලා බලන්න. තේ එකක් බොන වෙලාවට ඉතින්
0: හරි
1: බටර් කුකි එකක් කියන්නේ මසුරමක්.
0: Definitely.
1: ඉවර.
0: ඉතින් බටර් ගන්නකොට මතක තියාගන්න පැල්වත්ත බ්‍රෑන්ඩ් එකෙන් ගන්නවා වගේ මේගොල්ලන්ගේ තියෙනවා නිල් පාට බෝ එකකින් ඒක සෝල්ටඩ්, රතු පාට බෝ එකකින් අන්සෝල්ටඩ්, ඊට පස්සේ
1: දම් පාට
0: බෝ එක
1: ඒක ගාලික් බටර්. ගාලික් බටර්. ගාලික් බටර් හොඳයි ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් හීනියට කපලා ගාලා අවන් බේක් කරන්න.
0: රසයි. කවදරි මගේ සිහිනේ තමයි ලංකාවේ හැම තැනක්ම ලස්සනට දකින්න එක. ඉතින් අපි ගෙවල් දොරවල් හදනවා. හදනවා නිකන් ඒක ගෙවල් දොරවල් හදනවා. අපි ලස්සනයි කියලා හිතාගෙන හදනවා. හැබැයි හැමදාම එකම ක්‍රමයක් පාවිච්චි කරන නිසා වෙනසක් නැහැනේ. ගෙවල් දොරවල් වල වෙනසක් නැහැ. අනිත් එක ලෝකේ අපි දකිනවා ලස්සනම ලස්සන ස්ටයිල්ස්. ඒව අපි දන්නෙත් නැහැ. ඒව අපේ ලංකාවේ තියෙනවද කියලාත් සමහරක් කොටසක්. ආයෙම ලංකාවේ තියනවාද? දැන් මේ අපි මේ සුපර්මෙට් ගැන කතා කරනකොට සමහරක් අය
1: මිනිස්සු කී දෙනා දන්නේ වෝල් ක්ලැඩින් වලින් ගෙවල් ෆිනිෂ් කරන්න පුළුවන්
0: කියලා නේද?
1: සම්ප්‍රදායික කපරාරුවට මහන්සි වෙලා තින්ත ගාලා දඟලන වෙලාවේ
0: හරි
1: ලස්සනට වෝල් ක්ලැඩ් කරලා gederaක පෙනුම එහෙම පිටින්ම වෙනස් කරන්න පුළුවන් බව කී දෙනෙක් දැනන් හිටියද? ඒ වෝල් ක්ලැඩින් ටික එහෙම නැත්නම් ගේට් ක්ලැඩින්ස් ටික ඒ ඔක්කොම සුපර්මෙට් ළඟ තම සින්ක් ඇලුමිනියම් ෂීට් එකකින් ගන්න පුළුවන්. ඒව හදලා තිනවා, ඩිසයින්ස් හදලා තිනවා.
0: හරි, ඔකේ.
1: වහලට ඩිසයින්ස් කීයක් තියෙනවද? අපි දන්නේ ඔය උණු තියෙන එකයි, ඔය අර රැලි රැලි තියෙන එකනේ දන්නේ.
0: ඔව්, ඒකනේ.
1: ඒ වයින් එහාට ගිය ස්ටෙප් රූෆින්, ග්ලැමර් රූෆින්, ටයිල් රූෆින්,
0: තව එකලංගේ හයිටෙක් රූෆින්.
1: හයිටෙන්, හයිටෙන්.
0: හයිටෙන්. යස්, හයිටෙන් රූෆින්.
1: කොලේ බලලා දෙන්නේ නේ, වරද්දලා.
0: හයිටෙන්.
1: මට වරද්දන්න කියන්නේ. high-end roofing මට වරදින්නේ නැහැ. එහෙම high-end roofing මේ වගේ වහලේ සම්ප්‍රදායික හැඩේ පෙනුම එහෙම පිටිම වෙනස් කරලා ඔබට මේ පැත්ත පලාතවත් නැති ජාතියේ ගොඩනැගිල්ලක් ගයක් හදාගන්න ඔබට මාර අවස්ථාව දෙල තියෙන සුපර්මෙට්.
0: යා ඒකනේ.
1: අනිත් එක ඒ සිංක ඇලුමිනියම් ෂීට් එකෙන් වැඩ කරන එක මාර ක්වික්. බරෙන් අඩුයි.
0: හරි.
1: වේගෙන් වැඩි.
0: ඕකේ.
1: ටට ටට ටට ගාලා මම හිතන්නේ ඒක රිවර්ට් කරලා කනෙක් කරලා වැඩේ කරන්නේ. ඔයා කියන්නේ මේ මහා ප්‍රද්දන්ත ඉන්න ලොකු ඒරියාස් වල වහල මේ දවසර දෙක දැන්ත වහලයක් ගහන්න දවස දවස වැඩි වෙනවා කියන්නේ. ලේබර් කොස්ට් එක හිතන්න.
0: ඒකනේ.
1: සුපර් මෙට් එක ළඟ සමහර විට ඒගොල්ලෝ ගාව ඇතිත් එක්ක ඔබ කරන අය. පොඩ්ඩක් කතා කරලා බලන්න. නැත්නම් ඔබ කවදාවත් දැනගන්නේ නැහැ. මේ මෙච්චර හොඳ ප්‍රොඩක්ට් සෙට් එකක් තියෙද්දි තාමත් උළු පස්සේ යනවා රැලි පස්සේ යනවා. I don't get it.
0: යා.
1: සුපර් මෙට් සයිට් එකට යන ඉස්සෙල්ලාම බලන්න ප්‍රොඩක්ට්ස් ටික. දැනුමට එකතු කරගන්න. දවසක ප්‍රයෝජනවත් වෙයි අනිවාර්යයෙන්ම ගයක් හදන්න ගත්තාම ඔබට මතක් වෙන්න ඕනේවා අපිට මේකෙන් මෙහෙම කරන්න පුළුවන් මේකෙන් මෙහෙම කරන්න වෙනම විදිහේ ගයක් හදන්න පුළුවන් නේද කියලා.
0: Yes. මට මේ big racer එකත් එක තියෙන පොඩි කාලේ තියෙන මතකය තමයි අරින්න තාත්තී රවුල කපනවා බලාගෙන ඉනවා බලාගෙන ඉනවා බලාගෙන තාත්තී ගිය ගමන් race එක මම අම්මා දන්නවා මම ওই වැඩේ කරන්න යනවා කියලා ඉතින් අම්මා මගේ පස්සෙන්මයි අම්මා කියනවා හේ පුතා කියලා ඩක් ගාලා එක තියලා මාව අරගෙන හැබැයි මට මාර උනන්දුවක් තිබුණා චූටි කාලේ ඉඳන් මේකෙන් කොහොමද රවුල කපන්නේ අල්ල කහන්නේ කංගා කියලා
1: දුකන්දේ
0: රවුල කපන්නේ කොහොමද පොඩි කාලේ
1: මම තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ
0: රවුල කපන්නේ කොහොමද කියලා ඒ පොඩි කාලේ කතා කරන විදිහ
1: පොඩි කාලේ කතා කරන විදිහ කතාවක් නෑ අපි කාටවත් තේරෙන්නේ නෑ කොහොමද මේ
0: ඉතින් ඇත්තටම big කියලා කියන්නේ මම ඉස්සර හිටියේ අපේ ලංකාවේ මේක අපේ ලංකාවේ කියලා. එතකොට පස්සේ කාලෙක තමයි මම දැනගත්තේ.
1: හැබැයි ඒකම ලංකාවේ ලංකාවේ තමයි හිතන්නේ.
0: නෑ ඒ තරම් ළඟයි අරවින්ද. ඒ තරම් big crazy.
1: කතා කරලා දැනන්නේ.
0: අපේ රටේ මිනිස්සුන්ට ළඟයි. මේක ඇවිල්ලා ජර්මන් ප්‍රොඩක්ට් එකක් නේ. නියමයි නියමයි. ඉතින්
1: ෆ්‍රාන්ස් ප්‍රොඩක්ට් එකක්. ජර්මන් නෙමෙයි.
0: ෆ්‍රාන්ස් ප්‍රොඩක්ට්.
1: ජර්මනි මානේ. ඒසර ෆ්‍රෙන්ච්.
0: ෆ්‍රෙන්ච්.
1: ෆ්‍රාන්ස් ෆ්‍රාන්ස්. ෆ්‍රාන්සි.
0: ෆ්‍රාන්සි.
1: කියාගෙන කියාගෙන යනවා. දැන් ඉතින් මම මම මෙතන හිටියේ නැත්නම් අද ඉඳලා මොකද කරන්නේ ජර්මනියේනේ?
0: නෑ නෑ මං එහෙනම් කියන්නේ නෑ ඒක. ඔයා ඉන්නකොට තමයි මම මේක පොඩක් දාලා බලන්නේ කෙනියෝ.
1: ආ හැබැයිව?
0: නැතුව මම රෙඩි වෙලා කියන්නේ
1: අර. ආ රෙඩි වෙලා කියන්නේ.
0: මගේ අනුග්‍රහක භවතුන් ගැන ආයි.
1: රෙඩි වෙලා නෙමෙයි රෙඩි නැති වෙලා තියෙන්නේ. තේරෙනවද?
0: ෆ්‍රාන්ස් ප්‍රොඩක්ට් එකක්. බික් කියලා කියන්නේ.
1: ඒක ගහලා කිව්වා ජර්මන් කියලා. රෙඩි වෙලා.
0: මම කට හැදුවා.
1: කොලේ බලන් දෙන්නේ. ෆ්‍රාන්ස් ප්‍රොඩක්ට් එක. ජර්මන් ප්‍රොඩක්ට් එක. තමයි මට අදටත් බැරුණා අස් කරලා දාන්න.
0: අස් කරන්න නැද මම අස් කරන්න.
1: අදස් කරනවා.
0: හෙටයි එන්න. 10ට අස් කරන්න.
1: දවස ගන්න අස් කරන්න එකපාරක් අස් කරන්න.
0: හරි මේ දවස්වල අපි big racer සහ big lighters ගන්න ඔබට තෑගි දෙන්නත් ලෑස්ති කරලා තියෙනවා big වෙතින්. ඉතින් හරිම පොඩි දෑයි කරන්න තියෙන්නේ පුරුදු විදිහට මිලදී ගන්න big racer big lighters ඊට පස්සේ ඒකේ තියෙනවා escort එකක්. මේ escort එක අපිට එවන්න. එවන්න ඕනි මෙන්න මේ විදියට big හිස්තැනක් escort නම් එක දැම්මා හිස්තැනක් තිබ ID නම් එක දැම්මා 2343ට message එක දාන්න SMS එක දාන්න හැබැයි මතක තියාගෙන අර packaging කෑල්ල කියන්නේ escort එක තිබ්බ race එකේ packaging කෑල්ල
1: සහ ඒක තියාගන්න
0: light එකේ අර stick එක නම් තියෙන්න ඕනි ළඟ දැන් ඔබට කියයි call කළා මේ miss ඔයාට mobile phone එකක් ඇදිලා තිනවා අර escort එකේ ඒකත් ඕනි අපිට කිව්වොත් ඔබ ගාව තියෙන්න ඕනි ඔබ ජයග්‍රහණය කරොත් දවස ගානේ ජංගම දුරකථන තියෙනවා සතිය ගානේ ස්කූටර් සම්බ වෙනවා big වෙතින් තමයි ඒ තෑගි කන්දරාවම big bonanza okay big වලින් අපි යමුද
1: මොකටද යන්නේ
0: bike වලට අපි යමු bike x55 වලට
1: මොනවාද අද ඔයාට ඒ ගැන දැනගන්න ඕනි කියනවා මං ඒ අනුව තමයි මගේ කතාව අද කතා සරිත සාගරේ මෙතන
0: දිගාරින්නේ
1: නේද? දිගාරින්න සූදානම් වෙලා ඉන්නේ මිස් හරිද?
0: මම හැමතිස්සෙම වාහනයක් ගනිද්දි බලන දෙයක් තමයි අරවින්ද. ඒකේ මේ ආරක්ෂාව කොයි විදිහටද? දැන් සාමාන්‍යයෙන් වාහනේ රිවර්ස් කරනකොට, වාහනේ drive කරනකොට මට පොඩ්ඩක් තියෙන්න ඕනි details තියෙන්න ඕනි. එතකොට අපිට පොඩ්ඩක් පහසුයි. හැමතිස්සෙම side කණ්ණාඩි බලනටත් වඩා පොඩි camera එකකින් අපිට දෙනවා නම් පොඩි රිවර්ස් කරනකොට parking වලදී පොඩි ටිකක් දෙනවා නම් අපිට videos විදිහට දෙනවා නම් අපි ආසයි. ඉතින් මට දැනගන්න ඕනි මේකේ 360 කැමරා පද්ධතියක් මේකේ ක්‍රියාත්මකද?
1: ක්‍රියාත්මකද? මොනවාද මේ අහන්නේ? ද ක්‍රියාත්මකයි.
0: ද ක්‍රියා වාව් එහෙනම් මම
1: ද ක්‍රියාත්මකයි මිෂලෙන් උත්තර දෙන්නවා නේද?
0: හරි. ද
1: 360 ඩිග්‍රී කැමරා පද්ධතියක් ක්‍රියාත්මක ද ක්‍රියාත්මකයි.
0: රයිට් එතකොට මට ආසයි ක්‍රූස් කන්ට්‍රෝල්. ක්‍රූස් කන්ට්‍රෝල් මේකේ
1: තියෙනවද? ද ක්‍රූස් කන්ට්‍රෝල් තියෙනවා.
0: වාව් නියමයි. AEB සිස්ටම් එක ඒ කියන්නේ ස්වන් ක්‍රිය හදිසි තිරංග පද්ධතියක් මේකේ ක්‍රියාත්මකද?
1: ඉතින් පොඩක් මම කල්පනා කරා ද ක්‍රියාත්මකයි.
0: යා වාව් නියමයි. බ්ලයින්ඩ් ස්පොට් මොනිටරින් සිස්ටම් එකක්
1: මොකක්ද ඒ කියන්නේ?
0: ඒ කියන්නේ අපිට වාහනය ඩ්‍රයිව් කරනකොට තියෙන ඕනම වාහනයක බ්ලයින්ඩ් ස්පොට්ස් ටිකක්. මේ හරිය අපිට පේන්නේ නැහැ.
1: පේන්නේ නැහැ.
0: ඕනම වෙලාවක අනුතුරක් වෙන්න පුළුවන් ඒ වගේ අවස්ථාවලදී.
1: ඔව්.
0: ඉතින්
1: ඒක තියෙනවද කියලා දහන්න.
0: තියෙනවද?
1: ද ඒක තියෙනවා.
0: එහෙනම් මම ආරක්ෂාව ගැන මම තෘප්තිමත්.
1: ඔයාට පේන්නේ නැති වුණාට සයිඩ් මිරර්ස් වලට ඒ අනුතුර පේනවා. හ්ම්
0: හ්ම්.
1: ඔයාට එනවා මැසේජ් එක. දාන්න එපා වාහනේ. දාන්න එපා.
0: හරි ඕකේ.
1: ලොකු පෙනුමක් ගන්න. හරි මහන්සියක් වෙලා තියෙනවා. බයික් X55 SUV එක. බලන්න ඕනේ ඩෑෂ්බෝඩ් එකේ දෙපැත්තේ තියෙන AC වෙන්ට්ස් වලට දාලා තියෙන වැඩකිඩ. පොඩි ක්‍රෝම් ටච් එකක් දීලා තියෙනවා. ඒ ක්‍රෝම් ෆිනිෂ් එක වාහනේ ගොඩක් තැන්වල තියෙනවා. මේව නම් අපි ගොඩක් වෙලාට දැකලා තියෙන හරිම මිලෙන් අධික යුරෝපීය වාහන.
0: Okay.
1: අතරම කියනවා නම් මේ bike X55 වාහනය මේක බීජින් කම්පැනිට ඇති වාහනයක් රටවල 80කට ඒගොල්ලෝ වාහනය ආවනවා. ලංකාවේ ඉතින් ඒගොල්ලෝ තෝරගත්තේ ඩේවිඩ්
0: පිරිස් ඔටෝමොබයිල්
1: තමයි තෝරගත්තේ. මොකද ඒගොල්ලන්ගේ රට පුරා පැතිරිච්ච මහා දැවැන්ත සේවා ජාලය නිසාම තමයි ඒගොල්ලෝ දුන්නේ. අන්න ඒ නිසා තමයි දුන්නේ.
0: හරි.
1: ගානනුත් ඉතාම හොඳම මට්ටමක තියෙන්නේ. මිලියන 15කට අඩුවමින් ඔබට
0: පර්මිට් එකක්
1: තියෙනවා නම් ගන්න පුළුවන්. ඊට වඩා ලක්ෂ කීපයක් වැඩිපුර වේදන් වෙයි. පර්මිටර් නැත්නම් මම කියන්නේ බයික් X55 එකෙත් වර්ෂන්ස් කීපයක් තියෙනවා.
0: ඒක
1: තියෙන ටොප් එන්ඩ් එකේ තියෙන එක ගැන මම කියන්නේ. ඉතින් අපි කතා කර කර හිටියා. අනිත් එක මේකේ තියෙන ෆිනිෂ් එක, මේකේ තියෙන මටීරියල් වල ක්වොලිටි එක. වාහනේ නැගපුවාම අපි දොරවල් වල පෝස්ටර් වල ඉඳලාම අපි ඉන්ටීරිය හැම තැනක්ම මෙහෙම ටච් කරලා මෙහෙම අල්ලලා බලනවා. අපේ අත්වල දැනෙනවා මේ අත්ම හරි මැජිකල්.
0: හරි ඔකේ.
1: ඇඟිලි වල දැනෙනවා මේක ක්වොලිටි.
0: ක්වොලිටි
1: නැත්තම් ක්වොලිටි නැති බව, ක්වොලිටි නම් ක්වොලිටි බව. ඔබට හරීම ලක්ෂර ලෙදරට් ෆීල් එකක් එන ඒරියාස් ගොඩාක් මේ වාහනේ තියෙනවා.
0: ඕකේ.
1: හරි, ෆෝන් එක චාර්ජ් කරගන්න පිටිපස්සේ නෑට, ෆෝන්ස් චාර්ජ් කරගන්න පිටිපස්සේ නෑට, හොඳ ලෙග් රූම්, හොඳ හෙඩ් රූම්, يعني හොඳට ඔළුව තියන් දෙක පැමිල ඉන්න ඕනේ නෑ පිටිපස්සේ
0: ඉන්න ඕනේ නෑ.
1: මෙල්ල ගලන් ඉන්න ඕනේ අඩි 6ක මිනිහ හොඳ සපානක යන ප්ලාන්. අනික මං කැමති මේකේ බූට් ස්පේස් එකට ලංකාවට මේ මෑත කාපු වාහන වල තියෙන අති විශාල ප්‍රශ්නයක් තමයි වාහනේ බූට් ස්පේස් එක නෑ. වාහනේ මේ තරක් විතර ලොකුයි. ඇතුළේ මේ ගලවන් ඇටි දෙයක්වත් දාගන්න බැරි තරම් පොඩි බූට් ස්පේස්.
0: ඒක නම් ඇත්ත.
1: ඒ වගේම සීට් එක පිටිපස්සේ දෙකට නමලා දාන්න. එතකොට ඒක මිනිස්සු යන්නේ නැද්ද? අන්න එකයි බයික් X55 එක. අර සාමාන්‍ය ට්‍රැවල් බෑග්ස් කීපයක් දාන්න පුළුවන් තරම් හොඳම හොඳ බූට් කැපැසිටි එකක් එක ආපු එකක්. අනිත් එක මේකේ තියෙන ඉන්ටරැක්ටිව් ලයිට් සිස්ටම් එකට මං හරි මහන්සයි. වෙල්කම් ලයිට් සිස්ටම් එක, ඔබ ලොක් කරනකොට දෙන පොඩි පොඩි සිග්නල්ස්, අර ඒ පොඩි කමියුනිකේෂන් එකක් ඔබත් එක්ක තියාගෙන යන වගේ එකක් තියෙනවා.
0: තව පාර්ට්නර් කෙනෙක් ඉන්නවා.
1: ෆ්ලෂ් ඩෝර් හැන්ඩල්ස් වලට මම ආසයි. ඒ ඔක්කොම ලක්ෂරි වාහන වල ලක්ෂණ තමයි ඒවා. ඊළඟට හරිම ෆියුචරිස්ටික් ගොඩක් අය මේ වාහනේ දැකපුවම රැවටෙනවා. මේක ටෝටල් ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන්නේ නැති කියලා ඒක පෙනුම නිසා. ෆියුචරිස්ටික් ඩිසයින් එක උනාට මේක 1.5 ලීටර් ටර්බෝ චාර්ජ් පෙට්‍රල් එන්ජින් එකක් තියෙන වාහනයක් බව මම ඔබට මතක් කරන්න කැමතියි. මේ වාහනේ කලර්ස් වෙන ලස්සන කලර් සෙට් එකක් කියලා
0: තියෙනවා.
1: පාට තෝරගන්න තමයි ඔක්කොට වැඩි අමාරු ගිහින් බලන්න ෂෝරූම් එකට. හොඳට වෙලා වරන් ගිහලා බලන්න මොන පාටෙන්ද ඔබට මොන පාටෙන්ද ගෙදර යන්නේ කියලා ඔබ කල්පනා කරන්න ඕනේ. රයිට්, මේ අපි කතා කරගන්නේ බයික් X55 SUV එක ගැන. මම කතා කරනවා හැමෝටම මාස එකක් ගන්න.
0: හරි.
1: හැමෝටම එකක් තියෙනවා.
0: අනිවාර්යෙන්. දැන් අපේ ගෙදර අපි පොඩ්ඩක් මේ පහුගිය දවස්වල බැලුවා, මාරු විදිහට කේන්ති යනවා ගෙදර ඉන්න අයට. තාත්තියම කෑ ගහනවා, පොඩි දෙයක් එහා මෙහා වෙන්න බෑ. පුදුම විදිහට පොඩ්ඩක් නිකන් කල්පනා කරලා බැලුවම අරවින්ද අපිට තේරෙනවා අපේ
1: ගෙදර
0: පුර කල්පනා කරන ගෙදර රස්නේ වැඩි. ගහගත්ත රූෆ් ටොප් ඒ රස්නේ ගේ ඇතුළේ තාත්ති මේ එළියේදී පූස් පැටියා වගේ ඉන්නේ. ගේ ඇතුළේදී මුන සිංහ ගාලා ට්‍රක් ගාලා කේන්ති අරගෙන අපිට සැර කරනවා, මේවා කරනවා. අපිට දරාගන්න ප්‍රශ්නෙට අපි දැන් හේතුවත් හොයාගෙන යනවා. දැන් මේකට හේතුව තමයි රූෆ් ටොප් එක තියෙනවා. රූෆ් ටොප් එක රත් වෙනවා. රත් වෙන රස්නේ තමයි ගේ ඇතුළට ගහන්නේ. රස්නේ වැඩි වුණාම මිනිස්සුන්ට කේන්ති යනවා. පොඩි තියනනේ රස්නේ වැඩි වුණාම මිනිස්සුන්ට කේන්ති යනවා.
1: ඒ
0: කියන්නේ අර තමන් අර තියෙන තමන්ට
1: සුව පහසු රස්නේ වැඩි දැන්
0: කේන්ති ආගෙන දෙන්නේ.
1: ඔව්.
0: මෙහි රූෆ් ටොප් එකක් නැහැ නේ.
1: නිකනොත් කේන්ති ආගෙන දෙන්නේ.
0: එහෙනම් ඒක අසනීපයක්. හරිද? ඉතින් ඔය ප්‍රශ්න ඔබටත් තියෙනවා නේ. මේ කේන්තිය විතරක් නෙමෙයි රස්නේගේ ඇතුලේ වැඩි වුණාම තියෙන ලොකුම ප්‍රශ්න තමයි කරන්ට් බිල් එක. මොකද අපි AC එක දානවා, අර මුළු අවට තියෙන ඔක්කොම රස්නේ ටික කන්ට්‍රෝල් කරන තරම් සීතලක් අපේ ගෙදරට ඕනේ. ඒ හින්දා AC එක තදට දානවා. කරන්ට් බිල් එක කොච්චර එයිද නේ? එහෙම තදට AC එක අනිත් එක පැය
1: ගානක් AC එකට ඒ රස්නේත් එක හැප්පෙන්න බෑ.
0: ඕනේ
1: නැහැ. ඇය ගානක් AC එක දුවනවා දුවනවා දුවනවා දුවනවා දුවනවා අවුට්ඩෝ යුනිට් එක දුවනවා කෑ ගහනවා අනේ ගාන බැරි මාරේ ආ අනේ අනේ අනේ ආ
0: අයියේ අපි ඉංචීට වැඩ. අනිතික ෆෑන් එක දැම්මත් ඔයගලන්ට දැනිලා ඇති හරි රස්නේ හුලඟක් තමයි එන්නේ ගේ ඇතුලේ. මාර කරදරයක්
1: නේ. රස්නේ උඩින් ගහන්නේ ෆෑන් එක දාලා වැඩක් නැහැ. ෆෑන් එකෙන් උඩ තියෙන රස්නේ පල්ලයට ඇදලා ගහනවා. කූල් රූෆ් ටොප් ටයිල් එක තාගන්න ලඟ ටයිල් එකේ.
0: එච්චරයි.
1: ඒ ප්‍රශ්නේ ඉවර කරන්න. දැන් බොරුවට දුක් විඳින්න ඕනේ නැහනේ. බොරුවට දවල් තිස්සේ AC දාගෙන මේ කරන් පොච්චක නවත්තන්න. එකපාරම ටයිල් ටික දාලා ඉවර කළා දාන්න.
0: Yes.
1: ඔව් පොඩි වියදමක් තියෙනවා ඒක ඇත්ත. නමුත් මේ ප්‍රශ්නෙට පර්මනන්ට් උත්තරයක් හම්බෙනකොට
0: හරි.
1: දීර්ඝ කාලීනව හැමදාම ගෙවන්න වෙන එක නතර වෙනකොට වන් ටයිම් පේමන්ට් යන්නේ. එකපාර ගෙව්වා දැම්ම හයි කරා වැඩි ඉවරයි.
0: මහා දවල් 12ට එකට දෙකට වුණත් ඔයගලන්ට රූෆ් ටොප් එකේ රස්නේ නැතුව ඇවිදින්න පුළුවන් මේ කූල් රූෆ් ටොප් ටයිල් එක වහලට රූෆ් ටොප් එකට දැම්මොත්.
1: වහලට?
0: රූෆ් ටොප් වහලේ ළඟ නේද?
1: වහලට දාන්න මොනවද? රූෆ් ටොප් ටයිල් එක වහලට දාන්න කියලා කියන්නේ ඒක පාර.
0: يعني උඩනේ තියන්නේ අර රූෆ්
1: වහලේ කඩන් ගන්න බැවලු.
0: දැන් අපි බිස්නස් ගැන කතා කරලා අපි සමුගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ ව්‍යාපාර.
1: සමුගෙන යන්න කලින් සඳ නැගෙන්න කලින්
0: බිස්නස් කරන්න කලේසි නෑ ඒක අපි දන්නවා.
1: ලේසි නෑ ලේසි
0: නෑ. අපි try කරලා තියෙනවා පුදුම බිස්නස්.
1: වැලේ වැල්ම නැති වෙනවා හරියට කරේ නැත්නම් ගොඩක් අයට වෙන්නේ. බිස්නස් එකේ බයස්ලා තියෙනවා තමයි නිෂ්පාදනය කරන දේක් ගන්න මිනිස්සුත් ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ සල්ලි ගන්න අමාරු වෙනවා.
0: අන්න ඒකනේ වැලේ.
1: ඒගොල්ලෝ ණයටනේ බඩු ඉල්ලන්නේ. ඉතින් ණයට බඩු දෙන්න ගියාම මාසයක් දෙකක් කරන් යනකොට අතේ තියෙන ඔක්කොම සල්ලි ටිකෙන් එක එක දේවල් හදලා ණයට දීලා දැන් ඊළඟ බැච් එක ප්‍රොඩියුස් කරන්න නැත්තම් කර්මාන්ත ශාලාවේ වැඩ ටික අදගෙන ඉන්න දැන් අතේ සල්ලි නැහැ.
0: දැන් මොකද කරන්නේ?
1: ණයටම දීලා දවස් 90 120 යනවා සල්ලි හම්බෙන්න. ඉතින් හිතන්න ඔබට නෙමෙයි කිසිම කෙනෙකුට මේ විදිහට බිස්නස් කරන්න බෑ. අන්න ඒකට තමයි LOLC ගොල්ලන්ගේ ෆැක්ටරිං සර්විස් එක පටන් ගන්න.
0: හරි.
1: ඔබට ඕන තරම් ණයට බඩු විකුණන්න පුළුවන්.
0: හරි ඔකේ.
1: හැබැයි විශ්වාසවන්ත මිනිස්සු. මොකද LOLC එකට ඔබ කියලා කියනවා මම මේ ණයට තමයි බඩු දුන්නේ හොඳ විශ්වාසවන්තයෙක්. මේ අයට නිකුත් කරපු බිල් පත් ඒවා මම ඉන්වොයිස් එකේ මේවා ටික.
0: හරි.
1: මේ ඉතින් ඒගොල්ලෝ බලනකොට හොඳ කම්පැනිස් එක්ක වාගනු දෙනු කරලා තියෙනවා. අපිට පුළුවන් මේ වැඩේ කරන්න. අපිට පුළුවන් මේ සල්ලි ටික ඔයාලට එකතු කරලා දෙන්න. ඔයා වැඩේ කරගෙන යන්න මෙන්න තියාගන්න ඔයාට එන්න තියෙන සල්ලි වලින් 80%ක්. ඒක අපි ගානේ වාට. අපි සම්පූර්ණ මුදලම ඔයාට සල්ලි දෙන්න තියෙන එක්කෙනාගෙන් එකතු කරගෙන අපි පොඩි ගාණක් තියාගෙන ඊතුරු සල්ලි ටිකත් ඔයාට අපි එවනවා. ඒ ඔක්කොම මැනේජ් කරන LOLC ෆැක්ටරිං සර්විස් එකකින් ඔබට සල්ලි එකතු කරගන්න කලෙක්ටර් මනි කලෙක්ටර් කෙනෙක්වත් දාන්න ඌමනාවක් වෙන්නේ
0: නැහැ.
1: ඒක පවා LOLC ෆයිනෑන්ස් එකේ ෆැක්ටරිං සර්විස් එකකින් ඔබට සර්විස් එකක් හැටියට ඔෆර් කරනවා. ඒ ඔක්කොට මේගොල්ලෝ පොඩි ගාණක් ගන්නවා. ඔව්. ඇයිදනේ බිස්නස් එක දුවාගෙන යන්න ඔබට එන්න තියෙන සල්ලි වලින් ණයටනේ දුන්නේ. ඒ සල්ලි වලින් 80%කුත් ගෙවලා
0: ඒකනේ
1: සල්ලි ටිකත් එකතු කරලා ඒකත් පියවලා බලන්නකෝ ඔබ මොන තරම් මානසික නිදහසක ඔබට බිස්නස් එක ව්‍යාපාරයේ ඔබේ කර්මාන්ත ශාලාව අරගෙන යන්න පුළුවන්ද කියලා බලන්නකෝ. අනේ කවුද මල්ලි මේ?
0: කවුද මල්ලි මේ කියන්නේ? LOLC ෆයිනෑන්ස්.
1: LOLC ෆයිනෑන්ස්.
0: හා ඒකනේ. එහෙනම් අපි දැන් සමු ගන්නවා. මේ අරවින්ද මම ආශාරය. අපි හෙට ආයි හමු හෙට
1: සිකුරාදානේ.
0: Oh my god.
1: සිකුරාදා හම්බෙමු. ඔබට සුබ දවසක්.
2: හද ගැස්මට සියත. ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
3: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: ප්‍රශ්න 4යි රුපියල් 5000යි. සියත පොකට් මනි.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා මට මල් ගොඩාක් දීලා.
5: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: ඕනම සයිස් එකක බිස්නස් ඕඩර්ස් පික් මී ට්‍රක් එක ලේසියෙන්ම මූව් කරන්න. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික් මී ඇප් එකෙන් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසියෙන්ම මූව් කරන්න pick me truck book කරන්න.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්දැක දෙන්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් නැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: පර්ස්ගේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න. සිංහගිරි ඕගස්ට් මොනන්සා, Samsung, Hisense, Panasonic, Candia තුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
9: Leasing පොඩි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් LB leasing within ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම leasing මුදල අඩුම පොලියට දැන් මාම තන්න 0112200
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
11: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
13: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර්. ඔබත් අදම මිලදී ගන්න.
12: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න. සී ශ්‍රී ලංකා 0712 455 11. යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
14: සමහරු එන්නේ සද්ද අහලා,
15: තව සමහරු එන්නේ සුවඳට,
14: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
15: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
14: Motor Show,
15: Lifestyle Expo,
14: Construction Expo,
15: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
14: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
15: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
8: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: क्या था टॉप स्टोरी
1: බැකු සමන්ගේ මවගේ ඝාතනය ගැන විමර්ශන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නැතුන්ගොඩගේ නිර්මල ප්‍රසන්න රොහොත් බැකු සමන් නැමැත්තාගේ මව වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුව පිළිබඳ විමර්ශන සිදු කිරීම තංගල පොලිස් අධිකාරී කාර්යාලයට බාර දී තිබෙනවා. පොලිස් කණ්ඩායම් හතරක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි. බැකු සමන් නැමැත්තාගේ මව නිවසේ රැඳී සිටියේදී ජතුරුපදියකින් පැමිණි අයකු වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. කාන්තාව මියගොස් ඇත්තේ මිද්දනිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි. ඇය මිද්දනිය උලහිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක්. බැකු සමන් නැමැත්තා දැනට වැලිසර අධි ආරක්ෂිත බඳනාගාරයේ රඳවා සිටිනවා. දැන් විදෙස් පොතක්. ප්‍රංශය ඇතුළු බටහිර රටවල් ඉරානයේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කළද ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිසිපියවර නොගන්නා බවට ඉරානය චෝදනා කරනවා. ඉරාන විදේශ අමාත්‍ය අබාස් අරක්ෂි සඳහන් කළේ සිය එක්ස් කෙනම ඔස්සේ සටහනක් තබමින් ඉරානයේ විරෝධතාකරුවන්ට එරෙහි මරණ දඬුවම් සම්බන්ධයෙන් ප්‍රංශය ඇතුළු රටවල් 20කට වැඩි සංඛ්‍යාවක් ඉරානය විවේචනය කිරීමෙන් අනතුරුව ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා. ආරක්ෂී ප්‍රංශයෙන් ඉල්ලා සිටියේ මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීතිය සම්බන්ධයෙන් ඉරානයට උපදෙස් දීම නතර කරන ලෙසයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 868 666

0: අද ගැස්මට සියත රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ය
1: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
2: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
3: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිස දරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට WhatsApp කරන්න.
1: Between Lady Miss World Sri Lanka 2026
3: Title Sponsor
4: ඔබ සමට දිගුරන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Between Lady Racer එකට අදම මාරු. Between Lady
5: සිරිබෝඩ් සමාජකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් වටවලතේ ඉතිරිය රුපියල් 310යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 280යි ෆෝචුන් සෝයා ඉතිරිය රුපියල් 35යි දීවා කලර් ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරිය රුපියල් 230යි කාගිල්ස් ෆුඩ් සිටි

0: തിലകവർധന ടെക്സ്റ്റൈൽസ് ശക്തിമത് സമാഗമക ബുദ്ധിമത് ആയോജനയ മാസ 25 സ്ഥാവര തൻപതുവ കൽപ്പിതിമേദി 14% സഹ ജ്യേഷ്ഠ പുരവശ്യ സന്ധാ 14.5% അസമ സമപൊളിയാക് എൽ പി സ്ഥാവര തൻപതു ട്രേഡിംഗ് എ മൈനസ് എൽ കെ എ ഔട്ട്ലുക്ക് സ്റ്റേബിൾ ലിയാപതിഞ്ചി മൂല്യ സമാഗമ
1: ഡെലിവറി പറക്കു വില ഓർഡേഴ്സ് മിസ് വേണോ അഫോർഡബിൾ കോസ്റ്റ് ഇക്മിനിറ്റ് പാക്കേജസ് യവന്നത് എന്നകന്നത് പിക് മീ ഫ്ലാഷ് തീയണോ ഒയാഗെ ബിസിനസ് എക്കത് എക്സ്പ്രസ് കറന്ന് പിക് മീ ഫ്ലാഷ് കറന്ന്
2: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්. වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
4: 98.2 98.4

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්ත්වයකදී අපි මුලින්ම කියන්නේ විජල්ණය වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්ත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්ත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරයෙක් හම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දිනවකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
6: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
7: ගංගාතුරට සුවිසිලෙට දැන් මම බය නැහැ.
6: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
7: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
5: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
8: කොහොමද තරයි?
9: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
10: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
11: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
12: ඒක හරිම අපූර්ව ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
13: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
14: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
12: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
15: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
16: කිරිපත්කඩ රන් කිරුල ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා.
17: මාත්‍යාද කේක් කන්නවත් ආවෙ නෑනේ.
18: මට උන වගේ සේන
17: ලින් පස් පංගුව බමු.
18: සෑහෙන වෙලාවක් යයිනේ.
17: මොන ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
19: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
20: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
21: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
22: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

ඔන්න හෙට තමයි දවස අගෝස්තු 14 වෙනිදා ස්වර්ණමහල් ජුවලස් කිරිබත්ගොඩ ශාඛාව ඔන්න හෙට දවසේ රීලොන්ච් වෙනවා. ඒකත් එක්ක වැඩ ගොඩක් ලෑස්ති කරලා තිනෝ. 14 වෙනිදාන් 16 වෙනිදා වෙනකන් ඔබ යනවනම් ස්වර්ණමහල් ජුවලස් මේ රීලොන්ච් වෙන අලුත් ශාඛාවට ඔබට වාසි ගොඩක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. පළවෙනි එක තමයි ඔබ අලුතෙන් gold article එකක් ගන්නවනම් 50%ක ලොකු discount එකක් දෙන්න ඔන්න ලෑස්ති වෙලා ඉන්න. ඒත් එක්කම එකපාර සල්ලි දෙන්න ඕනේ. ඔබට වාරික විදිහට ගෙවන්න පුළුවන්කම තියෙනවා. වැඩ කුලිය නැතුව chains ගන්න පුළුවන්කම තියෙනවා. කියන්නේ chain එකක් ගන්නකොට ඔබ රත්තරන් වල ගාන විතරයි ගෙවන්න ඕන. ඒත් එක්කම jewelries ගන්නකොට ඔබට run කාසි මැණික් දිනා ගන්න chance එකත් ඔන්න මේ දවස් දෙකේ කියන්නේ 14 වෙනිදාන් 16 වෙනිදා වෙනකන් ඔබ යනවනම් ස්වර්ණමහල් jewelers කිරිබත්ගොඩ ශාඛාවට වැඩේ ලෑස්ති කරලා තියෙනවා. කිරිබත්ගොඩ run කිරුල කියලා තමයි ඔන්න වැඩේ ලෑස්ති කරලා තියෙන්නේ. මතකයිනේ දවස හෙට තමයි සිකුරාදා. 16 වෙනිදා වෙනකම් ඔබට යන්න පුළුවන්. එතනින් එහාටත් යන්න පුළුවන්. හැබැයි මේ වාසි ටික ගන්න නම් ඔබ 14 වෙනිදාන් 16 වෙනිදා වෙනකන් කියන දවස් දෙකකින් එකක ගිහිල්ලා බලන්න ඕන.

0: හද ගැස්මට සියත.
1: සියත පාත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: සිංහගිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
6: හරිම තැනට ගිහින් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
8: ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න. ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
9: අයියෝ, මට මල් ගොඩක් දීලා.
8: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.
10: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
12: මතකද සිංගල් බිග් බොනන්සා 60%ක් ඩිස්කවුන්ට් කරගෙන මේ අවුරුද්ද තාවා
13: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ් ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
14: ඇලුමිනියම්මනේ
15: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
16: ඇලුමිනියම් ඕන තරම් Alumex නම් ඉස්තරම්
17: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතාවෙති විදුලි උපකරණ ගෘහ පාණ්ඩ සඳහා සුවිශේෂී තේමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන 98.2 98.4.

0: Tibay na Pura.
1: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එක ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. ලංකාවේ ඕනම තැනකට අඳුමක් ගෙන්න ගන්නව නම්, gift එකක් යවනව නම්, නැත්නම් ඔබට මොන හරි වෙන ඕන කරන දෙයක් ගෙන්න ගන්නව නම් ඔබ අනිවාර්යයෙන්ම try කරන්න ඕන හොඳම platform එකක් තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් ඔන්ලයින් ස්ටෝර් එක කියලා කියන්නේ. මොකද සාමාන්‍ය ගොඩක් කට්ටිය ඔන්ලයින් platform එකකින් shop කරන්න බයයි, safe එක ගැන හිතලා. සමහර තැන් වලින් ඕඩර් එක දානවා, සල්ලි ගෙවනවා, හැබැයි ඕඩර් එක එන්නේ නැහැ. හැබැයි ඔබට තිලකවර්ධන ඔන්ලයින් ස්ටෝර් එකත් එක්ක කපාරක් හරි shop කරලා තියෙනවා නම් ඔබ දන්නවා ඒක ටිකක් වෙනස් එක්ස්පීරියන්ස් එකක්. ඔබට වෙනද වගේ බයෙන් ඉන්න ඕනේ නැහැ. ඕඩේ කෙනකම් මේක එයිද, එන්නේ මොකක්ද, දාපු එක නෙමේ දෙන්නේ. හැමදේම ඔබට විස්තර ඒගොල්ලෝ එවනම ඕඩේ කෙවන්න කලින් ඒ ගැන දැනගන්න පුළුවන්. ඒත් එක්කම කොළඹ කිරිබත් ගොඩවට තනකර නම් ඔබ ඕඩේක ප්ලේස් කරන්න, එහෙම නැත්නම් ඕඩේක යවන්නේ පැය 3ක් ඇතුළත, ඔබ ඕඩේක දාලා පැය 3ක් ඇතුළත ඒක ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. www.tilakawardena.com වෙබ්සයිට් එකට තමයි ඔබ යන්න ඕන ෆිසිකල් ෂොප් කරන්න. වෙනද වගේම ඔබට තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් අවුට්ලට් එකට යන්නත් පුළුවන්කම තියෙනවා.

0: ये था टॉप स्टोरी
1: තවත් විදේශ රැකියා ජාවාරම් කරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ඊශ්‍රායලයේ ඉදිකිරීම් සහ හෝටල් ශේෂ්ත්‍රයේ රැකියා ලබා දෙන බව පවසා රැකියා අපේක්ෂිතයන්ගෙන් මුදල් අය කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවසුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි. විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කළා. සැකකරුවෙකු බුත්තල ප්‍රදේශයේ පදිංචි සේවය අත්හිටවනු ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර අනෙක් සැකකරු බෙලියත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී සැකකරුව සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර හතක් ඊශ්‍රායල් රැකියා ගිවිසුම් පත්‍රිකාද තිබී නිලධාරීන් බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දකුණු ලෙබනනයේ මජ්දල් සූන් සහ අල්මන්සූරි ප්‍රදේශවල නිවාස පුපුරවා හැරීමට සහ ගිනි තැබීමට ඊශ්‍රායල් හමුදාව කටයුතු කර තිබෙනවා. ලෙබනනයේ ජාතික ප්‍රවෘත්ති ඒජන්සි වාර්තා කළේ අල්මන්සූරි ප්‍රදේශයට ඊශ්‍රායල් යුදගුවන් යානා ඊයේ රාත්‍රියේදී අවස්ථා දෙකකදී ප්‍රහාර එල්ල කර ඇති බවයි. එම ප්‍රහාර හේතුවෙන් ටයර් නගරය දක්වා පිපිරීම් සිදුව තිබුණා. පසුගිය සතියේ ඊශ්‍රායල් හමුදාව අල්මන්සූරි ප්‍රදේශයේ ජනතාවට නියෝග කර තිබුණේ එම ප්‍රදේශය නිවත්වන ලෙසයි. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: සියත ටොප් ස්ටෝරි අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amatanna 01117 888 666

0: 8.4 හම්බන් තොටට සීයත
1: දෙකොළහයි විනාඩි 14යි දැන් වෙලාව. කිරිබත්ගොඩ රන් කිරුල ඔන්න හෙට තමයි දවස අගෝස්තු 14-15-16. මේ කියන දවස් තුනේ ඔබ යනවනම් ස්වර්ණමහල් ජුවලස් කිරිබත්ගොඩ ශාඛාවට වාසි විතරමයි. දැන් හිතන්නකෝ හෙට දැන් ඔබ රීලොන්ච් එකට යනවා. ඔබ ගිහිල්ලා අලුතෙන් ගෝල්ඩ් ආටිකල් එකක් ගන්නවා. 150% ලොකු ඩිස්කවුන්ට් එකක් ඔන්න දෙන්න ලෑස්ති කරලා තිනවා. ඒ විතරක් නෙවෙයි එකපාර සල්ලි ගෙවන්න ඕනේ නැහැ. වාරික විදියට ඔබට ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම වැඩ කුලිය නැතුව චේන් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ රත්තරන් වල ගාන විතරයි ගෙවන්නේ. වැඩ කුලියක් ඇඩ් වෙන්නේ නැහැ ඔබ ගන්න ජුවලරි වලින්. චේන් එකක් ගන්නවා නම් ඒත් එක්කම දැන් ගියාම බලලෙන්නම යන්නේ නැහනේ. ඔබ ජුවලරිස් ගන්නවා නම් ඔබට රංකාසි මැණික් දිනා ගන්නත් අවස්ථාව හදලා දෙලා තිනවා. ස්වර්ණමහල් ජුවලස් කිරිබත්ගොඩ ශාඛාවේ මේ රීලොන්ච් එකත් එක්ක අගෝස්තු 14 හෙට තමයි වැඩේ පටන් ගන්නෙ. 14-15-16 කියන දවස් තුනෙන් එකක ඔබ ගියොත් වැඩේ ඔන්න ගොඩ දා ගන්න පුළුවන් ස්වර්ණමහල් ජුවලස් කිරිබත්ගොඩ ශාඛාවෙන්. ඒත් එක්කම තිලකවර්ධන සෙලියුලේකටත් අපි යන්න ඕන. දැන් මේ දවස් ටික අපි ටිකක් වැඩිපුර මතක් කළා. යාළගේ ස්මාර්ට් ෆෝන් එකක් ගෙවන්න ගන්න පුළුවන් වැඩේ ගැන 30% ඩවුන් පේමන්ට් එක දාලා ඔබට ලොකු ෆෝන්ස් රේන්ජ් එකක් තියෙනවා. මාස 24ක් යනකම් ගෙවාගෙන යන වැඩේ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ඔබට එකපාර සල්ලි දීලා ගන්නව නම් ඒත් වැඩේ ලේසියටම තියෙනවා. එතකොට iPhone එකක් වුණත් ගන්න පුළුවන් දැනට. Android ෆෝන් එකක් විතරයි ඔබට ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඒත් එක්කම කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඔබට ඕන කරන දේවල් ටිකක් තියෙනවානේ. ලයිට් එකක්, ට්‍රයිපෝඩ් එකක්, ඊට පස්සේ හොඳ කැමරාවක් තියෙන ෆෝන් එකක්, ඊට පස්සේ හෙඩ්ෆෝන්ස් දෙකක්, ඊයර්බඩ්ස් දෙකක්, මේ වගේ ඔබට ඕන කරන දේවල් ටික එතනින් ගන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන්ස් විතරක් නෙමෙයි, බටන් ෆෝන් එකක් පාවිච්චි කරන්න කැමති කෙනෙක් නම් ඔබට ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. එතන තෝරගන්න වෙන තැන්වල තියෙන ෆෝන්ස් එකක් දෙකක් වුණාට තිලකවර්ධන සෙලියුලේකේ වැඩේ කරගන්න ඔබට ෆෝන්ස් ගොඩාක් තියෙනවා. සහ ඔබ ඒකේ දේවල් ගැන වැඩිපුර විස්තර දන්නේ නැති කෙනෙක් නම් අපි ඕව ගැන දන්නේ නැහැ, අපිට තේරෙන්නේ නැහැ, තෝරගන්න ඒකට උදව් කරන්නත් හොඳ ස්ටාෆ් එකක් තිලකවර්ධන සෙලියුලේකේ ඉන්නවා. එතනට ගියොත් ඔබට ඒ වැඩේ කරගන්නත් පුළුවන්කම තියෙනවා. දැන් වෙලා 11:16.
0: හද ගැස්මට සියත ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු Which rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
2: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම.
3: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
4: එතකොට අර දුවට පොරොන්දු වුණේ උදේම එනවා කියලා?
3: අම්මට ඒකත් ඇහුණාද?
4: පුතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: කොකොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම.
2: කිරිපත්ගොඩ රන් කිරුල ස්වර්ණමහල් ජුවලස් කිරිපත්ගොඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
9: සිංහගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතර ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
10: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
11: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
12: ගන්නවා ලයිසන් එක.
13: දැන් හරිනේ අමාරු.
11: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
10: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලියක් ඕන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩනි ඉතින් නේද?
13: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ බ්‍රාකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය.

0: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන් වල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. CFM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විතර.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
12: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
14: ඕනම කැමක් temperature කරගන්නට නියම බත්තල්වත්ත බට.
15: Realme Pad experience එකකට නැල්වත්ත බට.
16: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුවන Majestica Lanka Tiles.
17: සතුට රස ගුණම සුවඳ කැමවල රස සුරකිනා.
16: Kofrai RBD Poltel hata wasarakata wedi vishwasen
18: mulu pawulatama mage ganatama
19: oba asakarana sappa nindaka soya wedewa
18: evittanne enna Valentino Italy flagship experience center Ward Place Colombo 7 weta honda nindak kiyannema honda heta dawasakata palamu piyawarai
20: full charge eken kilometer 150 kata wedi durak nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin ena Bajaj Vigo electric 3-roda rataya David Pieris e-mobility weta 0114700550.
21: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. LO LC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
22: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
23: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
24: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
25: ගන් අතරට සුලසුලුමෙට දැන් මම බය නැහැ.
23: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
0: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
4: 98.2 98.4

0: තුනු අටයි දශම හතරෙන් මේකමුවට සියත FM.
1: මේ පණිවිඩේ අම්ම තාත්තා ඔබට දැන් නිවාඩු මාසිනේ දරු අනිවාර්යම ගෙවල්ල ලැත්තේ. ඔබ ඔෆිස් යනවනං සාමාන්‍යයෙන් ගෙදරන්න ආච්චි සිය හරි නැත්තං දරුවගේ අයගෙන කාරයක් කෙනෙක් හරි නැත්තං ඔබේ සහෝදරය කරි තමයි දරුවන් බලන්නේ. ඒ අයට හරි මේ පණිවිඩේ දීලා තියන්න. දැන් සමාජයේ ඉස්සර වගේ නෙවෙයි ඔබ පොඩි කාලේ වගේ නෙවෙයි සෑහෙන නරක දේවල් පොඩ්ඩොන්ට ලං කරන්න බලාගෙන මිනිස්සු ඉන්නවා. එතකොට ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ මේ දේවල් වලින් තමන්ගේ දරුවන් ආරක්ෂා කරන්න ඒ අයව දැනුවත් කරලා තියන්න. හැමතිස්සෙම කියන්න ආගන්තුක දෙයක් ඒ අයට කවුරු හරි අඳුනලා දෙන්න යනවා නම් මේ දේවල් වලින් ඈත් වෙන විදිය. සමහර වෙලාවට පළවෙනි පාරට කියලා මොන හරි දෙයක් ඒ අයට පුරුදු කරන්න පුළුවන්. එතකොට මේ දේවල් මොනවද කියලා ඒ අය දැනගෙන ඉන්න ඕන. සමහර වෙලාවට අම්මා තාත්තා ඔය විෂමද්‍රව්‍ය වගේ දේවල් ගැන දරුවන්ට දැනුවත් කරන්නේ නැහැ. ඒ අය නරක වෙයි කියලා. හැබැයි ඒකින් වෙන හානිය ගැන හරියට දැනන් හිටියේ නැත්නම් තමයි දරුවෝ ලොකු අනතුරක් වැටෙන්නේ. දිවඩු මාසින්ද තමයි අපි දවස ගානේ ඔබට මේ පණිවිඩේ විශේෂයෙන්ම දෙන්නේ රටමකට ජාතික මෙහෙයුමත් එක්ක. දරුවෝ ගෙදර විතරක් නෙමෙයි ගෙදරින් එළියට යනවා අලුත් යාළුවෝ හම් වෙනවා අලුත් සමාජයකට යනවා. එතකොට ඒ අනේන තැන්වල මොනවද වෙන්නේ කියලා අම්මා තාත්තා විදියට ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. නැත්නම් දරුවංග බලාගන්න කෙනෙක් ඉන්නොන ඒ අයට හරි මේ විස්තර දීලා තියන්න. මොකද ජීවිතේ එක ගන්න පුංචි තීරණයක් වැරදුනොත් ඉස්සරහ නාගතේම දරුවගේ අඳුරු වෙන්න පුළුවන්. අම්මා තාත්තා විදිහට දරුවගේ පොඩිම හරි වෙනස්කමක් දැක්කොත් ඒකට රියැක්ට් කරන්න, මොකද ප්‍රශ්නේ කියලා අහන්න, දරුවෝ නේ ආයාලගේ හැටි ඔහම තමයි කියලා ඒක මග ඇරලා ඉන්න එපා. මොකද දරුවෝ තමයි හෙට දවසේ රට අනාගතේ රටමකට ජාතික මෙහෙයුමත් එක්ක මුළු රටම අපි මේ වගකීම ගන්න ඕන. ඉතින් ඒ ගැන නිතරම ඔබ මතක තියාගන්න ඕනේ.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා හද ගැස්මට සියත සියත පත්තරේ විතසා
1: සල්ලේ පරීක්ෂා කරන්න වෛද්‍ය මණ්ඩලය ජාතික රෝහලට පාස්කුදා ප්‍රහාරමාලාව සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින හිටපු බුද්ධි ප්‍රධානි තුවාන් සුරේෂ් සල්ලේ මහතා පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය පසුගිය සතියේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණ තිබෙනවා කියලා කියනවා. අන්නේ නැතුව ටික කාලයක් ඉඳලා ඒ දවස්වල මම හිතන්නේ බඩවලින් කෑම දාලා තිබුණා. තාමත් සුරේෂ් සල්ලේ රැඳිලා ඉන්නේ ජාතික රෝහලේ. රැඳවුම් නියෝග ගන්න දවස් 90න් 90ට ඊළඟ දවස් 90ත් මම හිතන්නේ දැන් ඉවර වෙන්න ළඟයි. මේ දෙවැනි දවස් 90 වැඩි හරියක් එයාව ප්‍රශ්න කරන්න හම්බුනේ ජාතික රෝහලේ තමයි රැඳිලා හිටියේ. ඉතින් ඒ தত্ত্বය අනුව මට නිකන් හිතෙනවා තව දවස් 90කට සමහර විට රැඳවුම් නියෝග ලබා ගන්න ඉතින් ස්පිටාලේ තියලා වැඩක් නැහැ නේ ප්‍රශ්න කරන්න මේ ඕනේ.
0: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: Omfit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0676252230.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7155555 අමතන්න.
7: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
8: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.
10: සිංහගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Kandy අතර ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාරවලින් අගෝස්තු 15 දක්වා පමණයි.
11: මෙවර උසස් පෙළ හතරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට aptitude test හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
12: CDP ස්ථාවර පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
13: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0.7683334 සීත හදවත් දිනු හිතවත්කම.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව දවල් 12යි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: වෙනසක් වෙනුවෙන් අවතානමක් ගැනීමට සූදානම් ජනපතිගෙන් ප්‍රකාශයක්. මන්නාරම ගෑස් නිධියට ආයෝජකයන් කැඳවයි. ගොවීන් විරෝධතාවයකට සූදානමි. එල්නිනු අවදානම 90%ක් බවට අනාවරණයක්. යුරෝපීය රටවල් වලට ඉරානයෙන් චෝදනා.
0: දේශීය සියත. Local news on Seether. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amatanna 01187866.
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවරුන්ගේ විශේෂ නියෝජිත මාග්‍රස් සැතට්වයිට් කනස්සල්ල පළ කර තිබෙනවා. ඒ ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් නිකුත් කරමි. ඇය මෙම ලිපියෙන් අනතුරු අංගවා සිටියේ මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළහොත් අධිකරණයේ ස්වාධීනත්වයට සහ අධිකරණයේ කෙරෙහි මහජන විශ්වාසය අඩපණ විය හැකි බවයි. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා සුදුසු ආරක්ෂණ ක්‍රමවේද සහිතව විනිවිද පෙනෙන සියල්ල ඇතුළත් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් කරහා විශ්‍රාම යාමේ වයසේ ඕනෑම වෙනසක් සිදු කරන ලෙසයි ඇය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජයට චෝදනා නගන්නේ යම්කිසි පුද්ගල කොටසක් වරප්‍රසාද අහිමිවීමේ බියෙන් බව ජනවරම නීතිඥෝ සංවිධානය පවසනවා. ඒ සමාජික බණ්ඩාර කරුණාරත්න පැවසුවේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වීමෙන් පුරවැසි අයිතිවාසිකමක් ආරක්ෂා වන බවයි.
4: අපේම සහෘදයන් පිරිසකගේ බීතිකාවක්. ඒ බීතිකාව ඔවුන් තුල තිබෙන්නේ අගවිනිසුරු බීතිකාවක්. මෙකී සංශෝධනය දෙසැම්බර් වලින් පසුව ගේනවන 101ක් වශයෙන් ගෙනේන මේ විරෝධතා සියල්ල අවසන් වෙනවා. මේ විරුද්ධ වෙන සියලු දෙනාගේ බීතිය තිබෙන්නේ මේ අගවිනිසුරුවරයා කෙරේ. වර්තමාන අගවිනිසුරුතුමා කිසිම කෙනෙකුට නොලැමෙන, කිසිම ප්‍රතිෂ්ඨාවක් හෝ කිසිම දෙයකින් නම්මාගත නොහැකි දැඩි මතධාරී විනිශ්චකාරවරයෙක්.
1: ඉදිරියේදී මෛස්රාත්වරුන් බදවා ගැනීම පුළුල් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජන හමුවකට එක් වෙමින්.
5: මහේස්ත්‍රාතුරු බඳවා ගන්නවා සහ අභියාචනාධිකරණත් කොළඹින් පිට අරගෙන යන්න තමයි යෝජනා වෙලා තිබෙන්නේ. මෙන්න මේ අතරේ මේ අධිකරණ පද්ධතිය පුල් වෙනකොට, මේ අධිකරණ සේවාවට සම්බන්ධ තවත් ප්‍රසංස්කරණ රැසක් සිදු වෙනකොට තව යෝජනාවක් අපි සම්මත කරගෙන තියෙනවා. මේ කැබිනට් මණ්ඩලයේ තමයි 22 වෙනි සංශෝධනයේ හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විශේෂකාරුන්ගේ වයස අවුරුදු දෙකකින් වැඩි කරන්නත්, අධිකරණ සේවා පනත හරහා ඉතිරි විනිශ්චකාරුන්ගේ වයස අවුරුදු දෙකකින් වැඩි කරන්න. සාමාන්‍ය ඔක්කොම විනිශ්චකාරු 400ක් විතර ලංකාවේ ඉන්නවා. 400 දෙනාගේම විශ්‍රාම වෙන වයස අවුරුදු දෙකකින් වැඩි කරන තමයි මේ යෝජනාව වෙලා තියෙන්නේ. අර සමස්ත
1: විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවට අදාළව ආණ්ඩුවෙන් යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කළා. ඒ සභාපති රජීව අමරසූරිය සඳහන් කළේ ඊට අදාළව නීතිඥ සංගමයේ මතය ජනාධිපතිවරයාට දැනුම් දුන් බවයි. ජනාධිපති අනු කුමාර දෙසානායක සහ නීතිඥ සංගමයේ නියෝජිතයන් අතර ඊයේ සාකච්ඡාවක්ද පැවැත්වුණා. මේ අතර තමන් පොදු යහපත වෙනුවෙන් තීරණ ගන්නා බව ජනාධිපති අනු කුමාර දෙසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ නීතිඥ සංගමයේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවේදී අදහස් දක්වමින්.
6: මගේ ප්‍රවේශයේ තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ. මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න උපයෝග කරගන්නේ නැහැ. ඊළඟ උපුල් මහත්මයා කියපු අවදානම, ඒ කියන්නේ මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන, ඔබටත් යන්න. මම යන්න ලෑස්ති වෙන්නේ. මම මේවවල වාඩි වෙන බලාගෙන අපිට නෙමෙයි. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවදානම ගන්න ලෑස්ති වෙන්නේ. වෙනසක් මම හිතන්නේ සිද්ධ වෙයි කියලා අවදානමකින් තොරව. වෙනසක් හැම විටම සිද්ධ වෙන්නේ අවදානමක් දරාගෙන. මුදු හරගෙන පාස්කු පරීක්ෂණේ. පාස්කු පරීක්ෂණේ දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශත. මගේ ආරක්ෂාවටවත් කියන්නේ තෝ. මම පරීක්ෂණ යනවා. ඒ තුල ජීවිත අවදානම් පවතින බව මම දන්නවා. නමුත් අවදානම දරාගන්න නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම අවදානම ගන්න සූදානම්. මේ රටේ ජනතාව වෙනුවෙන් කියලා මම විශ්වාස කරනවා. ඒ අවදානම හැමෝම මගේ තනතුරු හැම වෙනවා නම් ඒවා ඉතා හොඳින් බාරගෙන මට පිටත් වෙලා යන්න ලෑස්ති. ඒකට මම සූදානම්.
1: අධිකරණ ශේෂ්ත්‍රයේ පවතින පුරප්පාඩු මාසයක් තුළ සම්පූර්ණ කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
7: ඊට පස්සේ එනවා, ඇයි එහෙමනම් තව අය ගියා? එයාට කලින් කරන්න තිබුණා නේද? දැන් මේක කරන ඕනෑම මොහොතකදී ඊට පෙර දිනක කෙනෙකුත් විශ්‍රාම යන්න පුළුවන්. මේක කරාට පසුව තව කෙනෙකුට මේ වාසි ලැබෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ කවදාවත් සිද්ධ වෙන්නේ නෙවෙයි. එනිසා මොකද මේක කොයි වෙලාවක හරි කරනවා නම් ඒ වෙනකොට කට්ටියක් විශ්‍රාම ගිල්ල තිබෙනවා. ඒ වෙනකොට කට්ටියක් විශ්‍රාම වයසට ආසන්න වෙලා තිබෙනවා. ඒක මේ අධිකරණ පද්ධති ඕනෑම මොහොතක පවතින එකක්. ඒ නිසා ඒක අර අනිසි වරප්‍රසාදයට සමාර්ථ කතර කරන්නේ නැහැ. කණ්ඩායමකට අනිසි බලපෑමක් සමාර්ථ කතර කරන්නේ. ඔබතුමලා නිශ්චිත ලෙස සදාහන් කරපු පුරප්පාඩු පිරිවීම පිළිබඳ ප්‍රශ්නේ ආයක මේ මාසයක් විතර තම අවසන් කරනවා.
1: ඉදිරියේදී දෙවන්ත උද්ඝෝෂණයක් ආරම්භ කරන බව ගොවි සංවිධාන පවසනවා. මහාවාරි ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක පැසුවේ රජයේ වී මිලදී ගැනීමේ ප්‍රතිපත්ති අසාර්ථක බවයි.
8: එහෙමනම් රජයක් තියෙන්නේ, කුතිකර්ම ඇමතිවරයෙක් ඉන්නේ, ජනාධිපතිතුමෙක් ඉන්නේ, කැබිනට් එකක් තියෙන්නේ. මේක නීතිගත කරන්න අපි කියන්නේ. ඔබතුමාලා දෙන 120 වහාම දැන් අපිට 120 දෙන්නකෝ. රජයට ගන්න බෑනේ මෙක්ලිට්‍රෝන් 50,000 ගණන් මේ ගබඩා ටික පිරලා තියෙන ඉතුරු ටික ගන්න. මෙක්ලිට්‍රෝන් 2,00,000 19,00,000 මේ කන්නේ වී එනවා. මේ ඉතුරු වී ටික හැමදාම දෙන්නේ මහා තුඩුහා මධ්‍යම පරිමාණ මෝල් හා මහා මෝල් හිමියන්ට. එතකොට දැන් ඒගොල්ලන්ට මේක තුට්ටු දෙකට ගන්න දීලා රජය මැදිහත් වෙලා රජේ කොච්චර හරි ඇමතිවරු කියනවා අපි පොවරතාන ආරේ දුන්නා අපි 20,000,000 රුපියල් 120 කරා. හැබැයි ඊළඟට අපි පටන් ගන්නේ මහා දවැන්ත විදියේ උද්ඝෝෂණ ව්‍යාපාරයක්.
1: වාණිජ බැංකු ණය ලබා දීම ප්‍රතික්ෂේප කරන බවයි සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමේ සභාපති යූ.කේ. සේමසිංහ පැවසුවේ.
9: ණය මුදල් ලබා දීමට මේ කිසිදු වාණිජ බැංකුවක් දැඩි කැමැත්තක් නැහැ. මොකද ඔවුන්ගේ වාණිජ ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙම වාණිජ බැංකු හැම විටම උත්සාහ කරන්නේ මහා පරිමාණ වීමෝල් කර්මාන්තකරුවන් කීප දෙනාට පමණ ඔවුන්ගේ ඔඩපණ ණය මුදල් නිකුත් කිරීම. ඒ නිසා මේ පිළිබඳව අප සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් විදියට ජනාධිපතිවරයාව ජනුවත් කරා. ඒ අනුව ජනාධිපතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කරා මේ සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් විදියට අපට වී මිලදී ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කරලා දෙන්න.
1: වගහානි සඳහා වන්දි ලබා ගැනීමට කෘෂිකර්ම නිලධාරීන් හමු වන ලෙස ගොවි රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ සභාපති නිමල් පේමසිරි පැවසුවේ මොණරාගල, බදුල්ල, අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශවල වගහානි වැඩි වශයෙන් සිදුව ඇති බවයි. මේ වන විට රජ වී මෙට්‍රික් ටොන් 29,521 මිලට ගෙන තිබෙනවා. පවතින එල්නීනෝ තත්ත්වය ප්‍රබල එල්නීනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමට 90%ක පමණ සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අධ්‍යක්ෂ ජෙන්ඩල් අජිත් විජේමාන්න පැස්වේ ඔක්තෝබර් සහ දෙසැම්බර් මාස අතර කාලවලදී ප්‍රබල එල්නීනෝ තත්ත්වයක් හටගනු ඇතැයි පුරෝකථනය කර ඇති බවයි.
10: දැන් මේ වන විට ඇත්තටම අපි ඉන්නේ එල්නීනෝ තත්ත්වයක. ඒ නිසා විශේෂයෙන් කියන්න ඕනේ දිවයිනේ උතුරු නැගෙනහිර පළාත්වල තියෙන මොණරාගල දිස්ත්‍රික්කය, ඒ වගේම පුව පළාත සමහර කොටස්වල, ඒ වගේම වයඹ පළාතෙත් අපි ගත්ත උතුරු මැද පළාතේ මේ වගේ තැන්වල මිනිස්සුන්ට දැනෙන උෂ්ණත්වය දැන් කියලා එක තියෙන්නේ. කියන්නේ එල්නීනෝ සංසිද්ධියේ බලපෑමත් සමග ස්නාතේ හෙලගෙන් තියෙන සාමාන්‍ය දිවා කාලයේ රාත්‍රී කාලයේ දෙකේම ඉඳාර මහ ජනතාවට අපි කියන්නේ අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. අවස් කාලේ විශේෂයෙන් ගත්තොත් තවල් 12-4-5 අතර වගේ කාලේ එලිමහනේ වැඩ කරන කොට තරමක් අඩු කරමින්, ඒ වගේම වතුරන් තරම් ජලය පානය කරන්ද, ඒ වගේ දේවලුත් අපි ඉල්ලා සිටිනවා.
1: වියලි කාලකුණේ හේතුවෙන් දිස්ත්‍රික්ක 4කට අයත් පුද්ගලයන් 68,000කට වැඩි පිරිසක් මේ වන විට ජල හිඟය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා. ඒ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනසූරිය පැසුවේ අම්පාර, මඩකලපු, මොණරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ජනතාව ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින බවයි. ඊයේ දිනේ වන විට පවුල් 27,873කට අයත් පුද්ගලයන් 68,041 දෙනෙකු ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේ. ඔවුන් අතරින් පවුල් 3,495කට අයත් පුද්ගලයන් 12,291 දෙනෙකුට මේ වන විට ජලය සපයා තිබෙනවා. විදුලි බිල අඩු කිරීමට නම් පුනර්ජනනීය බලශක්ති භාවිත ඉහළ නංවා බැටරි පද්ධිත ස්ථාපිත කළ යුතු බව බලශක්ති විශේෂඥයින් පවසනවා. බලශක්ති විශේෂඥ විදුර රණපලාව සඳහන් කළේ ඩීසල් සහ දැවිතෙල් දහනය අවම කළ යුතු බවයි.
11: පැටි පද්ධති වලින් දවල්ට වැඩිපුර එන පුනර්ජනනීය බලශක්තිය එක්කව් කරලා හවසට සහ රැට ඒ පැටි පද්ධති වලින් ගන්න ඕනේ. මොකද මුලින්ම අපි කරන්න ඕනේ ඩීසල් දහනය බිඳුවට බස්සන එක. දෙවැනියට කරන්න ඕනේ දැවිතෙල් දහනය බිඳුවට බස්සන එක. ඔය දෙක තමයි කළ යුත්තේ. දැන් නමුත් තාම උදාසීන විදිහට තමයි බැටරි පද්ධති ගන්නෙ. දැන් අර මෙගවට් 160ක බැටරි පද්ධති ටෙන්ඩරේ වැහුවට පස්සේ අවුරුද්දක් විතර යනවා ඒ බැටරි පද්ධති ගහන්න. ඉතින් ඒ පද්ධති පාලන ආයතනයේ මිලදී ගැනීමේ තියෙන දුර්වලතාවය ඉස්සර කාලේ ඉඳන් තියෙනවා. තාමත් කිසිම වෙනසක් වෙලා නැහැ. සමහර වෙලාවට ඊටත් වඩා අඩු වේගෙන් තමයි යන්නේ. ඉතින් අවශ්‍ය වෙලාවට අවශ්‍ය බැටරි පද්ධති ටික ගන්න බැරි නම් අපිට මේ ගැටලුව විසඳන්න බෑ.
1: පුනර්චරණීය විදුලිය ජනනය කිරීම සඳහා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ද අවශ්‍ය බව නිදහස් වෙළඳ කලාප ආයෝජකයන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති ධම්මික ප්‍රනාන්දු සඳහන් කළේ කඩිනමින් ආයෝජන ලබාගත හොත් කර්මාන්ත සහ නිවාස සඳහා විදුලි බිල අඩු කිරීම හැකියාව පවතින බවයි. මන්නාරම් දෝනියේ ගෑස් නිධි ගොඩ ගැනීම සඳහා ආයෝජකයන් හට විවෘත ටෙන්ඩර් කැඳවීමක් මෙම මස අවසන් සතියේදී ආරම්භ කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර පැවසුවේ 2027 වසරේ පෙබරවාරි මාසයේදී ටෙන්ඩර් කැඳවීම අවසන් කර සුදුසු ආයෝජකෙක් තෝරා ගැනීමට නියමිත බවයි.
12: දෝනියේ ගෑස් නිධි ගොඩ ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමකට සූදානම් කරලා තියෙනවා. ඒක බොහෝ වෙලාවට මේ මාසේ අවසානයේ වෙද්දී ටෙන්ඩර් කැඳවීම පටන් ගන්නවා. එතකොට ඒක මාස කීපයක් කාලයක් සහිතව තමයි දෙන්නේ. බොහෝ වෙලාවට ඊළඟ අවුරුද්දේ පෙබරවාරි මාසේ වෙද්දී ටෙන්ඩර් අවසන් කළා. ඒ කියන්නේ ටෙන්ඩර් අවශ්‍ය කරන තෝරා ගැනීම කරන්න තමයි සූදානම් වෙලා තියෙන්නේ. ඒ අනුව ගත්තහම මේ දිනවල ඒකට අවශ්‍ය කරන ලිපිගොනු සකස් කිරීම කරගෙනවා. ඒකේ බොහොම අවසාන අධ්‍යයනය තියෙන්නේ. අපි බොහෝ වෙලාවට හිතනවා මේ මාසේ 25 විතර වෙද්දී ඒකට අවශ්‍ය කරන මාකටිං කැම්පේන් එක සහ ඩොකියුමන්ට් රිලීස් කිරීම කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
1: මේ අතර ගෝලීය ඉන්ධන වෙළඳපොලේ සැපයුම් පහත වැටි තිබෙනවා. එය අඛණ්ඩව පැවති ඉරාන ඇමරිකා යුදමය තත්ත්වයේ හේතුවෙන්. ගෝලීය ආර්ථික විශ්ලේෂකයන් පැවසුවේ අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා සැපයුම් සිදු කළ නොහැකි වීම මීට මූලික හේතුව වී ඇති බවයි. බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ඩ් දර්ශකයට අනුව ඉන්ධන බැරලයක මිල ඩොලර් 87ක් බවට පත්ව තිබෙනවා. ලෝක වෙළඳපොලේ WTI දර්ශකයේ ඉන්ධන බැරලයක මිල සටහන් වැත්තේ ඩොලර් 82ක් ලෙසයි. මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ තිබෙනවා. බියගේ පිරිසට කාන්තාවන් 48ක් ඇතුළත්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පැස්වේ වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් 91059 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48244. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 119ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. රෝගීන් වාර්තා වීම අඩුවද පරිසරය පිළිබඳ අවධානය සිටින ලෙසයි ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පැවසුවේ.
13: දැනට රෝගීන් වාර්තා වෙන සංඛ්‍යාව අඩු වුණත් කඩින් කඩ ඇති වෙන වර්ෂාව නිසා අප පරිසරයේ මදුරුවන් බෝවේ හැකි ස්ථාන තියෙන්න පුළුවන්. ඉතින් අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේක සතියකට විනාඩි 30ක් තමන්ගේ කාලය යොමු කරලා තමන්ගේ පරිසරය, තමන්ගේ දරුවා යන පාසල, ආගමික ස්ථානය, වැඩ කරන ස්ථානය මේ හැමතැනම පිරිසිදු කරගත්තොත් අපිට මේ රෝගය අඩු මට්ටමක තියාගන්න පුළුවන්.
1: සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නැදුම්ගොඩගේ නිර්මල ප්‍රසන්න නොහොත් බැකෝ සමන් නැමැත්තාගේ මව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන තංගල්ල පොලිස් අධිකාරී කාර්යාලය මගින් ආරම්භ කර තිබෙනවා. මිද්දෙනිය පොලිසිය මගින්ද පොලිස් කණ්ඩායම් 4ක් මගින් විමර්ශන ක්‍රියාත්මකයි. බැකෝ සමන් නැමැත්තාගේ මව නිවසේ රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණ අයෙකු වෙඩිතබා පලාකුස් ඇති බවයි පොලිසිය පැවසුවේ. කාන්තාව මිය ගොස් ඇත්තේ මිද්දෙනිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. ඇයි මිද්දෙනිය උලහිටියා ප්‍රදේශයේ පදිංචිව සිටි 56 හැවිරිදි කාන්තාවක්. බැකෝ සමන් නැමැත්තා දැනට වැලිසර අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටිනවා. මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු හා මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඇල්ටෝ ධර්ම නැමැති අයෙකුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ දුමිදු නැමැති පුද්ගලෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. සැකකරු සන්තකයේ තිබි අයිස් මද්‍රව්‍ය මිලිග්‍රෑම් 1000ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරු රත්මලාන ඉන්ද්‍රජෝතිපාර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32ක පුද්ගලයෙක්. ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරතු ඉන්දිය ධීවරයන් 9 දෙනෙකු සහ යාත්‍රාවක් නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. මෙම ධීවරයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලේ මන්නාරම උරුමලේ තුඩුවට ඔබෙන්නු මුහුදු සීමාවේදී. ධීවර යාත්‍රාව ජාත්‍යන්තර මුහුදු සීමාවට ඇතුළු වී මුහුදු පතුලට හානි සිදු කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ. ධීවරයන් පිළිබඳ වැඩිදුර පරීක්ෂණයක් සිදු කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. bestweb.lk 2021 සම්මාන උළෙලේ best media and entertainment website කාණ්ඩේ ජයග්‍රහකයන් නම් කර තිබෙනවා. එහි රන් සම්මාන හිමිව ඇත්තේ siyatatv.lk වෙබ් අඩවියටයි. bestweb.lk සම්මාන උළෙල මෙරට වෙබ් අඩවි ඇගීම සඳහා පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ තරගාවලියක් ලෙස සැලකෙනවා. එම සම්මාන උළෙල ඊයේ පැවැත්ුණේ මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී. ප්‍රංශය ඇතුළු බටහිර රටවල් ඉරානයේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කළද ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග සම්බන්ධයේ නිසි පියවර නොගන්නා බවට ඉරානය චෝදනා කරනවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අක්රාජි සඳහන් කළේ සේක්ස් කිනුමෝසේ සටහනක් තබමි. ඉරානයේ විරෝධතාකරුවන්ට එරෙහි මරණ දඬුවම් සම්බන්ධයෙන් ප්‍රංශය ඇතුළු රටවල් 20කට වැඩි සංඛ්‍යාවක් ඉරානයේ විවේචනය කිරීමට අනතුරුව ඔහු මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා. අග්‍රාජ්‍ය ප්‍රංශ නිල්ලා සිටියේ මානව හිමිකම් සහ ජාත්‍යන්තර නීතිය සම්බන්ධයෙන් ඉරානයට උපදෙස් දීම නතර කර ලෙසයි. එබෙන්ම ගාසා තීරයේ ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ගයට සහය දැක්වීම සහ ඉරානයට එරෙහි ප්‍රහාර සම්බන්ධයෙන්ද ඔහු බටහිර රටවල් විවේචනයට ලක් කළා. මේ අතර දකුණු ලෙබනිනේ මජ්දල් සූන් සහ අල් මන්සූර් ප්‍රදේශවල නිවාස පුපුරව හැරීමට සහ ගිනි තැබීමට ඊශ්‍රායල් හමුදාව කටයුතු කර තිබෙනවා. ලෙබනනේ ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේ අල් මන්සූරි ප්‍රදේශයට ඊශ්‍රායල් ගුවන් යානා ඊයේ රාත්‍රියේදී අවස්ථා දෙකකදී ප්‍රහාර එල්ල කර ඇති බවයි. එම ප්‍රහාර හේතුවෙන් ටයර් නගරය දක්වා පිපිරීම් සිදුව තිබුණා. පසුගිය සතියේ ඊශ්‍රායල් හමුදාව අල් මන්සූරි ප්‍රදේශයේ ජනතාවට නියෝග කර තිබුණේ එම ප්‍රදේශයේ නිවත්ත යන ලෙසයි. කොංගෝ ජනරජයේ පැතිරී යන ඉබෝලා වසංගතය මෙතෙක් වාර්තා වූ දරුණුතම ඉබෝලා වසංගතය අභිබවා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ අධ්‍යක්ෂ ජෙනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියෙසස් සඳහන් කළේ සීග්‍රීන් රෝගය පැතිර ගියහොත් 2014-2016 කාලය ඇති වූ ඉබෝලා වසංගතයේ වාර්තාවද ඉක්මවා යා හැකි බවයි. මෙවර වසංගත ව්‍යාප්තිය මැයි 15 නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. මේ වන විට රෝගීන් 4300කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 2000ක්. 2014-2016 පැවති ඉබෝලා වසංගතයෙන් ආම වශයෙන් පුද්ගලයන් 11,000ක් මිය ගියා. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ ඉදිරි මාස 3 තුළ රෝගය පැතිරීම පාලනය කිරීමට උත්සාහ දරන බවයි. යලි සිරස්තල සියත ටීවී වෙබ් අඩවියට රන් සම්මානයක්. වෙනසක් වෙනුවෙන් අවදානමක් ගැනීමට සූදානම් ජනපති කියයි. මන්නාරම ගෑස් නිධියට ආයෝජකයන් කැඳවීමේ තීරණයක්. ගොවීන් යළි විරෝධතාවයකට සැරසේ. එල්නිනෝ ප්‍රබල වීමේ අවදානම 90%ක් දක්වා ඉහළට. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: මේ දවස්වල වේදිකාවෙන් නිතර දකින චින්තක පීරිස්ගේ අලුත්ම ස්ටේජ් ඩ්‍රාමා එක තමයි අන්ධාරි.
2: ඒ ගැන අපි ඩ්‍රාමකේ ඇක්ට් කරන සම්පත් ජයවීරගෙන් ඇහුවා.
3: අන්ධාරි චින්තක පීරිස්ගේ අලුත්ම වේදිකා නාට්‍ය රචනය සහ අධ්‍යක්ෂණය චින්තක පීරිස්ගේ මේ නාට්‍ය නිෂ්පාදනය කරේ වඟහල .lt වෙනුවෙන් ජනක. මේ නාට්‍ය මම සම්පත් ජයවීර, එතකොට සුලෝචනා වීරසිංහ, ආයේෂා දිශානායක, යශෝදරා මානගේ සමග හර්ෂ තෙන්නකෝන් රඟපානවා.
1: මොනවගේ කන්සෙප්ට් එකක්ද ඩ්‍රාමා එකේ තියෙන්නේ?
3: මේක මේ පවුල සහ කාන්තාවගේ සිතුවිලි පටගුව ගොඩනගිච්ච වේදිකා නාට්‍යයක්. විශේෂයෙන් විවාහක යුවළ වලට බොහොම විනෝද වෙන්න පුළුවන්, රසවිඳින්න පුළුවන් නාට්‍යයක් තරුණ තරුණියන්ට හැමෝටම.
2: වෙනදට වඩා ගොඩක් දෙනෙක් බෙක් ස්ටේජ් ඩ්‍රාමාස් බලනවා නේද?
3: වෙන වෙන අර්බුද ප්‍රශ්න නැත්තම් ප්‍රේක්ෂකයෝ ඉන්නවා. හොඳ හොඳ හොඳ නාට්‍ය අලුත් නාට්‍ය කියනවා, තරුණ නාට්‍ය ශිල්පී ශිල්පීන් යන අලුත් නාට්‍ය කරනවා, හැමෝටම අන්ත එකම වගේ අලුත් නාට්‍යයක් එනවා. හොඳයි, වේදිකා නාට්‍ය වලට හොඳ කාලයක් තියෙනවා.
1: කවදද අන්ධාරි ළඟදිම බලන්නේ?
4: අගෝස්තු මාසේ 16 වෙනි ඉරිදා සවස 3:30 මරදාන එල්ෆින්ස්ටන් නගරයේ වේදිකා ගත වෙනවා. ප්‍රවේශ පත්‍ර දොරටුවෙන් ලබා ගන්න පුළුවන් විදිහට ආරාධනා කරනවා අලුත් නාට්‍ය නරඹන්න කැමති අයට, නාට්‍ය ලෝලියෙන් හැම කෙනෙක්ටම.
0: Talk of the town. මාවල් එකද, එහෙම නැත්නම් ක්‍රිස්ටෝපර් නෝලන්ද?
2: සවුත් කොරියාවල බොක්ස් ඔෆිස් බැටල් එක මේ දවස්වල යන්නේ නෝලන්ගේ දි ඔඩිසි මූවි එකයි, මාවල්ලාගේ ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එකයි අතර.
1: ඒ අතරින් සවුත් කොරියාවල ෆෑන්ස්ලා වැඩිපුරම කැමති වෙලා තියෙන්නේ දි ඔඩිසි මූවි එකට. පහුගිය වීකෙන්ඩ් එක විතරක් ඇමරිකන් ඩොලර් මිලියන 10.3 ආදායමක් ගන්න නෝලන්ගේ මේ මූවි එකට පුළුවන් වුණා.
2: Spider-Man Brand New Day movie එක දෙවනි තැනට ආවේ American Dollar Million 9.2 ආදායමක් අරගෙන.
1: South Korea වල එහෙම වෙද්දි ඊ වෙනකොට The Odyssey movie එක ලෝකෙ පුරාම American Dollar Billion 1.4 ආසන්න income එකක් අරගෙන තිබ්බා.
2: Film එකේ production cost එක උනේ American Dollar Million 250ක්.
0: Talk of the town.
5: 98.2 98.4

0: ඩෙංගු මාරාන්තිකයි. වේනාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමා තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශ පේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: බිස්නස් එකට ඕඩර් සෙද්දී ඩිලිවරි ගැන වොරි වෙලා හරියන්නේ නැහැ. පික් මී ෆ්ලෑෂ් එක affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසි. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. ඔයාගේ බිස්නස් එකත් express කරගන්න පික් මී ෆ්ලෑෂ් book කරන්න.
7: මොකෝ මේ තරහින්?
8: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් answer කරන්නේ ආගියතක් නැහැ.
9: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
10: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
11: රූසපුවෙන් අනුන. ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
12: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
13: අයිබෝවන්, මම අනදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
14: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මෑතකදීක ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට WhatsApp කරන්න.
12: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
14: Title sponsor.
15: ඔබේ සමට දිදුලන දීප්තිය Twin ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුල.

0: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා. කැපුවත් දිනුම්, පත්තු කරත් දිනුම්.
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
2: C reward සමාජිකයන් සඳහා Cargill's Food City වෙතින් මෙගා වට්ටම්. Goldie chicken sausages value pack ඉතිරිය රුපියල් 270යි. Fondre fat spread ඉතිරිය රුපියල් 210යි. Munchy super cream cracker ඉතිරිය රුපියල් 40යි. Gomez saban original පහේ
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
4: සමහරු එන්නේ සද්ද අහලා,
5: තව සමහරු එන්නේ සුවඳට,
4: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
5: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
4: Motor Show,
5: Lifestyle Expo,
4: Construction Expo,
5: Industrial Expo එක්ක ඇති වෙන්න සතුටු වෙන්න.
4: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
5: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
6: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් කිස් FM.
7: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින්. උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
8: 98.2 98.4

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා.
2: සල්ලේ පරීක්ෂා කරන්න වෛද්‍ය මණ්ඩලය ජාතික රෝහලට පාස්කුදා ප්‍රහාරමාලාව සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින හිටපු බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සල්ලේ මහතා පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය පසුගිය සතියේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණ තිබෙනවා කියලා කියනවා. අන්නේ නැතුව ටික කාලයක් ඉඳලා ඒ දවස්වල මම හිතන්නේ බටවලින් කෑම දාලා තිබුණා. තාමත් සුරේෂ් සල්ලේ රැඳිලා ඉන්නේ ජාතික රෝහලේ. රැඳවුම් නියෝග ගන්න දවස් 90න් 90ත් ඊළඟ දවස් 90ත් මම හිතන්නේ දැන් ඉවර වෙන්න ළඟයි. මේ දෙවැනි දවස් 90 වැඩි හරියක් එයාව ප්‍රශ්න කරන්න හම්බුනේ නැහැ. ජාතික රෝහලේ තමයි රැඳිලා හිටියේ. ඉතින් ඒ தත්ත්වය අනුව මට නිකන් හිතෙනවා තව දවස් 90කට සමහර විට රැඳවුම් නියෝග ලබා ගන්න ඉතින් ඉස්පිරිතාලේ තියලා වැඩක් නැහැ නේ. ප්‍රශ්න කරන්න මේ ඕනේ.
1: සියත පත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
2: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66දී කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදලිවර කරපු හාදයා. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ සීයා.
5: අපිත් ඉන්නනේ ලංකාවේ මරදන් කඩවල.
2: මරදන් කඩවල යකඩ යන්නේ අඩ යකා නෙවෙයි. ඒ අර ගිමුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා. ඒ මරදන් කඩවල යකඩ යවෙනයි කොළඹ දුවන යකඩ යකා වෙනයි.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
8: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අර මුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784.
9: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
10: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
7: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතනය සමග එක්වි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0775 4551.

0: ఇలకవర్ధన టెక్స్టైల్స్
1: బిగ్ బిగ్ దినుమాయి బొన్నంజా బొన్నంజా
2: సతిపతా స్కూటర్ దినపతా స్మార్ట్ ఫోన్ బిగ్రేస్ సహో బిగ్ లైట్ వల ඇති ఎస్కోడ్ డాంకియ විසිතුනයි 43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
3: සිංගිරි ඔගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවින පුරා සිංගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: टाटा टॉप स्टोरी
1: देशी आतंक डिपार्टमेंट के निवेदन आक 2020 වසරේ ජූලි මාසයේ සඳහා වන එකතු කළ අගය මත බද්ද අගෝස්තු මාස 20 වන දිනට පෙර ගෙවිය යුතු බව දේශීය ආදම් දෙපාර්තමේන්තුව පවසනවා. බදු නොගෙවීම හෝ ප්‍රමාද වී ගෙවීම සඳහා දඩ නියම කරන බවද එම දෙපාර්තමේන්තුව අවධාරණය කළා. දේශීය ආදම් දෙපාර්තමේන්තුව නිවේදනය කළේ චෙක් පතකින් හෝ බැංකු අනකරයකින් හෝ සිදු කරන ගෙවීමක් නියමිත දිනේ පසු වී ලැබීමද ප්‍රමාද ගෙවීමක් ලෙස සලකනු ලැබිය ඇති බවයි. එමෙන්ම ජූලි මාසයේ සඳහා වන බදු වාර්තා බහර දීම අගෝස්තු මාස 31 වන දින හෝ එදිනට පෙර සිදු කළ යුතුය. දැන් විදෙස් පුවතක්. යුක්රේනයේ විසින් රුසියාවේ කළු මුහුදු තීරයේ පිහිටි ප්‍රධාන ධාන්‍ය අපනයන පරයන්ත දෙකකට සිදු කළ මිසයිල් ප්‍රහාරයකින් හානි සිදුව තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි රුසියාව නිවේදනය කළේ. යුක්රේන ජනාධිපති ව්ලාදිමිර් සෙනස්කි පැවසුවේ රුසියානු නාවික කඳුර ඉලක්ක කරගන්මින් රොකට් ප්‍රහාර කිහිපයක් ද එල්ල කළ බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01187886666 98.2 98.3

0: දැන් වෙලාව දවල් 1:12.
1: හද ගැස්මට සියත. රූ සපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
2: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026.
3: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවෙන් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
0: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මෑතකදීක ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 501ට WhatsApp කරන්න.
2: Siyata Between Lady Miss World Sri Lanka 2026.
0: Title sponsor.
4: Obe samata digulana deepthaya twin gala ganna. Between Lady racer ekata adama maru. Between Lady. Oba sanin didulanna.
5: Konuma deyak podda wedi unath prashnayak. Dan balanda bata muttu wala gana poddak wedi. Kalak indala mage badath poddak wedi. Cholesterol poddak wedi ne. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
6: ගන්නවා ලයිසන් එක.
7: දැන් හරිනේ අමාරු.
5: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩදා නීති නේද?
8: දෙවනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
10: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
11: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
12: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
13: Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.

0: ස්ටිකෙන් ටික පෙයි.
1: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානු රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලාන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
2: හදිසියට එහෙ මෙහෙ තියන්නේ පරතරම්
3: අන්පෞමකට ඉහළ අප්‍රිකාරම අමතන 0115 880 400 LOLC රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් හදිසියට තියෙන තැන.
1: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න. දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින්.

0: una da sudu kotigena e disne
1: danen anna sati tawassala hawasa dekata
2: siyata hot and spicy with sudu kotchi
1: godak kadare
3: siyata teli depaya අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙන්න.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් උණු පුදුම රජෙක්.
6: කාජිරිය ගොබ්බයා.
7: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
3: නිලබල කරේති ඔලමුල පුරේ.
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
8: 98.2 98.4

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයෙන් සිටීම ඉතා වැදගත්.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: හිනාවෙන්න මෙන්න වෙලාව.
6: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
2: හරි.
6: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
6: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රාමල ලේවායවල් දාන්න ඕනේ නැහැ නේ. අපිව හූර්ලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
7: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
8: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා.
13: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
17: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
18: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්නට නියම බටල්වත්ත බට real mapate experience එකකට නැල්වත්ත බට.
20: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles.
21: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
20: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
22: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Vote Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
23: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙත. 0114700550.
24: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
25: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
26: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
27: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
28: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
29: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
30: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. single big bonanza mid-year shopping festival.
31: සමහරු එන්නේ සද්ද අහලා.
32: තව සමහරු එන්නේ සුවඳට.
33: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
34: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning.
35: Down South in the morning.
34: Go International Expo 2026.
36: Motor Show,
34: Lifestyle Expo,
36: Construction Expo,
34: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
33: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
34: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? ගෝ ඉන්ටර්නැෂනල් එක්ස්පෝ 2026
0: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී, සියත ෆිල්ම් සමගින් කිස් FM.
1: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: අද ගැස්මට සියත ඕනම සයිසක බිස්නස් සෝඩස් පික්මි ට්‍රක් එක ලේසින්ම මූව් කරන්න අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් affordable cost එකකට පික්මි ඇප් එකෙන් ලේසින්ම බුක් කරගන්න පුළුවන්. live tracking සහ goods insurance තියෙන නිසා තවත් පහසුයි. business එකේ orders ලේසින්ම මූව් කරන්න පික්මි ට්‍රක් බුක් කරන්න.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අම

0: පවත්වන්න. මතකද මතකද මතකද මතකද සිංහ විබුනන්සා 60% ඩිස්කවුන්ට් අරගෙන මේ අවුරුද්දේ තාවා නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
1: මෙවර උසස් පෙළ හතරන ඔබට උසස් පෙළ අවසන් වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න. 0970455111.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
4: සිංහගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
5: සියතේ ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
7: මොකද මේ වගේ කියන්නේ?
5: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
8: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
9: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
10: 98.2 98.4 දිවයි.

0: විසා වෙලට අනු 8.4
1: සියත FM දැන් වෙලාව හවස 2:00.

0: यह था टॉप स्टोरी।
1: රුපියල සුළු ශක්තිමත් වීමක්. අමරිකා ඩොලරයක විකුණු මටිනාකම රුපියල් 338.57ක් බවට පත්ව තිබෙනවා. එහි ගැනු මටිනාකම රුපියල් 329.43. ඔස්ට්‍රේලියා ඩොලරයක විකුණු මනුපාතය දැක්වෙන්නේ රුපියල් 241ක් ලෙසයි. එහි ගැනුම් වටිනාකම රුපියල් 230.14ක්. දැන් ක්‍රීඩා පොතක්. පන්දුවාර 20 ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වයට නම් කර ඇත්තේ චමරි අතපත්තුයි. උපනායිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම නම් කළා. ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, විශ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, කෞචිනී නෘත්‍යාංගනා සංචිතයට අයත්. දෙව්මි විහංගා, සුගන්ධිකා දසනායක, චමුදි ප්‍රබෝධා, චේතනා විමුක්ති, කාව්‍යා කාවින්දි හා මිතාලි අයෝධ්‍යාද සංචිතයට නම් කළා. තරගාවලිය ලබන 28 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතයි.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 01117 888 666.

good afternoon. සියතට සඳක් පායනවා නම් ඒකත් මේ මහ දවාලට. ඒ තමයි මේ. මේ තමයි ඒ සඳ. ඔව්. ආයේ මොනාද? දැනෙනව නේද සිසිලස? සඳේ සිසිලස? හැබැයි පොඩ්ඩක් ඉතින් සිසිලස් අතරින් පොඩි හොට් කතියකුත් දැනෙයා. මොකද මේක ලේසි පාස සඳක් නෙවෙයි. ඔබ දකින සඳ වගේ නෙවෙයි. සැර චුට්ටකුත් තියෙනවා. පොඩ්ඩක් හොට් ගතිය වැඩි, සිසිලස් අඩුයි. එන්න එන්න ඇවිල්ල යන්න එන්නානේ. මම බලන් ඉන්නවා. ඔබ එනකන් මම බලන් ඉන්නවා. හවස පහට කලින් ඇවිල්ල යන්න එන්න. මෙච්චර ආදරෙන් එන්න එන්න කිව්වහම නැවතිදී කියලා මං හිතන්නේ. දානවනේ WhatsApp message එකක්. බලාගෙන ඉන්නේ. අනේ මතක ඇතුව නමයි ගමයි එක්ක එවන්න.

0: වට්සප් නම්බේක කිවේ නෑනේ. බිඳුවයි හත්සිය එකොළහයි අනුවටයි දෙකයි අනුවටයි හතර. ඔන්න අද එකක් ඔයගේ අඩු කරලා කිව්වා. මෙසේජ්ජකත් දාන්න හවස පහට කලින්
1: මන්දී.

0: හද ගැස්මට සියත
1: ඉවරි පරක්වෙල ඕඩස් මිස් වෙනවද ෆෝඩබල් කොස්ට එකට එක්මනට පැකජස් යවන්න ගන්නගන්නත් පික්ම ෆලස්් තියනවා ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රස් කරන්න පික්ම ෆලස්් කරන්න
2: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117866.
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින්
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද O-Level, A-Level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312747 Global University Partners, No. 221, Dharma Palamavata.

తిలకవర్ధన టెక్స్టైల్స్ කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක්. දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333.

0: අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාජ
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් වටවල තේ ඉතිරි රුපියල් 310යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 280යි ෆෝචුන් සෝයා ඉතිරි රුපියල් 35යි දීවා කලර් ගාඩ් ඩිටර්ජන්ට් ලික්විඩ් ඉතිරි රුපියල් 230යි කාගිල්ස් ෆුඩ් සිටි
2: RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
3: මුළු පවුලටම මගේ ගානටම
2: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන
4: කුයි ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
5: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න try කළා
4: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
5: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
1: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
6: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
7: රූ සපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය
8: සියත Big Twin Lady Miss World Sri Lanka 2026
9: ඔබත් මම අනුදි ගුණසේකර මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න එන්න
10: මෙවරත් දැනුමෙන් පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද ඔබගේ අයදුම් පත්‍රය මෑතකදීකත් ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට

0: බිඳුවයි හත්සේ දාසයයි පන්සේ එකයි පන්සේකට වත්සප් කරන්න.
1: සියතා Big Twin Lady Miss World Sri Lanka 2026.
0: Title sponsor.
2: ඔබේ සමට දිගුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන.
3: 98.2 98.4

0: ලෝකෙ වටේම ෆේම සුදු කොච්චගේ දවල් ෂෝයක
1: යුකෙවලින් ඉන්නවා
2: ගොදත් අදරේ ශූ ලෝකෝචේ
1: ඉතාලියෙන් ඉන්නවා
3: සාෆස්ටයි අපිත්තහන්න සේත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි හරහයෝ
5: ජපන් රොමේනියා
0: ලෝකෙටම එකයි සැනකෙලියක් තමයි සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සති දවස්සල හවස දෙකට
4: සුදු කොච්චි මරු

දවස දෙකයේ වෙනාඩි 25 වෙලාව. කිරිවත්තුඩුවේ සමීර අම්බෝ කාලෙකින් මෙසේජ් එකක් දාලා තියෙනවා. අද නම් මෙසේජ් එකක් නෙවෙයි, රචනාවක් කියලා තියෙන්නේ. අක්කේ ඇයි ගොඩක් මිනිස්සු හරි ඉක්මනට වෙනස් වෙන්නේ? මේ ඉන්න මිනිස්සයා හැට බලද්දි වෙනස් වෙනවා. හැබැයි ඔයා නම් කවමදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඔයා හරි හොඳ කෙනෙක්. මං ආදරෙයි ඔයාට. ඔයා මට විශ්වාසයි. අනේ මෙච්චර දේවල් ගොඩක් මං ගැන ආදරෙයි. ඉතින් මාත් සමීර අද පළවෙනියටම මං ඔයාව තමයි එකතු කරගන්නේ. ඒ ඔයා මාව වර්ණනා කරපු නිසා නෙවෙයි. ආගේ මෙසේජ් එක තමයි මගේ ඇස්තකට මුලින්ම අද අහු වුණේ. ඉතින් ඒ නිසා ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. අනිත් එක ඔයාත් හරිම හොඳ ළමෙක්. ගුදරායටත් සපෝට් කරගෙන නේද? ජොබ් එකත් කරගෙන කොහොම හරි ලයිෆ් එක ගොඩදා ගන්න හදන සුපිරි කොල්ලෙක්. ඒ නිසා මාත් ඔයාට ආදරේ. හරිද? දැන් ලොකු ලොකු දේවල් හිතන්න එපා. එක එකනා වෙනස් වෙනවා කියලා අවුල් වෙන්න එපා. කවුරුත් මත තමන්ගේ ලයිෆ් එක සතුටින් ගෙවනවද දුකින් ගෙවනවද කියන එක තීරණය කරන්න යන්න එපා. ඔයා ඔයාගේ ලයිෆ් එක හදාගන්න. කවුරු මොනවා කිව්වත්, කවුරු වෙනස් වුණත් ඔයා ඔයාගේ ලයිෆ් එක ෆුල් ජොලිය ගෙවන්න. එච්චරයි. එන්න මගේ ක්‍රමේ තමයි මං ඔයාට කිව්වේ. හරිද? මම බලන්න එනවා කියලා තියෙනවා ඉක්මනට. හා හා එන්න එන්න. හරි, ඕව ප්‍රශ්න නෙවෙයි. මම දෙන්නම් අද චූටි චූටි ප්‍රශ්න ටිකක්. හරිද? මේක නම් දන්නවත් ඇති. හැබැයි දැන් නැති ඇත්ත තිනේ. මේ පැය භාගය ඇතුළත මට මේකට උත්තරේ වදාහරි. වැඩිපුරම වටින්නේ විනාඩි 10ක් අඩුවෙන් වෙලාව යන ඔර්ලෝසුවක්ද නැත්නම් වෙලාව නතර වුණ ඔර්ලෝසුවක්ද? කියන්න. වැඩියෙන්ම වටින්නේ විනාඩි 10ක් අඩුවෙන් වෙලාව යන ඔර්ලෝසුවක්ද වෙලාව නතර වුණ ඔර්ලෝසුවක්ද? මට උත්තරේ වන්නකෝ. ඊට පස්සේ මම තව තව ප්‍රශ්න අහනවා. අද මේක පොඩ්ඩක් ජොලියෙන් යන්න හොඳේ. හැමදාම නිකන් එකම විදිහට සින්දු ඉල්ලනවා, සින්දු දෙනවා, උම්මා ඉල්ලනවා, උම්මා දෙනවා. එහෙම ඕනේ නෑනේ. පොඩි අපි කතා බහක් ඇති කරගමු. ඊට පස්සේ මං අහනවා තව ප්‍රශ්නයක්. ඊළඟ පැයේ මුලට. ඊළඟ පැයේ දෙවෙනි කොටසේදී ආයෙ ප්‍රශ්නයක් අහනවා. හරිද? සින්දු අහන ගමන් පොඩ්ඩක් මේවට උත්තර හොයන ගමන් උම්මයිකුත් ඉල්ලගෙන නේද? හවස 5 වෙනකම් පොඩ්ඩක් අපි ජොලියේ යම්. හැබැයි සොමිය ඉන්න ඕනේ හොඳේ. මහා බරපතල ප්‍රශ්න නෙවෙයි මම අහන්නේ. ජොලියේවා ජොලියේවා. සමීර කියලා තිනවා වෙලාව නතර වුණේ එක කියලා. ඔව්, මට පේනවා ගොඩක් අය කියන්නේ ඒක තමයි. හරි හරි, බලමු බලමු. ඊළඟට මෙයා මම ඕපන් කරගන්නවා පෑලිගොඩි නම් හොරණ යන ගමන් මා වහන කේජීගේ මෙසේජ් එක. නමත් එක්ක පොඩ්ඩක් හිනා යනවා. නිගම්බ වල කේජී ආදරෙන් එකතු කරගන්නවා. ඔයා මොකටද හොරණ යන්නේ? කෙල්ලෙක් බලන්නද? අම්බෝ, මාර සින්දුවක් ඔයා ඉල්ල තියෙන්නේ. හරිම ලස්සන සින්දුවක්. මේ ටයිම් එකට ප්ලේ කරන්න බැරි එකයි ප්‍රශ්නේ. මේ ඉරයි හඳයි තනි අහසට පායන දවසට. ඒක පුළුවන් ආදර රේඛාවෙන් අහන්න හොඳේ.

0: ඩෙංගු මාරාන්තිකයි.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ශමිල් විජේසිංහ.
2: මයලින් විනාශ වෙන්නේ ඩෙංගු මදුරුවා විතරයි. නමුත් ඩෙංගු මදුරු බිත්තර මදුරු කීටයින්ට මේකෙන් බලපෑමක් වෙන්නේ නැහැ. එසා දුමායනය කළා කියලා සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. විගටම කියන්නේ තමයි ලෝකයේ තුල පිළිගත් එකම කාරණය, ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය පාලනය කරන්න නම් ඩෙංගු මදුරුවා බෝ වෙන ස්ථාන විනාශ කරමින් ඒ පරිසරය පිරිසිදු කරන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය සියලු පාර්ශ්ව එකතු කර ගනිමින් ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරන්න ඕනේ.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
3: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
4: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
3: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: 1500 cc turbo engine එකකින් බලගෑන් වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. David Peeris Automobiles විශ්වාසයෙන් අදම බතරමුල්ල හයිපා කෝන කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
7: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
8: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
9: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නෑ.
8: අකුණු ගැහුවත් ගිනි දැක්කත් no problem.
9: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
10: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
11: කොහොමද තරයි?
12: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
13: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
14: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
16: අවුට්ලුක්. වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB තනට තහනේ නුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
17: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
18: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
15: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
19: සමහරු එන්නේ සද්ද අහලා.
20: තව සමහරු එන්නේ සුවඳට.
19: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
20: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
19: Motor Show,
20: Lifestyle Expo,
19: Construction Expo,
20: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
19: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
20: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලිය එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
21: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

0: කොන්ඩට මැච්වෙන බෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.

හවස දෙකයි වෙනඩි හතලිස් තුනයි වෙලාව. හරි දැන්ඉතිං හරි දැඟඉතිං ප්‍රශ්නවල් චුත්තරනවා සිින්දු ඉල්ලනවා කතන්දිර ගොඩයි දුම්බර අයේෂා ඔයත්මට මෙසේජ්ජ එකක් දාලා ඔයා මට කවයක් ලියලා අදනං හරියට මෙවල තියෙනවා කියවගන්න ලේසි වෙන්න. ඉයද කොහෙද ඔපු කවියවල තිබ්බේය පැත්තට හරවලානේ තිමම් පැත්තට හැරල තමයි බෙල්ල මේ මහරෝගෙන තමයි කිව්වේ අද හරිට මෙවල තියෙනවා. සඳ පෑයවා වගේ ඇය එන්නේ ඇයගේ හඬ මී පැණි රස වගේ දැනෙන්නේ කවුරුත් ඇයගේ උම්මාවට වශී වෙන්නේ ඇය අපේ සිත් සොරාගත් පුංචි සුදු කොච්චයක්නේ අනේ ලියුමක් ලියනවා වගේ ඇටින් ලස්සනට ලියලා තියෙනවා මේ තනිරෝල් පොතක අත්තකරින් ලියලා තියෙන ඊට පස්සේ ඒක ෆොටෝ එකක් අරගෙන මට එවලා අයෂාට කියන්න ඕන වාගේ අත්තකරු හරිම ලස්සනයි පිළිවෙලයි කියවන්න ආසයි ලස්සන සින්දුවකට එකතු කරගන්න ඇත්තටම ඔයා කතා කරන්න එක අහන් ඉන්න හරිම කැමති තනියෙන් හිනා යනවා ඔයා කතා කරද්දි ආදරේ සුදුක්කේ කියලා එක රතු පෑනෙන් ලියලා තියෙන්නේ අනේ මං ජීවිතේට මෙහෙම කවි ලියලා නැහැ මට ඔයා නිසා දැන් කවි ලියන්නත් පුළුවන් ඒත් පුංචි පුංචි අඩුපාඩු ඇති තව මොනවාද තව හදාගන්නවා කියලා තියෙන්නේ ඒ අඩුපාඩු එහෙමද අහන් ඉන්නේ ආදරේ යාට කියලා තියෙනවා මාත් ආදරේ ඔයා හිතාගන්න ඒ ටික මම කිව්වෙත් ඔයා රතු පෑනින් තදින් ලිව්වා වගේමයි කියලා හොඳේ මාත් ආදරේ තාත්ති තිනෝද ළඟ දුම්බර ලාලිත් ආදරෙන් එකතු කරගන්නවා තාත්ති දුවයි දෙන්නවම ඊළඟට මේ කවුද මේ නිමාශී මෙසේජ් එකක් දාලා තිනා අලුත් යාළුවෙක් මට පේන්නේ අලුත් උනත් පරණ උනත් කමන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ ආදරෙන් පිළිගන්නෝ ඊළඟ සින්දුවටත් එක්ක සුදු කොච්චි නංගියේ ඔයාගේ FB එක එවනවද මගේ නෙවෙයිනේ FB එක මාක් සකර්බර්ග් කෙනේ ඈ FB account එකේ නමද හරි හරි එවන්නම් එවන්නම් එවන්න ඊළඟට මේ අජිත් වොච් සෙන්ටර් එක දෙහිවල තියෙන්නේ කොට්ටාවේ වාසනා මාවතෙන් වයිෆිනෝ මේලා දුවල දෙන්න රවින්දි නුෂාදිනි පුතා ගිහාන් දෙහිවල හන්දියේ සද්දටම අහන මම අජිත් කියලා තමයි අජිත් වොච් සෙන්ටර් එකේ අජිත් මෙසේජ් එක දාලා තියෙන්නේ. අජිත් ඉතින් ඔයා මගේ ප්‍රශ්න උත්තර දුන්නේ නෑනේ. ඔයාට සම්බන්ධකකුත් එක්කරි මං ඇහුවේ. මං ඇහුවාද නිකන් ජොලියට වගේ විනාඩි 10ක් අඩුවෙන් වෙලාව යන ඔරලෝසුවද වෙලාව නතරුන ඔරලෝසුවද වැඩි වටින්න කියලා ඔක්කොම මගේ හරියට උත්තරේ කියලා තියෙනවා. ඕ ඉතින් වැඩිපුරම වටින්නේ වෙලාව නතරුන ඔරලෝසුව තමයි. හේතුව මේ නතරුන ඔරලෝසුවේ දවසකට දෙපාරක් උදේටයි රෑටයි හරි වෙලාව පෙන්නනවනේ. දවසට දෙපාරක් හරි හරියට වෙලාව පෙන්නනවා. විනාඩි 10ක් අඩු ඔරලෝසුවේ හැම වෙලේම පෙන්වන්නේ වැරදි වෙලාවක්. ඒක ප්‍රායෝගික භාවිතයේ ගත්තොත් එහෙම විනාඩි 10ක් අඩු ඔරලෝසුවක් දිහා බලපු ගමන් අපිට ලැබෙන්නේ වැරදි තොරතුරක්. ඒ වගේම තමයි නතර වෙච්ච ඔරලෝසුවක් දිහා බැලුවහම ඒක වැඩ කරන්නේ නැහැ කියලා අපිට තේරෙනවානේ. ඒ නිසා අපි රැවටෙන්න තියෙන ඉඩ කඩ අඩු වෙනවා නේද? හරි. ඊළඟට මං අහන ප්‍රශ්න මොකක්ද?

මොලේට මේ සමනල් ගැටේ වැටන එකක් අහන්න හදන්න. හරිද? ජොලියට අහන්න මේ හොඳ ලොකුට හිතන්න එපා. ඇවිදින්න කකුල් නැහැ. ඇඬුවට ඇස් දෙකක් නැහැ. හැබැයි එයා ආවම හැමෝම ඒක අහන්න යන්නේ. ඒක ඒක බොළඳයි වගේ. වෙන එකක් අහන්නම් තුනෙන් පස්සේ. මේවා මේ සීරියස් ගන්න එපා හොඳේ. සොමියට මට අද පොඩි කම්මැලි කමක් දැනුණා.

අජිත් ඔයාගේ වොච් සෙන්ටර් එකේ වොචස් වල සාමාන්‍යයෙන් හරියටම වෙලාව දුවනවද? වැරදි නෑ නේද? බැටරි බැස්සොත් වෙලාව නතර වෙනවා නේ. එතකොට ආයෙ අලුතින් බැටරියක් දාගන්න ඕනේ. මං එන්නම් වෙලාවකා.

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහස.
2: සල්ලේ පරීක්ෂා කරන්න වෛද්‍ය මණ්ඩලය ජාතික රෝහලට පාස්කුදා ප්‍රහාරමාලාව සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින හිටපු බුද්ධි ප්‍රධානි තුවාන් සුරේෂ් සල්ලේ මහතා පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය පසුගිය සතියේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණ තිබෙනවා කියලා කියනවා. අන්නේ නැතුව ටික කාලයක් ඉඳලා ඒ දවස්වල මම හිතන්නේ බඩවලින් කෑම දාලා තිබුණා. තාමත් සුරේෂ් සල්ලේ රැඳිලා ඉන්නේ ජාතික රෝහලේ. රැඳවුම් නියෝග ගන්න දවස් 90 වෙනකොට ඊළඟ දවස් 90ත් මම හිතන්නේ දැන් ඉවර වෙන්න ළඟයි. මේ දෙවැනි දවස් 90 වැඩි හරියක් එයාව ප්‍රශ්න කරන්න හම්බුනේ නැහැ. ජාතික රෝහලේ තමයි රැඳිලා හිටියේ. ඒ තත්ත්වය අනුව මට නිකන් හිතෙනවා තව දවස් 90කට සමහර විට රැඳවුම් නියෝග ලබා ගන්න තියෙනවා. ස්පිටාලේ තියලා වැඩක් නැහැ නේ. ප්‍රශ්න කරන්න මේ ඕනේ.
1: සියත පත්‍රේ විදහස. උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණිතනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් ණය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: ඒක හරිම අපූරු ලෝකයක්.
5: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්.
5: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
6: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
5: එයාගේ නම සීතා.
3: සීතා!
5: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
7: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
6: 100% ප්‍රසිද්ධ කොකෝෆ්‍රයි RPD පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
8: කොකෝෆ්‍රයි RPD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
9: හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111715555 අමතන්න.
10: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 අමාරු වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me Truck.
11: OnFit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට. Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිල දී ගන්න. අමතන්න 0266 251 3020.
12: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
13: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බුල් එන්සා
16: 60% ඩිස්කවුන්ට් කරගෙන
15: මේ අවුරුද්දේ තාවා
16: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්
17: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111738388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ. ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්නා CA ශ්‍රී ලංකා 0.70

සිංහගිරි ඔගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි. අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: Gulak.
1: Oh, Sia, tera trippy trippy.
2: Sia, the hot and spicy with Sudukochi.
0: How is it, Pahamin Kang? Sudukochi, oh, at the car. Are our loss of Kade Aya? Ajit, what sent take? ඒ අයියා මට කියලවලා තියෙනවා ඔරලෝසු නවතින තරමට එයා කැමතියි කියලා. ඇත්තටම නේද? බිස්නස් එකනේ කොල්ලා නේද? මගෙත් ඔරලෝසුවක් තියෙනවා නැවතිච්ච එකක්. ඔරලෝසු තෑගි දෙන්න හොඳ නෑ කියලා කියනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද? ඔරලෝසු තෑගි දුන්නහම කාලයත් එක්ක සම්බන්ධතා නැති වෙනවලු. මටත් හැබැයි එක අත්දැකීමක් තියෙනවා එහෙම. ඕන්නම් තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට බොයිෆ්‍රෙන්ඩ්ට ඔරලෝසුව තියලා බලන්න.

0: यह था टॉप स्टोरी।
1: සංවිධානාත්මක අපරාධ මැඩලීමට විශේෂ මෙහෙයුමක්. සියලු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනාගෙන ඇති බව වලාන දූෂණ මර්ධන ප්‍රහාරකේකකේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි.
2: මේ වෙනකොට අපි සියලුම කණ්ඩායම් ගැන අඳුරගෙන තියෙන්නේ. ඒ වගේම ඔය තලශනේ තියෙන අය සම්බන්ධයෙන් ඒගොල්ලන්ට අපි දැනුවත් කරලා තියෙනවා. පාදේශීය පොලිසිය වගේම බුද්ධි අංශ දැනුවත් කරලා තියෙනවා. දැවැන්ත වැඩි පිළිවෙලක් ඉදිරියේදී අපි කරගෙන යනවා. දැනටත් කරගෙන යන ගමන් තියෙන්නේ. මොකද එකපාරට අපිට පහසු වෙන්නේ නැහැ. මොකද මේක කාලයක් තිස්සේ සංවිධානය වෙලා වචනින්ම සංවිධානාත්මක අපරාධ කරුවන්නේ. කාලයක් අපිට අවශ්‍යයි. මොකද අපි දැන් තමයි සිස්ටම් එකට වැදලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා පොලිසිය පමණක් නෙමෙයි. උදාමුදාව, ගුවන්මුදාව, නායක හමුදාව සියලු කණ්ඩායම් එකතු වෙලා මේකට විශාල විදියට කැපකිරීමක් කරනවා. ඉදිරියේදී මම හිතන්නේ සෑහෙන දුරට මේක පාලනය කරගන්න අපිට පුළුවන් වෙයි.
1: මේ අතර සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන නැදුන්කොඩගේ නිර්මල ප්‍රසන්න නොහොත් බැකෝ සමන් නැමැත්තාගේ මව වෙඩිතබිය ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් පැමිණි බවට සැකකරන යතුරු පැදිය සොයාගෙන තිබෙනවා. ඒ ඌරුබොක්ක මාතර මාර්ගයේ දම්පහල පොල්වත්ත ප්‍රදේශයේ දමා ගොස් තිබියදී ආරක්ෂිත හිස්වැසුම් දෙකක් සහ කළු පැහැති බෑගයක්ද සොයා ගැනුණා. බැකෝ සමන් නැමැත්තාගේ මව නිවසේ රැඳී සිටියේදී යතුරුපෙදියකින් පැමිණි අයකු වෙඩිතබා පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. කාන්තාව මිය ගොස් ඇත්තේ මිද්දෙනිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි. බැකෝ සමන් නැමැත්තා දැනට වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටිනවා.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
4: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011 787 866

සනුක තනි වුණත් ඔබ තනි වෙන්නේ නැහැ. සනුකත් හැබැයි දැන් තනි වෙන්නේ නැතුව ඇති නේද? බින්දි ඉන්නවනේ තනියට නේද? සංක සින්දුව කියන්නත් පටන් ගත්ත ඒ අතරේ. පොඩා ඉන්න සංක පුදුම හදිස්සිය යනවාට තියෙන්නේ. හිමීට කියන්න. අපි පොඩක් කතා කරන්න බෑ නේද අනේ? හරි. කාඩවත් තනි වෙන්න බෑ මේ පැය තුනේ. මොකද මම ඉන්නේ ඔබේ තනියට. හරිද? මේ මගේ අර ප්‍රශ්නෙට මාර උත්තර ඇවිල්ලානේ. ඔරලෝසු කතන්දරේට අඩේ එතන එන සයක කන්ටිනියු කරන්න. ඔරලෝසු තෑගි දුන්නහම සම්බන්ධතා නතර වෙනවනම් වයිෆ්ට අදම එකක් ගෙනහිල්ල දෙන්න ඕනි කියලා කේජී මෙසේජ් එකක් දාලා තිබ්බා. ඔන්න කොල්ල, ඔන්න හස්බන්ඩ්ලා, ඔන්න ඔන්න ඔන්න නිගම්බෝවල කේජී තමයි මෙහෙම කිව්වේ.

0: හද ගැස්මට සියත. ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. තැම් බලන්ඩ බට මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකෙන්දල මගේ බටත් පොඩ්ඩක් වැඩි. කොලිස්ට්‍රෝල් පොඩ්ඩක් වැඩීම. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද? අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
4: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස්.

කිරිපත්කඩ රන් කෙරළ ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: ධාතුවත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියා කල්පි ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
2: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
6: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
8: මන් නම් හිතන්නේ නැහැ.
6: දකින හින පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
9: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
10: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
6: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
11: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
12: 98.2 98.4 දිව

ඔයාට අම්මා බම්බා කෙට්ටු එක්කෙනා කළුතර දිලුවට මෙසේජ් එකක් දාලා තියෙනවා. මං හරි ජොලියෙන් ඉන්න එක දැක්කයින් පස්සේ දිලු කියලා තියෙනවා, ගෙදර ඔක්කොම කට්ටිය මට හරිම කැමතියි කියලා. අනේ ආදරේ කියලා තියෙනවා, මාත් ආදරේ දිලු. ඔයාගේ ගෙදර කට්ටිය ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. ආ රුක්මල්, ඔයාවත් එකතු කරගන්නවා සුදු මහත්තයා.

ήδη. Βάσα κατά είναι. Ωια τα μα μπαμπάκι του εκκενά. Ωια τα μα μπαμπάκι του εκκενά. Μάτα με χεινάνε. Μάμα σύνδου κέλα μάμα με χεινάμενο μάτα με. Αυλά νένι. Μόνοι σοϊ κέβαγε χαχαχαχα γάλα ρε χεινάμενε. Ήλλα γαννώνε. Νέδε. Τώρα μάμα με χεινάμενο νένι. Μάμα κέννε. Δούκα χείτενα αραντσί ακμε δαν σούτακτ καλήν αραντσί ονάμε. මට පොඩ්ඩක් හරි දුක හිතෙන්නේ මොකද මගේ යාළුවෙක් නිසා මා වහන කෙනෙක් නිසා නිලුගේ පොඩි හිතේ අමාරුවක් ඒක කිව්වහම මටත් දුක හිතුණා මොකද හේතුව කියලා මම කියන්නේ නැහැ හැබැයි නුගේකට නිලු ඔයා අහගෙන ඉන්නවනම් ඔයාට මට කියන්න තියෙන්නේ හිත හයිය කරගන්න කියලා හරිද මණිකේ සමාලිවත් ආදරෙන් එකතු කරගන්නවා සමාලි ඔයා ඉන්න ඕනේ හයියට ඔයා තමයි නිලුගේ නේද දකුණු අත දකුණු අත වගේ හයියට ඉන්නේ ඔයානේ නිසානේ ඇත්තකින් යාළුවෙක් කියලා කියන්නේ අපිට ආශිර්වාදයක් අපේ ප්‍රශ්නකදී දුකකදී නේද ළඟින් ඉන්න පුළුවන් කෙනෙක් නේ යාළුවෙක් කියලා කියන්නේ සමහර වෙලාවට අපිට ගෙදර ආයිට කියා ගන්න බැරි දේවලු යාළුවොන්ට කියන්න පුළුවන් නේ හිතේ දුකක් ඕනෙම දෙයක් කරගන්න පුළා ඉතිං ඒ වගේ එක යාළුවෙක් ජීවිතේ තියාගන්න හැමෝටම හැම එකම කියන්නේ යන්න එපා ඊට පස්සේ ආපෝ කරදරයක් වෙයි හරිද අනිතක තරහ වෙච්ච ගමන් ඩෝම් පටවන් ගාලා අනිත් අයට කියන යාළුවෝ එහෙම යාළුවෝ තාශ්‍රය කරන්න එපා කවදහරි විශ්වාසය තියලා ඔබට දෙයක් කිව්වනම් කවර හරි ඒ විශ්වාසය රකින්න ඒ වගේම තමයි හොඳ යාළුවෙක් නම් ඒ යාළුව වෙනුවෙන් පුළුවන් උපරිමේ කරන්න. මන් දන්නව මම නම් හොඳ යාළුවෙක්. මට ඒක කියලා තියෙනවා. සමහරව. ඉතින් ඒ වගේම තමයි සතුටදී විතරක් නෙවෙයි දුකේදී ළඟින් ඉන්න ඕනේ. වැටෙන තැන්වල අල්ලගන්න ඉන්න ඕනේ. හයිය යාළුවෙක් විදිහට. සමාලි හොඳ යාළුවෙක් මන් දන්නවා නිලුව. එක ළඟින් ඉන්න කෙනෙක් ඒ නිසා. දෙන්නා මාදරින් එකතු කරගන්නවා සින්දුවකට අද මන් දන්නවා සින්දු අහන මූඩ් එකක නෙවෙයි ඉන්නේ කියලා. ඒ වුණාට ඉතින් හැමදාම දුකින් ඉන්න බෑනේ නේ. අපි ඉනා වෙලා ඉන්න ට්‍රයි කරමු. රයිට්. ඊළඟ මෙසේජ් එක. කැරකිලා අන්තිමට හිටපු තැනටම එනවා. බය වෙන්න එපානේ. මං කිව්වනේ අර ඔර්ලෝසු තෑගි දුන්නාම රිලේෂන්ෂිප්ස් නතර වෙනවා කියලා කතාවක් තියෙනවා කියලා ඒකට සෑහෙන ප්‍රතිචාර තියෙනවාද මේ කැරකිලා අන්තිමට හිටපු තැනටම එනවා බය වෙන්න එපා කියලා තියෙන අජිත් ඊට පස්සේ කවුද මේ ප්‍රදීප් නිශාන්ත කියලා තියෙනවා කතාව ඇත්තලු එයාටත් එකක් හම්බුණාලු එයාත් එකක් දුන්නලු ඒ තිබ්බ එෆයාස් දෙකම දැන් නැහැලු හුරේ මටත් තියෙනවා කියන කතාව ඒක මම පස්සේ කියන්නම් හරිද ඔරලෝසු තෑගි දුන්නම සම්බන්ධතා නවතිනවා නම් හස්බන්ඩ්ලා වයිෆ්ලාට දෙන්නේ ඔරලෝසු මොන බොරු කතාද ඔය කියලා දැරණියගල චමින්ද කියලා තියෙනවා හා මං ඔකට කියන්නම්කෝ මම ඉස්සර ටිකක් හොයාගත්තා මයික ළඟ පැය කියන්නම් හරිද අද දවසේ මිහිරිම ගීය මට අහන්න ඕනේ මාපලගම පියල් ජේ තමයි එහෙම කියන්නේ මිහිරිම ගීය මොකද්ද කියලා මට තීරණය කරන්න බෑ. එක එක්කෙනාට මිහිරි ගීය වල් එක එක විදිහයිනෙ නේද? මොකද්ද ඒ වචනේ කැඩිච්ච විදිය? එක එක්කෙනාට මිහිරි ගීත වල් එක එක විදිහයි. වැරදි තැනකින් වචනේ කැඩුනේ. අදහස විකෘති වුණාද මන්දා? එච්චර ගාණ නැත්තා ඒක අමතක කරලා දානෝනේ. PLJ මේ සින්දු ඔයාට මිහිරිද? මට නම් මිහිරි.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනේ සමෙහි රතුපැහ ලප විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
0: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානු රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
6: අදම සීන් ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න සීන් ශ්‍රී ලංකා 0.7455 11.
7: හිනාවෙන්න මෙන්න වෙලාව.
8: සෝඩියම් කියන එක අපේ ශරීරේ නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
9: හරි.
8: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
9: ලුණු නිෂ්පාදනය කරනවා.
8: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන්ගල ලේවාය වල දාන්න ඕනේ නැහැ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
10: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
11: අනුග්‍රහය. පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
12: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න
13: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
14: සුබ දවසක්.
15: අලුත් වෙලා.
14: පහසු වෙලා.
15: තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
16: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
19: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
20: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
21: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තවත්ත බට real mapatte experience එකකට නැල්වත්ත බට.
22: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණය porcelain tile එකතුව majestica lanka tiles.
23: සතුට රස ගුණ මුසු වෙන කැමවල රස සුරකින
22: කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
24: මුළු පවුලටම මගේ ගානටම ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
25: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙත. 0114700550.
26: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. එල්ලෝ එල්සී රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
27: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
28: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
29: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
0: ගං අතුරට සුළුසුළුමට දැම්මම් බයි නෑ.
1: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය.

0: සතිය දවස්වල උදේ 10ට සියත අහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්.
1: සින්දු සියත අනුග්‍රහය
2: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චක්කාරේ
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
3: කිරිපත්කඩ රන් කෙරලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
1: 98.2 98.4

මට අද ගොඩ වෙලාවක නම් මෙසේජස් එවප එක්කෙනෙක් තමයි සමන්ත පෙරේර කියන්නේ. එයා මගෙන් අහලා තිබ්බා. මහිතන්න එයා කෑම කනකොටද කොහෙද අහලා තිබ්බා ඔයා කාලද කියලා. අන්නේ බලන්න ඉතින් ඒ ආදරේ මං ආසයි. එහෙම ආදරෙන් ඉන්නවට එහෙම හොයලා බලනවට මං ආසයි. සමන්ත, මම සාමාන්‍යයෙන් කන්නේ දවසට වේල් දෙකයි. කුම්මෙහිකමට නෙවෙයි. මං ආසයි පුළුවන් තරම් නිරෝගීව ඉන්න සහ ඉතින් ෆිගර් එක මේන්ටේන් කරන්න තෝනේ. එතකොට වියදමත් අඩුයි. එනිසා මම ඉතින් උදේටයි දවල්ටයි එකපාර තමයි කාලා එන්නේ. හරිද? ඊට පස්සේ අපෝ ගෙදර ගියාම ඔන්න රාට කනවා. කාපු ගමන් නිදාගන්නේ. ඊට පස්සේ දන්නවන්නේ නැති ලෙඩ. පුළුවන් තරම් එක්සයිසස් කරලා ස්කෑ වැඩි නේද? හරිද? වර්කවුට් කරලා ඉවරයින ලේසියෙන් වර්කවුට් කිව්වහම නේද? සයින් ගොඩකුත් නැහනේ. මම ඉතින් පුළුවන් තරම් කෙට්ටුවට ලස්සනට ඉන්න තමයි ට්‍රයි කරන්නේ. හරි නේද? අනිත් එක මගේ ප්‍රෝග්‍රෑම් එක තියෙන ටයිම් එකත් එක්ක මට එහෙම ලන්ච් කරන්න කියලා වෙලාවක් සෙට් වෙන්නේ නැහැ. දෙකට මෙහෙ ඉන්න එපැයි නේ. හරි, ඔයා කාලා වතුර බීලා සින්දු අහගෙන සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. හරිද? මේ සින්දු අරත් එක්ක

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා.
2: සල්ලේ පරීක්ෂා කරන්න වෛද්‍ය මණ්ඩලය ජාතික රෝහලට පාස්කුදා ප්‍රහාරමාලාව සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින හිටපු බුද්ධි ප්‍රධානි තුවාන් සුරේෂ් සල්ලේ මහතා පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය පසුගිය සතියේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණ තිබෙනවා කියලා කියනවා. අන්නේ නැතුව ටික කාලයක් ඉඳලා ඒ දවස්වල මම හිතන්නේ බටවලින් කෑම දාලා තිබුණා. තාමත් සුරේෂ් සල්ලේ රැඳිලා ඉන්නේ ජාතික රෝහලේ. රැඳවුම් නියෝග ගන්න දවස් 90න් 90ට ඊළඟ දවස් 90ත් මම හිතන්නේ දැන් ඉවර වෙන්න ළඟයි. මේ දෙවැනි දවස් 90 වැඩි හරියක් එයාව ප්‍රශ්න කරන්න හම්බුනේ ජාතික රෝහලේ තමයි රැඳිලා හිටියේ. ඉතින් ඒ தත්ත්වය අනුව මට නිකන් හිතෙනවා තව දවස් 90කට සමහර විට රැඳවුම් නියෝග ලබා ගන්න ඉතින් ස්පිටාලේ තියලා වැඩක් නැහැ නේ ප්‍රශ්න කරන්න මේ ඕනේ.
1: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලට මේක කරන සතුට රසය.
8: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
9: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
10: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: හොඳම බට එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට. මතකද මතකද මතකද මතකද සිංහ බිග් බොනන්සා 60%ක් ඩිස්කවුන්ට් කරගෙන මේ අවුරුද්ද තාවා. නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්. CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
2: පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: සිංහගිරි ගස්මුණන්සා Samsung, Hisense, Panasonic, Candyතුල ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
4: ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

ආයෂා, ඔයා මගේ පුංචි හිතත් එක්ක ඔය සෙල්ලම් කරන්නේ. කෑමවල ෆොටෝ එවලා, එළවලු රොටිවල ෆොටෝ එවලා තියෙනවා එයා හැදුවේ කියලා. අනේ රස පාටයි. ඒ අතර තව එක්කෙනෙක් එවලා තියෙනවා සින්දුවක් නොදුන්නොත් බඩගිනි හැදේවා කියලා. හෝම්මේඩ් පාන් පෙත්තකුයි අයිස් ටී එකකුයි. මට බඩගිනි හැදෙයි, ඔයාට බඩේ අමාරුව හැදෙයි. හරිත ඉෂු අංකෙල ගිලිනවා.

0: थिएटर टॉप स्टोरी।
1: පෙරපාසල් විෂයමාලාවේදී දැක්වීම හෙට. ජාතික වශයෙන් සකස් කළ පෙරපාසල් විෂයමාලාව හෙට එළි දැක්වීමට නියමිතයි. අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් එය එළි දක්වන බවයි කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය මාත්‍ය නාමල් සුදර්ශන සඳහන් කළේ. පෙරපාසල් ජාතික ප්‍රතිපත්තියක් මේ වන විට සකස් කර අවසන්. ඊට කැබිනට් අනුමැතිය ලබාගෙන පනතක් ලෙස ඉදිරියට ගෙනීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය මාත්‍යවරයා සඳහන් කළේ. සියලු පෙරපාසල් ගුරුවරයන් පුහුණු කිරීමේ වැඩසටහන ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතයි. ලබන වසරේ සිට සෑම පෙරපාසලකම එකම විෂයමාලාවක් දරුවන් වෙත ඉගැන්වීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද නියෝජ්‍ය මාත්‍යවරයා පැවසුවා. දැන් තවත් දේශීය පොතක්. තෝරාගත් නගර කිහිපයක් ආදර්ශවත් නගර බවට පත්කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. ඒ ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්යසාධන බලකාය රැස්වූ අවස්ථාවේදී කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ කසල කළමනාකරණය සහ නගල අරංකරණ කටයුතු පිළිබඳවද සාකච්ඡා වුණා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amatanna 0111 788 666

හතරයි වෙනඩි නවයයි වෙලාව. අපි දැන් ඔරලෝස තෑගි දුන්නහම සම්බන්ධතා නැති වෙනවා කියනෙක් ගැන ඉතින් පොඩ පොඩ කතා කරන්න මම ඒක මේ නිකමට කිව්වේ. එනට ඒ කතාව දිග්ගැස්සුනා. සමහරු අත්දැකීමෙන්ම මට කියලා තිබ්බා ඌ ඒක ඇත්ත කියලා. සමහර අය මේක හෙන පචයක් කියලා කියලා තිබ්බා. මම ඊට පස්සේ මේක පොඩ හොයලා බැලුවා. මම ඇහුවා චටාගෙන්. චටා කියනවා මෙහෙම. කෙටියෙන් කියන්න හොඳ ඒ ආයිති විස්තර ඔක්කොම දුන්නා මට. ඒ වුණාට මේ මං කෙටි කරලා කියන්නම්. චැට් GPT එකෙන් ඇහුවම කියනවා ඔව් ඔරලෝසු තෑගි දුන්නම සම්බන්ධතා කැඩෙනවා කියලා. එහෙම නැත්නම් අවාසනාව උදා වෙනවා කියලා කතාවක් තියෙනවා කියලා. ඒක මේ විවිධ සංස්කෘතීන් අතර තියෙන ඉතාම ප්‍රසිද්ධ අන්ධවිශ්වාසයක් කියලා තමයි එයා කියන්නේ. හරිද? හැබැයි මේක විද්‍යාත්මකව කිසිදු ආකාරයකින් සත්‍යතාවයක් නැහැ. හැබැයි මේ මතය ඇයි මෙහෙම මේ ඇවිල්ලා තියෙන්නේ? ඒකට හේතු කීපයක් තියෙනවා. ෆෙන්ග් ෂුයි දන්නව නේද? චීන සංස්කෘතිය සහ ඒ ආශ්‍රිත ඔය හැදිලා තියෙන්නේ ෆෙන්ග් ෂුයි විශ්වාසයන්. ඉතින් ඒ චීන සංස්කෘතියෙන් ආපු ඒ කතන්දරයක්. මොකද චීන භාෂාවෙන් ඔරලෝසුවක් කෑගි දෙනවා කියන වචනේ උච්චාරණය කරන ශබ්දෙයි මලගෙදරකට සහභාගී වෙනවා කියන වචනේ ශබ්දෙයි ගැ එක ළඟ යනවලු. ආ දැන් චයිනවල කට්ටිය ඉන්නව නම් අහගෙන මාව මම කියන එක ඇත්තද කියලා කියන්නකෝ. මම නෙවෙයි මේ චැට් GPT වලින් තමයි මේ කතාව ආවේ. ඉතින් කොහොම වුණත් වෙන්නේ ඉතින් නේද? එතකොට ඉතින් ඒගොල්ලෝ හිතනවා ඇති නිකන් අර මරණය හරි නැත්නම් වෙන්වීම ළඟා කරනවා වගේ. ඒක ටිකක් අර අපි කියන්නේ මූසල වැඩක් කියලා. අන්න ඒ වගේ තමයිලු ඒගොල්ලෝ ඒක සලකන්නේ. ඔරලෝසුවක් ටැග් දෙනවා කියන එකේ වචන උච්චාරණය කරද්දී ශබ්දෙයි මල ගෙදරකට සහභාගී වෙනවා කියන එකේ ශබ්දෙයි එක ළඟ යන නිසා. අනිත් එක මේ අර නිකන් ඒක නිකන් කාලයේ සීමිත වීමේ සංකේතයක් විදිහටත් සැලකෙනවා. ඔරලෝසුවකින් අපි හැම වෙලේම කාලය ගෙවෙන එකනේ බලන්නේ, ඒකනේ කියවෙන්නේ. ඒ නිසා ඔය ආදරය කරන අය ඔරලෝසුවක් තෑගි දුන්නම ඒක නිකන් කියවෙනවා වගේලු. අපේ ආදරේ කාලේ ඉවර වේගෙන යනවා වගේ සීන් එක. ඒ රිලේෂන්ෂිප් එකේ එන්ඩ් එක නිකන් සනිටුහන් කරනවා වගේ එකක්. කතා ඉතින් ඕවා කතා. හරිද? සමහර මේවා විශ්වාස කරනවා. ඔරලෝසු නතර වුණාම එහෙම. එතකොට මේ බටහිර ආසියාතික ওই මතයන් වලට අනුව තෑගි දීපු ඔරලෝසුක බැටරි එහෙම බහිනකොට නැත්නම් කැඩෙන්න කැඩෙන්නත් පුළුවන්. ඉතින් ඔරලෝසුවක් කරාම නේද? එතකොට දෙන්න අතර තියෙන ආදරය බැඳීම නතර වෙනවා කියලා පොඩි සීන් එකක් තියෙනවා. හරිද? ඊළඟට සෙනසුරුගේ බලපෑමත් මේකට හේතුවල්ලු. දැන් ඉන්දිය ජ්‍යොතිෂයට අනුව කාලය පාලනය කරන්නේ මේ සෙනසුරු කියලා කියනවනේ. ඒ නිසා ඔරලෝසුවක් තෑගි දෙනකොට කෙනෙකුගේ කර්මය එහෙම නැත්තම් අපල අනිත් කෙනාට මාරු වෙන්න පුළුවන් කියලා මතයකුත් තියෙනවලු. හරිනේ? හොඳ විස්තර ටිකක් දැනගත්තනේ. දැන් මේකට උපක්‍රමයකුත් තියෙනවා. කරන්න වැඩක් තියෙනවා. ඒකත් මං කියන්නම්. යන්න කලින් කොහොමද මං කියන්නම්. පස්සවත් නෑනේ මේ කතා. නිකම් අපි සින්දු අහහ උම්මදිදී ඉන්නේ නැතුව පොඩි නිකන් වැදගත් දෙයක් වැඩනේ හිතන්න දෙයක් කතා බහට ලක් කරගන්න ඕනේ දෙයක් කතා කරමු. අද්දකින් මොනවා හරි තියෙනවනම් මට කියලවන්න. මත් ආසයි ඔය ගැන හොයන්න දැනගන්න. මට නම් ඇත්තටම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. හොඳේ මං කියන්නම් ඒක තව ෂොට් එකේ.

0: හද ගැස්මට සියත. රූ සපුුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්ය.
1: Theater Between Lady Miss World Sri Lanka 2026.
2: ඔබවත් මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
1: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 500කට WhatsApp කරන්න.
3: Theater Between Lady Miss World Sri Lanka 2026.
1: Title sponsor.
4: ඔබේ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න. Between Lady Racer එකට අදම මාරුවෙන්න. Between Lady.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
7: හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: රාත්‍රිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බික් රේසර් හෝ බික් ලයිටර්වල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. බික් බොනැන්සා ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගම.
1: එන්න පියල්.

0: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01 1 7 8 6 6.
1: කිරිපත්කඩ රන් කෙරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
2: සිංහගිරි ඔගස්ට් මොනන්සා Samsung, Hisense, Panasonic, කැන්ඩියතුල ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
3: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family. ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

කඩේ කට්ටිය බණ්ඩාරගම ඔගොල් ඉල්ලේ වෙන හිද සිින්දුවක්. හැබ ඒකට වඩා මේක ලස්සන නිසා මම මේ සිදු ටොගුලන් එකතු කරගන්නවා. ඊළඟට තවයාලියකින්න පස්ස කියන්නම්.

මනස්සපුන් එවගේම ටෙක්ලක් පේන්ට් එකේ කට්ටි ඔක්කොම ආදරෙන් එකතු කරගන්න ඩයස් ඔයාට දැන් චුට්ටක් තරහ යනවනේ මට කරන්න දෙයක් නැහැ තරහ ගත්තාම වයසට යන ඔයාමයි වයසට ගිහිල්ලා දත් හැලිලා කට ඇද කරගෙන එන්නකෝ සින්දු ඉල්ලගෙන හරිද?

මට මෙසේජ් එකක් දාලා. එයා මේ ඔරලෝසු කතාව ගැන එයාට වෙච්ච එකක් කියලවල තියෙනවා. එක්ස්පීරියන්ස් එකක් තියෙනවලු එයාටත්. ගර්ල් කිව්වලු ඔය වගේම කතාවක්. ඒ කියන්නේ මම කිව්වා වගේ ඔරලෝසුවක් තෑගි දුන්නාම රිලේෂන්ෂිප්ස් නතර වෙන්න තියෙන ඉඩකඩ වැඩි කියන එක. KF එක විශ්වාස කළේම නැහැලු. නමුත් අපි බ්‍රේක් අප් වුණා ඉක්මනටම. මට පස්සේ ඒවා ෆ්ලෑෂ් බැක් වුණා. ඔයා කිව්වහම ආයෙම මම අතීතයට ගියා. එහෙමයි KF කියලා තියෙන්නේ. දුකයිද? අහිමි වෙච්ච දේවල් ගැන දුක් වෙන්න එපා. ඔරලෝසුව තෑගි දීපු නිසා හෝ මොකක් හරි හේතුවක් නිසා එයා ඔයාට අහිමි වුණා නම් දැන් හිත හදාගෙන නේද ලැබිලා තියෙන දේවල් එක්ක ඉස්සරහට යන්න. හැබැයි සමහර දේවල් මතක් කරනකොට පොඩි දුකක් තියෙනවානේ. පරණ දේවල් මතක් කරවල ඔයා දාන සොංග්ස් ටිකට ආයෙ ඔක්කොම ෆ්ලෑෂ් බැක් කරනවා කියලා තේරෙනවා. තප්පරේට නේද? ලස්සන මොහොතවල් කීයක් නම් ඔළුවට එනවද නේ? ඔරලෝසු වැඩේ මටත් උනා. මේ ඉන්නේ. ආයිතින්. සමන්තටත් ඒක හැම වෙලා. හැබැයි එහෙම නොවිච් එක්කෙනෙක් ඉන්නවා. මම විශ් කරනවා රොමේනියාවේ අනුවට. අනුගේ අරවින්ද. ඒ කාලෙම යාළු වෙච්ච කාලෙම දුන්නලු වොච් එකක් තාම තියෙනවලු. ඔය දෙනගේ ආදරේ වගේම වොච් එකත් හැමදාම පවතින්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. වෙලාව නතර වුණොත් විසික් කරන්න එපා. හරිද? මේ සින්දුවේ තියෙන කාලය ගැන කතාවක්. කාලය අතරින් අප දිව යනකොට ඔබ මට සමුදී ඉවත ගියා කියලා මේ සින්දුවේ කියවෙනවා. මැච් වෙනවා.

0: ඩෙංගු මාරාන්තිකයි.
1: මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ශමිල් විජේසිංහ.
2: ඩෙංගු වෛරස් වර්ග හතරක් තියෙනවා. ඒක ඩෙන්වී 2 කියන වෛරසය තමයි මෙවර රටපුරා ව්‍යාප්ත වෙමින් තියෙන්නේ. නැවත වරක් දැන් කඩින් කඩ වර්ෂාව පදිමින් තියෙනවා. මදුරු වල පිටර දාන්න, කීට වැටි වෙන්න, කීටයට මදුරු දක්වා වර්ධනය වෙන්න, ඒ ජීවන චක්‍රය සම්පූර්ණ කරන්න අවශ්‍ය පරිසරයේ වටා පිටාව නිර්මාණය කරමින් ඉන්නේ. විගතම අපි ජනතාවගේ ඉල්ලන දේ තමයි අඛණ්ඩව මේ ඩෙන්ගු රෝගීන් ගෝවිය හැකි ස්ථාන හඳුනා ගනිමින් ඒවා පිරිසිදු කිරීම සහ විනාශකෙන් සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
3: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
4: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
3: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
6: කොහොමද තරහින්? කඩේ වහලට දාපු ෂීට් මාස 3 මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
7: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
10: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
11: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
12: ගන් වතුරට සිරසිරුමෙට දැන් මම බය නෑ.
11: අකුණු ගැහුවත් ගිනි දැක්කත් නෝ ප්‍රොබ්ලම්.
12: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
10: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
13: අයියා මට ඇපල් මලක් දෙන්න.
14: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
13: අයියා මට මල් ගොඩක් දීලා.
14: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
13: හච් 15 පිස්සුවක්ම තමයි.
14: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
15: කිරිපත්කඩ රන් කිරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
16: සිංගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
17: සමහරු එන්නේ සද්ද අහලා,
18: තව සමහරු එන්නේ සුවඳට,
17: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
18: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South in the morning. Down South in the morning. Go International Expo 2026.
17: Motor Show,
18: Lifestyle Expo,
17: Construction Expo,
18: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
17: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
18: බිස්නස් කරනවද, ඉන්වෙස්ට් කරනවද, නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
16: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.
19: 98.2 98.4

මම අපේ වයිෆ්ට අරන් දීපු ඔර්ලෝසු ගානට බ්‍රේකක් වුණා නම් බ්‍රේකප් වෙලා දැන් 100,000 වතාවක් කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ලසන්ත ෆතිරන ගිය මාසෙත් ඕනේ වොචස් 5ක් කෙව්වලු. ඇයි යා ඇඳුම පාටට මැෂ් කරලද වොචස් මඳින්නේ? එහෙමද? ෂොයි හැබැයිනේ. මම ප්‍රාර්ථනා කරනවා ඔය දෙන්නගේ ආදරයට දීර්ඝායුෂ. ඔච්චේකට පුළුවන් දානේ නේ ආදරෙන් ඉන්න දෙන්නෙක් වෙන් කරන්න. මල සමයක්.

0: ලෝකෙ වටේම ෆේමස් සුදු කොච්චිගේ දවල් ෂෝ එක
1: යුකෙවලින් එන්නවා
2: ගොඩාත් අදරේ සුදු කොච්චේ
1: ඉතාලියෙන් එන්නවා
3: සාව ෆස්ට් ටයි අපිට හන්න සීත
1: එතකොට කොරියා
4: සුදු කොච්චි මානි තරංගේයෝ
1: ජපාන් රොමේනියා එවැගේම ඩුබයි
0: ලෝකෙටම එකයි සනකෙලියක් තමයි සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි
1: සතිය දවස්වල හවස දෙකට
4: සුදු කොච්චි මරු
1: හවස හතරයි විනාඩි 47යි වෙලාව අද නම් මරුවා අද අපි ගොඩක් දේවල් කතා කළා එක එක්කෙනාගේ සිද්ධි ගැන නේද බලන්න අර මේ වොච් සෙන්ටර් එකේ යාළුවා නිසා තමයි මේ කතාව මෙච්චර දුර දිග ගියේ නේද ඒක නේද හේතුව අනේ මම ප්‍රශ්නයක් ඇහුවානේ මං ඇහුවා මේ එච්චර බුද්ධිමත් නෙවෙයි නිකන් මෝඩ ප්‍රශ්නයක් වගේ එකක් මං ඇහුවා ඒක හැබැයි දුර දිග ගිහිල්ලා අන්තිමට කතා ගොඩකට අපි ආවා කොහොම හරි මට මේ සමහර ෆොටෝ එක්ක මෙවලා තියෙනවා ආදර කතා ගැන ඔරලෝසුවක් තෑගි දීලා අවසානයේදී සම්බන්ධතා නැති වෙලා ගියපු කතන්දර කසුන් මට ලස්සන ෆොටෝ එකක් එවුවා ලස්සන ගෑනු ළමයෙක් ඒ ගෑනු ළමයාත් කසුන්ට වොච් එකක් දීලා ෆස්ට් ලව් එක නේද කසුන් හැබැයි මට නම් දුකයි මොකද ඒ ගෑනු ළමයා ඒ තරමටම ලස්සනයි කසුන් කමන්න අපි තව ලස්සන ගෑනු ළමයෙක් හොයාගමු නේද ඊළඟ සින්දුව ඔයාලත් එක්ක ආදරෙන් එකතු කරගන්නවා කරන් ගිහිල්ලා දැනුයි.

ආවේ ඔයා මගේ නම කිව්වද අප්පා කියලා අහලා තියෙනවා. නැතුව මම ආගේ නම කිව්ව විතරක් නෙවෙයි, ඔයා එවපු හෝම්මේඩ් පාම් පෙත්ත කාලා අයිස් ටී එකක් බිව්වා. හිතින් එහෙම හිතලා මම කෙලගිල්ල. ඔයා අහන් ඉඳලා නෑ. මං කිව්වා අමඩ කියලා තිබ්බනේ සින්දුවක් නදුන්නොත් බඩගිනි හැදේවා කියලා. මං කිව්වා දැන් ඉතින් මට නොකා ඔය ටික කනවා බොනවා නිසා ඔයාට බඩේ අමාරුවක් හැදේ කියලා. හරිද? ඉෂු ආදරෙ මතක් කරනවා. ලස්සන කවි දෙකක් තිබ්බා. මට දැන් එකයි හොයාගන්න පුළුවන්. අනිත් කවියත් මං කොහමද අන්තිමට හරි හොයාගෙන කියවනවා. දිනෝජ් කර්ටන්ස් එකේ දමිත් මේ කවිය වල තියෙන්නේ. ඔරලෝසුව නැවතුණත් දිව්වත් එක දිගට තෑගි වලට ගෙනවිත් දුන්නත් අතට වැදුනා තදින් සුතු කොච්චිය අප හිතට අප හිතවත් කම් පවති එක දිගට යේ චියර්ස්. අන්නේකයි වෙන්න ඕනි. හරිද? ඔරලෝසුවකට බැරි වෙන්න ඕනේ අපේ හිතවත්කම් අපේ සම්බන්ධකම් නවත්තන්න නේද? අද ඔරලෝසු ගැන විතරද කතාව කියලා අහලා දෙනවා. ඇයි රස නැද්ද? මේ ගොඩක් අය ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. ආ ඔයා අයියේ සූර්යග්‍රහණය බලලා නේද? ඔයාට ඕනේ කොහොම හරි ඒක කියන්න නේ. ලස්සනයි ලස්සනයි. අපිට පෙනිච්ච නැති සූර්යග්‍රහණ අපිට මොකටද? හරි. මහනුවර ජයනාත්ත් ආදරෙන් එකතු කරගන්නවා. මම කිව්වනේ මං කොහොම මටත් වෙච්ච සිද්ධියක් තියෙනවා කියලා. ඒ ඔක්කොටම කලින් මම මේක කියලා ඉන්නද? මං කිව්වනේ මේ ඔය ඔරලෝසුවක් ටෑග් දෙනකොට දැන් ටෑග් දෙන්නම ඕනේ කියලා හිතන්නකෝ. ඉන්න බෑන්ගේ පළු දාලා දෙන්නම ඕනේ බෝයි ෆ්‍රෙන්ඩ් හරි ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි වයිෆ්ට හරි හස්බන්ඩ්ට හරි ටෑග් දෙන්නම ඕනේ. මට පුළුවන් අපේ බොස් ටෝන් නම් දෙන්න නේද? මේ සම්බන්ධතාවය කැඩෙන්න කියලා. අපෝ ඔය පය පාන්දිවන මට ජොබ් එකෙන් අයින් වෙන්න ඕන. එයා නම් අයින් වුණාට කමන්නේ. බොරු බොරු මේ ආදරයට කියන්නේ හොඳ. ඔයා නැති තැනක මම ඉන්නේ නැහැ කියලා ඔයා දන්නවනේ සුදු. කලිනුත් අවුරුදු 10ක් විතර එකට වැඩ කළා. දැන් මෙහෙ ඇවිල්ලත් මම හිතන්නේ 6 වෙනි අවුරුද්ද. එයා කොහෙද මම එතන. අන්න එමය අපේ සම්බන්ධකම්. ජීවිතේට ඔරලෝසුවක් තෑගි දෙන්නේ මට දෙන්නත් එපා. හරිද බොසා? හරි මෙහෙමයි. මේකට තියෙන උපක්‍රමය කියන්නේ තෑග්ගක් විදිහට ඔරලෝසුවක් දෙන්නම ඕනේ නම් තෑග්ග දෙන්න. හැබැයි එයාගෙන් කාසියක් හරි නැත්නම් සුළු මුදලක් රුපියල් 20ක් 50ක් හරි කමන්නේ ඉල්ල ගන්න. මොකද එහෙම වුණාම ඒක නිකන් පොඩි ගනුදෙනුවක් වගේ වෙනවනේ. සල්ලි දීලා යා ඔරලෝසුව ගත්තා වගේ සීන් එකක් වෙනවනේ. හරිද? ඒක එතකොට තෑග්ගක් නෙවෙයි වගේ. හැබැයි gift එක දෙන්නත් පුළුවන්. හරිද? අර හිත රවට්ට ගන්න වගේ එහෙම සීන් එකක් කරන්න පුළුවන්. ඒක පොඩ්ඩක් අත්හදා බලන්න. කවුරු හරි ඔබට gift එකක් විදිහට ඔරලෝසුවක් දුන්නොත් ඒ කෙනාගේ පස්සෙන් එලවගෙන ගිහින් හරි රුපියල් 10ක් හරි දෙන්න. ඔබට ඒ රිලේෂන්ෂිප් එක දිගටම පවත්වාගෙන යන්න ඕනේ නම් මමත් එහෙම මට වොච් එකක් දීපු එක්කෙනෙක්ට ඒ රිලේෂන්ෂිප් එක පවත්වාගෙන යන්න කියලා හිතාගෙන ඒ සම්බන්ධතාවයේ කැඩෙනවට බය ලක්ෂ 45ක් විතර දුන්නා. අන්තිමට සල්ලිත් දැ එයත් දැ

0: ලක්ෂාතලිස්පහක්
1: වැඩීනේ දොරලෝසුවකට
0: මංගෙන මෝඩයනේ
1: ඔච්චක තාම තියනවා බැටරි බෑලා.

0: ආදරේ තමයි. ටිකක් නෙමෙයි ගොඩාක් ආදරේ. මං යන්න හදන්නේ. අර කියපු කතාව ඇත්තද කියලා අහලා තියෙනවා. ලක්ෂ ගාණක් දුන්නද අහලා. ඕ! වැඩක් උන්නේ. මම කියපු කතාව එක්ක ඔබම තීරණය කරන්න. වොච් එකක් තෑගි දෙනවද? නැද්ද? ආ යන්න කලින් අන්තිම කවිය කියවන්න ඕනේ. මේක සිතිල ඇව්වේ. සිතිල මට කියලා තියෙනවා නම කියව ගන්න ඕනේ නෑ, කවිය කියවම ඇති කියලා. එනිසා එක කියවලම තමයි යන්නේ මම. සුදු කොච්චි, ඔයා තනිකම ගැන කියද්දි මට මෙහෙම හිතුණා කියලයි මෙසේජ් එකේ තියෙන්නේ. මුලින්ම එහෙමයි කියලා තියෙන්නේ. සඳ තනියට තරු මල් සඳ ළඟ සිටිනා, මල් තනියට වන බඹරුන් ළඟ සිටිනා, ගඟ තනියට ගඟ දිය රැලි ළඟ සිටිනා, මගේ තනියට සුදු කොච්චියා ළඟ සිටිනා. ඔ යෙස්, දැන් හැබැයි චුට්ටක් ඈත් වෙන්න හදන්නේ. හිට එන්නම් ආය ළඟින් ඉන්න. හරියටම හවස දෙකට. සිතිල තැන්ක් යූ, ආදරේ. එහෙනම් ටටා බයි. හෙට හම්බෙමු. මං ආගේ සුදු කොච්චියා. ගොඩක් ආදරේ.
1: අද ගැස්මට සියත සියත පත්තරේ විදහසා.
2: සල්ලේ පරීක්ෂා කරන්න වෛද්‍ය මණ්ඩලය ජාතික රෝහලට පාස්කුදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින හිටපු බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සල්ලේ මහතා පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය පසුගිය සතියේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණ තිබෙනවා කියලා කියනවා. අන්නේ නැතුව ටික කාලයක් ඉඳලා ඒ දවස්වල මම හිතන්නේ බඩවලින් කෑම දාලා තිබුණා. තාමත් සුරේෂ් සල්ලේ රැඳිලා ඉන්නේ ජාතික රෝහලේ. රැඳවුම් නියෝග ගන්න දවස් 90න් 90ට ඊළඟ දවස් 90ත් මම හිතන්නේ දැන් ඉවර වෙන්න ළඟයි. මේ දෙවැනි දවස් 90 වැඩි හරියක් එයාව ප්‍රශ්න කරන්න හම්බුනේ නැහැ. ජාතික රෝහලේ තමයි රැඳිලා හිටියේ. ඉතින් ඒ தত্ত্বය අනුව මට නිකන් හිතෙනවා තව දවස් 90කට සමහර විට රැඳවුම් නියෝග ලබා ගන්න ඉතින්. ඉස්පිරිතාලේ තියලා වැඩක් නැහැ නේ ප්‍රශ්න කරන්න මේ ඕනේ.
1: සියත පත්‍රේ විදහසා. උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: ගුස්ටාෆ් හැකන්සන් අවුරුදු 66 කිලෝමීටර 1700 ගානක බයිසිකල් රේස් එක ඉස්සර වෙලාම පැදලා ඉවර කරපු හාදය. එයාට ස්වීඩන් වල කියන්නේ ස්ටැල්ෆාෆා. ස්ටැල්ෆාෆා කියලා කියන්නේ යකඩ 100ක්.
7: අපිත් ඉන්නනේ ලංකාවේ මරදම් කඩවල.
6: මරදම් කඩවල යකඩ යන්නේ. අඩ යකා නෙවෙයි. ඒ අර ගුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකයි. මරදම් කඩවල යකඩ යවෙනයි කොළඹ දුවන යකඩ යකා වෙනයි.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
10: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
11: හරි ගියේ. හරිම තැනට ගියේ ඉන්නා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
14: Big big dinumai bonanza bonanza.
15: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, big racer හෝ big lighter වල ඇති escort dunker. 23:43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
16: Omfit premium inverter air conditioner රුපියල් 179,999 සිට. smart wifi fast cooling සමග 12000 18000 24000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න. අමතන්න 0.76 252 3020.
17: ඇමරිකා ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
19: ආජන හිස පැලඳු කිරුලයි
2: අට
19: විසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
20: මතකද මතකද මතකද මතකද සිංහ Big Bonanza
21: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
20: මේ අවුදතාවා
21: නිවසට අවශ්‍ය හැම දෙම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් Big Bonanza Mid-Year Shopping Festival.
22: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
23: සිංගල්ගිරි ඕගස්ට් බොනන්සා. Samsung, Hisense, Panasonic, Kambi අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
24: 98.4 මේකමුවට සියත FM
25: සුබ සන්ධ්‍යාවක්. හවස 5 විනාඩි 1යි.

0: Theatre Top Story.
1: හෙරොයින් කිලෝ 2259ක් අත්අඩංගුවට. පසුගිය ඔක්තෝබර් 10 වනදා සිට ඊයේ දක්වා හෙරොයින් කිලෝ 2259ක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 2653ක්. කොකේන් කිලෝ 293ක්ද අත්අඩංගුවට ගත්තා. මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සියලු පාර්ශ්ව පිළිබඳ තොරතුරු රැස් කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් වරුණ ගමගේ පැවසුවේ.
2: ශ්‍රී ලංකා යුද හමුදාව මූලික අරමුණු කරගෙන තියෙන්නේ මේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සියලු දෙනා සම්බන්ධව තොරතුරු එක්සත් කිරීම සහ ඔවුන්ගේ තියෙන ක්‍රියාකාරකම් පිළිබඳ අධීක්ෂණය කළා. ඒ සම්බන්ධව තොරතුරු එක්සත් කිරීම සහ එම තොරතුරු ශ්‍රී ලංකා පොලිසියටත් ගුවන් හමුදාවටත් විශේෂ කාර්ය බලකායටත් සහ නාවික හමුදාවටත් ලබා දීමට ඒ ඉදිරි මෙහෙයුම් කටයුතු සඳහා. එතකොට මෙහිදී අපි දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් අපේ තියෙන බුද්ධි ජාලයන් අපි මේ සඳහා උපයෝග කරගන්නවා. ඒවා ප්‍රතිඵලයක් විදියට මේ වනට අපිට හැකි වෙලා තියෙනවා ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය සමග එක්ව කරන ලද මෙහෙයුම් වලදී බිලියන 9.3ක පමණ වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සහ ඒවා නීතිගරුක කටයුතු සඳහා පොලිසියට බාර දීමට අපිට හැකි වෙලා තියෙනවා.
1: දැන් තවත් දේශීය පොතක්. වවුනියාව මුලතිව් ත්‍රිකුණාමලය පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්වලට හෙට උණුසුම ඉහළ යා හැකි බව කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවලද උණුසුම ඉහළ යා හැකි බවයි. මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කාල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: සියත Top Story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0.117.888.666 98.2 98.4

0: හවුඩි ෆැන්ඩි.
1: ඔක්කෝ මේ එපා වෙලා වගේ ජීවිතේ.
0: දෙපා වෙලා නෑ.
1: එහෙනම්
0: මම මේ මේ පැත්ත හැරිලා ඉන්නේ අද.
1: ඉතින් ඔයා මේ පැත්ත බලන් ඉන්න මග පැත්ත බලනවා.
0: බෑ බෑ. ඔබ ඔයා මං ඔයා දිහා බලන්න ඕන. ඔයා එන්න මෙන්න මේ පැත්තට.
1: ඇයි දැන් ඔයා ওই පැත්ත බලන් ඉන්නේ?
0: මේ පැත්ත අද මේ පැත්ත බලන් ඉන්න ඕන දාස. ඔයාත් බලන් ඉන්න මේ පැත්ත.
1: හරි මොකද්ද හේතුව?
0: ඈ
1: අද මොනද? අද මොන දවසද?
0: අද ලෝක වමත් කරුවන්ගේ දවස.
1: ආයක
0: ඔළුවේ වමට ආරෝගෙන ඉඳි.
1: ඉතින් මමත් වමත් නේ.
0: ඔයා වමත්ද?
1: Yes.
0: Congratulations.
1: මයික් කළත් ඇදෙනවා. Thank you. Thank you.
0: ඔයාගේ දවසද? ඔයාගේ දවස.
1: ඒකනේ මගේ දවස.
0: අද ලෝක වමත් කරුවන්ගේ දිනය.
1: Thank you. Thank you. Thank you.
0: නෑ නෑ ඔයා හින්දා නෙවෙයි මේ දවස නම් කරලා තියෙන්නේ. හරි හරි. අනුන්ගේ වැඩවලට යමු. මුදුන වෙන්න හදන්න එපා මෙතන.
1: හරි හරි.
0: අද ලෝක සැන්ඩි දිනේ නෙවෙයි. අද ලෝක වමත් කරුවන්ගේ.
1: කොහොමුණත් මමත් වමත් නේ.
0: තක්කාල මැදට පැනලා. Thank you. Thank you එක්සත් ජාතීන්ගේ සංවිධානය මම නිදිදක් නම් කළාට. මම ලෝකෙට කරපු සේවයට අගය කිරීමක් නේද මේ?
1: ඉච්චර දෙයක් ඉතින් මං බලාපොරොත්තු වෙන්නේ නෑ ඕගොල්ලන් කවනේවනේ.
0: අපි මේ කරන වැඩේ අපි නියතමානීව කරන්නේ මේ වැඩේ නේද?
1: ඔව් එහෙම ලොකු දෙයක්.
0: අපි දිනයක් එපා නේද? කොහොමද තාලියේ? අනේ තාලි ගහපන්කො තාලි පයින් ගහ. මොකද හිතන්නේ මේ
1: වැඩේ?
0: අද ලෝක වමත් කරුවන්ගේ දිනේ. ඔයා ඉන්නේ කොහොඳයි අද? ඒ කියන්නේ අපිට මේ ඒකන අපි මොකක්ද ඒකට කියන්නේ?
1: ප්‍රායෝගිකව.
0: ඕ ප්‍රායෝගිකව අපිට දැනගන්න පුළුවන්
1: එක්ස්පීරියන්ස් එක කතා කරන්න පුළුවන්.
0: කොච්චර අප්සෙට්ද
1: කියලා.
0: නැත වමත් කරු වමතින් වැඩ කරන්න හුරු වෙච්ච අය මොන දේ හරි කරදර තියනවා නේද? ඒ කියන්නේ කතුරකින් හරියට කපන්න බෑ. ඒ කියන්නේ ඒව හදලා තියෙන්නේ දකුණු අතටනේ.
1: නෑ කතුර අවුලක් නැහැ. කතුරවුලක් නැහැ මක්ක.
0: අවුලක් නැහැ. හරි හරි.
1: හැබැයි ඉස්කෝලේ අර මතකද අපිට මේ පුටුවයි ඩෙස්ක් එකයි දෙකම එකට තියෙන අර තිබ්බේ.
0: ඔව්. ලියන කෑල්ල අකුලලා
1: තියෙන.
0: ඒක තියෙන දකුණු පැත්තට.
1: ඒක මට ලියන්නම.
0: ඒක දකුණු ඒක අල්ලපු පිටුවේ පුටුවේ කාගේ කියලා තමයි වාට ලියන්නේ.
1: මම ලියන්නේ මේ පැත්තට හැල හැ.
0: සා ඒක පෙන්නන්න විදියක් නැහැ නේ.
1: මම ලියන්නේ මේට. ඉතින් අද ප්‍රශ්න වෙලා තියෙනවා.
0: අද වමත් කරවව බුණ දෙන ප්‍රශ්න ඒ ගැන අවයනස් බිල්ඩ් කරන්න ඒ අයට සමහර දේවල් පහසු කරන්න ඕන කරන දේවල් ගැන කතා බහ කරන්න යෙදිච්ච හැදිච්ච දවස. දැන් දකුණත් කරව තරහ වෙන්න එපා.
1: අද
0: වමත් කරුවන්ගේ දිනය කියලා දකුණත් කරව තර ඔයාලට දවස් තව 364ක් තියෙනවා. ඉතුරු වෙලා අවුරුද්ද නේද?
1: නෑ ඇත්තටම ඉතින් වමත් කරව අඩුයිනේ. ඒකනේ හැම විශේෂ දිනයක් දාලා තියෙන මක්කල.
0: ඔව්. අපි අද වමත් කරුව ගැන ටිකක් කතා කරමු.
1: ඕකේ ඒත් එක්කම අපි කතා කරනවා මාස්ටර් මයින් ඉන්ස්ටිටියුට් එකෙන් කරන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක ගැන. ඊළඟට මාළඹේ පුංචි කාර් නිවස ගැනත් අද අපි කතා කරනවා.
0: එහෙනම් රැඳිලා ඉන්න හවස 6 අමාර වෙනකන් ගහන ලාඩම් අහගෙන
1: හොඳ ලාඩම්
0: හැන්දෑ ජාමේ.

0: හද ගැස්මට සියත.
1: හවස පහේ විනාඩි 15යි.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්.
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
4: ගන්නවා ලයිසන් එක.
1: දැන් හරිනේ අමාරු.
3: වයිෆ් කේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද?
5: අමතන්න 0111786866.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්ටියානු රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලාන ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි, ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරඟයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගහැර ගන්න එපා. තරඟය අගෝස්තු 20 දක්වා විවෘතයි.
1: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස්

0: ට වැඩි විශ්වාසය
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකෝ ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
3: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගෙල්ස් ෆුඩ්සිටි වෙතින් මෙගාවට්ටම් වටවලතේ ඉතිරි රුපියල් 310යි, මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 280යි, ෆෝචුන් සෝයා ඉතිරි රුපියල් 35යි, දීවා කලර් ගාඩ් ඩිටර්ජන් ලික්විඩ් ඉතිරි රුපියල් 230යි. කාගෙල්ස් ෆුඩ්සිටි.
4: නමස්තේ.
5: නමස්තේ.
4: ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. හැව්ලොක් සිටි මෝල් ප්‍රෙසෙන්ට්ස් ඉන්දියා ෆෙස් 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
6: Hadisiyata ehe mehe diyanne parattaram.
7: Run Pawmakata ihala apikarma. Amathana 0115 880 400. LO LC Run Sali Runmaya sewawa. Parissamata thiyena rattaran hadisiyata thiyena tana.
8: Pratita wartha tabana koti 8 NLV tanade tahane lutrayye rupiyal koti 13.97 ikma u dewanta supiritaya galaba dimin prati sangwardhaneta dewanta shaktiyak wemin obath dinawa ratak dinawana jathiye mahatana sampatha tanani dahane biladi gena obath kotipatiye kuwana.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා හදවත් දිනු හිතවත්කම.
9: සීත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
10: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
11: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
12: රාජ්‍යරේ ගොබ්බයා.
13: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
14: නිලබල කරේති ඔලමුල පුරේ.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සීත ටීවී තුලින්.

0: Ladang.
1: අපේ දවසට ජය වේවා.
2: වමේ දවසට
1: ජය වේවා.
2: සැන්ඩිගේ දවසට
1: ජය වේවා.
2: අනේ මෙහෙමත් දවසක් උදා වුණානේ. කමන්නේ ජය වේවා. ඔයාට කියන්න සැන්ඩි මේ ඉස්සර වමත් කරුවන්ට හරි කරදර කළා ලෝකේ.
1: කවුද කරදර කරේ?
2: කියන්නේ දැන් ළමයි මෙහෙම ඉස්කෝලේ යවුවම එයා වම්මතින් නම් වැඩ කරන්නේ, වම්මතින් නම් එහෙම ලියන්නේ. ගුරුවරු ඒ කාලේ තහනම් කළා ඒගොල්ලන්ට. වමෙන් වැඩ කරන්න තහනම් කළා. ඒ වෙනුවට ඒ වැඩ ඔක්කොම දකුණෙන් කරන්න කියලා
1: කොහොම හරි අමාරුවෙන් දකුණෙන් ලියන්න පුරුදු කරනවා.
2: දකුණෙන් ලියන්න කියලා බලහත්කාරයෙන් පුරුදු කරන්න ට්‍රයි කරලා තියෙනවා.
1: ඉතින් සර මගල මටත් එහෙමයි. අපේ ලොකු අම්මා බත් කනකොට කියනවා වමෙන් කන්න එපා, ඒක හොඳ නැහැලු, ඒක කැතයිලු. දකුණෙන් කන්න පුරුදු. මට කන්න බෑ ඉතින්, පුරුදු නෑ. ඊට පස්සේ අපේ අම්මා තමයි කිව්වේ කවුරුත් කියන දේවල් අහන්න එපා, ඔයා ඔයාට කැමති විදිහට කන්න බොන්න, ඔයා කැමතියක් කරන්න
2: කියලා. දැන් මං කියන්නේ දැන් බලන්න සැන්ඩිට පොඩි කාලේ වමෙන් කනකොට දකුණෙන් කන්න කියලා බල කරලානේ. දැන් දකුණෙන් වැඩ කරන කට්ටිය දකුණත් හාදේව. මං කියනවාට අද රැයට වමෙන් කාලා බලන්න පුළුවන්ද කියලා.
1: අමාරුයි
2: අමාරුයි අමාරුයි. මේවයි දැන් අපිට එහෙම හුරු නැති අතින් කනකොට හැලෙනවා, අතට ගත්ත දේ කටට දාගන්න බැරුව යනවා. ඒ ප්‍රශ්න ටිකේනවා. දැන් සැන්ඩි හුරු අතින් කළත් එහෙම තමයි. ඇසලීම අප්සෙට් නේ. ඒක කෑම හලා ගන්නවා, වපුරනවා. අපි කියන්නේ අර කාලිවරලා නැගිනකොට මෙතන කාලද පිගාඩ උඩ නටලද?
1: අදවත් පොඩ්ඩක් ඉන්න ගම
2: කළවා. සැන්ඩිට පුරුදු අත වම. ඉතියා වමෙන් කෑවත් අර එහෙම තමයි. නුහුරු අතින්
1: දකුණෙන්ද
2: කෑවේ? අපිට ඇවිල්ලා හන්දිකුණා මේ මොකද මේ, අද දකුණෙන්ද කෑවේ කියලා. හැබැයි ඉස්සර මිනිස්සුන්ට එහෙම බලහත්කාරයෙන් වම පුරුදු අයට දකුණ පුරුදු කරන්න ට්‍රයි කළා. අනිත් එක ඔයා හිතලා බලන්න, භාෂාවේ කියන වචන අස්සේ පවා වමත්කාරයන්ට හරි අසාධාරණයක් වෙලා තියෙනවා.
1: කොහමද?
2: ඔයා දන්නවද කොහමද? මොකද ඒකට
1: මොකක් හරි වෙන උගුරට.
2: හයි කරකෝ.
1: කොහොමද? හරි හරි හරි.
2: මේ රයිට් කියන වචන ගන්නකො.
1: හරි. රයිට්.
2: රයිට්.
1: දකුණ.
2: දකුණ. සහ රයිට් කියන්නේ මොකද්ද? හරි.
1: Yes.
2: එතකොට රයිට් හෑන්ඩ් කියන්නේ හරි අත.
1: හා.
2: ඒ කියන්නේ අනිත් අත වැරදි.
1: වැරදි අත.
2: හිතන්න භාෂාව ඇතුලේ වැඩි ප්ලේස් කරලා තියෙන ඉතින්.
1: වමට මාරා සාධාරණයක්.
2: මේක රයිට් හෑන්ඩ්. එතකොට ඉතුරු එක ඒක රෝන්ග් හෑන්ඩ්. ඒ අත වැරදි. ඒක දෙයට මොකුත් කරන්න මේක වැරදි අත. අනිත් එක තමයි ලතින් භාෂාවේ. සිනිස්ටර්. සිනිස්ටර් කියන්නේ යක්ෂයාට අයිති. ඊවිල්, පව්කාර. ඒ වචනේ ඇත්ත තේරුම ලෙෆ්ට් කියන එක. සිනිස්ටර් කියන වචනේ ලතින් තේරුම ලෙෆ්ට්. එතකොට ඒ ලෙෆ්ට් කියන වචනේ තමයි අපි ගණන්ලා තියෙන්නේ වම් අතට කියන්නේ. හරි අතයි පව්කාර අතයි කියලා තමයි අපි අත් දෙකට
1: කියන්නේ.
2: නම් පවා දාලා තියෙන්නේ.
1: ඒ කාලේ නම් ලොකු ප්‍රශ්නයක් තිබිලා තියෙනවානේ.
2: ඒ කියන්නේ ඒක ඉතින් මෙහෙමයි. ඉතින් බහුතරය දකුණතින් වැඩ කරන අය වීම නිසා කවුරු හරි වමතින් මොකක් හරි වැඩක් කරනවා දැක්කම ඒක හරිම ඔඩ්.
1: ඔඩ්.
2: ඒක හරිම
1: මෙයා පුරුදු නෑ
2: වගේ. පුරුදු නෑ. එක්කෝ ඒක කෙනෙකුට හිතන්න ඒක වැරදි. ඒක කරන්නේ එහෙම නෙවෙයිනේ. යකෝ ඕක කරන්නේ අනිත් අතින්. හරියට කරන විදිය මේකයි කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම අස්සෙන් ඇවිල්ලා තමයි දැන් ඔයාලට වෙනම
1: දිනයක්
2: පවා වෙන් වෙලා තියෙන්නේ. අද සන්තෝෂයෙන් ඉන්නකෝ.

0: වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
1: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
2: සිංහගිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
3: කිරිපත්කඩ රන් කිරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
4: සතුට රස ගුණ මුසුවෙන කැමවල රස සුරකින
1: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
5: මුළු පවුලටම මගේ ගානට
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතාලගින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: කොහොමදරයි? කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
9: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
13: කතරංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බෝඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද
14: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
13: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
15: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
16: අද කෑමක නම් කෑම රසටම තිබුණා
5: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්ක
2: සිංහගිරි ඕගස්ට් බොනන්සා Samsung Hisense Panasonic කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
1: ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ අතින්ම අත්සන් කළ නිල 2026 පෘතුගාල ලෝක කුසලානේ ජර්සියක් දිනා ගන්න අවස්ථාවක්. ඒ විතරක් නෙවෙයි ලියනල් මෙසි අතින්ම අත්සන් කළ ආජන්ටිනා ජර්සියක් වගේම වටිනා ත්‍යාග 300ක් ජය ගන්න. රිට්ස්බරි රොකෝවා එක ඔබට පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. රිට්ස්බරි රොකෝවා චොක්ලට් එකක් අරන් QR කෝඩ් එක ස්කෑන් කර තරංගයට එක්වන්න. වැඩි විස්තර සඳහා රිට්ස්බරි රොකෝවා නිල සෝෂල් මීඩියා පිටු වෙත පිවිසෙන්න. රිට්ස්බරි රොකෝවා මගේ හැරගන්න එපා. තරගය අගෝස්තු 20 දක්වා විවෘතයි.
17: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතර
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: හොට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට.
1: නමස්තේ නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. හැව්ලොක් සිටි මෝල් ප්‍රසෙන්ට්ස් ඉන්දියා ෆෙස්ට් 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
2: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතාවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම
3: 98.94 98.4.

0: ඔය සමහර දැන් පාරේ දකුණු අත පැත්තෙන් වාහන එලවන රටවල් වල ස්ටියරින් වීල් එක තියෙන්නේ වම් අත පැත්තේ, පැසෙන්ජර් සීට් එක තියෙන්නේ දකුණු අත පැත්තේ. දැන් මෙහෙ ඩ්‍රයිවිං සීට් එක දකුණු අත
1: පැත්තේ.
0: එහෙමනේ තියෙන්නේ. ඉතින් ඩ්‍රයිවිං සීට් එක දකුණු අත පැත්තේ තියෙන වාහනයක් ගන්න කල්පනා කරනවා නම් කොහෙටද යන්න ඕන? දැන් හොයාගන්න බෑ. ඩ්‍රයිවිං සීට් එක දකුණු අත පැත්තේ තියෙනවා කියන්නේ මෙහෙ පදින්න පුළුවන් වාහනයක්ද? ඇමරිකාවේ පදින්න පුළුවන් වාහනද?
1: මෙහෙනේ. ආ.
0: මෙහෙ. ඒ විදිහ වාහනයක් ගන්න කොහෙටද යන්න ඕන?
1: මාලේ පුචිකා.
0: පුචිකා කියන්නේ සරල දෙයක් කියන්නේ සයිකලේ.
1: ඒවලු වම් දකුණේම පැටලුණා වගේ.
0: වම් දකුණේ කෙලිප උතුර දකුණ මාරු. ඇස් දෙකව නල්ලට. දීනේ මේ මොකද්ද බකින් මේ යන්නේ? ඔයා පාර කියනකොට මේ පැත්ත කියලා නේද කියන්නේ?
1: මට වම් දකුණ හොයාගන්න
0: මන්දනගත් පාර වහම ගියත් මිස් මෙතනින් දකුණට හරවන්නද? ආ මේ පැත්තට.
1: ඇත්තටම මට වම දකුණ කියන එක හොයාගන්න බෑ. B D හඳුනන්න
0: අමාරුයි. එක පාට තෝර බේර ගන්න, එක පාරට තේරුම් ගන්න, එහෙම ගොඩක් දේවල් අමාරුයි නේද?
1: ඒ ප්‍රශ්න ටිකක් තියෙනවා.
0: යාන්තම් මයික් එක ඔන් කරලා මේ මයික් එක කියලා පෙන්නුවම එතෙන්ට කට තියලා කතා කරන්න පුළුවන් වෙලා තියෙනවා.
1: ඒක එහෙම එකක් නෙමෙයි මම කියන්නේ. බ්‍රේන් එකේ අර එක පැත්ත.
0: බ්‍රේන් එකේ
1: ඒක පැත්තක් හොඳට
0: වැඩ. තිබුණා නම් වැඩ කරන්න ඕනේ. මොනවත් වැඩ කරන්නේ.
1: හරි හරි අයියෝ මට පිස්සුනේ මේක කියලා.
0: අනවශ්‍ය තැන් වලට මේ ඇයි මෙච්චරම නාන්දාගන්නේ?
1: හරි. වාහනයක් ගන්න නෑ යන්න ඕනි මාලේ පුංචිකා.
0: වතුර ඇදලා දීලා දාන්න. මහල රේඩ් මේ බල්දි මාව නාව. ඒකෙන් දාලුරු මේ බල්දි රුන් නාවට. හම්මේ. මාලේ පුංචිකා නිවස.
1: නිවස.
0: ඔයා එතෙන්ට වාහනයක් ගන්න යනකොට ඔයා බලන්න යන වාහනේ තියෙනවනේ.
1: ඔව්.
0: ඒ වාහනේ මාලබේ පුංචිකාර නිවසට විකුණන්න ගෙනල්ලා දානකොටම ඒගොල්ලෝ මූලික තත්ත්ව පරීක්ෂාවක් කරලා
1: තියෙනවා.
0: ඒක කරලා තමයි ඒගොල්ලෝ වාහනේ බාරගන්නේ. රයිට්. අපි මේක කස්ටමර්ස්ලට පෙන්වන්න. ඒ කියන්නේ මූලික තත්ත්ව පරීක්ෂාව සමත් වෙන්න ඕනේ වාහනේ. ඊට පස්සේ වාහනේ හිස්ටරි එක, ડોකියුමන්ට්ස් අරවා මේවා ගැන පුංචිකාර නිවස සැටිස් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒක කස්ටමර්ස්ලට පෙන්වන්න.
1: ඊට
0: පස්සේ අපි ගිහිල්ලා ඒක බලලා මේක හොඳයි මට මේක දෙන්න කිව්වම ඒගොල්ලෝ මේ එහෙම ඉතින් නිකම්ම හොඳයි කියලා හරියන්නේ නැහැ
1: නේ.
0: මම චෙක් කරලා බලමු. අපි ළඟ තියෙනවා ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකක. එන්නකෝ කියලා වාහනේ හොයිස්ටර්ස් වල දාලා උස්සලා. පේනවද මේ? වාඩ පේනවද? ඕ පේනවා. වාඩ මෙන්න මේක පේනවද? මේක පේනවද? මෙන්න මේවා නියමෙට තියෙනවා. මේ බලන්න මේ කියලා පෙන්නනවා ඉතින්. මෙහෙමයි ඉතින් අපි වාහන ගැන එහෙම ලොකුවටම දන්නේ නැහනේ.
1: ඉතින් අපිට දන්න කෙනෙක් එක්කගෙන යන්න පුළුවන්.
0: දන්න කෙනෙක් ඕන නම් එක්කගෙන යන්න පුළුවන්.
1: මේ විමාල බිපුංජි කාර් නිවසකට ඇත්තද කියන්නේ බොරුද කියන්නේ
0: කියලා. ඔව් අනික ඒගොල්ලෝ එහෙම තව කවරයකට මේ කවුද? මෙයා එලියන් තියලෙන්න කියලා කියන්නේ
1: නැහැ. නෑ
0: නෑ. එයත් එක්කගෙන බලන්නස බලන්න මේ. වාහනේ.
1: තමන හරිස බලන්න තියෙනවා ලී කෙවිලි හැම හරි අපි ඒ ටිකත් ලස්සනට
0: අපි ඒ ටිකත් පෙන්නන්න. තට්ටුවක් දාලා පෙන්නන්න. ඒ වාහනේ හොල්ලලා පෙන්නන්න. හොඳට පැහිලා
1: තියෙනවා. අර පොරවගේ. වාහනේ උඩ කලලා වෙන.
0: පොරව පාරක් ගහලා පෙන්නන්න. හයියද කියලා වා.
1: ඉතින් හොඳ තත්ත්ව පරීක්ෂාවක් සිද්ධ කරනවා මාලිබි පුංචිකාර නිවසේ. ඉතින් අපි මෙච්චර වෙලා කිව්වාට වාහනයක් ගන්න යන හොඳම තැන මාලිබි පුංචිකාර නිවසේ ඉන්න. ඉතින් මෙන්න ඇඩ්‍රස් එක පුංචිකාර නිවස වාහන උද්‍යානයේ පුංචිකාර හන්දිය පුංචිකාර පාර මාලිබි.
2: ලන්ඩන්.

0: වමත්කාරයෝ. දේශපාලනේ තියෙනවනේ වමත්කාරයෝ.
1: ආ ඒක මොකද තියෙන්නේ? දක්ෂිණාංශික සහ වාමාංශික.
0: ඒ දෙකට තියෙන්න පුළුවන් නේද? එකක් දක්ෂිණාංශික නම් අනිත් එක
1: වාමාංශිකයි.
0: වාමාංශික වෙන්න බැරේ.
1: හරි.
0: ඒ අරුණහම අපි දන්නේ නැහැ අපි පොලිටික්ස් කතා නොකරමුකෝ.
1: අපිට වැඩක් නැහැ.
0: නෑ වැඩක් තියෙනවා කම්මැලි. වැඩක් නෙතුවටම නෙවෙයි. කම්මැලි හින්දා සාමාන්‍යයෙන් කියනවා ක්‍රීඩාවලදී ඒකත් කණ්ඩායම් ක්‍රීඩා නෙවෙයි 1-on-1 යන ක්‍රීඩා
1: තියෙනවා.
0: ඒක කණ්ඩායමක් නියෝජනය කළා තරගයට සහභාගී වෙන්නේ
1: තනි තනි
0: එක්කෙනා එක්කෙනා.
1: එල්ලේ ක්‍රිකට්.
0: ක්‍රිකට් ඒ වගේ වැඩි. වමත්කාරයන්ට පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා කියලා කියනවා.
1: ක්‍රිකට් වල එහෙම දේනවා.
0: ක්‍රිකට් වල වොලිබෝල් වගේ ක්‍රීඩා වලත් තියෙනවා. අපි හිතමු දැන් වැඩි දෙනෙක් ඩෑෂ් එක ගහන්නේ දකුණු අතින්. වමෙන් ඩෑෂ් එක ගන්න කෙනෙක් හිටියොත් එහා පැත්තේ අර ඒ ඩෑෂ් එක බ්‍රේක් කරන කෙනාට එන ඇන්ගල් එක වෙනස්. ඒක යා නිතර ප්‍රැක්ටිස් වෙන ඇන්ගල් එකක් නෙවෙයි. මොකද වැඩි දෙනෙක් දකුණු අත පාවිච්චි කරන්නේ. ඒක හැම ක්‍රීඩාවකම තියෙනවා. දැන් අපි ක්‍රිකට් ක්‍රීඩාව අරගෙන බැලුවොත් දැන් මෙහෙ අහන කට්ටියට ගොඩක් ඒක සමීපින්ද ලෝකේ මාර ඉහළ නම් රඳවලා තියෙනවා වමත් ක්‍රීඩක. දකුණත් ක්‍රීඩකයොත්
1: ඉන්නවා
0: තියෙනවා නැහැ නෙවෙයි. අපි සර් ගාෆීල් සෝබස් වගේ ක්‍රීඩකයෙක් ගත්තත්, අපි බ්‍රයන් ලාරා වගේ ක්‍රීඩකයෙක් ගත්තත්, අපි මැතිව් හෙඩන් වගේ කෙනෙක් ගත්තත්, අපි සනත් ජයසූරිය වගේ ක්‍රීඩකයෙක්ව ගත්තත්, අපි අර්ජුන රණතුංග අසංග ගුරුසිංහ වගේ ලංකාවේ හිටපු පිතිකරුව දිහා බැලුවත්, ඊට පස්සේ අපි චමින්ද වාස් දුලිප් ලියනගේ වගේ ලංකාව නියෝජනය කරපු විශිෂ්ට පන්දු යවන්නන්ව බැලුවත්, අපි රංගන හේරත් වගේ විශිෂ්ට දඟපන්දු යවන්නෙක් අරගෙන බැලුවා. වමත් ක්‍රීඩක.
1: වමත් වමත්. ඉතින් ගොඩාක් ඒ වගේ වමෙන් දස්කම් පාන කට්ටිය ඉන්නවනේ.
0: ඉන්නවා. ඊට පස්සේ බොක්සිං ක්‍රීඩකයෝ ඉන්නවා. කියන්නේ වැඩිපුර වමහුරු නම් පොඩි වාසියක් වෙන. මොකද ඒකෙත් අර කාරණේ. දකුණු අතට තමයි අනිත් අය ගොඩක් පුරුදු වෙලා
1: ඉන්නේ.
0: ඊට පස්සේ ටිකක් කළා හරිනේ මෙයක අනිත් පැත්තෙන් ගහන්නේ. මෙයා අයික බෑනේ මෙයා අනිත් පැත්තෙන් ගහන්නේ අවුලක් වෙනවා. ඒ ඇඩ්වාන්ටේජ් එක වමත් අයට තියෙනවා. ඒ ඇරුණාම හුඟාක් තැන්වල වමෙන් වැඩ කරන අයට අවාසි සාගත දේවල් තමයි තියෙනවා කියලා කියන්නේ.
1: වැඩිපුර
0: තියෙනවා කියන්නේ එහෙම දේවල්. අපි ඒකට තව කතා කරන්න කලින් මේ තියෙනවා නේද ප්‍රශ්නයක් විසඳලා යන්න.
1: ප්‍රශ්නයක් කියන්නේ මකල ඔයා අගෝස්තු 15 මොකද කරන්නේ?
0: අගෝස්තු 15 ඉරිදා නේද?
1: ඔව් මොකද විශේෂ වැඩක් එහෙම දාගෙන තියෙනවද?
0: ඉරිදා ඉතින් ඉරෙන් හැංගිලා ඉඳාගෙන ඉන්න තමයි ට්‍රයි දවස.
1: ඉරිදා එහෙම ගත කරන්න එපා. ඉරිදා වැදගත් වැඩක් තියෙනවා. කොළඹ ශැංග්‍රිලා හොටෙලෙක උදේ 9:05 වෙනකන් තියෙන්නේ. ඔයා ওই ව්‍යාපාර පැත්තෙන් පොඩ්ඩක් හිතනවනේ නේද? ඔයාගේ ව්‍යාපාරයක් දිනු කරගන්න. එහෙම ගන්න නැහැ නේ. ඔයා කැමති නැහැ. ඔයේ ඉන්නනේ ත්‍යාචාරිකේ යනයි දෙච්චර තමයි. කම්මැලි. දැන් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට, තමන්ගේ ව්‍යාපාරේ දියුණු කරගන්න ආසාවෙන් බලාගෙන ඉන්න කෙනෙක්ට, සහ මේ වෙලාවේ ව්‍යාපාරේ ලොස් නම් අනේ මට මේක ගොඩ ගන්න ඕනේ එහෙම හිතන කෙනෙක්ට නොමිලේ ඔයාට දේශන මාලාවක් සූදානම් කරලා තියෙනවා මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් එකෙන්. ඉතින් ඒගොල්ලෝ මේ වැඩේ සංවිධානය කරලා තියෙන්නේ නොමිලේ. ඔබට සහභාගී වෙන්න පුළුවන් නොමිලේ. මේකට කියන්නේ ඒගොල්ලෝ ඩිජිටල් මාකටිං ඕපන් ඩේ කියලා. මේ වැඩසටහනට නොමිලේ සහභාගී වෙන්න පුළුවන්. අනිත් එක තමයි ආසන සීමිතයි කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් ඔයාගේ ආසනේ ඉක්මනටම වෙන් කරගන්න පුළුවන් අගෝස්තු 15 වෙනිදාට කලින් මෙන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න 0777 117 7465. ඉතින් අපි මේ දවස්වල කතා කරනවා මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් එකෙන් කරන වෙල්ත් මැනේජ්මන්ට් කෝර්ස් එකට ලියාපදිංචි වෙන්න පුළුවන් ඕගොල්ලන්ට. දැන් මේකට අමතරව ඒගොල්ලෝ එක එක දේවල් කරනවා. මේ දවස්වල ඒගොල්ලෝ ඩිස්කවුන්ට් එකක් දෙනවා මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් වෙල්ත් මැනේජ්මන්ට් කෝර්ස් එකට ලියාපදිංචි වෙන කට්ටියට 40% ඩිස්කවුන්ට් එකක්. ඉතින් ඒගොල්ලෝ කියනවා දැන් මේ වෙද්දි 85 දෙනෙක් විතර ලියාපදිංචි වෙලා ඉන්නවා. මුල් 100ට තමයි මේ 40% ඩිස්කවුන්ට් එක හම්බ වෙන්නේ. තවත් 15 දෙනෙකුට වගේ තමයි මේ අවස්ථාව තියෙන්නේ 40% ඩිස්කවුන්ට් එක ලබා ගන්න. ඉතින් මේ සර්ටිෆිකේට් කෝර්ස් එකේ වෙල්ත් මැනේජ්මන්ට් 23 වෙනි කණ්ඩායම විදිහට තමයි ඔබට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන්. පාඩම් ටික ආපහු අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ පහසුකම් තියෙනවා. සාමාන්‍යයෙන් ඔන්ලයින් ඉගෙන ගන්නකොට ඒ වගේ පහසුකම් ලබා දෙනවා. ඉතින් ඒ නිසා ඔබටත් ඔබේ ව්‍යාපාරය දියුණු කරගන්න, වෙල්ත් මැනේජ්මන්ට් ගැන දැනගන්න, එතකොට කොටස් වෙළඳපළ ගැන දැනගන්න, රත්තරන් කොහොමද ආයෝජනය කරන්නේ, ඉඩම් ආයෝජනය කරන්නේ කොහොමද, මේ වගේ එකී මෙකී නොකී හැම දෙයක්ම වෙල්ත් මැනේජ්මන්ට් පැත්තෙන් දැනගන්න ඔබ මේ කෝස් එකට ගියොත් ඔබට සාර්ථක වෙන්න පුළුවන්. මෙන්න මන් දුරකථන අංකය ආයි මතක් කරන්න 0777 117 7465.
2: සියත. සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රන් ගණතන කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
2: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වේදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර්මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න. අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
5: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
6: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
5: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී ආ තේක්ක බඩුවල ලස්සන
7: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
5: එයාගේ නම සීතා
3: සීතා
5: මට කෑගැස්සුනානි එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා. පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
6: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
8: This was a rare විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
9: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
10: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ ඇලුමිනියමුත් ඒ වගේ තමයි
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචි කාර් නිවස
13: මතකද මතකද මතකද මතකද සිංගල් බිග්
14: දුරකතන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
15: කිරිපත්කඩ රන් කෙරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
16: සිංගිරි ඕගස් මොනන්සා Samsung Hisense Panasonic Kambi අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාරවලින් අගෝස්තු 15 දක්වා පමණයි.
17: අද කෑම එක නම් කෑම රසටම තිබුණා.
18: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගොන එක්කලා.
19: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසී.
20: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170455
21: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතාවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0768233444 සීතා හදවත් දිනු හිතවත්කම
22: අවිසා වේලට 98.4
23: සියත FM
24: හවස 6යි විනාඩි 2යි

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු සියත ටීවී වෙබ් අඩවියට රන් සම්මාන කංචිපාණි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ගැන අනාවරණයක් සැකකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන අතහැරීමට වත් සූදානම් ජනපතිගෙන් ප්‍රකාශයක් ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරා
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න 98.2 98.4

0: 라당.
1: 와, 할로 뛰어나다 샌디 기어만아 뛰어나와. 내내 와파이 뭉켜오면드기. 네.
2: 에이미가.
1: වමත්කරුව පිළිබඳ වමත්කරුව ආශ්‍රයෙන් හැදුණු ප්‍රස්ථාපිරුලක් කියලා මං කියන බොරුව.
2: මං කිව්වා එවනම් තියෙනවා කියලා ඉවරයි ඉතින් මෙතන.
1: වම්පයින් මුං කැවුම් වෙන්න මෙතන බොරු කියලා. වමත්කරුව මුහුණ පාන අසීරුතා තියෙනවා. දැන් ඔයා කිව්වා වගේ මේ අර එක පේලියට ඉඳගෙන ලියනකොට ඉස්කෝල එක ඒක මං කියන්නේ අර මේ පුටුවෙම සයිඩ් එකේ දකුණු පැත්තට වෙන්න ලියන ඩෙස්ක් එක තියෙන අර ලෙක්චර් හෝල් පුටු ගැන නෙවෙයි මම මේ කියන්නේ. ඒකේ කොහොමත් ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක හදලා තියෙන දකුණු පැත්තට. ඉතින් ඒකේ වම් අතට තියෙන එකක් ලෙක්චර් හෝල් එකටම ඒ වගේ වමට හදපු පුටු තියෙන්නේ දෙක තුනයි.
2: දෙක තුනක්වත් නැහැ.
1: මට
2: එහෙම එකක් හම්බුනේ.
1: පුටු කරුබැයි.
2: මම ලියන්නේ මෙහෙම.
1: සාමාන්‍ය අපි දැකලා තියෙන ලෙක්චර් හෝල් වල දෙක තුනක්වත් තියෙනවා. හරිනම් දැන් සාමාන්‍යයෙන් කියන්නේ 10%ක වගේ ප්‍රමාණයක් වමත්කරුවන් ෆැසිලිටේට් කරන්න හිතන්න ඕනේ කියලා. හැබැයි ඒකේ ආයි ප්‍රශ්නයක් තියෙනවා. අපි දුමු දැන් ලෙක්චර් හෝල් එකක පුටු 40ක් තියෙනවා. හිතලා මතලම 45ක් දාලා තියෙනවා වමට. වමත්කරුව ගැන හිතලා. එක අවුරුද්දක එන්රෝල්මන්ට් එක බැලුවම ඉන්නේ එක වමත්කරුවයි. එතකොට දකුණත් කාර්යය 4 දිනකට සිද්ධ වෙනවා. වමතට හදපු පුටු එලියන්න.
2: හරි
1: සංකීර්ණ එකක් මේක විසඳන්න ගෙදරින් පුටුවක් ගේන්න කියන එක තමයි මම හිතන්නේ ලේසි.
2: ඒත්
1: පුටුවක් අරගෙන වමෙන්ද ලියන්නේ පුටුවක් ගේන්න. ඒ අරුණහම අර එක පේලියට ඉඳගෙන ලියද්දි හැමෝම දකුණු අතින් ලියද්දි එකෙක් වම් අතින් ලියනකොට ළඟ ඉන්නේ දකුණු අතින් ලියන එකෙක් නම් උන්දෙන්නක වැලමිටි දෙක වදිනවා ලියන්න බෑ. ළඟ ඉඳගෙන කණ්ඩ බෑ. වැලමිට හැප්පෙනවා. ඊට පස්සේ අපි මවුස් එක හදලා තියෙන්නේ දකුණු අතට. ඒක පොඩි
2: ඒකට හුරු වෙන්න ලොකු කාලයක් යනවා.
1: එතකොට අපිට රයිට් ක්ලික් කරන්න තියෙන ඇඟිල්ල මාරු වෙනවා. ඒක මවුස් වම් අතින් හැන්ඩල් කරනකොට ඒක මාර ප්‍රශ්නයක්. ඊට පස්සේ අපි දකිනවා ටින් කඩන මැෂින් තියෙන අර අර මෙහෙම තද කරලා අතින් කරකවන කෑල්ලක් එක්කන්නේ කතකින් අඬුවේ මෙහෙම තද කරගෙන අනිත් පැත්තෙන් අතින් කරකවනකොට අර ටින් එක වටේ කට මෙහෙම කැපිගෙන යන ගැජමැටික් ඒක හදලා තියෙන්නේ ලෝකේ දකුණට. ඒව හදන්නේ වම් අතට. ඊට පස්සේ සමහර මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න බෑ ලෙෆ්ට් හෑන්ඩ් කෙනෙකුට. ලෙෆ්ට් හෑන්ඩ්ස්ලට ඉන්ස්ට්‍රුමන්ට් එක කස්ටමයිස් කරන්න ඕනේ. ගිටාර් ගහනකොට ගිටාර් එක හදලා තියෙන සම්පූර්ණයෙන් දකුණට. ඒ කියන්නේ ස්ට්‍රමින් දකුණු අතට ස්ට්‍රින්ග්ස් අල්ලන්න තියෙන්නේ වම් අතින්. ඒක මාරුණාම තියෙන ප්‍රශ්නේ තමයි ස්ට්‍රින්ග්ස් අල්ලන්න තියෙන විදිය වෙනස්
2: වෙනවා.
1: E6 එක E1 එක තියෙන තැනට එනවා. E1 එක E6 එක තියෙන තැනට එනවා. ඒක තේරෙන්නේ මියුසික් කරන අයට විතරයි. ඔයා මන් දිහා අද්දක ලොක් කරන් බැලුවා. ඔයාට ඒක තේරෙන්නේ නැහැ. එක පාඩට සැද්දුවා E6 E1 හනි. ඒකනවා වැඩි ඉදන්නපා.
2: නෑ මම මේ කතාව දන්නවා. මම යාළුවන්ගෙන් ওই গিටාර් එක අරගෙන එහෙම පොඩක් දෙන්නකො මචං කියලා ප්ලේ කරන්න බෑ. ඉතින් පොඩ අල්ලල බලන්න. ওই පැත්තට නෙමෙයි අල්ලන්නේ මේ පැත්තට කියන. නෑ නෑ මම
1: නෑ. ඒ තව ඉන්ස්ට්‍රුමන්ට් තමයි වයලින් අරම ඔක්කො බෝලින් ගහනවා.
2: ඒ
1: ගන්න අත වෙනස්.
2: එතකොට වෙනම
1: ප්ලේ කරන අත
2: වෙනස්. හදා ගන්න ඕනේ.
1: පැත්ත හැරුණාම ස්ට්‍රින්ග්ස් ටික ගලවලා ඒක කස්ටමයිස් කරන්න ඕනේ. ඉතින් එහෙම අසාධාරණකම් මැද්දේ
2: යන ගමනක් මේක.
1: ඔව් එහෙම අසාධාරණකම් මැද්දේ. තාම බලන්න මේ නිර්භීතකම තාම වමෙන් ලියනවා.
2: වමෙන් දාලා.
1: ලාන්න වමෙන් පහක්.

0: චමත්කාරයෝ සාමාන්‍යයෙන් හෙන බුද්ධිමත් විශිෂ්ටයෝ කියලා කතාවක් වමත්කාරයෝම කියනවා බොරුවට කියන්නේ. එහෙම වෙන්න බෑනේ, ඇත්තක් වෙන්න බෑනේ. ඒකට බොහෝ උත්තරයක් දෙන්නේ නැහැ. බැලු ආදී මාව විශිෂ්ටයෙක් වෙන්න යන්නේ කියලා බලාපොරොත්තු ගැඩුරන්නේ. එහෙම
1: දුන්නොත් වමත්කරුවන්ටත් අපහාසයක් වෙයිද? උත්තර නොදීවි ඉන්නවා කියන ඉතින්
0: මේ එහෙම
1: කතාවක් එහෙම
0: කියනවා. ඒක ඒක පචයක්. දැන් මගේ ඒක බොරුවක් කියලා ඔප්පු කරන්න තව වෙන සාධක කරුණු ඕනේ නැදේ. වමත්කාරය ඔයාකාර සබුද්ධික විශිෂ්ටයෝ.
1: ඒ වමතෙන් ලේනායගේ අකුරු ලස්සන යත් අකුරු එහෙම කියනවා. ඒකත් බොරුවක් අනේ.
0: බොරු නෙන්නම් ඔය ගන්න දෙයක් නැහැ. ඒක බොරු ඉතින් ඒ වුණාට එහෙම කතා එහෙම ඒවා තියෙනවා. ඊට පස්සේ තව කතාවක් තියෙනවා. ඕකෙම අනිත් පැත්තේ කතාවක් තියෙනවා. වමත්කාරය ඉක්මනට මැරෙනවා කියලා.
1: ඒකත් බොරුවක්.
0: ඒක බොරුද කියලා මම දන්නේ නැහැ. මම ගියා බලාගෙන ඉන්න. මොකද
1: වෙන්නේ? ඔයා ඒක නම් හදලා කියන්නේ.
0: හදලා නෙවෙයි කියන්නේ. වමත්කාරය ඉක්මනට මැරෙනවා කියලා කතාවක් තියෙනවා. මම දන්නේ නැහැ ඒක ඇත්තද කියලා.
1: මම මැරෙන කන්ද කොහෙද ඔයා බලන් ඉන්නේ?
0: නෑ, මැරෙන කන් හොන්න මැරෙන කන්. ඒක හලොත් මම හිතනවා ඇත්ත නෙති. ඔබ මෙන්න ලියන්න. ඕක මං කිව්වා දකුණෙන් ලියා කියලා දාන්නෑ.
1: මම මැරෙන කතා කියන්නේ එපා මේ ප්‍රෝග්‍රෑම් එකේ.
0: මේ මොකද්ද කියන්නේ?
1: එපා ඔය මැරෙන කතානික මම වමත් නේ. එහෙම කියන මට බයයි.
0: ඔයා බයෙන්න එපා.
1: මැරෙන්නේ නැහැ
0: මං. මං හිතන්නේ නැහැ එහෙම මේ ඒ තරම් වාසනාවක් මට දිනනවා කියලා. මං ඒ තරම් වාසනාවක්ද මේ චාලිත් ඒ තරම් වාසනාවක් අස්සේ ඉන්නේ. ඒත් මං හිතන්නේ ඔයා ඉක්මනට මැරෙයි කියලා. ඒකට බොරුවට බොරි වෙන්න එපා.
2: ලාඩංග

0: හැඳවේගෙන එන්න ඉක්මනට අපි හොයලා බලන්න ඕනේ මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ෆෝර් ස්ටඩීස් ආයතනය පවත්වන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක ගැන මොනවද අලුත්
1: තොරතුරු
0: ආරංචි කියලා. ඔන්න ඒගොල්ලෝ කියලා තියෙනවා පළවෙනි සිසුන් 100 දෙනාට 140ක තව ඩූලෙක් මං කියන්නේ රුපියල් 40ක සුවිශේෂී වට්ටමක් 140ක සුවිශේෂී වට්ටමක් ලබා දෙන්න ඒගොල්ලෝ සූදානම් කරලා තියෙනවා කටයුතු. අපි මේ කලිනුත් කිව්වා ඒගොල්ලන්ගේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට 23 වෙනි කණ්ඩායම මේ දවස්වල බඳව ගන්නවා. අගෝස්තු මාසේ 30 තමයි බඳවා ගැනීම අවසන් වෙලා කෝස් එක පටන් ගන්න. ඉතින් ඊට කලින් ටක් ගාලා උනන්දු වෙලා 077යි 11.77යි 465 කියන දුරකථන අංකයට කතා කරන්න, එහෙම නැත්නම් WhatsApp අනිවිඩයක් යොමු කරන්න. ඔයා පළවෙනි 100 දෙනා ඇතුලේ රෙජිස්ටර් වුණොත් මේ කෝස් එකට ඔයාට කෝස් ෆී එකෙන් 140ක ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා කියලා අපිව දැනුවත් කරලා තියෙනවා.
1: ඉතින් එතකලම අපි මතක් කරන්න ඕනේ මාලවේ පුංචි කාර් නිවස ගැන. පුංචි කාර් නිවසේ වාහන තියෙනවා 400ක් විතර. එතන තියෙන්නේ ඇත්තටම හොඳ වාහන විතරයි. එතන තියෙනවා රෙජිස්ටර් කරපුවා තියෙනවා, නොකරපුවා තියෙනවා. එතකොට ඒගොල්ලෝ මේ දවස්වල ඉලෙක්ට්‍රික් කාර් ගෙනල් තියෙනවා. ඉතින් ඒකත් එක්ක ලොකු වාහන කලෙක්ෂන් එකක් ඒගොල්ලෝ ගාව තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනේ රෙජිස්ටර් කරපු වාහනයක් ඔයගොල්ලෝ ගන්න යනවා නම් කිසිම බයක් සැකක් නැතුව හිතේ සනසෙමින් ගිහිල්ලා වාහනේ ගන්න පුළුවන්. මේක කැඩිච්ච එකක්ද, එකලස් කරපු එකක්ද, ඇක්සිඩන්ට් වෙච්ච එකක්ද, චැසියේ ප්‍රශ්නයක් තියෙන එකක්ද කියලා අපිට බලන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඒ තත්ත්ව පරීක්ෂාව කරලා තියෙනවා. සහ අපිට ගියාම අනේ අපිට ඕගොල්ලෝ බැලුවද නැද්ද කියන එක නෙවෙයි, අපිටත් බලා ගන්න ඕනේ. පොඩ්ඩක් කිව්වට පස්සේ ඒගොල්ලෝ හොයිස්ටර්ස් වලින් වාහනේ උස්සනවා. උස්සලා හොඳට චෙක් කරලා තමයි ආපහු වාහනේ ඕගොල්ලන්ට විකුණන්නේ. ඉතින් ඒ වගේ වගකීමක් විශ්වාසයක් එක තමයි මාලපේ පුංචි කාර් නිවස වැඩ කරන්නේ. ඉතින් ඒ නිසාම තමයි අපි ඔබට කියන්නේ හොඳ තැනකින් හොඳ වාහනයක් ගන්න. ඉතින් එකම තැන තමයි මාලපේ පුංචි කාර් නිවස. මෙන්න ඇඩ්‍රස් එක පුංචි කාර් නිවස වාහන උද්‍යානය පුංචි කාර් හන්දේ පුංචි කාර් පාර මාලපේ.
2: ගැස්මට සියත අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. වැලන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණ හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: හරිම තැනට ගිහින්ද LOLC එකේ ලෝන් එක ගත්තේ? මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
6: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
2: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක් නම් ඉස්තරම්.
1: කිරිපත්කඩ රන් කෙරලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. අගෝස්තු 14 වනදා සිට 16 වනදා දක්වා අප වෙත පැමිණෙන ඔබට නවතම ස්වර්ණාභරණ විශේෂ වට්ටම් සහිතව මෙන්ම ඔබට රන් කාසි සහ මැණික් දිනා ගැනීමේ අගනා අවස්ථාවක්. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444. සීත හදවත් දිනු හිතවත්කම.
7: නමස්තේ නමස්තේ. ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke saha cultural dance. Agosto 14 15 16 Havelock City Mall ekedi. Havelock City Mall, my happy place.
8: මෙතරයේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එක මලතරය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිදීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
9: Siyata between lady miss world sri lanka 2026 title sponsor
10: ඔබ සමට දිදුලන දීප්තිය twin gala ගන්න between lady racer එකට අදම මාරු between lady
2: ඔබත් සැනින් දිදුලා 98.2 98.4

0: ัง
1: අද ඉතින් සැන්ඩිට සන්තෝෂ දවසක්.
2: අද අපේ දවස වමත් කරුවන්ගේ දවස.
1: පළවෙනි වතාවට සැන්ඩි වෙනුවෙන් ලෝකෙ දිනයක් වෙන් කරලා තියෙනවා නේද? සෙල්ලමත් දෙකම.
2: මකලෝ. අදවත් සතුට වෙලා නිකන්නේ නිදහසේ ලස්සන මේ වැඩේ කරගෙන ගිහිල්ලානේ ආඩපාලි කියන එක.
1: නෑ මං කිව්වා ඔයා වෙනුවෙන් දවසක් වෙන් කරලා තියෙනවා කියන එක ආඩපාලියක් වෙන්න කොහොමද? දෙයියනේ හොඳක් කියන්න බෑනේ මේ ගෑනුන්ට චාන්ස්. අපි කතා කළේ අද වමත්කරුවෝ ගැන, වමත්කරුවෝ වෙනුවෙන් දිනයක් වෙන් කරලා තියෙන එක ගැන. හැබැයි ඒ ඔක්කොම අතරේ අපි තාම වුණත් මේ පොඩ වමට සලකන වප්සඩ්නේ.
2: ඈ
1: ඒ කියන්නේ දැන් අපි අතට අත දෙන්නේ නැහැ නේ වම් අතේ.
2: ආ
1: දකුණ අතේ. අතට අත දෙන්නේ දකුණු අතේ.
2: මං අනේ දැස වමෙන් දෙනවා. ඈ වමෙන් දෙනවා.
1: ඔයා වමෙන් දුරේ අනිත් දිස් දකුණ අතුරු දෙකක් දකුණෙන් අත දුන්නාම බෑනේ මුල්ප කරන්නේ. අපි අත දෙන්නේ දකුණු අතේ. ඊට පස්සේ තියෙනවා නිකන් අපි සල්ලි දෙන්නේ දකුණු අතෙන්.
2: ආ
1: සාමාන්‍යයෙන් දකුණු අතින්නේ සල්ලි දෙන්නේ. සල්ලි ගන්නෙත් දකුණු අතේ. සමහරවිට දකුණු අත දික් කරලා වම් අත තියනවා නිකන් දකුණු අතේ වැළපිට
2: හරියට.
1: අම්ම කරලා තමයි අපි සල්ලියක් අතට ගන්න. කියන්නේ අපි තරුණත් අපේ තියනවා නිකන්
2: වම් පිටිපස්සේ
1: පොඩ්ඩක්. ඕ අමඩිය පිටිපස්සේ දින් දකුණු අත තමයි මාර අත කියලා. ඔයා කියන්නේ කොටින්ම දැන් අගෝස්තු 13 නේ මේ වමත් කරුවන්ගේ දින.
2: ඔව්.
1: ඔයා හිතන්නේ ඇයි
2: 13
1: දාලා තියෙන.
2: 13 මොකද්ද ප්‍රශ්නේ?
1: සාමාන්‍ය පිළිගැනීම තමයි 13 කියන්නේ අසුබ දවස. 13 කියන්නේ අසුබ ඉලක්කම. ඉතින් දැන් හොඳ වැඩකට යොදා ගන්න නැති දවසක්.
2: ඒක
1: ඒ දවස දුන්න ඔන්න උබලගේ මූසල දවස තියාගෙන ඉන්න කියලා. වමත් කරුවන්ට මාර හරිව අපි කියන්නේ ඒක හරි අයිරොනිකල්. ඒ කියන්නේ වමත් කරුවන් වෙනුවෙන් දවසක් වෙන් කරලා තියෙනවා.
2: පොඩ්ඩක්
1: හැරලා බලනකොට ඒක අයින මූසල පුස්පේතු දවසක්නේ කියලා හිතෙන විදිහ. උනාට එහෙම හිතන්න එපා.
2: හැමෝම මිනිස්සු
1: වමත් කරුවෝද දකුණත් කරුවෝය කියලා හිතන. ඒක වරුනේ ඒක. වමත් කරුවෝද
2: දකුණත්
1: කරුවෝය කියලා හිතන්.
2: ඒ හිතුවම ඇතිද?
1: ඇති ඇති ඒ හිතුවම ඇති. මම අපි යනවා අපි අපි එහෙට හම්බෙනවා. මම දකුණත් කරු.
2: මම වමත් කරුවෙක්. වමත් කරින්ට.
1: එහෙමනේ අපි කියන්න ඕනේ එහෙමනේ වෙන්නේ. මම දකුණත් මකලෝ.
2: මම වමත් සැන්ඩි.
1: ගිලෙන්න.
0: රන්ඩන්.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: සියත ටීවී වෙබ් අඩවියට රන් සම්මානයක්. වෙනසක් වෙනුවෙන් අතහැරීමට සූදානම් ජනපති කියයි. සැකකරුවන් 93කට රතු නිවේදන. සෙව්වන්දිට මාංචු නොදෙමීම ගැන විමර්ශන. ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 0117 888 666.
1: bestweb.lk 2026 සම්මාන උළෙලේ හොඳම මාධ්‍ය සහ විනෝදාස්වාද වෙබ් අඩවියට හිමි රන් සම්මානය සියත tv.lk වෙබ් අඩවියට හිමි වුණා. ඒ ඊයේ රාත්‍රියේ කොළඹදී පැවති සම්මාන උළෙලේදී. මෙහිදී විවිධ කාණ්ඩ යටතේ වෙබ් අඩවි සඳහා සම්මාන පිරිනැමුණා. දෛනිකව මිලියන ගණනක් පරිශීලනය කරන සියත tv.lk වෙබ් අඩවිය හොඳම මාධ්‍ය සහ විනෝදාස්වාද වෙබ් අඩවියට හිමි රන් සම්මානය දිනාගත්තා. සියත tv.lk වෙනුවෙන් එම සම්මානය ලබා ගත්තේ සියත ඔන්ලයින් අංශ ප්‍රධානි මధుර භාෂිත සහ ජ්‍යෙෂ්ඨ වෙබ් නිර්මාණකරු ලහිරු ප්‍රභාත් විසින්. bestweb.lk සම්මාන උළෙල මෙරට වෙබ් අඩවි ඇගීම සඳහා පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ සම්මාන උළෙලක්. සම්මානයෙන් පිදුම් ලැබූ සියත tv.lk වෙත සියත FM සුබ පැතුම්. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුව යළි සලකා බලනු ඇතැයි අපේක්ෂා කරන බව නීතිඥ සංගමය පවසනවා. එහි සභාපති රජීව් අමරසූරිය සඳහන් කළේ ඊයේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී සිය ස්ථාවරය ඍජුව දැනුම් දුන් බවයි. ඔහු මේ බව සඳහන් කළේ එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්
4: අපි යෝජනා කරා අපි සියලු දෙනාම ජනතාව පැත්තේ ඉන්නේ. එතුමා කිව්වා එහෙම. ඉතින් එහෙමනම් මෙතන නායකයන් අතර විද්වතුන් අතර වෙනසක් තියෙනවා නම් අදහස්වල අපි කතා කරලා සාකච්ඡා කරලා සම්මුතියකට එන්න ඕනේ මොකද්ද ඇත්තටම හොඳ කියලා. එතුමා කියනවා එතුමාගේ පැත්තෙන් මේක හොඳයි කියලා. විශේෂයෙන් අපි විතරක් නෙවෙයි මහානායක හාමුදුරුවෝ UN ඕගනයිසේෂන් එකේ ස්පෙෂල් රැපටෝ ඊයේ කියලා තියෙනවා. කියන්නේ ඒක හුඟක් බලවත් ආයතනයක්. මේක කරන්න එපා කියලා. ඊට අමතරව අපේ නීතිඥ සංගම් විනිසුතුමා ලංකාවේ පිටරට ප්‍රංශයේ සංගම සියලු දෙනාම දැන් කියන්නේ මේක කරන්න එපා කියලා. ඉතින් මේ අවස්ථාවේ මේ සංශෝධන කරන්න ඕනේ කියලා කියන්නේ ආණ්ඩුව විතරයි. ඉතින් මම හිතන්නේ මම බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමත් ආණ්ඩුවත් මේක නැවත හැරී බලලා අවශ්‍ය විදියට තීරණයක් ගනි කියලා. මොකද මේක මේ වෙලාවේ අනවශ්‍ය දෙයක්.
1: විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරු වරුන්ගේ සංගමයද විරෝධය පළ කර තිබෙනවා. එහි විශේෂ නියෝජිත මාග්‍රට් සැටත් වයිට් ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරනු ලැබුවේ ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කරමි. ඇය එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ විනිසුරු වරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කළහොත් අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය අඩපණ විය හැකි බවයි. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා සුදුසු ආරක්ෂණ ක්‍රමවේද සහිතව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් කරහා විශ්‍රාමයාමේ වයසේ ඕනෑම වෙනසක් සිදු කරන ලෙස එක්සත් ජාතීන්ගේ විනිසුරු වරුන්ගේ සංගමයේ විශේෂ නියෝජිතවරිය ශ්‍රී ලංකා රාජ්‍යයට දෙනුම් දෙනු ලැබුවා. මේ අතර ඊයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ තමන් සතු බලය කිසිදු අවස්ථාවක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට භාවිත නොකරන බවයි. වෙනසක් වෙනුවෙන් අවදානම් ගැනීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
5: මගේ ප්‍රවේශය ප්‍රවේශය තිබෙන්නේ ආණ්ඩු ව්‍යවස්ථාව තුළ. මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලයක් ආණ්ඩු ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න උපයෝග කරගන්නේ නැහැ. මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන, ඔබටත් යන්න. මම යන්න ලෑස්ති වෙන්නේ. මම මේවවල වාඩි වෙන බලාගෙන අපි හිටියෙත් නෙමෙයි. ඒ වගේම මම මේ වෙනස කිරීම සඳහා අවධානම ගන්න ලෑස්තිමි. වෙනසක් මම හිතන්නේ සිද්ධ වෙයි කියලා අවධානමකින් තොරව. වෙනසක් හැම විටම සිද්ධ වෙන්නේ අවධානමත් දරාගෙන. මුද හරගෙන පාස්කු පරීක්ෂණේ. පාස්කු පරීක්ෂණේ දියත් කරලා තිබෙන්නේ බුද්ධි අංශත. මගේ ආරක්ෂාවට වක් කියන්නේ තෝ. හැමම පරීක්ෂණ යනවා. ඒ තුළ ජීවිත අවධානම් පවතින බව මම දන්නවා. නමුත් අවධානම දරාගන්න නැතුව වෙනසක් කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම අවධානම් ගන්න සූදානම්. මේ රටේ ජනතාව වෙනුවෙන් කළ මම විශ්වාස කරනවා. ඒ අවදානම හමුවේ මගේ තනතුරු අහිමි වෙනවා නම් ඒවා ඉතා හොඳින් බාරගෙන මට පිටත්වල යන්න ලෑස්තියි.
1: 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. යෝජිත සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67ක් දක්වා සහ අභ්‍යාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් දක්වා ඉහළ නැංවීමට යෝජිතයි. අගවිනිසුරුවරයාගේ වයස අවුරුදු 67ට එළඹෙන දිනය හෝ දුහුරයට පත්වී වසර 6ක් සම්පූර්ණ වන දින යන දෙකෙන් කලින් එළඹෙන දිනේදී විශ්‍රාම ගැන්වීමටද නව ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජනා කරනු ලැබුවා. බලයට පත්වීමට පෙර ජනතාවට ලබා දුන් සියලු පොරොන්දු මේ වන විට ආණ්ඩුවට අමතක වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හම්බන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
6: මම පොඩි ඉල්ලීමක් කරනවා. 2024 ජනාධිපතිවරණයට පෙර කියපු ප්‍රකාශ පොඩ්ඩක් ආපහු රීවයින් කරලා බලන්න. බොහොම ලස්සන කතා ටිකක් කිව්වා. අපේ තරුණ පරපුරට කිව්වා 112,000 විචකාර එකක් ගන්න අවස්ථාව ලබා දෙන්නයි. දැන් කියනවා අපෝ අපි එහෙම කිව්වේ නැහැ, කිව්වනම් ඉුවයි කියලා ඔප්පු කරනවා නම් මන්ත්‍රීකමෙනුත් අයින් වෙනවා. ඇත්තට මන්ත්‍රීකමෙන් අයින් වෙන්න. මොකද මේ වීඩියෝ දර්ශන ඔක්කොම තියෙනවා. වරායේ ගොඩබාන මිලට තෙල් ටික දෙනවයි කිව්වා ඔබට. ඒ මිලට බදු ටික ඔක්කොම ඉවත් කරනවයි කිව්වා. විදුලි බිල අඩු කරනවයි කිව්වා 133කින්. මතකද? මේ අමුතුම ලෝකෙක මේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවේ
1: ජාත්‍යන්තර විරෝධය හමුවේ ආණ්ඩුව 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කළහොත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ අපහසුතාවට පත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසුවේ.
7: සමස්ත රටේ ආර්ථිකය කඩාගෙන වැටලා තියෙනකොට ආණ්ඩුව අපේ අවධානය 22 සංශෝධනයට පත් කළා තියෙනවා. මේක ජනතාව ඉල්ලපු දෙයක් නෙමෙයි, මේක නීතිඥවරු ඉල්ලපු දෙයක් නෙමෙයි, මේක හුදෙක් ගරු විනිසුරුවරුන් ඉල්ලපු කාරණයක් කියලා අපි දැක්කේ නැහැ. හැබැයි මොකද්ද ලෝකේ වැදගත් නීතිඥ සංගම් මේ සියලු දෙනා අද ආණ්ඩුවට කියලා තියෙනවා මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න එපා කියලා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවට මේ රටේ ජනතාව සහ මේ රට අපහසුතාවයට පත් කරන්න එපා. මොකද එහෙම කළොත් වෙන දේ තමයි අපි ජාත්‍යන්තර ඉදිරියේ රටක් හැටියට අපහසුතාවට අපිට ලක් වෙන්න සිදු වෙනවා.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පැවසුවේ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුවේ තනි කැමැත්තට සිදු නොවන බවයි.
8: අපිට පෞද්ගලික අරමුණු නැහැ. මේක ඇත්තටම ජනාධිපතිතුමාගේවත් රජයේවත් තනි තීරණයක් නෙමෙයි. මේක මේ රටේ ජීවත් වෙන මේ නීතිය හා සාමය වෙනුවෙන් යහපත් බලාපොරොත්තු සහිතව කටයුතු කරන සමස්ත පුරවැසියන්ගේම බලාපොරොත්තුවක්.
1: සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පැවසුවේ.
9: අපි ගරු අධිකාරියනුත් ඉල්ලන්නේ මේ සංශෝධනය ආණ්ඩුව පාර්ලිමේන්තුවට ගෙන ඇවොත් සති දෙක කාලයක් තියෙනවා අධිකරණයේ අභියෝග කරන්න. දැනටම අධිකරණයේ අභියෝග කරන බව විවිධ කණ්ඩායම් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වය අනුව රටේ ජනතාවට මේක තීන්දුව කරන්න ජනමත විචාරණයකට යොමු කරන්න කියන ඉල්ලීම.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි පළ කළේ මෙවන් අදහසක්.
10: අපි ආණ්ඩුවට බල කර සිටිනවා ජාත්‍යන්තරය, ඒ වගේ සාමාන්‍ය ජනතාව, මේ රටේ සියලු විපක්ෂ කණ්ඩායම් මේකට එක හඬින් එක කොඩියක් යටතේ ඉන්නවා. මේ කටයුතු කොහොම නතර කරන්න කියලා
1: අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ පසුගිය මැතිවරණවලදී ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දුවක් අනුව 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන බවයි.
11: රජයට පවතිනවා මේ නඩු කටයුතු වේගවත් කළ ජනතාවට සහනයක් ලබා දෙන්නට. ඒක අපේ ජනවර්මෙත් සඳහන් වෙන එකක්. 2024 ජනාධිපතිවරණයේ මහමැතිවරණයේ දෙකේදීම අපි මේ රටේ ජනතාවට කිව්වා මේ ගොඩ ගැහිලා තියෙන නඩු ටික කඩිනමින් අවසන් කරලා ජනතාවට යම් සහනයක් සලසනවා කියන එක. මේ ක්ෂේත්‍රයේදී ප්‍රතිසංස්කරණ රාශියක් සිදු වෙනවා. එයින් එකක් පමණමයි මේ 400ක් පමණ වන සියලු විනිශ්චකාරරුන්ගේ විශ්‍රාම වයස අවුරුද්දෙන් වැඩි කරන එක. ඒ නිසා ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමක් ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයට තමයි මේ කටයුතු සිදු කරන්නේ. ඕන කෙනෙකුට ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ අභියෝගයට ලක් කරන්න පුළුවන්.
1: සියලු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හඳුනාගෙන ඇති බව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
12: අතන මේ වෙනකොට අපි සියලුම කණ්ඩායම් ගැන අඳුරගෙන තියෙන්නේ. ඒ වගේම ඔය තනිශ්‍රේණියේ තියෙන අය සම්බන්ධින ඒගොල්ලන්ත් අපි දැනුවත් කරලා තියෙනවා. පාදිෂ පොලිසිය වගේම බුද්ධි අංශ දැනුවත් කරලා තියෙනවා. දවැන්ත වැඩි පිළිවෙලක් ඉදිරියේදී අපි කරගෙන යනවා. දැනටත් කරගෙන යන ගමන් තියෙන්නේ. මොකද එකපාරට අපිට පහසු වෙන්නේ නැහැ. මොකද මේක කාලයක් තිස්සේ සංවිධානය වෙලා වචනින්ම සංවිධානාත්මක අපරාධ කරුවන්නේ. කාලයක් අපිට අවශ්‍යයි. මොකද අපි දැන් තමයි සිස්ටම් එකට වැදලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා පොලිසිය පමණක් නෙමෙයි. උදාමුදාව, ගුවන්මුදාව, නායක අපිට සියලු කණ්ඩායම් එකතු වෙලා මේකට විශාල විදියට කැපකිරීමක් කරනවා. ඉදිරියේදී මම හිතන්නේ සෑහෙන දුරට මේක පාලනය කරගන්න අපිට පුළුවන් වෙයි.
1: කංචිපාන ඉම්රාන් අත්තරංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කළ මෙහෙයුමක් පිළිබඳවද මාධ්‍යවේදීන් සහකාර පොලිස් අධිකාරීවරයාගෙන් විමසීමක් කළා.
12: සාමාන්‍යයෙන් අපේ රට අපි දන්නවා ඔබතුමා ඔබතුමාගේ ගම් ප්‍රදේශය දන්නවා. නමුත් ඔබතුමා ওই ගමෙන් බැහැරව වෙන ගමකට ගියොත් ගම් ප්‍රදේශය ගැන එච්චර ලොකු අවබෝධයක් අපිට නැති වෙන්න පුළුවන් නේ. ඉතින් සාමාන්‍යයෙන් වෙනත් රටක කරන මෙහෙයුමක් ඒ රටේ නීතියට අවනතව ඒ වගේම රට ගැන දැනගෙන අපි කළ යුතුයි. සාමාන්‍යයෙන් අපි පීනන්න වතුරට බහින්න මොන්නේ නේ. මම හිතනවා ඒක අසාර්ථක මෙහෙයුමක් නෙමෙයි සාර්ථක මෙහෙයුමක්. ඉතින් අපි වතුරට බැස්සා.
13: දෙවන්දි සාලේ ඉදිරිපත් කිරීමේදී මාංචු නැතුවයි කොහොමද දෙවිදියකට ක්‍රියාත්මක
12: වෙන්නේ? මාධ්‍ය තමයි දැක්කේ අධිකරණයෙන් වන්දනාගාරයට තමයි අයව බාර දීලා

0: අපි කටයුතු ආරම්භ කරලා තියෙනවා.
1: පසුගිය ඔක්තෝබර් 10 වනදා සිට ඊයේ දක්වා හෙරොයින් කිලෝ 2259ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 2653ක්. කොකේන් කිලෝ 293ක් ද අත්අඩංගුවට ගත්තා. මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සියලු පාර්ශ්ව පිළිබඳ තොරතුරු රැස් කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් වරුණ ගමගේ පැවසුවේ.
2: ශ්‍රී ලංකා යුද හමුදාව මූලික අරමුණු කරගෙන තියෙන්නේ මේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සියලු දෙනා සම්බන්ධව තොරතුරු එක්තරා කිරීම සහ ඔවුන්ගේ තියෙන ක්‍රියාකාරකම් පිළිබඳ අධීක්ෂණය කළා. ඒ සම්බන්ධව තොරතුරු එක්තරා කිරීම සහ එම තොරතුරු ශ්‍රී ලංකා පොලිසියටත් ගුවන් හමුදාවටත් විශේෂ කාර්ය බලකායටත් සහ නාවික හමුදාවටත් ලබා දීමට ඒ ඉදිරි මෙහෙයුම් කටයුතු සඳහා. එතකොට මෙහිදී අපි දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් අපේ තියෙන බුද්ධ ජාලයන් අපි මේ සඳහා උපයෝග කරගන්නවා. ඒවා ප්‍රතිඵලයක් විදිහට මේ වනට අපිට හැකි වෙලා තියෙනවා ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂකාර බලකාය සමග එක්ව කරන ලද මෙහෙයුම් වලදී බිලියන 9.3ක පමණ වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සහ ඒවා නීතිගානුකූල කටයුතු සඳහා පොලිසියට බාර දීමට අපිට හැකි වෙලා තියෙනවා.
1: මත්ද්‍රව්‍ය ජාවාරම මර්ධනය කිරීම සඳහා ගුවන් හමුදා විසින් නිරීක්ෂණ සිදු කරන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර කියා සිටියේ.
3: ගුවන් පැය මේ වෙන විට 390කට අධික කාලයක් මේ සඳහා නිරීක්ෂණ කටයුතු සඳහා යොදවලා තියෙනවා. මුහුදෙන් සමයි ගොඩක් ඩ්‍රග් ට්‍රැෆිකින් සිදු වෙන්නේ. එය විශේෂයෙන් ඉතාමත් ගැඹුරු මුහුදේ කාටවත් ළඟා වෙන්න බැරි ස්ථාන ගුවනින් නිරීක්ෂණය කර ඒවා දත්ත අපේ නාවික හමුදාවට ලබා දීම තමයි විශේෂයෙන් කටයුතු කරන්නේ. ඊට අමතරව ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමෙන් අදාළ මෙහෙයුම් සිදු කිරීම සිදු කරනවා විශේෂයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එකතු වෙලා.
1: මේ අතර අන්තර්ජාලය හරහා මූල්‍ය වංචා සිදු කිරීමේ චෝදනා මත මෙම වසර තුළ විදේශිකයන් 193 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ප්‍රතිපත්ති පොලි අනුපාතිකවල ඉදිරි ගමන් මග හෝ එම පොලි අනුපාතික මට්ටම් පිළිබඳව පොරොන්දුවක් හෝ ඉඟියක් ලබා දී නොමැති බව මහබැංකුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මහබැංකුව සඳහන් කළේ මහබැංකු අධිපතිවරයා මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශ වැරදි ලෙස අර්ථකථනය කර ඇති බවයි. අපේක්ෂිත ගෝලීය සහ දේශීය ආර්ථික තත්ත්වය හමුවේ වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වඩාත් යෝග්‍ය බව මහබැංකුවේ අදහසයි. ආර්ථික දත්ත පුරෝකථන සහ අවදානම් ඇගීම් සැලකිල්ලට ගනිමින් එක් එක් මුදල් ප්‍රතිපත්ති වාරයේදී ප්‍රතිපත්ති පොලි අනුපාතිකය පිළිබඳ තීරණ ගන්නා බවයි මහබැංකුව සඳහන් කළේ. මේ අතර ඇමරිකා ඩොලරයක විකිණුම් වටිනාකම රුපියල් 338.57ක් බවට පත්ව තිබෙනවා. එහි ගෙනුම් වටිනාකම රුපියල් 329.43ක්. ඕස්ට්‍රේලියා ඩොලරයක විකිණුම් අනුපාතය දැක්වෙන්නේ රුපියල් 241ක් ලෙසයි. එහි ගෙනුම් වටිනාකම රුපියල් 230.14ක්. මෙම වසරේදී ඩොලර් බිලියන 9ක විදෙස් ප්‍රේෂණ උපයා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළා. එහි සභාපති කෝසල් වික්‍රමසිංහ සඳහන් කළේ ගත වූ මාස 7 තුළ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 5 ඉක්මවා ගොස් ඇති බවයි.
4: 2024 වසරේදී අපි ලබාගත් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 8.1 2025 වසරේදී ඩොලර් බිලියන 8.1 දක්වා වැඩි වුණා. මේ මේ වසරේදී 26 වසරේදී පළවෙනි මාස 7 තුළ ඩොලර් බිලියන 5 ඉක්මවා ගොස් තියෙනවා. අපි විශ්වාස කරනවා මේ වසර අවසානයේ ඩොලර් බිලියන 9 ඉක්ම යන සීමාවකට ගමන් කරයි කියලා. ඒකෙදී විශේෂයෙන් ගත්තොත් පසුගිය යුද වාතාවරණය තුළ මාස ගණනාවක් පසුබෑමකට ලක් කළ තිබුණත් අපි ඉතා සූක්ෂම සහ සැලසුම් සහගතව රැකියාව වර්ධනය කරගැනීමේ වැඩපිළිවෙල දිගටම ක්‍රියාත්මක කරමින් පැවතියා.
1: මේ අතර පසුගිය ජූලි මාසයේ සඳහා සමාජ ආරක්ෂණ බද්ද ලබන 20 වනදාට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට දැනුම් දී සිටිනවා. අත්තිකාරම් ආදායම් බද්ද රඳවා ගැනීමේ බද්ද හා අත්තිකාරම් පුද්ගල ආදායම් බද්ද අනිද්දාට පෙර ගෙවිය යුතුයි. ශබ්දය සහ මුල් ආකෘතිය වෙනස් කර ඇති හා වැඩි ධාරිතාවයකින් යුතු යතුරුපැදි සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර සදහන් කළේ මෙරට ලියාපදිංචි වාහන අතරින් වැඩිම සංඛ්‍යාව යතුරුපැදි බවයි.
5: දැන් අපේ වාහන ලංකාවේ තියෙනවා මිලියන් 9.2කට වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ 192ක්. මේකෙන් ගත්තොත් එහෙම මිලියන් 5.2 තියෙන්නේ යතුරුපැදි. ඒ කියන්නේ 152කට වැඩි ප්‍රමාණයක් යතුරුපැදි ලියාපදිංචිලා දෙනවා. 71,000 ගණනක් විදුලියෙන් ක්‍රියාත්මක කරන යතුරුපැදි ඊට අමතරව එකතු වෙලා තියෙනවා. ඉතින් මේවා අපි ඉන්ඩියන් බයික් වර අඩුයි අත වශයෙන් ඒ වගේම පෙට්‍රල් කරනවා වැඩි. මේ යතුරුපැදි හඳුන්වා දීලා තියෙන්නේ මහජනතාවගේ ප්‍රවාහන

0: අවශ්‍යතාව ඉෂ්ට කරන්න. විශේෂයෙන් මේ තරුණයෝ පාවිච්චි කරන්නේ මේ යතුරුපැදි අධික වේගයෙන් යන්න. අපි දකින දෙයක් තමයි මෙවැනි යතුරුපැදි අධික වේගයෙන් ගමන් කිරීම නිසා එක පාර බ්‍රේක් ගියොත් බ්‍රේක් අහන්නේ නැහැ. ඒ කියන්නේ කන්ට්‍රෝල් නැති වෙනවා. අධික වේගයෙන් ගිහිල්ලා බ්‍රේක් කරනවා කන්ට්‍රෝල් නැති වෙනවා. ඊට පස්සේ කියලා විසික් වෙලා ගිහිල්ලා ඉස්සරහින් එන වාහනට යට වෙලා මැරෙන්නේ. එහෙම නැත්නම් පිටිපස්සෙන් එන වාහනට යට වෙලා මැරෙන්නේ. ඒ කියන්නේ මේක තමයි ප්‍රධාන වශයෙන් මේක හේතු වෙලා තියෙන්නේ.
1: උසස් පෙළ විභාගයේ හෙට පැවැත්වීමට නියමිත විෂයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුව නොමැති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ අම්බලන්තොට පාසලක විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බවයි. එහිදී අත්වැරදීමකින් හෙටට නියමිත විෂයට අදාළ ප්‍රශ්න පත්‍ර අඩංගු මල්ලක් විවෘත කර ඇති බවයි ඇය සඳහන් කළේ. අනතුරුව යළි එම මල්ල මුද්‍රා තැබීමට පියවරගෙන තිබුණා. පිටත පිහිටි මල්ල විවෘත කළද එහි ඇතුළත ඇති ප්‍රශ්නපත්‍ර පැකට්ටු ආවරණය කර මුද්‍රා තබා ඇති බැවින් ප්‍රශ්නපත්‍රය නිරාවරණය වීමක් සිදුව නොමැති බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරිය කියා සිටියේ. ඒ හේතුවෙන් හෙට පැවැත්වෙන විභාගය සඳහා කිසිදු බලපෑමක් එල්ල වී නොමැති බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරිය සඳහන් කළා. ඉදිරියේදී ඇතිවන යුද ගැටුම්වලදී වඩා දැඩිව සහ ආක්‍රමණශීලීව කටයුතු කරන බව ඉරානය පවසනවා. එරට දේශපාලන උපදේශක සනී රාඩ් සඳහන් කළේ ඉරානයේ සතුරාගේ සැලැස්ම සාර්ථක නොවූ බවයි. ආර්ථික පීඩනය හරහා අභ්‍යන්තර බෙදීම් ඇති කිරීම සතුරාගේ ඉලක්කය වූ බවද ඔහු පැවසුවා. අමෙරිකා සහ ඊශ්‍රායල බුද්ධිංශ සමග සම්බන්ධ සමාජිකයන් දෙදෙනෙකු ඉරානය ඝාතනය කර තිබෙනවා. ඒ ඉරානයේ ගිනිකොන දිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී තවත් පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඒ එරට ප්‍රදේශ කිහිපයක් අස්ථාවර කිරීමට උත්සාහ දැරීම සහ යටිතල පහසුකම්වලට හානි කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා රටට ඇතුළු වීමට උත්සාහ දැරීමේ චෝදනා මතයි. හෝමු සමුද්‍ර සන්ධියේ අමෙරිකා ක්‍රියාමාර්ග වැරදි සහගත බවටද ඉරානය චෝදනා කළා. එරට විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ අමෙරිකා බුද්ධිංශවල අසාර්ථකත්වයේ හේතුවෙන් වැරදි විශ්ලේෂණ සිදු කර ඇති බවයි. ව්‍යාජ බුද්ධි තොරතුරු යහපත් තත්වයක් නොවන බවද ඉරානය සඳහන් කළා. ක්‍රීඩා සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්. පන්දු අරවිස්ස ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා. ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වයට නම් කර ඇත්තේ චමරි අතපත්තුයි. උපනායිකාව ලෙස හර්ෂිතා සමරවික්‍රම නම් කළා. තරගාවලිය ලබන 28 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිතයි. යලි සිරස්තල සියත ටීවී වෙබ් අඩවියට රන් සම්මානයක්. වෙනසක් වෙනුවෙන් අතහැරීමට සූදානම් ජනපති කියයි. උසස් පෙළ ප්‍රශ්නපත්‍ර පිටවීමක් සිදුව නොමැති බවට විභාග කොමසාරිස් ජෙනරාල්ගෙන් සහතිකයක්. සැකකරුවන් 93 දෙනෙකුට රතු නිවේදන. සිව්වන් දිට මාංචු නොදැමීම ගැන විමර්ශන. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
2: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town. මේ දවස්වල වේදිකාවෙන් නිතර දකින චින්තක පීරිස්ගේ අලුත්ම ස්ටේජ් ඩ්‍රාම එක තමයි අන්ධාරි.
1: ඒ ගැන අපි ඩ්‍රාමකේ ඇක්ට් කරන සම්පත් ජයවීරගෙන් ඇහුවා.
2: අන්ධාරි චින්තක පීරිස්ගේ අලුත්ම වේදිකා නාට්‍ය රචනය සහ අධ්‍යක්ෂණය චින්තක පීරිස්ගේ. මේ නාට්‍ය නිෂ්පාදනය කරේ වඟහල .lt වෙනුවෙන් ජනක. මේ නාට්‍ය මම සම්පත් ජයවීර, එතකොට සුලෝචනා වීරසිංහ, ආයේෂා දිසානායක, යශෝදරා මානගේ සමග හර්ෂ තෙන්නකෝන් රඟපානවා.
0: මොන වගේ කන්සෙප්ට් එකක්ද ඩ්‍රාම එකේ තියෙන්නේ?
2: මේක මේ පවුල සහ කාන්තාවගේ සිතුවිලි පටව ගොඩනගිච්ච වේදිකා නාට්‍යයක්. විශේෂයෙන් විවාහක යුවළ වලට බොහොම විනෝද වෙන්න පුළුවන්, රස විඳින්න පුළුවන් නාට්‍යයක් තරුණ තරුණියන්ට හැමෝටම.
1: වෙනදට වඩා ගොඩක් දෙනෙක් බැක් ස්ටේජ් ඩ්‍රාමාස් බලනවා නේද?
2: වෙන වෙන අර්බුද ප්‍රශ්න නැත්තම් ප්‍රේක්ෂකයෝ ඉන්නවා. හොඳ හොඳ හොඳ නාට්‍ය, අලුත් නාට්‍ය කියනවා, තරුණ නාට්‍ය ශිල්පී ශිල්පීන් අලුත් නාට්‍ය කරනවා, හැමෝටම අන්ත එකම වගේ අලුත් නාට්‍යයක් එනවා. හොඳයි, වේදිකා නාට්‍ය වලට හොඳ කාලයක් තියෙනවා.
0: අවදද අන්ධාරි ළඟදිම බලන්නේ
3: අගෝස්තු මාසේ 16 වෙනි ඉරිදා සවස 3:30 මරදාන එල්ෆින්ස්ටන් වගහලේ වේදිකා ගත වෙනවා. ප්‍රවේශ පත්‍ර දොරටුවෙන් ලබා ගන්න පුළුවන් ඉදිරියට ආරාධනා කරනවා අලුත් නාට්‍ය නරඹන්න කැමති අයට, නාට්‍ය ලෝලියන්ට හැම කෙනෙක්ටම.
0: Talk of the town. මාවල් එකද එහෙම නැත්නම් ක්‍රිස්ටෝපර් නෝලන්ද?
1: සවුත් කොරියාවල බොක්ස් ඔෆිස් බැටල් එක මේ දවස්වල යන්නේ නෝලන්ගේ දි ඔඩිසි මූවි එකයි, මාවල්ලාගේ ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ මූවි එකයි අතර.
0: ඒ අතරින් සවුත් කොරියාවල ෆෑන්ස්ලා වැඩිපුරම කැමති වෙලා තියෙන්නේ දි ඔඩිසි මූවි එකට. පහුගිය වීකෙන්ඩ් එක විතරක් ඇමරිකන් ඩොලර් මිලියන 10.3 ආදායමක් ගන්න නෝලන්ගේ මේ මූවි එකට පුළුවන් වුණා.
1: Spider-Man Brand New Day movie එක දෙවනි තැනට ආවේ American Dollar million 9.2 ක ආදායමක් අරගෙන.
0: South Korea වල එහෙම වෙද්දි ඊ වෙනකොට The Odyssey movie එක ලෝක පුරාම American Dollar billion 1.4 කට ආසන්න income එකක් අරගෙන තිබ්බා.
1: Film එකේ production cost එක උනේ American Dollar million 250ක්.
0: Talk of the town. හද ගැස්මට සියත.
4: උමත් බෙහෙත් බොන්න අකමැති නිසා වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වෙන්නේ නැද්ද?
5: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
4: බොහෝ දෙනෙක් අපිට කියන දෙයක් තමයි රුධිර පරීක්ෂාවක් කරගත්තොත් එහෙම නැතිනම් වෙනත් වෛද්‍ය පරීක්ෂණයක් කරගත්තොත් එහෙම ඔවුන්ට දිගටම බෙහෙත් බොන්න වෙයි කියලා හිතලා ඒ පරීක්ෂණ සඳහා යොමු වෙන්නේ නැහැ කියන කාරණාව. මේ ඊටම භයානක සහ අනුවණ ක්‍රියාවක්. මොකද සමහර ලෙඩ තියෙනවා පරීක්ෂා කරගන්නේ නැතුව අපිට කිසිම විදිහකින් එළියෙන් හොයාගන්න බෑ. ඒ කියන්නේ ලෙඩවල කිසිම රෝග ලක්ෂණයක් ඇති වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට හෘදයා ආබාධයක් හැදිලා ඔබව මිය යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන අධි රුධිර පීඩනය, ඒ වගේම රුධිරයේ අධික කොලෙස්ටරෝල් ප්‍රමාණයක් තිබීම වැනි රෝගී තත්ත්වයන් පරීක්ෂා නොකර අපිට හොයාගන්න බෑ. මොකද එවැනි රෝග තත්ත්වයන් වලදී ඔබට කිසිදු රෝග ලක්ෂණයක් මතුවෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දැනටමත් වයස අවුරුදු 30ට වඩා වැඩි පුද්ගලයෙකු නම් වසරකට වරක්වත් රුධිරයේ සීනි පරීක්ෂාවක්, කොලෙස්ටරෝල් පරීක්ෂාවක් සහ රුධිර පීඩන පරීක්ෂාවක් කරගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
5: ඔබේ නොදන්න මෙඩිසින්.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
6: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
7: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ Alice නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
6: Music. කතා කරන සත්තු. පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG, තේක්ක බඩුවල ලස්සන.
8: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
6: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
9: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
10: LB රන් අය තමයි මගේ හයිය.
9: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
11: Big big දිනුමයි Bonanza Bonanza.
12: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, වික්‍රේස හෝ විකයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
13: සිංහගිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
14: මේ තරහින් කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නෑ.
15: බාල ෂීට් දාලා බැටකන් නැතුව Supermate roofing sheet දාන්නකෝ. Supermate දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත Aizen again anuna usas tatwen yut zinc aluminum roofing sheet wasara 10 ka wagakima wahala gahanna tho wahala gahanna supermate roofing sheet danna
16: iturum ginumakata 107k dakwa ikala poliyak athulu buduma hitena wasi ekka lb premier savings ituru karana buduma hata amathanna 0112200 fitch ratings a-lka outlook stable liyapadinchi mulle samagamaki
17: namaste
18: namaste
17: ඉන්දියන් වයිබ් එකට ආදරය කරන හැමෝටමයි මේ ඉන්විටේෂන් එක. Havelock City Mall presents India Fest 2026. Authentic Indian fashions, handcraft, delicious flavors, Bollywood karaoke සහ cultural dance. අගෝස්තු 14 15 16 Havelock City Mall එකේදී. Havelock City Mall, my happy place.
19: මතකද Singa Big Bonanza.
20: 60% discount කරගෙන
19: මේ අවුරුද්ද තාවා.
20: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
21: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
22: 98.2 98.4

රාත්‍රී 7යි විනාඩි 7යි. කොහොමද ඉතින්? අද දවස ඔයා කැමති විදිහට හැමදේම සිද්ධ වුණාද? අද දවසේ ඔයා හිතපු දේවල්, උදේම නැගිටිද්දී හිතාගෙන හිටිය දේවල්, මතක් කරපු දේවල්, වැඩ කරපු දේවල් හිතේ හැටියට වුණාද? ඒ විස්තරන් මට කියන්න ඕනේ හරියද? මොකද ගොඩාක් අය අපි හැමෝම වගේ වැටවලදී, ස්ටඩීස් වලදී, ලයිෆ් එකේ ගොඩක් තැන්වලදී හිතනවට වඩා ගොඩක් බිසි වෙනවා. සමහර වෙලාවට අපි අපිවත් අමතක කරගෙන තමයි හැම වැඩක්ම කරන්නේ. ඉතින් අපේ අතින් අපි ආදරය කරන අයව අමතක වෙන්න පුළුවන්ද? මිස් වෙන්න පුළුවන්ද? ඔව්, මිස් වෙන්න පුළුවන්. ඒ අයව අමතක කරන්න බෑ හැබැයි. මොන දේ කළත් මොන දේ කිව්වත් මට විශ්වාසයි සියත ආදරය කහන ඔයා, ඔයා ආදරය කරන කෙනාට, ඔයා ඔයාට කරන ආදරයටත් වඩා, ඔයාට දෙන වටිනාකමටත් වඩා, ඔයා ආදරය කරන කෙනාට ඔයා ගොඩක් ආදරෙයි කියලා. ආදරණීය හිත් හරි කැමති ඒ අය ගැන හොයලා බලනවට, ඒ අයව කෑ කරනවට, එක හිනාවක් ඇති, හිත රිදෙන්නේ නැති වචන ටිකක් ඇති, අර මං කියනවා වගේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ කෑවද පිව්වද පරිස්සමින් ගෙදර යන්න, ගුඩ් නයිට්, මේ හැම දෙම ඩිසිප්ලින් එක තමයි ආදරේ තියෙන්නත් ඕනේ නේද? ඉතින් මේ පැයදක මේ විදිහට පටන් ගන්නෙ ඒ දේ චුට්ටක් මතක් කරන ගමන්. ආදරේ තියෙනවනේ ඩිසිප්ලින්. මං හරි නේද? සමහර අයට ආදර කතා ජීවිතේ ජීවත් වේගෙන යද්දී එක තැනකදී මගහැරෙන්නත් පුළුවන්. හැබැයි ලැබීම් නොලැබීම් මැත්තේ ඒ අය අතටත්, එයාගේ හිතේ තියෙන ආදරයට ගොඩාක් ආදරය කරනවා. එන්න විශ්මීනෝ බලාගෙන රෑ 9 වෙනකම්.

0: දැම්බලව රාත්‍රී 7යි විනාඩි 13යි.
1: හද ගැස්මට සියත. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ගෝවියට ලබා දෙන ස්ථාවර මිල 120 ප්‍රමාණවත් නැහැ.
3: වියලි මණ්ඩල විකුණලා දාලා විනාශ කරලා ඉවර වෙලා දැන් මෙතන ඇවිල්ලා ඉවර 120 මදි කියලා කියනවා.
4: අද ගෝවියට කර කියා ගන්න දෙයක් නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: ඇතුලේ ඉන්න ඕනේ මිනිස්සු. එළියේ ඉන්නවා. එළියේ ඉන්න ඕනේ මිනිස්සු ඇතුලේ ඉන්නවා.
4: ඒක බය වෙලා තියෙන. ඒක මරු කියවන. එක දවසක්වත් අහිංසක මිනිසුන්ගේ පඩිය වැඩි කරලා නැහැ ඕකෝ.
6: පචමදිවට හොරු ඉන්න ආණ්ඩුව
7: එල්ලයට හරියට පහර දෙමින් යනවා.
1: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
11: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
12: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ඉලක්කම් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බුරුණන් කිබ්බෙක් ගන්න. මොකද යාලත් තාසයි 2 ලැබෙනවා නම්.
14: Double 2. Double delight. Double salary. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion. ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප.
13: ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න. අද තමයි 얘 දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
12: සින්දු සියත අනුග්‍රහය.
15: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චමත්කාරේ.
12: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මෙදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
16: කිරිපත්කඩ රන් කෙරලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණුවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
17: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
18: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
17: අවන්ස් ටිකෙන් ටික පේ.
19: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. 3-50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකින්.
0: සී රිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. Goldy Chicken Sausages Value Pack ඉතිරිය රුපියල් 270. Fondre Fat Spread ඉතිරිය රුපියල් 210යි. Munchy Super Cream Crack ඉතිරිය රුපියල් 40යි. Gomez Saban Original 5 pack එක ඉතිරිය රුපියල් 160යි. Kagels Fruit Stand.

0: Luna da sudu kontigena e Disney.
1: Denin Anna. Sadie dawasala hawas dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Goda kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් හම්බෙනවා.
7: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
11: තියටර් ටෙලි දෙපැහැ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින් නගරයක්.
12: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනි.
11: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
13: සියත ටීවී තුලින්.

කොහොමද අදරේ කරත්තේ කවුද කෙනා කියලා අර අදාල වෙන්නේ නැහැ. පවුල් පිටින් සිය තහනයත් ඉන්නවා.

ඉතින් ඉතින් ඒ අතරින් මං ගොඩාක් ආදරය කරන හැමදාමත් වගේ සියත FM අහන ෆැමිලි එකක් මේ වෙලාවේ ජායල පැත්තට මං හිතන විදිහට නෑ ජායල පැත්තට නෙමෙයි ජායල පැත්තේ ඉඳන් කුරණ පැත්තට යන ගමන් ඉන්නේ. ඉතින් තිලිනී ආන්ටි, අංකල් සුකිත, කොකෝ, thank you so much. අපි ෆ්ලෙමින්වත් මතක් කරමු නේද? පැර ටික කරගෙන පරිස්සමින් ගෙදර යන්න ඕනේ. ස්තුතියි සියත ආදරේ කහනවට. ආදරේ ගොඩක්.

രാത്രി 7:00 വിനാടി 28:00 ധന്യവാദ ලැබීම් නොලැබීම් නොහිතා සමහරු මිනිස්සුන්ට අපැහි වෙනවා අපි හිතන්නේවත් නැති විදිහට. කෙනෙක්ට අත්හැරගන්න බැරි තරමට ආදරේ හිතෙනවා, ආදරේ කරනවා. ඒ වගේම තමයි ආදරණීය හිතකට හිතන් නැති විදිහට ආදරේ ලැබෙද්දී එයාගේ වටේ තියෙන හැම දෙයක්ම වගේ හොඳ පැත්තට සිත වෙන්න පටන් ගන්නවා. ඒක මං කියන්නේ ගොඩක් විශ්වාසයෙන්. ආදරෙන් දුක් විඳපු, ආදරේ හින්දා කඳුළු හලපු, හැබැයි විශ්වාසයෙන් ආදරේ කරපු හිතකට හරි ලස්සනට ආදරේ ලැබෙtti ඒ කෙනාගේ මුළු ජීවිතේම හරිම එළියයි. ඔයාට ඇත්තටම කෙනෙක් වෙනුවෙන් උදව්වක් කරන්න ඕනේ නම්, එයාගේ ළඟින් ඉන්නවා නම්, එයාට ඔයා ගැන තියෙන විශ්වාසය ඇති කරන්න ඕනේ නම්, එයාට ඇත්තට ආදරය කරන්න. කොන්දේසි නැතිව ඒ කෙනෙක්ට තවත් ප්‍රශ්නයක් නොවෙන්න, විශ්වාස කඩ නොකරන්න ඔයා තමයි වග බලා ගන්න ඕනේ. මොකද ජීවත් වෙද්දී අපි හැමෝටම ඕනේ සැනසීම. සමහරක් වෙලාවල් වලදී ඔයා හිතන් ඉන්න මිනිස්සු නෙවෙයි, හිනා වෙලා ඉන්න මිනිස්සු නෙමෙයි ඇතුළේ ඉන්නේ. සමහරක් අය මං හිතන විදිහට වෙස්ගත්ත සර්පයින්. අන්න ඒ අයව තත් පිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ චුට්ටක් වැඩියෙන් ආශ්‍රය කරන්න පටන් ගත්තාම නේද? හැබැයි ලැබීම් නොලැබීම් මේ කිසිම දෙයක් හිතන්න නැතුව එකෙනෙක් ආදරය කරනවා නම් ඒකෙන හැම තාටම ඒ විදිහටම ආදරය කරයි, අර කිසිම දෙයක් ගණන් ගන්නේ නැතිව. හැබැයි විශ්වාස කරන්න, සමහර තැන්වලදී ඔයාගේ ජීවිතයට දේවල් ලැපෙන්නේ ටිකක් පරක්කු වෙලා, හැබැයි ඒ තියෙන ආදරය නැති කරගන්න එපා. එන්න මේ පැත්තට ලියන්න.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එකක් නෙවෙයි.
3: හරි.
2: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
3: ලුණු නිෂ්පාදනය කරනවා.
2: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රයන්ල ලේවායවල් දාන්න ඕනේ නැහැ නේ. අපිව හූර්ලා අරගෙන පැකට් වලට දාලා කඩේට දානවනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම
6: වි. රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තැගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
15: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්න නැතුව වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
16: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තල්වත්ත බට real mapate experience එකකට නැල්වත්ත බට.
18: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
19: සතුට රස ගුණ මුසුමන කැමවල රස සුරකින
18: Kukufry RBD Poltel. Hatta vasarakata vedi vishwase.
20: Mulu pavulatama mage ganatama oba asa karana sappa nindaka soya vedivo. Avithyanne enna. Valentino Italy Flagship Experience Center. Vote Place Colombo 7 weta. Honda nindak kiyannema honda heta dawasakata palamu piyawarai.
21: Full charge eken kilometer 150 kata wedi durak. Nivaseedima charge kirimata hakiyawa athi lithium ion battery samagin ena. Bajaj Vigo Electric 3 roda rataya. David Pierce e-mobility weta. 0114700550.
22: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 0115880400. එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
23: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
24: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
25: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
26: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
24: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
27: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
28: සමහරු එන්නේ සද්ද අහලා.
29: තව සමහරු එන්නේ සුවඳට.
28: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
29: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ.
30: Go International Expo 2026.
31: Motor Show,
30: Lifestyle Expo,
31: Construction Expo,
30: Industrial Expo එක ඇති වෙන්න සතුටු වෙන්න.
31: අගෝස්තු 14-15 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී.
30: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද? Go International Expo 2026.
32: මාධ්‍ය අනුග්‍රහය සියත TV, සියත FM සමගින් Kiss FM.

රාත්‍රි 7යි විනාඩි 50යි. අද සීත ආදර රේඛා ඔයා හංගෙද්දී විශ්මයට මතක් කරේ සමහර අය ලැබීම් නොලැබීම් ගැන හිතන්නේ නැතුවම මිනිස්සුන්ට ඇප්පැහි වෙලා ආදරය කරනවා කියලයි. ඇත්තටම සමහර මිනිස්සු තවත් මිනිස්සුන්ට ඇප්පැහි වෙනවාට දැනිලා තියෙනවද? ඒ අතරේ දිනයිද පරදීද කියලා හිතන්නේවත් නැතිව එයාගේ හිතේ බැඳුණු විදිහ සමහර දුරස් වීම වෙන්වීමක් විතරක් නෙවෙයි, එයාට ඒ දුරස් වුණාට පස්සේ තමයි ඒ බැඳීමේ වටිනාකම දැනෙන්නේ. ගොඩක් දේවල්. සමහරක් බලාපොරොත්තු වීම ලැබෙනවටත් වඩා සමහර බැඳීම් අයිතියක් නැති වුණත්

අත්හැරගන්න බැරි තරමට මිනිස්සු ආදරය කරනවා. හිතක් තව හිතකට සදාටම ඇපැහි වුණු කතා අපිට ඕන තරම් ඇහිලා දැකිලා දැකලා ඔයාගේ ජීවිතේ එක්ස්පීරියන්ස් කරලා ඇති. එක දන්නේ අත්හැරුණට පස්සේ ඒ වේදනාව දරාගෙන ජීවත් වෙන හිත විතරයි. ඔයාට මොකද මේ ගැන හිතෙන්නේ? එහෙම කියද්දී අපේ ඉසුරු මංචනායක කියනවා මෙන්න මේ විදිහට. මතට අබ්බැහි වෙච්ච මිනිස්සු ලැබීම් නොලැබීම් හිතුවේ නැහැ. ඒ අය හොඳට කෑව බිව්වා. ආදරයට මත් වෙච්ච මිනිස්සුත් වෙනසක් නෑ, එහෙම්මමයි. මැරී කෙන ආදරය කළා. එතකොට අපේ වර්ජීනියත් මේ වෙලාවේ සීත ආදරයක අහන් ඉන්නේ කියලා වට්සප් මැසේජ් එකක් එවලා තියෙනවා. අපේ මාල් කියනවා විශ්වයෙන් එන පණිවිඩ ගීතයකින් හිතට දැනෙන සිතිවිලි නිසා සියතට මං ආදරෙයි කියලා. බලන්න ඔයාගේ වචනවල ලස්සන. Thank you so much මාලි. එහෙම තමයි නේද? ඔයාට දේවල් හිතෙද්දී, ඔයා සියත ආදරයක අහගෙන ඉද්දී, සියත FM අහගෙන ඉද්දී සමහර සින්දු වලින් ඔයාට උත්තර ලැබෙන්නත් පුළුවන්. මං හරි නේද? කළුතර ඉඳන් දිලු සියත ආදරයක අහන් ඉන්නවා කියලත් මැසේජ් එකක් එවලා තියෙනවා. KTH මේ මොකද වෙලා තියෙන්නේ? ඔව්, අද ටොපික් එකක් තියෙනවා. මං කලිනුත් මතක් කරා. ඔයාගේ මැසේජ් එක කියනවා ඊළඟ පැයේදී. කමක් නෑ නේද? එතකන්වත් මේ පැත්තට මැසේජ් එකක් කියවලා තියන්න. ආදරේ නම් ඒ අයට කියන්න ඔයා ආදරේ කියලා. මොකද ඒක එයා කෙනාට ලොකු සැනසීමක් වෙයි. 0711982894 අපේ වට්සප් නම්බරකට හරි ආදරේ කවුන්සියත FM අපේ ෆේස්බුක් පේජ් එක පැත්තට ඇවිත් රැඳවෙට කලින් ඔයාගේ හිතට දැනෙන දේවලුත් වචන කරන්න අමතක කරන්න එපා.

0: දැම්බලව රාත්‍රී 7:57.
1: හද ගැස්මට සියත. සියත පත්තරේ විතසා.
2: සල්ලේ පරීක්ෂා කරන්න වෛද්‍ය මණ්ඩලය ජාතික රෝහලට පාස්කුදා ප්‍රහාරමාලාව සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින හිටපු බුද්ධි ප්‍රධානි තුවාන් සුරේෂ් සල්ලේ මහතා පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය පසුගිය සතියේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණ තිබෙනවා කියලා කියනවා. අන්නේ නැතුව ටික කාලයක් ඉඳලා ඒ දවස්වල මම හිතන්නේ බඩවලින් කෑම දාලා තිබුණා. තාමත් සුරේෂ් සල්ලේ රැඳිලා ඉන්නේ ජාතික රෝහලේ. රැඳවුම් නියෝග ගන්න දවස් 90න් 90ට ඊළඟ දවස් 90ත් මම හිතන්නේ දැන් ඉවර වෙන්න ළඟයි. මේ දෙවැනි දවස් 90 වැඩි හරියක් එයාව ප්‍රශ්න කරන්න හම්බුනේ ජාතික රෝහලේ තමයි රැඳිලා හිටියේ. ඉතින් ඒ தত্ত্বය අනුව මට නිකන් හිතෙනවා තව දවස් 90කට සමහර විට රැඳවුම් නියෝග ලබා ගන්න ඉතින් ස්පිටාලේ තියලා වැඩක් නැහැ නේ ප්‍රශ්න කරන්න මේ කොනේ.
1: සියත පත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: හදන gedara finishing වැඩ වලට බඩු ගන්න කොහෙද හොඳ?
4: Swiss Tech authorized dealer කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන genuine අය. Swiss Tech ගන්න ඕනේ හොඳම තීරණය.
5: පරම්පරා ගාන අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
8: සිංහගිරි ඕගස්ට් මොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
9: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 0770 455 11

රාත්‍රි 8යි විනාඩි 6යි. සියතද රේක අහන අහන් ඉන්න ඕන දෙවනි පය අන්තිම පය මේ විදිහට තමයි පටන් ගන්න හරියද? අපේ KTH කියලා තියෙනවා සමහර හඬවල් කනට ඇහෙනවා විතරක් නෙවෙයි හිතටත් දැනෙනවා. සමහර වෙලාවට ඒ හඬක් ඇති දවසක් ලස්සන කරන්න හරියට හතට ඇවිත් නවයට යන හුරු පුරුදු කෙනෙක් වගේලු. ගුවන සැපය නියත කරමින් හිත මවිත කරන ඒ හුරු පුරුදු හඬට අපි හැමදාමත් ආදරෙයිලු. ආදරෙයි. ඔයාගේ සුබ පැතුම් වලට මැසේජස් වලට හැම දෙයකටම ස්තුතියි. ඒ වගේම තමයි අපි ජීවිතේ ආදරේ කරද්දී පුළුවන් හැම වෙලේම එයා කොච්චර වටිනවද, එයා කොච්චර වාසනාවන්තද, එයා දන්නේ නැති වුණාට ඒ කෙනා කොච්චර ආදරණීයද කියන දේ අනේ කෙනාට දැනෙන්න දෙන්න. මොකද ඔයා හිතන්නේ නැති වුණාට ඔයාගේ වචනයක් ඇති කෙනෙක්ගේ මුළු දවස විතරක් නෙමෙයි මුළු ජීවිත කාලෙම ඒ කිව්ව දෙයත් එක්ක සතුටින් ජීවත් වෙන්න. සමහර දවස්වලට කට්ටිය දුකෙන් ඉඳලා කාලයක් නිහඬ වුණාට පස්සේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ දැන් ඉක්මනට මගේ හිත රිදෙන්නේ නෑ නේද, මං හුරු වෙලාද කොහෙද, ඉස්සරහනම් පුංචි වෙනසක් වුණාත් පුංචි වෙනස් වචනයක් ඇහුණාත් එක මැසේජ් එකක් දැක්කාත් දෙයක් පරක් වුණාත් හේතු හොය හොය තනියම උත්තර හෙව්වා. වැරද්ද මගේද, මෙතන මොකක්ද වුනේ, හැම දෙයකම ඉමෝෂන්ස් ඉස්සරහින් තියෙනවා. ඒත් දැන් මේ පය වෙද්දී මේ ජීවිතේ මේ කාලෙ වෙද්දී හැමතේම වෙනස් වෙන්න පටන් අරන් තියෙනවා වගේ හැඟීමක් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මිනිස්සු එනවා ඉන්නවා, ආයි ඒ මිනිස්සු මොයාගේ ළඟින් යනවා, මිනිස්සු වෙනස් වෙනවා. සමහරක් අය සමහරක් අයගේ ඔළුවලට විස පීච දානවා, ඒගොල්ලෝ එකලන්ට කැමති දේවල් හිතන්න පටන් ගන්නවා. ජීවිතේ හැමතේම කොටසක් විතරයි. ඔව් දැන් සමහරක් දේවල් ඔළුවට ගත්තට ඔයාගේ හිත රිදෙන්නේ නැත්තේ ඔයා ඒවත් එක්කම ගොඩාක් ශක්තිමත් හින්දා. එකම තැනින් එකම විදිහට හිත රිද ගන්න එපා. මොකද සමහර තුවාල තියෙනවා ඒව සනීප වෙන්නේ නැහැ. හැබැයි තුවාලේ අඳුරගෙන ඔයා ජීවිතේ ඉස්සරහටම යන්න ඕනේ. ආයෙත් ඒ වගේ තුවාලයක් ඔයාගේ ජීවිතේට කරගන්නේ නැහැ කියන පොරොන්දුව ඔයාටම දීලා. ආදරේ කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සනම සුන්දරම හැඟීම. ඉතින් ආදරේ නම් කියන්න ඕනේ. පරක්කු වෙන්න හොඳ නැහැ. 0711 982 984 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක්. එහෙමත් නැත්නම් ආදරේ කවුන්සියත් FM අපේ Facebook page එකට આવીත් කමෙන්ට් එකක් තියන්න. දැනෙන හැඟීම්, ඔයා ආස හැඟීම් ඔයාලගෙන් තියාගන්න.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සාකච්ඡාවක් එකට යොදාගෙන තිබියදී උදේ නිවේදනයකින් සාකච්ඡාවේ අඩංගුව හරය ඉදිරිපත් කරන දේ පැවසීම ඉතාමත් හොඳ දෙයක් කියලා මම පිළිගන්නේ නැහැ. ඒක විවෘත සාකච්ඡාවකට බාධාවක් කරනවා කියන එක තමයි මගේ හැඟීම. මම කිසිසේත්ම මාගේ විධායක බලය හෝ අපි සතුව තිබෙන බලය ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් ඔබට පාවිච්චි කරන්න පියු කරගන්නේ නැහැ. මේ ව්‍යවස්ථා සංශෝධන නිසා අනිත් ජනාධිපතිවරයාට යන්න ඕන, ඔබටත් යන්න වෙයි. මම යන්න ලෑස්ති වෙමි. මම මේවවල වාඩි වෙන බලාගෙන අපි හිටින්නේ. වෙනසක් මම හිතන්නේ සිද්ධ වෙයි කියලා අවධානමකින් තොරව.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, Number 221, Dharmapala Mawata, Kolamba 7.
0: රූසපුවෙන් අනුන ලොවක් දිනන්න බලාපොරොත්තුවේ දැස් දල්වා බලා සිටින රූ රාජිනියන්ගේ මෞලි මංගල්‍ය.
3: සියත Big Twin Lady Miss World Sri Lanka 2026.
4: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
5: මෙවරත් දැනුමෙන්, පෞෂයෙන් සහ රුසිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුල හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මෑතකදීක ඡායාරූපයක් එක්ක අගෝස්තු 14 වනදාට කලින් 0716 500 501ට WhatsApp කරන්න.
3: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026.
5: Title sponsor.
6: Obe samata didurana deepthaya twin gala ganna. Big Twin Lady racer ekata adama maru. Big Twin Lady. Oba sanin didula.
7: Siyata Tele Depaya. Aluth kalawakata tele natya pelak balanna.
8: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙන මන්නම් හිතන්නේ නැහැ.
7: දකින හින පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
9: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
10: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
7: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
11: බලන් ඉන්න, බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

රාත්‍රී 8යි විනාඩි 27ක් ඔන්න වෙලා තියෙන්නේ. තව පැය භාගයක් තමයි මේ සතියට ආදර රේඛා ඔයාට විශ්මිත් එක්ක අහන්න කතා කරන්න හැමදේටම පුළුවන් වෙන්නේ. අද මන් ලිව්වේ මෙන්න මේ විදිහටනේ. ලැබීම් නොලැබීම් නොහිතා සමහර මිනිස්සුන්ට ඇපැහි වෙනවා අත්හැරගන්න බැරි තරමටම. මොනාද කියන්න ඕනේ, මොනාද කරන්න ඕනේ, මොනාද කරන්න ඕන තීරණ, මම මේ කෙනාට රියැක්ට් කරන්න ඕනේ කොහොමද, උත්තර දෙන්න ඕනේ කොහොමද, කලින් මගේ හිත රිද්දුව කෙනෙක් නේද, හැබැයි මට සමාව දෙන්න පුළුවන්, හැබැයි මං කොහොමද මගේ වටිනාකම් නැති කරගන්න නැතුව මිනිස්සු එක්ක හොඳින් ජීවත් වෙන්නේ. ඔය වගේ දේවලුත් මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්. එහෙම කියද්දී අපේ චමිල තරංග කියනවා මෙන්න මේ විදිහට. කිසිම මිනිසෙකුට ඕනෑවට වැඩිය බැඳෙන්න එපා. බැඳීම් වැඩි වෙන තරමට බිඳීමකදී දැනෙන වේදනාව ගොඩක් වැඩි. පණ පිටින් පිච්චෙන තරමටම ඒ හින්දා බැඳීමක් යනු බිඳීමක් ඇරඹුමක් කියා සිතන්න. ඇත්ත තමයි. එතකොට දිනෙත් මා තරුෂ කියනවා සමහර ඇපැහිවීම් තිබ්බා ලපා කන්නම ළඟා කරගන්නම හිතුණා. ඒත් යම් නිශ්චිත දවසක් එනවා, අන්නේ දවසට පස්සේ මගේ වෙන්න එපා. ඉන්න කොතනක හරි සතුටින් ඉන්න කියන්න හිතනවා. ඒ වුණාට ඇපැහිය කරන්න දෙයක් නැහැ. ඒක නැති වෙන්නෙත් නෑලු. එහෙම තමයි දිනෙත් මට හිතිලා තියන්නේ. එතකොට අපේ KTHK මැසේජ් එක මං අන්තිමට තියාගන්න. සින්දුවක් අහලා ඉමු. අත හැමදාමත් ආදරය කහන, අපිට ලියන, සියතට ආදරය කරන අපේ චකත්ගේ අලුබෝමුල්ලේ චකත්ගේ බර්ත් එක සුභම ඡයම ලස්සනම උපන්දිනයක් වෙන්න ඕනේ ඔයාට චකත්. සියත අපි ඔයාට ගොඩක් ආදරෙයි.

0: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනික් කැන්ඩි ඇතුළලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවිණ පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
2: සමහරු එන්නේ සද්ද අහලා.
3: තව සමහරු එන්නේ සුවඳට.
2: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
3: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ. Go International Expo 2026.
4: Motor Show,
3: Lifestyle Expo,
4: Construction Expo,
3: Industrial Expo එක්ක ඇති වෙන්න සතුටු වෙන්න.
4: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල් සමනල ක්‍රීඩාංගණයේදී
3: බිස්නස් කරනවද ඉන්වෙස්ට් කරනවද නැත්නම් ෆැමිලි එකත් එක්ක එන්ජොයි කරනවද Go International Expo 2026
0: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM සමගින් Kiss FM

රාත්‍රී 8යි විනාඩි 45යි. දන්නවද? මිනිස්සු ආදරය කරන්නේ අවසානය දැනගෙන නෙවෙයි. කතාව කොතනින් නවතිනවද? කවුද අන්තිමට ඉතිරි වෙන්නේ? කවුද කාගෙද වෙන්නේ කියලාවත් හිතන්නේ නැතුව. හිතට දැනුණු කෙනෙක් වෙනුවෙන් මුළු හිතින්ම ඇප්පැහි වෙනවා. ඒ ආදරයට නමක් නැති වෙන්න පුළුවන්. අයිතියක් නැති වෙන්නත් පුළුවන්. උත්තරයක් නැති වෙන්නත් පුළුවන්. ඒත් ආදරය කරපු හිතකට ඒක බොරුවක් වෙන්නේ නැහැ. සමහර ආදර කතා එකට ජීවත් වෙලා ඉවර වෙන්නේත් නැහැ. ඒත් එකිනෙකාගේ ජීවිතවල ඒ අය කෙටි කාලයක් හිටියත් හිත ඇතුලේ තික්කු කාලයක් ජීවත් වෙනවා.

ඉතින් ඔනී බබා, ඔයාවයි ඔයාගේ අත්තම්මවයි කොටක් ආතරින් මතක් කරනවා. මම දන්නෑනේ ඔයා තාමත් සියත ආදරේ කහනවා කියලා. බොහොමත්ම ස්තුතියි ඔය දෙන්නටම. අපි දවසක හම්බෙමු හරිද? ඔනී, ආන්ටි, thank you so much. එහෙනම් අපි ආය හම්බ වෙන්නේ අලුත් සතියක, අලුත් විදියට ආදරය කරන අලුත් හීනත් එක්ක සීත ආදරේක සඳුදා රෑ හතට. ගිහින් එන්න, ඔබට සුබ රාත්‍රියක්.

0: பத்திரிகை வினாடி 50
1: සලේ පරීක්ෂා කරන්න වෛද්‍ය මණ්ඩලය ජාතික රෝහලට පාස්කුදා ප්‍රහාරමාලාව සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින හිටපු බුද්ධි ප්‍රධානි තුවාන් සුරේෂ් සලේ මහතා පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය පසුගිය සතියේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණ තිබෙනවා කියලා කියනවා. අන්නේ නැතුව ටික කාලයක් ඉඳලා ඒ දවස්වල මම හිතන්නේ බටවලින් කෑම දාලා තිබුණා. තාමත් සුරේෂ් සලේ රැඳිලා ඉන්නේ ජාතික රෝහලේ. රැඳවුම් නියෝග ගන්න දවස් 90න් 90ට ඊළඟ දවස් 90ත් මම හිතන්නේ දැන් ඉවර වෙන්න ළඟයි. මේ දෙවැනි දවස් 90 වැඩි හරියක් එයාව ප්‍රශ්න කරන්න හම්බුනේ ජාතික රෝහලේ තමයි රැඳිලා හිටියේ. ඉතින් ඒ தත්ත්වය අනුව මට නිකන් හිතෙනවා තව දවස් 90කට සමහර විට රැඳවුම් නියෝග ලබා ගන්න ඉතින් ස්පිරිතාලේ තියලා වැඩක් නැහැ නේ ප්‍රශ්න කරන්න මේ ඕනේ.
2: සියද පාත්‍රේ විතස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන්

0: සංවර්ධන කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන්.
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණයක්.

0: සුරාදා උදේ 10ට
1: සියතා 2020
2: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
3: Big Big දිනුමයි Bonanza Bonanza
4: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier 23.43 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
5: බලන්න මිනිහෙකුගේ ගැම්ම අපිට කොච්චර දුර අපිව තල්ලු කරගන්න පුළුවන්.
6: ඒ කියන්නේ වැටෙන්න ඕනේ මගලෝ නැගිටින්න.
5: තල්ලු කරන්නද?
7: ටාටං ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
8: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0.76 56 78 74.
9: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family. Talent ticket විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: ශක්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දැන්ට පවතින දියලි කාලව තත්ත්වය අවසන් කිරීම සඳහා වූ ප්‍රමාණවත් අපට වර්ෂාපතනයක් අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන ඔක්තෝබර් මාසයේ සිට තමයි එදක්වා කාලය තුළ අගෝස්තු මාසයේ ඉදිරි සති කිහිපය සහ සැප්තැම්බර් මාසයේ ඉදිරි ප්‍රමාණවත් වැසි අපේක්ෂා කිරීමේ හැකියාව නැත.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: සිංහගිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.
8: Welcome to Bangkok, Thailand. Hi, මම ෂේනියා, foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa document ප්‍රශ්න මුකුත් නැතුව. හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand තැවිල්ල මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා. ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0285 867 777
9: අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
10: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
11: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7 වෙනි එකක් වුණු පුදුම රජෙක්.
12: රාජ්‍යරේ ගොබ්බයා.
13: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
14: නිලබල කරේති ඔලමුල පුරේ.
15: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සීත TV තුලින්.

0: adesso tu conti Game e Disney.
1: Benin Anna. Satita wasala hawas dekata.
2: Siyata hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: Rusapuen anuna. Loak dinanna balaporottuwe dash dalwa bala sitina ru rajiniyange mauli mangalya.
4: Siyata between lady miss world sri lanka 2026.
5: මම අනුදි ගුණසේකර. මං හිතන්නේ මේ ඔබේ අවස්ථාව. රුවින් පිරුණු ඔබ ජීවිතේ ලස්සනම තැනකින් පටන් ගන්න. එන්න.
1: මෙවරත් දැනුමෙන්, පෞර්ෂයෙන් සහ රූ සිරියෙන් පරිපූර්ණ ඔබ ලොවක් දිනන සිහින කිරුළ හිසදරන්න සූදානම්ද? ඔබගේ අයදුම් පත්‍රය මැතිකතික ඡායා රුපියක් එක්ක අගෝස්තු 14 වෙනිදාට කලින් 0716 516 500 WhatsApp කරන්න.
4: Siyata between lady Miss World Sri Lanka 2026.
1: Title sponsor.
6: Obe samata didurana deepthaya twin gala ganna. Between lady racer ekata adama maru. Between lady

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: සෝඩියම් කියන එක අපේ ශරීරය නිෂ්පාදනය කරන එක නෙවෙයි.
2: හරි.
1: මොනවද අපි සෝඩියම් වලින් කරන්නේ?
2: ලුණු නිෂ්පාදනය කරනවා.
1: යකඩෝ අපේ මේ බොඩි ඇතුළේ ලුණු නිෂ්පාදනය කරනවා නම් අර හම්බන්තොට පුත්‍රවල ලේවාය වල දාන්න ඕනේ නැහැ නේ. අපි ඔහුරලා කරන පැකට් වලට දාලා කඩේට දානවනේ.
3: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
2: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විදිහ.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
2: අලුත් වෙලා.
8: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
13: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්නතෝ වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
14: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
15: ඕනම කැමක් temperature කරගන්නේ තනියම පතල්වත්ත පත
16: Realme Pat experience එකකට නැල්වත්ත පත.
17: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන Majestica Lanka Tiles.
18: සතුට රස ගුණම සුවඳ කැමවල රස සුරකින
19: Fry RBD Poltel 60 වසරකට වැඩි විශ්වාසයෙන්
0: මුළු පවුලටම මගේ ගානටම
4: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න
11: Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත.
8: හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
10: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙත. 011 4700 550.
1: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 011 5880 LOLC රන් සවි රන්නය සේවාව වලස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
7: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
16: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
2: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ.
3: ඒක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
6: නිවසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. අගෝස්තු 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
19: සමහරු එන්නේ සද්ද අහලා.
15: තව සමහරු එන්නේ සුවඳට.
14: තවත් සමහරු එන්නේ අලුත් දේවල් හොයාගෙන.
15: ඒ ඔක්කොම එක්ක ෆන් එකක් ගන්න ඕනේ නම් Down South එන්න ඕනේ. Down South එන්න ඕනේ.
17: Go International Expo 2026.
18: Motor Show,
13: Lifestyle Expo,
18: Construction Expo,
13: Industrial Expo එක ඇතිවෙන්න සතුටු වෙන්න.
18: අගෝස්තු 14, 15 සහ 16 උදේ 10 සිට රෑ 10 දක්වා ගල්ල සමනල ක්‍රීඩාංගණයේදී.
13: බිස්නස් කරනවද? ඉන්වෙස්ට් කරනවද? නැත්නම් ෆැමිලිය එක්කත් එක්ක එන්ජොයි කරනවද?
17: Go International Expo 2026.
9: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM සමගින් කිස් FM
0: 98.2 අමුවටයි 98.4

98.4 මෙගාවාට්ෂයට සියත FM.

0: පාස්කුදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින හිටපු බුද්ධි ප්‍රධානි තුවාන් සුරේෂ් සලේ මහතා පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය පසුගිය සතියේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණ තිබෙනවා කියලා කියනවා. අන්නේ නැතුව ටික කාලයක් ඉඳලා ඒ දවස්වල මම හිතන්නේ බඩවලින් කෑම දාලා තිබුණා. තාමත් සුරේෂ් සලේ රැඳිලා ඉන්නේ ජාතික රෝහලේ. රැඳවුම් නියෝග ගන්න දවස් 90 90 ඊළඟ දවස් 90ත් මම හිතන්නේ දැන් ඉවර වෙන්න ළඟයි. මේ දෙවැනි දවස් 90 වැඩි හරියක් එයාව ප්‍රශ්න කරන්න හම්බුනේ නැහැ. ජාතික රෝහලේ තමයි රැඳිලා හිටියේ. ඒ තත්ත්වය අනුව මට නිකන් හිතෙනවා තව දවස් 90කට සමහර විට රැඳවුම් නියෝග ලබා ගනිති. ඉස්පිරිතාලේ තියලා වැඩක් නැහැ නේ. ප්‍රශ්න කරන්න මේ ඕනේ.
1: සියද පත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් ණය.
4: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: සුන්කිරි ඕගස් බොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 10% දක්වවටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි.

0: මේ සෙනසුරාදා උදේ 10ට
1: සියත 2020
2: බලන්න මිනිහෙකුගේ ගැම්ම
3: ගැම්ම
2: අපිට කොච්චර දුර අපිව තල්ලු කරගන්න පුළුවන්.
3: ඒ කියන්නේ වැටෙන්න ඕනේ මගලෝ නැගිටින්න.
2: තල්ලු කරන්නද?
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
0: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.
6: සෙනසුරාදා උදේ 8ට
7: කොහොමද කොට කාලිකි? දැන් වැරදි වැඩ සේරම නතර කරලා කිව්වට මොකෝ මේ කූඩුවේ?
8: මේ පොඩි වලියක්කින් මගේ අති මිනිහෙක්කේ අතක්ක පොල සර්.
7: මොකක් අතේ කොයි හරිද කැපුණේ?
8: අත දෙකටම කැපුණා.
7: මොකක්ද?
5: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7745511.
9: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
1: සියත පොකට් මනී.

0: தாயாய் கி தாயாய்
1: මම මීගම ඉඳලා ආවේ. මම පාසල් ගියේ මීගම මාරිස්ටෙලා විද්‍යාලේ, කොළඹ ශාන්තපිතර විද්‍යාලේ. මගේ තාත්තා ඇන්ටන් සුභසිංහ, අම්මා මීරියම් සුභසිංහ. තාත්තගේ තාත්තා ලංකාවේ පළවන චිත්‍රපටි වලට, කැලෑහඳ කඩවන පොරොන්දු වලට එම මුදල් ආයෝජනය කරා. මිනර්වා නාට්‍ය කණ්ඩායමේ භාණ්ඩාගාරික තාත්තත් නාවික හමුදා වාදක මණ්ඩලයේ සමාජිකයෙක්. 70 දශකයේදී ලංකාවේ හොඳම ශබ්ද පරිපාලන උපකරණ 1980 දශකයේ තාත්තා සතුව තිබ්බ. තාත්තා සහ තවත් කොළඹ ප්‍රධාන සංගීතඥයෙක් සතුව තියෙ දෙන්නා ඒවකට හරි ප්‍රසිද්ධයි ඒ ශබ්ද පරිපාලන කටයුතු වලට. මම කියන කෙනා චිත්රපටි 59ක වාදකයෙක් විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපටි 22ක්, ඒ අතරින් සංගීත අධ්‍යක්ෂකවරයා විදිහට ලාංකේය සිනමාවට සම්බන්ධ වෙලා තියෙනවා. ටෙලිනාට්‍ය 157යි. 157න් 97ක්ම මගේ සංගීත අධ්‍යක්ෂණය. අනිත් සංගීත අධ්‍යක්ෂකවරුන් ලංකාවේ දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරු යටතේ ඉතුරු ටෙලිනාට්‍ය 60 ගානට වාදකයෙක් විදිහට දායක වෙලා තියෙනවා. ගුවන් විදුලි වල අහන ගීත 4000කට පමණ වාදකයෙක් විදිහට දායක වෙලා තියෙනවා. මම සංගීතවේදී දිනේෂ් සුභසිංහ.

මං තෝරගන්න දහවන ගීතය මම යන්නම් කියන ගීතය. මේ ගීතය සංගීතවත් කරේ සැන්ලි ෆීරිස් කියන අසහාය අධ්‍යක්ෂකවරයා 2002 දෙපාතරින් වියෝ වුණා. එතුමා නිර්මාණය කරලා තිනවා මම හිතනවා ලාංකේය ගීතවලට සින්දු 6000 ගානක් පමණ. මට මතක හිටියේ මේ ගීතය රචනා කළේ මාචාර්ය සුනිල් ආරියරත්නයන්. මේ මම යන්නම් ගීතයට මත් භාග්‍යවන්ත වුණා 2002 මාර්තු මාසයේ හෝ පෙබරවාරි මාසයේ ටොරානා ශබ්දාගාරයේදී මේ ඔලහන මේ ආදරණීය ගීතයට පටිගත කිරීමේදී වයලින් වාදකයෙක් විදිහට දායක වෙන්න සුන්දර මතකයක් අතති ප්‍රවීණ වාදක මණ්ඩලයක් එක්ක මට වාදනය කරන්න ලැබුණා. මේ ගීතේ හරි අපූර්ව ගායනයක් ඉදිරිපත් කරා නෙළු අධිකාරී සහෝදරිය, අතුල අධිකාරී සහෝදරයාගේ සහෝදරිය. ඇයගේ හඬ ඇත්තටම ලාංකීය ගීතාවලියේ සුවිශේෂී හඬක්, හරි ලෑනිත හඬක් ඇය සතු පවතිනවා. මේ ගීතයටත් හරි අපූර්ව මෑන්ඩලින් වාදන, වයලින් වාදන කීපයක් එක්ක ලස්සන හාමනි එකක් එක්කම ස්ටැන්ලි පීරිස් මහත්මයා එතුමාගේ රසය සෑහෙන මේක ඇතුළට එකතු කරා. රාත්‍රි කාලයකට හරිම රසබර ගීතයක් කියලා මට දැනෙනවා. කෙනෙක්ගේ තියෙන දවසේ විඩාව, කාන්සිය සේරම නිවන්න පුළුවන් හරි රසබර ගීතයක් කියලා මම යන්නම් ගීතය හඳුන්වනවා.

0: ගැසීම සංගීතවේදී දිනේශ් සුභසිංහ.
1: අද කතා බහේ මන් නමවන ගීතය විදියට තෝරගන්නේ මං හිතනා මුළු ලංකාවක් ආදරය කරන ශ්‍රී ලංකයේ මේ හදවත්වල පියාට ප්‍රේමය බිහිකරපු ගීතයක්. මේ මේ රචනා කරේ මාලනී ජයරත් මහත්මිය, සංගීතවත් කරේ අපේ රෝහණ වීරසිංහ ශූරින්. මම කලක එක කාලක අපේ තිබෙන වයස් පරතරේ තාත්තගේ මගේ වයස් පරතරේ ගත්තම අවුරුදු 40ක විතර වයස් පරතරයක් තියෙනවා. තාත්ත එක්ක යම් කිසි කාලයක සෑහෙන අරගල කිරීමක් වූ තාත්තාව මට දිරවන්නේ නැති ගතිය. තාත්තාව මට තාත්තගේ මතවාදෙත් එක්ක මට ගැටෙන කාලයක් තිබ්බා. මේ කාලේදී තමයි මට හැකියාව ලැබුණේ අම්මා සඳගේ ගීතය සවන් දෙන්න. මම අපේ තාත්තට යලි ප්‍රේම කරන්න පටන් ගත්තා. ඒ ගීතේ මගේ සම්පූර්ණ තිබ්බ අර මෝහය කියන එක බිඳ දැම්මා. මේ ගීතෙම මගේ මිත්‍රයෙක් තාත්තට අතෝස්සන්න වගේ යන මට්ටම් කාලෙක, ඔන්න මෙන්න වගේ තියෙන කාලෙක මම මේ ගීතය මගේ මිත්‍රයෙක්ට සවන් දෙන්න සැලැස්සුවා. පසු කාලින ඒ මිත්‍රයා ඒ ගීතය අහලා ගිහලා තාත්තගේ කකුල් දෙක අල්ලලා දන ගාලා කකුල් දෙකින් බල වැඳලා සමාවගත්. දැන් සමහර ගීත තියෙනවා මම ලස්සන උදාහරණයක් කියනම්, විටක ආචාර්ය රෝහණ වීරසිංහයන් සහ මම මේක ගීතය නිර්මාණය කරේ තනුව ආචාර්ය රෝහණ වීරසිංහ මහත්තයා. මම එක වතාවක එතුමා සමග සම්මානයට නිර්දේශ වෙලා මම ජයග්‍රහණය කරා සම්මාන කීපයක් මේක කාලෙකදී. ඒකෙදි ඉතින් සමහර අය කියන්න ගත්තා වා රෝහණ වීරසිංහට වඩා මේ සම්මාන දිනන්න පටන් ගත්ත නේද වගේ එකක් කිව්වා කියලා. කාලයක් ඇද්දී මේ ගීතේ ශ්‍රවණයත් එක්ක මම මගේ තාත්තට මගේ අතින් වෙච්ච වරදක් වැළකීම නිසා, තාත්තට වෙන්න තිබා ගෞරවයක් වූ හානියක් වැළකීම නිසා මට හිතෙනවා මට රෝහණ වීරසිංහයන්ව තව ආත්ම ගානකටවත් සම්මාන මම 1000 ගානක් ගත්තත් එතුමාගේ පායට පෑගෙන දුවිල්ලක්වත් වෙන්න පුළුවන් වේද කියන එක හිතන්න බෑ. මගේ ජීවිතයට වෙන ආලෝකයක් ලබා දුන්න ගීතයක් වුණා මේ අම්මා සඳගේ ගීතේ. අදටත් මම තාත්තා එක්ක සමහර වෙලාවට මතවාදීව ගැටෙනවා. ඒ මොනවා වෙතත් පියෙකුට කරන්න ඕන ප්‍රේමය කියන එක මම හිතනවා මේ මුළු සමස්ත ලංකාදීපයේම පියෙකුට ප්‍රේම කරන්න ඕන කලාව උගන්නපු ගීතයක් විදියට මාලි ජයරත්නයන් ඒක රචනා කරේ අපේ ටීම් ජයරත්න මහත්මයාගේ දයාබර බිරිඳ. ඒ රචනාව මම හිතනවා මේ ලංකාවේ පුතෙකු වති වෙන්න තිබ්බ අනන්තරී කර්ම පවා වළකපු අධ්‍යාත්මික ගීතයක් ලෙස අම්මා සඳගේ මම හඳුන්වනවා.
0: අංක නවයා

රාත්‍රී 10යි විනාඩි 13යි. හද ගැස්මට සියත.

0: ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම සංගීතවේදී දිනේෂ් සුභසිංහ.
2: දැන් මම තෝරගත්ත ගීතය පළමුවතාවට ගුවන්විදුලි නාලිකාවක, ඇත්තරම මේ සියත FM එකෙන් තමයි පළමුවතාවට ගුවන්විදුලි නාලිකාවක මේ ඔබලාට අසන්න සැලැස්සන්නේ. ඉතාලියේ ජෝඩුවක් ඉන්නවා, ලංකාවේ ජෝඩුවක් බැඳලා එදෙන ජීවත් වෙනවා. මේ දෙන්නට පාසලයක් එනවා ලංකාවේ. එනකොට බිරිඳගේ නම ලියලා තමයි මේ පාසලේ පැමිණෙන්නේ. මේ පාසලේ ගන්නේ මේ ස්වාමි පුරුෂයා, හස්බන්ඩ්. ඔහු ගන්නකොට ඌට පොඩි අමුතු චකිතයක් සැනිකම් අමුතු සැකයක් එනවා. මේ මොකද්ද මෙහෙම ඇවිල්ලා නැහැ මීට ප්‍රථම එකක්. මේකෙන්නේ පොත් වගේ. ස්වාමි පුරුෂයා බිරිඳට දීලා යා අහනවා මේ මොකද්ද මේ. එයා උත්තර දෙන්නේ නැහැ. ඒක අරගෙන ගේ ඇතුළට යනවා. එදා දවසම හවස් වරි දැන් මේ ස්වාමි පුරුෂයා වැඩට ගිහිල්ලා එනකොට මේ පාසලේ කඩලා තියනවා මෙයා දකිනවා. දෙන්න අතර ආගියුමන්ට් එකක්, පොඩි වාදයක් විවාදයක් බවට මේක පත් වෙනවා. දැන් අන්තිමට බිරිඳට පොඩ්ඩක් තරහා ගිහලා මේ පොට් ටික විසි ගන්නවා වත්තේ මේ වැරැන්ඩ එකකින් පල්ලෙහාට. හස්බන්ඩ් හිමිට ඒක පල්ලෙහාට ගිහිල්ලා අර ගන්නයි පොතක් අස්සේ තියෙනවා ලියුමක් හිර වෙලා. ඒ ලියුම ස්වාමි පුරුෂයා කියවනවා. ස්වාමි පුරුෂයාගේ ඇහි කඳුළු එක්ක ඔහු එනවා ඔහුගේ බිරිඳ ගාවට. වෙලා තියෙන්නේ මොකක්ද? ස්වාමි පුරුෂයාගේ පෙර සම්බන්ධයක ස්වාමි පුරුෂයාට දරුවෙක් ඉන්නවා. ඒ දරුවාගේ සම්පූර්ණ අධ්‍යාපන වියදම් හැම දෙයක්ම ඒ දරුවාගේ වියදම් ටික සපුරන්නේ මේ ස්වාමි පුරුෂයාගේ බිරිඳ. ඒ ස්වාමි පුරුෂයාගේ පෙර සම්බන්ධතාවක ඉඳපු දරුවෙක්ගේ සම්පූර්ණ වියදම් ටික, අධ්‍යාපන වියදම්, ඉගෙන ගැනීමේ දේවල් හැම දෙයක්ම සපුරන්නේ මේ බිරිඳ. දැන් මෙතන තමයි බෝසත් ආදරේ. ඒ කියන්නේ මේ ලෝකයේ ප්‍රේමයට කොයිද හැඩයක්? මේක ඇතුලේ තියෙන සම්පූර්ණ මේ දැන් මේකට වචන ටික එනකොට මට තනුවක් හැදිලා තිබ්බා. කාලකට ඉස්සෙල්ලා අපේ ගෙදරට කොහෙක් එනවා, කොහා එක එක වෙලාවල් වලට කැමට ඇවිල්ලා මට සෑහෙන හීලෑ වෙන මට්ටමකට පත් වෙලා මගේ අතරත් කන්නේන කාලේ මම නිකන් හැදුවා මේකට වසන්තයක් ඇවිල්ලා, මගේ වත්තට වසන්තයක් ඇවිල්ලා. නිකන් මම වසන්තයක් ඇවිල්ලා, වසන්තයක් ඇවිල්ලා. ප්‍රේමය නම් අරුමයක්. සියත රේඩියෝ ඔස්සේ රෑ 10 ගීතයි පළමු වතාවට.
1: අංක 8.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණගැසීම සංගීතවේදී දිනේෂ් සුබසිංහා.

ජීවිතේ වේ ගුණයක් තමයි සමහර සිද්ධිවලට අපිට සමාව දී ගන්න බෑ. සමහර දේවල්ට සිද්ධිවලට අපි හදවතේ ඒක මතකයක් විදිහට අපි තියාගෙන අපි දුක් වෙමින් තව කෙනෙකුට යම් කිසි විදිහට ඒක ආපහු ඒක කරදරයක් කරන්න හිතමින් ඒවා හදවත්වල තියාගෙන ඉන්නවා. මේ අමරසිරි පිරිස් මාත්‍යාගේ කටහඬ ඒක රෙජිස්ටර් වෙලා තියෙන රේන්ජ් එක බොහොම කනට සමීප වෙච්ච බේස් පැත්තක් මිඩ් පැත්තක් අස්සේ තියෙන කටහඬ. දවසක් මම කෙනෙක් එක්ක ලොකු වාදයක් කරගෙන තිබ්බා. බැනගෙන සෑහෙන මේ ප්‍රශ්න ඇති කරගෙන ඒක ටිකක් දුර දිගිය වාදයක් තිබ්බා. මට තේරුණා මේ ප්‍රශ්නේ විසඳ ගැනීමට එකම උත්තරේ මම මේ පුද්ගලයාට සමා වෙන්න කියලා කියන වචනය තමයි. නමුත් මගේ හිත අපි තුල තියෙන අර මෝහයයි අපේ තියෙන ආඩම්බරකම් එක අපිට සමා වෙන්න අකමැතිකමක් තියෙනවා. අපි මේක අහන් ඉන්න ගොඩ දෙනෙක් ඔබ තියෙන මේ වගේ තරු අහන්න ගන්න. මට මේ 90 දවසක් කන වැඩිලා ටිකකින් හිතුවා මේ නිකන් අහගෙන ඉන්නකොට මට හිතුණා මම අර පුද්ගලයාට වැරද්දයි වැරදි කරපුදී මම කතා කරලා සමා වෙන්න කියන්න ඕන කියලා. මම අන්තිමට කතා කරලා සමා වෙන්න කියලා ගිය ඉස්සරහට ගිහලා දවසක් මම ඊට පස්සේ සමා වෙල්ලා. ඒක බොහොම මගේ ජීවිතයේ සුවිශේෂී තැනක්. ඒ සමහර තනුවල තියෙනවා මේ සංගීතය කියන සංඛ්‍යාතය තේරුම් ගන්න. අසමල්ලට අම්මා ඇවිල්ලා අපිට ඔළුව අත ගාලා යමක් කිව්වම වැඩි හිටියෙක් ගුරුවරයෙක් කිව්වම අපිට සමහරවල්ලාට අපිට සාන් දෙන්න හිතනවා. දැන් අපේ සමහරවල්ලාට යාළුව ඇවිල්ලාගෙන අනේ මචං උකා තැරලා දාන්න ඔය ප්‍රශ්නේ අතහැරලා දාන්න ඔය වගේ මුදු ස්වරයෙන් අපිට කතා කරපුවම සමහරවල්ලාට අපි තුල තියෙන ආවේගය කන්ට්‍රෝල් වෙනවා. දැන් මේ සමාජයේ විසඳන්න ඕන ලොකුම ප්‍රශ්නේ තමයි මේ ක්ෂණික ආවේගෙත් එක්ක අපි සමහරවල්ලාට කරගන්න වැරදි. ඒ වැරද්ද කාලයක් එක්ක ගිහිල්ලා ඊට පස්සේ දෙපාර්ශ්වයේම තියෙන ආඩම්බරකම මෝහයත් එක්ක දිගින් දිගට ගිහිල්ලා ඊගෝ එකත් එක්ක දිගින් දිගට ගිහිල්ලා මේක ගලවන්න බැරි ප්‍රශ්නයක් බවට අන්තිමට සමහරවල්ලාට අපි පරිවර්තනය කරනවා. සංගීතය කියන විශේෂය සමහර ගීතවල තියෙනවා සමාව ඉල්ලන්නේ හිතන ගුණයක්, සමාව දෙන්න හිතන ගුණයක්. මේ වගේ ගීත අහන්න සමාජයට අවශ්‍ය වැදගත්ම දේ තමයි සමාව දෙන එකයි සමාව ඉල්ලන එකයි. එළියේදී විශාල වශයෙන් නීතිමය වශයෙන් හෝ ආවේගශීලී වශයෙන් විසඳන්න දෙන ප්‍රශ්න 1000 ගණක් එතනින් අමාරු කළේ වලා අතුල සිරියනින් ආවා.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම සංගීතවේදී දිනේෂ් සුභසිංහ.
2: දවසක් මට තනුවක් හදාගන්න බැරුව එක ලස්සන කෘතියකට මේ මම බොහොම අතරමං වෙලා එක එක තාල වාදනය කර කර ඉද්දී එක ගෑන ළමෙක් මගේ ශබ්දාගාරයට ආපු, ඒකේ ගායනයට ආපු, සහ ගායනයකට ආපු ගෑන ළමෙක් මට පෙන්නුවා, "දිනේෂයි, ඔයා අවුරුද්දකට ඉස්සලා මගේ ෆෝන් එකට මෙන්න මේ වගේ තනුවක් රෙකෝඩ් කරලා දිනා. දැන් අද වගේ ස්මාර්ට් ෆෝනුත් නෑ ඒ දවස්වල. මෙන්න මේක තමයි තනුව. එයා දාලා පෙන්නනවා දැන්. එතකොට ඒ වෙන විට කැලුම් ශ්‍රීමාල් මහත්තයා පද රචනයකුත් මගේ ශබ්දාගාරයට ලියලා එවලා. දැන් මේකට තනුවක් එන්නේ නෑ."

0: ඇති.
1: මට හිරවෙච්ච යොදාගන්න බැරි තනුව හර නානනායකයි කැලුම් ශ්‍රීමල් මාතය අවුදු ගානකට පස්සේ කැලුම් ශ්‍රීමල් සහෝදරය ලියලවපු වචන දෙකේද සම්පූර්ණ අරතාලි ගැලපුල. ඉතින් මේක අන්තිමට අමල් පෙරලා ගායනා කරා. ජීවිතය අපි කී දෙනෙක්ට මේක එක වචනයක් තියෙනවා. ඒ වචනේ තමයි වචනේ. මේ ටෙලි නාට්‍ය ගොඩක් මම හිතනවා සිහින වසන්තයක් කියන ටෙලි නාට්‍යට ලාංකික ප්‍රේක්ෂකාගාරය ගොඩක් ආදරය කරා. මගේ තනුවටත් ඇත්තටම ගොඩ දෙනෙක් ආදරය කරා. ඒ කාලේ මම හිතනවා රින්ටෝන් කලාවක් කියලා ලංකාවේ තියෙද්දි රින්ටෝන් කලාවේ මුල් අදියරේ ඉතාම විශාල වශයෙන් ෆෝන් වලට ආපු ගීතයක් වුණා මේක. සංසාර පොරොද්ද

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම සංගීතවේදී දිනේෂ් සුභසිංහ.
2: මගේ පස්සන ගීතය නෙලා ගන්න බැරි හින්දා ඔබ ඔය තරමට ලස්සන. මේක මාචාර්ය සුනිල් ආරියරත්නය රචනා කරා. මගේ ජීවිතේ පටිගත කරන ශබ්දාගාරයක් ඇතුළත පළමු වතාවට නන්දාමාලියන්ව ඇස ගැටුණු කාලේ ඔය ගීතේ මේ මම වාදනයට දායක වුණා. ස්ටැන්ලි පීරිස් මහත්මයා මේකේ තනුව නිර්මාණය කළා. එදා ඉඳපු ප්‍රවීණ වාදක මණ්ඩලයේත් එක්ක මම වාඩි වෙලා වයලීනේ වාදනය කරා. මේකත් අතිශය ජනප්‍රිය වුණා මේ ප්‍රේක්ෂකයෝ අතර. සුදු සාරි ඇඳගත්තේ සරල කත මේ ගීතය ගායනා කරේ. ඇයව මුල් කාලේ හමුවුණු මතකයක් විදිහට සහ පිජාතියක් විදිහට ඒ සුදු සාරියේ සරලකම. තමාට මුදල් නැති කාලේ තිබ්බේ සුදු සාරිය. ඊට පස්සේ ජාතික වශයෙන් පිබිදුනත් මා දෙන්නේ මුල් සාරිය. මට දෙයක් හම්බුණත් ඒ පැරණි තිබ්බ ගුණයට ගුණගරුක බවක් ඇය තිබ්බා. මේකත් අපේ ජීවිතස්සේ නැති ගතියක්. අපිට මුල සමහරලාවට සමහර දේවල් ලැබෙද්දී අපිට අමතක වෙනවා. අපිට පැරණි උදව් කරපු අය අමතක වෙනවා. මේ ගීතය අහලා පුළුවන් නම් කෝල් එකක් අරන් තමාට ජීවිතේ අමතක වෙච්ච තමාට ලොකු දෙයක් කරපු කෙනෙක් ඉන්නවා නම් එයාට කතා කරලා එයාගේ සැප දුක විමසන්න පුළුවන් නම් කතා කරලා ස්තුතියි කියලා කියන්නේ ඒ දෙයක් ආගයන්. හේතුවක් නැතුව පුළුවන් නම් කෝල් එකක් අරන් කෙනෙක් ආගයන්න, කෙනෙක්ට ස්තුතියි කියන්න. ඒක අපේ සමාජෙ මිසින් වෙලා තියෙනවා. පුළුවන් නම් දවසකට 4-5 පාරක් ස්තුතියි කියන්න වෙලාවක් යොදාගන්න. ලාංකේය ගීතාවලියට මහා මෙහෙවරක් කරපු නන්දා මාලිය ගැන මට මතක් වෙන්නේ ඔන්න ඕම. මේ ගීතේට මම පටිගත කිරීමට සම්බන්ධ වීමත් සුවිශේෂී මතකයක්.

ඒක මේ අජන්ත රණසිංහයන් මා රචනා කරේ සරත් දස්සනායකයන් සංගීතවත් කළා චිත්‍රපටයකට බාලිකාවක් කාන්තාවකට දෙන්න පුළුවන් උත්තරීතර වන්දනීය රසයක් ගෞරවයක් මේ ගීතය සිපුද කරනවා බුදුන්ට පුදපු මලකට. අපි විවිධ විදියට කාන්තාවන්ට අපහාස කරන නාම මාත්‍රා පාවිච්චි කරනවා, වෙළඳ භාණ්ඩවල නාම මාත්‍රා පාවිච්චි කරනවා. මම මිනිසෙකු විදියට ඒ සෑම කාන්තාවකටම අත් දෙක අල්ලලා වැඳ නමස්කාර කළා. සෑම සමාජ සංස්ථාවක වෙළඳ භාණ්ඩයක් බවට පත් වූ කාන්තාවගේ ඉඳලා උත්තරීතර මාතෘත්වය වෙනකන් ගිය මාතාව වෙනකන් ඉතින් පස්සේ යශෝදරා වැනි පෙරුම් ඇති පාරමිතා ඇති ගැහැණිය දක්වා එතනින් යාට දේවත්වයටගේ දේව මාතාවන් වහන්සේලා පත්තිනි මෑණියෝ කාලි මෑණියෝ මෙවැනි සියලු කාන්තා නාමයන්ට මං අත් දෙකින් වැඳලා ගෞරවපූර්වක ගෞරවයක් දෙනවා. මොකද කාන්තාව සමාජ අවශ්‍යතා සරසපු සමාජයට ආශිර්වාදයක් වෙච්ච තැන් එමටයි කියාගත නොහැකි.

මේ ගීතය මම නිගන් පියානය වාදරය කලා මට එක්තරා අවුද්ධක මට හිතන විදිර දෙදස් දා හතරේ හෝ දහතුනේ දෙසැම්බර් මාසි දවසක ඉන්දික ෆඩිනෙන්ඩු කතා කල්ලක මං චිත්‍රපටයක් හදරවා මේ මෙන්න මේ වචන්තිකට ගීතය හදන්න කියලා මම පොඩිකාලේ හරි ආදරය කරපු ගීතයක් මේ ගීතයට ඉස්සලම ගැන සඳ විදුලට.

0: කපෝගි මේ ඔක්කොම සිතුවිලි තියෙනකොට තමයි මට එන්නේ. රට පේන කිරිහාවා හදේ ඉන්නවද සුයන්න මිනිස්සුවකො මත්තාලක හදර කියාලු මේද හයිකිවේ. ඒ තනුව හැදෙන්න අධ්‍යාත්මය වුණේ හඳත් එක්ක මගේ තිබ බද්ධ ගම. මේක කුසුම් සිරි ලියනාරච්චි අපේ යශෝදරා සරච්චන්ද සහෝදරිය ඒ දෙපළ තමයි ගොල් එකතු වෙලා ලියලා ඉන්දික වැඩිරෙන්ට මට මේ කිව්වා. මේක හෝගානා පොකුණ චිත්‍රපටයට අතිශය ජනප්‍රිය වෙච්ච චිත්‍රපටයේ ගීතවලට මම නිර්මාණය කරපු ඒ ගීත තුන පසුබිම් සංගීත අධ්‍යක්ෂණය ලොකු ආධාරයක් වුණා. මේ ගීතය මමයි ඉන්දික ෆර්ඩිනෙන්ඩෝ සහෝදරයයි අපි මේ දෙහිවල ශබ්දාගාරයක උඩ තට්ටුක තියෙන ශබ්දාගාරයක මේ හොගාන පුකුණ මුල හදා දින්නවා. ඉතින් එන්නෙම නෑ තනුව මුල කෑල්ල එනවා. ඔන්න ඔය ටික දැන් මට ඇවිල්ලා. දැන් මේක ඇවිල්ලා ඉන්න යනකොට ඉතින් පැය ගාන ශබ්දාගාරයේ ඉන්නකොට තද මුත්‍රා අමාරුකුත් තිබ්බා. දැන් සෑහෙන වෙලා ඉන්න බෑ ඉඳලා නේ හදලා මේක ටිකක් ආව හොගාන පුකුණ එන්නෙම නෑ. ඉතින් එක එක විදියට හොගාන පුකුණේ ඔය වගේ වගේ කී ඉන්නවා දෙන්නේ. හන්දේට ගිහලා ඉතින් අර පොඩි බ්‍රේක් එකක් ගමු කියලා ප්ලේන් ටිකක් බොමු ඔම කියලා කරලා මම මේ වැසිකිළියට ගිහලා ඉතින් ඒ මුත්‍රා පිට කිරීමත් එක්ක ඇඟට දැනෙන සනීපෙත් එක්ක මං එකපාර හොගානාපකුඩේ ඔන්න ඕම එකක් කියවුලා මට. ඉතින් එතනින් එහාට අපි වාඩි වෙලා හිමින් හිමි හැදුවා. දැන් ඔහු භූමියක හරි ගැඹුරෙන් කරපු නිර්මාණයක් ඒ හොගානාපකුඩ චිත්‍රපටය. නමුත් දැන් මට මේ මම කියන්නේ විවිධ සිද්ධි තිබ්බා මට මේකේ තනු ආපු. ඉතින් මේ එවැනි ගීතයක් තමයි දැන් අපි යන්නේ හොගාන පොකුණ චිත්‍රපටයට මම නිර්මාණය කරපු රෑට පේන කිරියාව
1: අංක 3.

0: ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම සංගීතවේදී දිනේෂ් සුභසිංහ.
2: දෙවැනියට මන් තෝරගන්නේ තිස්ස සිරි පෙරා විසින් නිර්මාණය කරපු තනුවක් WD ආරියසිංහ ඇෂූරින් ගායනා කළා මා ළඟටම තව ලං වෙලා. මේකෙත් මේ පටිගත කිරීමට මම වාසනාවන්ත වුණා. වයලින් වාදකෙක් විදිහට දායක වෙන්නේ වකට තිස්සසිරි පෙර මහත්මයා අපට

කාලේ සංගීතමය කටයුතු වල අපි දෙයකට වැඩ කරා. මේක මගේ ජීවිතයට සම්බන්ධයි කියන්නේ දැන් මේ ගීතේ පටිගත වෙන්නේ 2000න් පසු කාලේ 2003න් විතර පස්සේ පතු කාලේ 2003න් පස්සේ මට මගේ ජීවිතේ පළමු පෙම්වතිය. ඇයිගේ තිබ්බ මතකයන් වල සමහර මතක අපේ මනසේ මතක. සමහර සුන්දර මතක සුන්දර මතක. ඒක අපිට සමහර වෙලාවට තව කෙනෙක් ඉස්සරහා ගෙනල්ලා කතා කරන්න අද සදාචාරාත්මක නෑ. ඒත් මානසික පෝෂණය වූ මනසේ තියෙන සමස්ත අද ඉන්න මිනිසා නිර්මාණය කරන්නේ හැම කෙනෙක්ගේම මතකේ මතකය. ඉතින් ඒවකට තිබ්බ ප්‍රේමය ඇත්තටම ඒ ප්‍රේමය මගේ බිඳ වැටුන්න ප්‍රධානම හේතුව මම සංගීතවේදියෙක් විදිහට රස්සාවක් කරපු ඒවකට සංගීතවේදියාව සමාජයේ විශ්වාස කරන්නේ නැති මට්ටමකට තිබ්බේ ඒවා ඒ කාලේ. මම ඇයගේ දෙමව්පියන්ට ගිහිල්ලා හමුවෙද්දී ඇයගේ දෙමව්පියෝ මට ප්‍රකාශ කරේ සංගීතය අතහැරලා ස්ථිර රස්සාවක් කරලා ඇවිල්ලා කතා කරන්න අපි ඔයාට අපි දුවෝ දෙනවා වගේ කතන්දර. ඒවකට ඒ වකවානුවේ අපි අතර තිබ්බ ප්‍රේමය ඒ මව්පිය තීරණෙත් එක්ක බිඳ වැටුණා. බිඳ වැටුණාට මම සංගීතය කියන එක අතහැරියේ නෑ. හැබැයි ඇයගේ මතකය තරහකින් හමාර කරගත්තෙත් නෑ මං ජීවිතේ. ඇයගේ දෙමව්පියන්ට ගැන ද්වේෂ සාගත සිතිවිල්ලකින් මං ජීවිතය හරවගත්තේ නැහැ. මොකද දැන් මම විශ්වාස කරනවා අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ ප්‍රේමය සඳහා. සංගීතකරුවෙක් හෝ කලාකරුවෙක් මේ ලෝකෙට එන්නේ ප්‍රේමය සඳහා. තව මිනිසෙකුගේ හදවත සූපත් කිරීමේ කාර්යය අපට පැවරලා තියෙන. ඒක තමයි අපේ ජීවන කාර්යය. ඒ නිසා මේ ගීතය මගේ ජීවිතේ ඒ පැරණි ඒ මතකයේ එකයි මගේ පටිගත කිරීම සම්බන්ධ වෙච්ච මතකයේ එකයි හේතුපු ශිල්පීන්ගේ මතකයි ඔක්කොම එක ගත්තම මට සනාතනික ගීතයක්.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම සංගීතවේදී දිනේෂ් සුභසිංහ.
2: මේ රාත්‍රියේ ප්‍රශ්න අමතක කරමින් මාත් එක්ක රැඳීඳපු ලාංකීය සුවහසක් රසිකයන්ට මගේ හදවතින්ම ආදරේ කියලා කියන්න කැමති. අපි ප්‍රශ්න අමතක කරන්න පුළුවන් උපරිම විදියට, ප්‍රශ්නවලට හෙට දවසේ උත්තර හොයාගන්න පුළුවන් උපරිම විදියකට හෙට දවසක් හදාගන්න පුළුවන් තරම් සංගීතයත් එක්ක ගත කරමු. මා තෝරගන්න පළවෙනි ගීතය හදපතුලේ ගීතේ මිල්ටන් මල්රාච්චි කියන ආදරණීය ගායකයාගේ ස්ටැන්ලි ෆිලිස් මහත්මයා සංගීත නිර්මාණ කරපු රසවත්ම ගීතයකින්. ලංකාවේ පොලිස් නිලධාරි මහත්මෙක් මට කියපු රසවත් මතකයක් මම කියන්නම්. එතුමා මගේ ආදවතට කතා කරපු දෙයක්. මිල්ටන් මල්රාච්චි මහත්මයා කියන්නේ ලංකාවේ වෙන්න තිබ්බ විශාල තරහක් රටේ නියෝපු පුද්ගලයෙක් කියලා එතුමා හඳුන්වනවා. එතුමන්ලාට පොලිසියට විසඳන්න තිබ්බ ප්‍රශ්න විශාල ප්‍රමාණයක් වළක්වලා ඒවන් නවත්තපු කෙනෙක් විදිහට මිල්ටන් මල්රාච්චි මහත්තයව හඳුන්වනවා. හේතුව එතුමා නිර්මාණය කරපු, එතුමා ගයපු විරහ ගීත ප්‍රමාණය බොහෝ දෙනාව ගීතයට විතරක් සීමා කරලා ඒ තරහා සනාතනික මතකයක් වෙච්ච කඳුලකට පත් කරලා පොලිසියට විසඳන්න තිබ්බ හදිසි කෝපය නිසා විසඳන්න තිබ්බ විශාල ප්‍රශ්න ගාණක් නැති කරපු කෙනෙක් කියලා. ඉතින් මේ ගීතය ගයන එතුමාට මේ සියලු ජාති උපහාරය මේ වෙලාවේ පුදගන්න. අද මම ඔබගේ සමගිය ගෙන යනවා රෑ 10 ගීත 10. සියලු දෙනාට කියන්න තියෙන සුභ රාත්‍රියක් හදවතින් මාතරේ.

0: දැන් වෙලා රාත්‍රිය 11යි විනාඩි 12යි. හද ගැස්මට සියත. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.

0: Anna da sudu kontigena e Disney.
1: Danin Anna. Satiya dawasala hawasa dekata.
2: Theatre hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Theatre teli depaya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
5: මොකද මේ වගේ කියන්නේ?
3: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
6: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
7: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
8: 98.4 ගම්පහ.

0: සිංහගිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසෙන්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 10%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයකට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවින පුරා සිංහගිරි ප්‍රදර්ශනාගාර වලින් අගෝස්තු 15 දක්වා පමණයි
1: සෙනසුරාද උදේ 8ට
2: කොහොමද කොට කාලිකි දැන් වැරදි වැඩ සේරම නතර කරලා කිව්වට මොකෝ මේ කූඩුවේ ඈ
3: මේ පොඩි වලියක්කින් මගේ අති මිනිහෙක්ගේ අතක්ක පොළ සර්
2: මොකක් අතේ කොයි හරියද කැපුනේ
3: අත දෙකටම කැපුණා
2: මොකද්ද

0: තමයි දෙක. වැඩි ඕනේ නැහැ. බොරුනම් කිබ්බෙක්ගෙන් ගන්න. මොකද යාලත් තාසයි දෙක දෙක ලැබෙනවනම්. ඩබල් දෙක. ඩබල් ඩිලයිට්. ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්.
1: සින්දු සියත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
3: කිරිපත්කඩ රන් කෙරුලා ස්වර්ණමහල් ජුවලර්ස් කිරිපත්කඩ ශාඛාව අගෝස්තු මාස 14 වන දින නවතම මුහුණවරකින් ඔබ වෙත තිළිණවන වගයි. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාව සඳහා
1: 98.2 98.4

0: රසියද පත්තරේ විතසා.
1: සල්ලේ පරීක්ෂා කරන්න වෛද්‍ය මණ්ඩලය ජාතික රෝහලට පාස්කුදා ප්‍රහාරමාලාව සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින හිටපු බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සල්ලේ මහතා පරීක්ෂා කිරීමට පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලය පසුගිය සතියේ කොළඹ ජාතික රෝහල වෙත පැමිණ තිබෙනවා කියලා කියනවා. අන්නේ නැතුව ටික කාලයක් ඉඳලා ඒ දවස්වල මම හිතන්නේ බඩවලින් කෑම දාලා තිබුණා. තාමත් සුරේෂ් සල්ලේ රැඳිලා ඉන්නේ ජාතික රෝහලේ. රැඳවුම් නියෝග ගන්න දවස් 90න් 90ට ඊළඟ දවස් 90ත් මම හිතන්නේ දැන් ඉවර වෙන්න ළඟයි. මේ දෙවැනි දවස් 90 වැඩි හරියක් එයාව ප්‍රශ්න කරන්න හම්බුනේ නැහැ. ජාතික රෝහලේ තමයි රැඳිලා හිටියේ. ඉතින් ඒ தত্ত্বය අනුව මට නිකන් හිතෙනවා තව දවස් 90කට සමහර විට රැඳවුම් නියෝග ලබා ගන්න ඉතින් ස්පිටාලේ තියලා වැඩක් නැහැ නේ. ප්‍රශ්න කරන්න මේ ඕනේ.
0: සියද පත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනු මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
5: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5

0: මෙසන සුරාදා උදේ 10ට
1: සියත 2020.
2: අදම සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වෙයි ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න සිය ශ්‍රී ලංකා 0.7455
0: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
3: මට එහෙම ඕන යකි, මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
2: සියත ටීවී
1: 98.2 98.4

0: දෙකෙන් 98.4
1: පන්නේවගේ කමුකකේ
2: ඔප්‍රේක්
1: නෑවගේ
2: පතිමුරේ
3: ස්ප්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

92.2 92.4 සියත දිවයින පුරා

සදහම් සියත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්විය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමුඩැ

சதகம் சீர்த்த போதி சம்பாரே புரண்டா வூ மகா போசதானன் வகன்சே එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ අනුභවයෙන්

සුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

දුටු කැමුණු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මගතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: FM. Siapa Pocket Money?
1: Good morning, Mashi.
2: Good morning, Nishan.
1: දවසක අපි ආපහු හැරිලා බලනකොට අපේ ජීවිතේ සාර්ථකත්වය දවසක අපි ආපහු හැරිලා බලද්දි අපේ ජීවිතේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ අපි අද දවසේ මොනවද කරන්නේ, අද දවසේ මොනවද ඉගෙනගන්නේ, මේ කියන දේවල් එක තමයි. හරියටම කිව්වොත් එහෙම අපේ ජීවිතේ සක්සස් එක තියෙන්නේ connecting dots වෙන්නේ සාර්ථකත්වයට. අද දවසේ අපි ආසාවෙන් ඉගෙන ගන්න දේවල්. ඉතින් අද දවසේ ආසාවෙන් ඉගෙන ගන්න දේවල් තමයි කවදා හරි ඔබේ ජීවිතේ ලස්සන කරන්නේ. ඉතින් හැමදේම ආසාවෙන් කරන්න.
2: අනිවාර්යයෙන්ම අපි මුලදේ ආසාවෙන් කරත්, ඒ කියන්නේ අපි ආසාවෙන් කරන තරමට තමයි අපිට මහන්සියක් දැනෙන්නේ නැත්තේ නේද?
1: ඒක තමයි. දැන් අපි දෙන්නට කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ නේ. මොකද අපි දන්නවා ජයග්‍රහණේ බලාපොරොත්තු වෙන්නේ මේ වෙලාවේ අපි වාහගෙන ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒ අය දිනනකොට ඒ අයටත් වඩා ඇත්තටම සතුට වෙන්නේ අපි දෙන්නා.
2: හරි, එනං අපිට මැසේජ් එකකුත් එවන්න. මේ සතියේ අපි පොකට් මනි දුන්නා. ඉතින් අද දවසෙත් අපි අරගෙන ආවිලා තිනවා පොකට් මනි 0714151 අපේ WhatsApp නම්බර් එක.
1: පොඩ්ඩ හතර දිනක් වගේම අම්මා කෙනෙක් අදත් පුරුදු විදිහට පොකට් මනි දිනන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ. මේ සියත පොකට් මනි ඉන්න උදේ හත වෙනකන් ළඟින්ම මම නිශාන්,
2: මම ආශී.